ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ලස්සන ඔබේ සිත් අවදි කරන්නේ. නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.

0: breakup.
1: Sattu hormones. Alpha Studio.
2: தவசட்டும் உனக்கிறன விட்டமின்ஸ் Alpha Studio.
1: Yes. Yes. Energy morning vibe එක තෙක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: Good morning.
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live. කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
4: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
2: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
5: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
1: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
6: ක්‍රිස්ටිනා කෝටිං අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
1: සිලිකන් නිම්නයේ top secrets.
5: මේ අලුත්

0: CEOට ලිින්ක්ඩින් අකවුන්ට් එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
1: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
2: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
3: Brought to you by
4: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin.
5: ඔයා try කරන්න ගන්න විජය ආපපිටි.
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස්නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
7: සදාහරිත විවසායක සීමේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
8: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
9: Net FM Algo Town.
10: Hello. Hello. Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: happening when a love me.
1: හැපිය එක යහන්න ජනි එක දේ දුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් අවදත් අලුත්

0: සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සදැල්ල කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමවන්ත දරුවෙනි මේ ලස්සන උදෑසන අද දවසේදී මා ඔබ වෙතට අරගෙන එන සුභාරංචිය හරි පරපතලයි අභියෝගාත්මකයි. කෙනෙකුට සමාව නොදුන්නොත් සමාව දෙන්න බැරි නම් සමාව දෙන්න නොහැකි නම් මම හිතන්නේ ඔහුට හෝ ඇයට ජීවිතයේ හරි තැනට යන්න ඇති මාවත ඇහිරෙනවා. සමිධානන් වහන්සේගෙන් පේදුරුතුමන් මෙන්න මෙහෙම අහනවා. අපි කී වතාවක් සමාව දෙන්න ඕනාද? උන්වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැත්තෑවාර සැත්තෑවක් සමාව දෙන්න. ඒකේ තේරුම බයිබලීය භාෂාවට අනුව හත කියලා කියන්නේ අනන්තය දක්වන ඉලක්කමක්. උන්වහන්සේ අපට කියනවා සමාව දෙන්න. හැම තැනකටම හැම දෙයකටම සමාව දෙන්න. සමාව දෙන්න ඕන හැම තැනකටම සමාව දෙන්න. අපි කියන්නේ ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන මම ඒ දේ කළා කියලා ඒ බැරිම තැනටත් සමාව දෙන්න ඔබට පුළුවන් නම් සමිධානන් වහන්සේ ඔබව ආසිරි වරප්‍රසාදයෙන් වස්වනවා නියතයි. සමාව කියලා කියන්නේ මහා වරප්‍රසාදයක්. ඒක මානසික සුවයට ශාරීරික සුවයට අතිශයින්ම වැදගත්. එබැවින් මගේ ආදරණීය දරුවනේ සමිධානන් වහන්සේ සතුට ආදරය ප්‍රීතිය ඔබට ලබා ගන්න ඕනේ නම් කියනවා අමතක කරන්න සමාව දෙන්න පිරෙන්න ආදරයෙන් ආදරයෙන් පිරෙන්න නම් අමතක කොට සමාව දිය යුතුමයි. සමාව දෙද්දී සමාව ලැබෙනවා. ඉතින් ඒ වර ප්‍රසාදය තුළ ඔබට ලස්සන දවසක් මම ප්‍රාර්ථනා කරමින් ජේසු පිහිටයයි ඔබට පතනවා. එසේනම් ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන අපි ඔබට කියන්නට බලාපොරොත්තු වන්නේ මේ කාලය ගැන. කාලය අපගේ ජීවිතයට ඉතාමත් වටිනා දෙයක්. නමුත් අපි සමහර වෙලාවට මේ කාලයට බනිනවා. අද ඉතාමත් අමාරු දවසක් කියලා බනිනවා. නමුත් මේට හේතුව කාලය නොවෙයි, අපිමයි. අපි අපගේ වගකීම හරියාකාරව සිද්ධ කරන්නේ නැතුව අපි කාලයට බනින්නේ. ඉමාම් ෂාෆී කියන වියතානම් කිව්වා, අපි අපගේ කාලයට දොස් කියනවා. නමුත් ඒ කාලයේ කිසිම වරදක් නැමැතිව අපි ළඟ අඩුපාඩු තියාගෙන අපි කාලයට බනිනවා. එවැගේම කාලයට අපි හැර කිසිම වැරදි කරන්නෙකු නැහැ. එවැගේම ඒ වියතානම් පැවසුවා, අපි කාලය කිසිම පවක් නොකර වැරද්දක් නොකර අපි කාලයට නිකම් බනිනවා. නිකං හරි කාලයට කතා කරන්නට අවස්ථාවක් ලබා දුන්නොත් ඒ කාලය අපිට අපහාස කරයි. හේතුව අපගේ වගකීම හරියාකාරව කරන්න නැතුව සේවාව කරන කාලය තුලදී, වැඩක් කරන්න ඕන කාලය තුලදී අපි කරන්නේ මොකද්ද? කාලය නාස්ති කරනවා. ඒ නාස්ති කරන නිසා අපිට අපේ වගකීම හරියාකාරව කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කාලය තුලදී අපි සෑම කෙනෙක්ම ඒ වටිනාකම දැනගෙන අපි ක්‍රියා කරමු. අල්ලා දෙවියන් ඒට භාගිය ලබා දෙත්වා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 95 94.8 දිවයින පුරා
1: FM Alpha Studio with Cousin

0: 합니다.
1: 보디마니케 보디마하테요. Good morning.
2: Good morning. Good morning. Lakumanike.
1: උදේහය ඒ විනාඩි 3යි වෙලාව නැත FM for studio මේ විදිහට අපි පටන් ගන්නකොටම වැස්සක්නේ.
2: ඒකනේ. දැන් වෙනදාට කසුණියක්කි අපි දැන් 11 වෙනි තට්ටුවේ ඉන්නේ ඕෂන් වියු ටවර් එකේ. අපිට පේනවා ලස්සනට ඉර නැගගෙන එනවා. හැබැයි අද නම් එහෙම පේන්නේ අඳුරුම අඳුරුයි එළිය.
1: ඒක තමයි. ඉතින් ගොඩක් පැතිවලට ඊයේ ඉඳලා පොඩක් වහිනවා. ඒ කියන්නේ ඊරෑ වගේ ඉඳලා ටිකක් වහිනවා හුලඟත් සැරයි. දැන් අපි බම්බල පිටියේ හරිනේ ඉන්නේ. එතකොට මේ හරියටත් හුලඟ ගොඩක් සැරයි. එක හේතුවක් තමයි අපි මුහුද ළඟම ඉන්නේ. පේන මානේ ඉන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් පැතිවලට මේ තත්වයේ තියෙන නිසා ඉතින් අපි අද දවසත් පරිස්සමෙන් ගත කරමු. මං හිතනවා ඒ වැඩවලට අපිට යන්න වෙනවනේ තින්නේද? ඉස්කෝලේ යන්න තියෙනවාද? එතකොට බබාලා ඉස්කෝලේ යනකොට ගුරුවරුන්ටත් එහෙමයි අම්මලා තාත්තලාට වැඩට යන්න තියෙනවා. දැන් උදේ තටි බිටියේ උයනවා කරනවා නේද? සුවඳ හමනවා කුස්සිය පැත්තේ. ඒ අතර අපිට වට්ස්ඇප් එකටත් එනවා මේ උයන ගමන් අපි වහනවා කියලා නේ.
2: ඔව්. අපිට තව මැසේජස් එනවා. මේ කසුනියා කී ලෙහන්සා කී අපේ හත්මුතු පරම්පරාවම එකතු කරගන්න කියලා.
1: ඔව් අනේ අපි හත්මුතු පරම්පරාවම එකතු කරගෙන තමයි FM 95.4 මේ විදිහට ඔයාට ලං කරන්නේ හැමදාමත් හොඳම මෝර්නින් වයිබ් එක හැම දවසකම සතිය දවස් පහේම. දැන් මෙහෙමයි අද පොතු පිටියෙන් තමයි එන්න හිටියේ ඇල්ෆා ස්ටුඩියෝ එකට. දැන් ඔයා දන්නවා ලෙහන්සා මේ දවස්වල වැඩිපුරම කතා කරන මාතෘකා අතරේ එකක් තමයි වෛරස්. එක මාතෘකාවක් මේ ගෑස් ගැන වැඩි වෙන දේවල් නේද? ඕ මේවා ඔක්කෝම අතරේ අපි කතා වෙන දෙයක් මේ මෙනින්ජයිටිස් ගැන, වෛරස් ගැන කතා වෙනවා. ඒ වගේම ඒවට මොනාද කරන්න පුළුවන්, කොහොමද අපි පරිස්සම් වෙන්නේ, දරුවෝ පරිස්සම් කරගන්නේ කොහොමද, විශේෂයෙන්ම පොදු ස්ථානවලදී. දැන් ඉස්කෝලේ ගියාම එතකොට බස් එකේදී, කෝච්චියේදී, පාරේ යන එනකොට දැන් අපි දන්නව නේද පොලට ගිහින් තියෙනවනේ නේ?
2: තියෙනවා.
1: ඉතින් පොලිට ගියාම කොච්චර පරිස්සම් වෙන්න ඕනද අපි? ඉතින් අපි හැමෝම වැඩ කරන අපි හැමෝම පරිස්සම් වෙන්න මට හිතන්නේ ආයි අපිට මාස්ක් එකක් එහෙම පාවිච්චි කරන්න වෙයි නිතර.
2: ඔව්, ඒක බෝ වෙන රෝගයක්නේ.
1: ඒ නිසා ඉතින් ඒ දේවල් එක්ක අපි වැඩ ටික කරගෙන යමු. ඉතින් අපිට එහෙම එක දවසක්වත් එක තත්පරයක්වත් අතාරින්න බෑනේ. ඔයාට සුබ වෙන්න, ජය වෙන්න, නිරෝගී වෙන්න, සුවපත් වෙන්න කියලා තමයි අදත් ප්‍රාර්ථනා කරන්නේ. ඒ අතරේ ප්‍රශ්න තුනක් අහනවා මං ලෙහන්සගෙන්.
2: අහන්නකෝ.
1: එක්ස්රේ එකක් කරලා තියෙනවද කවදා හරි දවසක?
2: මන්නම් කරලා නෑ, හැබැයි මං අහලා තියෙනවා.
1: මොකද එක්ස්රේ කියන්නේ?
2: එක්ස්රේ එකක් කියන්නේ කසුණියක් කී, දැන් අපේ ඇඟ මෙහෙම කපන්න නැතුව අපිට පුළුවන් ඇඟ ඇතුළු පරීක්ෂා කරන්න. ඉතින් එක්ස්රේස් මම හිතන විදිහට යූස් කරනවා ඔය අපේ ඇඟේ අස්ථි කැඩීම් වලට, ඔය තියෙන හાર્ට් ඉන්ෆෙක්ෂන්ස් වගේ දේවල් වලට එක්ස්රේස් යූස් කරනවා. මට මතකයි ඒකේ රේඩියේෂන්ස් පාවිච්චි කරනවා කියලා.
1: ඒ කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්. ඔයා දන්නවද ලෙහන්ස, සාමාන්‍යයෙන් දවසකට ලෝකයේ එක්ස්රේ කෝටියක් කියලා කියන්නේ හරි පොඩි ගාණක්. ලෝකේ කෝටියකට වඩා එක්ස්රේ ගන්නවා. සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක් කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් වුණා මේ වගේ අස්ති හරි, දැන් ඇඟිල්ල මොකක් හරි නැවිලා හරි මොනා හරි වුණාම අපි එක්ස්රේ එකක් අරගෙන කොයිකටත් බලමු එහෙම කියලා කියන එක විකිරණ වර්ගයක්. වේදනාවක් එන්නේ නැහැ, මිනිත්තු කිහිපයකින් ටක් ගාලා ගන්න පුළුවන් අස්ති අවයව. එතකොට CT scan අල තියනවද?
2: ඔව්, ඒක මේ අර ප්‍රොසෙස් එකට වඩා චුට්ටක් කම්ප්ලෙක්ස් ප්‍රොසෙස් එකක්. ඔය ඇක්සිඩන්ට්ස් වලදී වගේ මං අහලා තියෙනවා CT scans පාවිච්චි කරනවා කියලා.
1: ඔව්, CT කියන්නේ අර මේ computed tomography කියන එක තමයි CT කියලා කියන්නේ. ඒකත් ස්කෑන් පරීක්ෂණයක්. ඉතින් එතකොට හදිසි අනතුරු වලදී ඔය මොලේ අභ්‍යන්තර ලේ ගැලීම් හඳුනා ගන්න ඔය වගේ එක එක ඒවට තමයි පාවිච්චි කරන්නේ. ඒක අරකට වැඩිය ටිකක් අර කිව්වා වගේ තව ස්ටෙප් එකක් ඉස්සරහට එනවා. තුවාල පිළිකාවලදී අර කිව්වා අභ්‍යන්තර ලේ ගැනීම හඳුනා ගන්න. හරි. එතකොට ඔයා අහලා තියෙනවද MRI?
2: ඔව්, අහලා තියෙනවා. ඒක මේ ලොง ෆෝම් එක මැග්නටික් රිසොනන්ස් ඉමේජින් මැෂින්.
1: හරියටම හරි.
2: ඉතින් මේ ඕක කසුණියකි රේඩියේෂන්ස් පාවිච්චි කරන්නේ අර දෙකටම වඩා ඇඩ්වාන්ස් නේද?
1: හරියටම හරි. ඒකට ටිකක් ලොකු වෙලාවක් යනවා. ඒක තමයි ටිකක් අර ඇඩ්වාන්ස් ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ. MRI එකක් කරනවා හරි මාඩුයි. බැරිම වුණොත් තමයි MRI කියන ස්ටෙප් එකට යන්නේ. හරි. මම දැන් ඕක කිව්වේ ඔය ටිකක් උඩින් නේ කියලා දැම්මේ. කවද හරි දවසක හිතලා තියනවද අපි එක්ස්රේ එකක්, CT ස්කෑන් එකක්, MRI එකක් අපේ මයින්ඩ් සෙට් එකට කරගන්න ඕනි කියලා? හිතට කරගන්න ඕනි කියලා හිතලා තියනවද කවදම හරි දවසක? මම කියන්නේ මට හිතුණා අපි හිතන දේවල්, ඒ කියන්නේ අපි අපේ සිතුවිලි වලට එක්ස්ට්‍රේ එකක් කරගත්තොත් ටක් ගාලා ඒක හරි ලේසියෙන් කරගන්න පුළුවන්. අර කිව්වා වගේ කිසිම වේදනාවකුත් නැහැ නේද? එතකොට CT ස්කෑන් එකත් ටිකක් හිතන්න ඕන. හැබැයි කරගන්න බැරි නෑ, පුළුවන්නේ බැරිම වුණොත් හිතට MRI එකක් කරගන්න පුළුවන් නෙලහස නේද?
2: ඒකනේ ඒකින් වෙන්නේ ඔය ඔක්කොමෙන්ම අපේ හිත ඇතුළේ පරීක්ෂා කරන එක.
1: හරියටම හරි. අපි එක්ස්රේ එකක්, CT ස්කෑන් එකක්, MRI පරීක්ෂණයක් අපේ හිතටම කරගන්න ඕන. ඒකට මං හිතනවා අද හොඳ දවසක්. ඔයා කරලා බලන්න. ටක් ගාලා එක්ස්රේ එකක් දාගෙන බලන්න හිතට. එතකොට ඔයාටම ඔයාව හොයාගන්න පුළුවන්. ඔයා ඔයත් එක්ක සුහද කතාවක් කරලා බලන්න. ඔයා ඔයාගේ ඇසුත් එක්ක සුහද කතාවක් කරලා බලන්න. එක්ස්රේ එකක්, CT ස්කෑන් එකක්.

0: මොනකෙම තොරතුරු අහන්න ලෙහන්සා. මම මේ කියන්නේ මටත් එක්කම හොඳේ. මම මගෙන් අහගන්න ඕනේ. මම මගේ ඇස් එක කතා කරන්න ඕනේ. මම මගේ හිතත් එක්ක ඒ කියන්නේ කතා කරන්න ඕන. තොරතුරු විමස ගන්න. ආගිය තැන් අහගන්න. එතකොට ඔයා ඔයාටම කියව ගන්න පුළුවන් වේවි.
1: අනිවාර්යෙන්ම.
0: හා නේද?

0: අම්මයි සෝනියා.
1: කියන්නේ මොකද්ද?
0: සෝනියා කියන්නේ ගෝල්ඩන්. ඔය අම්මගේ රත්තරන්. ඉතින් හා කියන්න චූටි බබාව තුරුල් කරගෙන කියන්න. අන්නේ ඔය අම්මගේ රත්තරන්නේ. කියන්නකෝ. එතකොට දවස ලස්සනම වෙයි. මං කියන්නේ චූටි බබාට විතරක් නෙමෙයි. ඔයා මෙහෙම කරන්න. අච්චි අම්මට සීයට ටග්ගාල ගෙහෙල්ලා වැඳලා හග් එකක් දීලා උම්ම එකක් දීලා එහෙම කියන්නේ ඉස්කෝලේ යන්න කලින්. ඊළඟට වැඩට යනකොට අප්පච්චිට අම්මට තාත්තට ඊළඟට ඉස්කෝලේ ගියාම වාගේ ටීචර්ට එතකොට හස්බන්ඩ් වයිෆ්ට මම නිතරම කියන්නේ මේක නේද අපේ ආදරය සෙනෙහස දයාව මේ හැමදේම. ඉතින් you are my Sonia.

0: වට්සප් එකට දාලා තියෙනවා මම බොස්ට් එක යන්නද කියලා. ඒත් කමක් නෑ ඉතින් නේද? ඒකත් හොඳ අදහසක්.
1: ඒකනේ ඒකනේ.
0: දැන් මෙහෙමනේ, මම දන්නවා අපි ඔය හොස්පිටල්ස් වල වැඩ කරන ගොඩක් අය අපිව අහනවා. හරි. ඉතින් ඒ නර්ස්ලා හැම මැසේජ් දානවා අපි ගොඩක් ස්ට්‍රෙස් එකක වැඩ කරන්නේ. ඩොක්ටර්ස්ලා මේ මට පර්සනල් මැසේජ් කරනවා අපි මාර ස්ට්‍රෙස් එකක වැඩ කරන්නේ විශේෂයෙන්ම මේ දවස්වල. ඉතින් එතකොට හරිම ෂෝක් ඔගොල්ලන්ව අපි අහනවා හැම කියලා. ඉතින් ඔයාගේ ඩොක්ටර්ට ඔයා කියන්න. ඔයා තමයි මගේ රත්තරන් කියලා. මොකද ඔයා තමයි මගේ ජීවිතේ බේරුවේ. ඒක කියන්න අපි එහෙම මේ ස්ටෙප් එකක් පස්සට ගන්න ඕන නැහැනේ. හිත හිත ඉන්න ඕන නැහැනේ නේද?
1: ඔව්, දෙපාරක් හිතන්න දෙයක් නෑ. අපි ස්තුතිවන්ත වෙන්න ඕන තැම්බල. ලෝභ නැතුව ස්තුතිවන්ත වෙන්න ඕනේ.
0: බොස්ගේ මූඩ් එක බලලා කියන්න. You're my Sonia. එතකොට එයාත් බලයි මොකද්ද මේ සෝනියා කිව්වේ කියලා. ඊට පස්සෙ ඔයාට කියන්නේ රත්තරන් කියලා කිව්වේ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අද ස්තරම්ම දවසක්. හරි, ස්තරම්ම දවසක් වැස්ස කියලා එහෙම අපි නිකන් ඉන්නේ නැහැ. අද වැඩ ටික කරගෙන යනවා. ඔයා බැංකුවක වැඩ කරන කෙනෙක්, ඔයා රෝහලක වැඩ කරන කෙනෙක්, ස්කූලක වැඩ කරන කෙනෙක්, මං හැමදාම කියනවා වගේ ඔයා පාරාත ගාන අම්මෙක් තාත්තෙක් මම දකිනවා මේ වැස්සේ තෙමීගෙන වැඩ කරන අය පහු කරගෙන මම එන්නේ. හැමදාම මං ඒ දේවල් බලාගෙන උදේ පාන්දරෙන්. එතකොට ඒ හැමෝටම ස්තරම්ම දවසක් වෙන්න ඕනාද? ආශිර්වාද ලැබෙන්න ඕනාද? අද එහෙම දවසක්. උදේ 6:21.
2: Let's FM Alpha Studio with Cosini and Lehansa. FM Anupaha, FM Anu Hatarai Dashuma Ata, Net FM.
3: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636. ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: මම කාලේ මාපල්ලගම දුමනදාස කෝට්ටේදී පරීක්ෂණ කරා. ගොඩක් මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයිය කෙනෙක් තමයි කිව්වා මම සෙවනගලේ කමල් බන්දුල මහත්තය කියලා. ඒකේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හාට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
3: කතා කරන්න 0777 300 940.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, පෙනිවැල්, අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7672.
3: FM 95 FM 94.8 Net FM.
4: Net FM Alpha Studio with Kasuni and Lehansa.
2: ලෙහන්සට මගේ විශේෂත්වයක් ගැන කිව්ව මතකයිද?
5: මතකයි.
2: මොකක්ද?
5: කසුනි අක්කි කිව්වා කරූ මාමගේ ප්‍රේම මාමගේ කතාවක්.
2: ඕ ඉතින් දෙන්නගෙම බර්ත්ඩේස් එකම දවසනේ ඊයේනේ. ඒකට අපිට ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා. මට මේ පර්සනල් ඉන්බොක්ස් කරලා තිබ්බ ගොඩක් අය. අනේ ඒක මතක් කරාට ගොඩාක් ස්තුතියි. ඇත්තටම අපි වැඩිපුර මහන්නේ ඒගොල්ලන්ගේ සින්දු නේද? ඒක සමහරු දන්නෙත් නැහැ. ඉතින් ඇත්තනේ දැන් පරම්පරාව එහෙම ලොකුවට දන්නේ නැහැ. අපි තමයි ඉතින් ඒගොල්ලන්ට ඒව කියලා දෙන්න ඕන. ඇල්ෆා ස්ටුඩියෝ කියන්නේත් එහෙම තැනක් තමයි. නෙත් කියලා කියන්නේත් එහෙම ලස්සන සරසන තැනක් තමයි. ඉතින් ප්‍රේම්ගේ කරුගේ කතාව චුට්ටක් බොබේ කිව්වා කරුණාරත්න අබේසේකරයන් ප්‍රේම කීර්ති දල්විස් මහතා. ඉතින් ඒ දෙන්නගේ හැඩ ඒ දෙන්න සරසපු දේවල් ගැන ගොඩාක් තියෙනවා. හොයලා බලන්න මේ එහෙම අපිව සරසන්න ලියපු ලස්සන නිර්මාණයක් කරුණාරත්න අබේසේකරයන්ගේ. අදත් මම මතක් කරන්න හේතුව උනේ මොකද එච්චරටම අපිට කමෙන්ට්ස් තිබ්බ හින්දා හැමදාකම කිව්වත් කමක් නෑ කියලා ගොඩක් අය කියලා තිබුණා. ගොඩාක් ස්තුතියි ආදරයට.

0: ඔන්න හොමයි ඉතින් කතා. දැන් අපි බර්ත්ඩේ කේක් කපන්නයි හදන්නේ.
1: කපමු කපමු.
0: ඉතින් කවුද කවුද අද බර්ත්ඩේ සමරන්නේ?
1: අද 10 වැනි උපන්දිනය සමරනවා මාවනැල්ල මයුර පාද ජාතික පාසලේ ඉගෙන ගන්න 5A ශ්‍රේණියේ සවේත්මා එවින්දි බණ්ඩාර. ඊට පස්සේ අපිට එවලා තියෙනවා අද අපේ ආදරණීය තාත්තා අනුර සහ ආදරණීය ආච්චි ඉන්ද්‍රාවතීට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා පවුලේ කට්ටිය සුභ පතනවා. ඊට පස්සේ
0: අග්නිදික විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉගෙන ගන්න කේච් දිල්මි සේවින්දි අද උපන්දිනේ සමරනවා නේද දිල්මි මැනික?
1: අන්න ඊට පස්සේ අපිට එවලා තියෙනවා කසුනියා කී ලෙහන්සක් කී නෙමේ ලෙහන්ස නංගි අද අපේ තාත්තගේ බර්ත්ඩේ එක. තාත්තගේ නම අනුර ගුණවර්ධන.
0: තව මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න දෙවන ශ්‍රේණියේ ඉගෙන ගන්න ෆාතිමා නසීර්මා අද උපන්දිනය සමරනවා. ඉතින් ෆාතිමා හැපි බර්ත්ඩේ විශ්ෂක ඉන්න දෙනකන් ඔහොමම.
1: අද අපේ තාත්තගේ 65 වැනි බර්ත්ඩේ එක. තාත්තගේ නම ජයරත්න කියලා අපිට එවලා තියෙනවා. ඉතින් ඒ හැමෝටම සුභම සුභ උපන්දිනයක් වේවා. කිරියෙන් පැණියෙන් සරු වේවා කියලා අපි දැන් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ප්‍රාර්ථනා කරනවා.
0: ඒ විතරක් නෙමෙයි, රුහුණු විශ්වවිද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙන ගන්න 4 වැනි වසරේ 4 වැනි වසරෙම හරින කිව්වා නේද?
1: ඔව් නේ, ඒක ඊයර් එකනේ, 4th year.
0: දැන් එහෙම කියලා ඉගෙන ගන්න. මොකක්ද මේ නම කියලා මට හරියටම පැහැදිලි නෑ. අනුජ වෙන්න ඕන. අනුජාත අනුජ අනුජ අනුජ අනුජ සඳකැන් අද උපන්දිනේ සමරනවා. ඉතින් මේ හැමෝටම අපි ඔන්න දැන් බර්ත්ඩේ විශ්ෂක දෙන්න යන්නේ. හැපි බර්ත්ඩේ ටු යූ ඕල් කියලා අපි කියමු නේද?
1: කියමු කියමු.
0: ඔයත් කියන්න සිංහලින් කියන්න.
1: සුභම සුභ උපන්දිනයක් වේවා ඔයාලා හැමෝටම. මේ වගේම කසුණියක් මෙන්න අපිට දැන් මැසේජ් එකක් එව්වා. අද අපේ අප්පච්චිගේ බර්ත්ඩේ එක. අප්පච්චිගේ නම ධනුක කැලුම්.
0: උපන්දිනයට සුභාසිරි. හැමෝටම අද 2026 ජූනි 4 වෙනිදා. ඉතින් අද උපන්දිනය සමරන හැමෝටම ජය වෙනවාමයි, සුභ වෙනවාමයි, හිතන විදියට ඉන්න ලැබෙනවාමයි. හරි, එහෙනම් අපි බ්‍රේක් එක කරගෙන යමු.
2: Let FM Alpha Studio with Kasuni and Lehansa.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි, නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසිං මුදලක් වැඩි වෙලානේ.
6: දුක් වෙන්න එපා, වැඩි වෙන ලීසිං බර සහැල්ලු කරන්න KD Rice අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rice ලීන 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077 406 4497 කතා කරන්න.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අපි මානය. සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
9: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
10: සංක විනය, සශිකා නිසංසලා,
11: සුනීර සුමංගා,
12: නුවන් විකාස සේනාරත්න,
13: අමීෂ මිනෝල්.
14: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
15: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
16: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
17: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් අසල්කල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
18: FM 95 FM 94.8 Net FM
19: Net FM Alpha Studio with Kasuni and Lehan.

0: FM 95.8 කොහොමද අමතක වුණොත් අප රාදේ
1: එහෙම ලේසියෙන් අමතක වෙන්නේ නැහැ.
0: ඒක නේකනේ. ඉතින් දවසම මං කියවනේ ඔයාව සරස ගන්න එක එක දේවල් තියෙනවා. එක එක විදියට සරස ගන්න පුළුවන්. අපි දැන් හැමදාම එකම විදියට සරසෙනවද ලෙහන්සා?
1: නෑනේ, අපි එක වෙලාවට බලූන්ස් ගන්නවා. තව වෙලාවකට තමුණක් තියෙන අර මෙහෙම පටි පටි තියෙන. අන්න ඒව ගන්න. එහෙම එහෙම එක එක විදියට අපිව සරස ගන්න පුළුවන් අපිටම.
0: දැන් අපි අර වෙසක් කුඩු ගැන එහෙම කිව්වේ පහුගිය දවස්වලදී. එක එක විදියයි. ඒ වගේ දවස්සම එක එක විදියට ආව සරස ගන්න. FM 95.8 net තියෙනවා. එතකොට YouTube, Facebook, NetFM තියෙනවා. NetFM Facebook එකෙන් අපි Facebook live පහුගිය දවස්වල ලස්සන ගොඩාක් හැකියාවන් තියෙන අයව අරගෙන ආවා නේද? මොනරාගල, අම්පාර, එතකොට හම්බන්තොට, කැකිරාව, අකුරැස්ස, දකුණද, වයඹද, ඌවද, ඊළඟට කොළඹද, හැම තැනින්ම අපි ඇල්ෆා ස්ටුඩියෝ එක සරසලා තියෙන්නේ. ඉතින් හෙට දවසෙත් ඒක හැමමම තමයි.
1: කසුනියකි, මං කසුනියකිට දෙනද නඩු තීන්දුවක්.
0: ඔව්. අනේ කමන්නේ ලෙහන්ස, අතින් එහෙම හරි දෙනවා නම් ඒකත් ලොකු නඩුවක් හරි වැටෙනවට මං කැමතියි.
1: මේ මම මේක කියවන්නම්කො, ඊට පස්සේ අපි කතා කරමු. කසුනි සහ ලෙහන්ස, ඇල්ෆා ස්ටුඩියෝ. විෂය: උදෑසන වැඩසටහන මගින් මුළු ලෝකෙම ප්‍රබෝධමත් කරමින් ලබා දෙන නැවුම් ශක්තිය අඛණ්ඩව පවත්වා ගැනීම සහ රසික කෘතඥතාවය පළ කිරීම. පූර්විකාව: ඇල්ෆා ස්ටුඩියෝ මෝර්නින් ප්‍රෝග්‍රෑම් එක සමග දිනපතා එකතු වන ලොව පුරා විසිරී සිටින රසික පිරිස වන අප උදැස්සන අවදි වන මොහොතේ සිට දවස සැල්සුම් කරන තෙක් අප වෙත ලැබෙන සුවිශේෂී ප්‍රබෝධය අපගේ උපරිමය ස්තුතිය මෙයින් ප්‍රකාශ කර සිටිමු.
0: හරි, පූර්විකාව තියෙනවා. මට දැන් පේනවා, ඒ කියන්නේ වම් මැහෙන් පේනවා දිගට තියෙන බව. කරුණු දැක්වීම, සුවිශේෂී සුසංයෝගය, රසික මානසික කතේ ඔමෝම කියලා තියෙනවා. දිනය අද දිනේ දාලා තියෙනවා. පෙත්සම් කරුවන්ගේ ඉල්ලීම යෝජනාව. ඒක විතරක් කියලා අපි ඉවර කරමු.
1: උමාන්නේ කියන්නේ කසුනි සහ ලෙහන්සා වන ඔබ දෙපළ මුළු ලෝකෙම ප්‍රබෝධමත් කරමින් දිනපතා අරන්ගෙන මේ ෆ්‍රෙෂ් වයිබ් එක කිසිදු වෙනසකින් තොරව මේ ආදරණීය සහ උද්‍යෝගිමත් ස්වරූපයෙන්ම ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව අප මෙයින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
0: දිනය ස්ථානය කියලා හරි හොඳ පෙත්සමක් එවලා තියෙනවා. ඉතින් ඒක ලස්සන කන්සෙප්ට් එකක් නේද?
1: හරිම ලස්සනයි, යුනික්.
0: ඒ හැකියාව මාරයි අපි ඒක අගේ කරනවා. මේ දේව් පන්හිඳ නේද? දේව් පන්හිඳනේ මහරිනේ කිව්ව නම.
1: දේව්ගේ පන්හිඳෙන්.
0: දේව්ගේ පන්හිඳෙන් අපිට හැමදාම ලස්සන කවි එක එක දේවල් එනවා, කන්සෙප්ට් එනවා. ඒක මාර ටැලන්ට් එකක්. ඒකත් ටැලන්ට් එකක්. එයා පොඩි කාලේ හිටියා නම් නේද, ඉස්කෝලේ යන කාලේ හිටියා නම් ඇල්ෆා ස්ටුඩියෝ ගේන්න තිබුණා. මං හිතන විදිහට, දන්න විදිහට ලොකු කෙනෙක් වෙන්න ඕනේ නේද?
1: අපි ඇහුවනේද මේ කියන්නේ අපි ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න පුළුවන් වයසද කියලා. හැබැයි මං හිතන්නේ අංකල් කෙනෙක් හරි අයියා කෙනෙක් හරි.
0: හරි, ඉතින් ඔයා කොයි වගේ කෙනෙක් වුණත් ඒ ගෞරවය, ආදරය, සෙනෙහස හැමදාකම ඒ විදිහටම තියෙනවා. ඉතින් හැමෝටම එහෙම තමයි. අපිට ගොඩාක් අය කමෙන්ට් කරනවා, අර ඊයේ 10 ශ්‍රේණියේ නිපුණියවල තිබ්බනේ ලස්සන කවි පන්තියක්. අර මතකද මේ හොරණින් නේද, අර එවල තිබ්බේ නොරහසකි දෙව්දුවකි කියලා රෙවල තිබ්බ ලෙහස් දෝනියනි එහෙම කියලා මං කියුවේ. එහෙම එවල තිබුණා. ඉතින් එහෙම තමයි. ඔය අතරේ මම දෙනවා, කවදාවත්ම ඇල්ෆා ස්ටුඩියෝකින් මෙහෙම මේ වගේ සින්දුවක් ඇහිලා නැහැ. මේ සින්දු ඕන තරම් අහලා තියෙනවා. අපි ගින්දර හැන්දෑවෙන්ද, දේදුණු මාවතින් ජනීද, මේ දීලා තියෙනවා මේ සින්දු ඕන තරම්. සමහර ගැලපීම් නොගැලපීම් ගැන අපි කතා කරනවානේ ලෙහන්සක්. සමහර නොගැලපෙන තැන් අපිට ගලප ගන්න වෙනවා. සමහර ගැලපෙන තැන් සමහර අවස්ථාවල නොගැලපෙනවා. ඒව හිතන්නත් ඕනේ ඉස්කෝලේදී ඔයා වැඩ කරන තැනදී. මේක මේ වෙලාවට නොගැලපෙයිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි මේක ගලපගෙන අහන්නකෝ.

0: අපි විස්සරහට අරගෙන යන්නේ ගැලපීම් නොගැලපීම් ගලප ගන්න නොගැලපෙන තැන් ගලප ගන්න ගැලපෙන තැන් නොගැලපෙනව කියලා හිතෙන වෙලාවට ලස්සන වයිබ් එකකින් ඔයාව සරස ගන්න පොතක් කියවන්න සින්දුවක් අහන්න කෝපි උගුරක් බොන් ආදරේ කෙනෙක් එක කතා කරන්න චැට් එකක් දාන්න අම්මට කෝල් එකක් ගන්න නේද විඳින්න විඳින්න
1: මේ ජීවිතේ ඔයාට ලැබිලා තියෙන්නේ විඳින්න විඳවන්න නෙවෙයි
0: ඉතින් ඒ නිසා හැම මොහොතක්ම සුන්දර වෙන්න ප්‍රාර්ථනා කරලා අපි දෙන්න යනවා හෙට එනවා මම කසුනි
1: මම ලෙහන්සා

0: Anu Paha FM Anu Hatarai Tashma Ada Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
3: ඔදස් රහය විනාඩි 45

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ
1: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
4: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ද සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
4: අලුත් පරිපාලනය පුහුණුකරු සහ නායකයා යටතේ සිංහ පැටව් කොදෙව් දේශයේදී ජයපැන් බොති. හොරණ බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 11ක් දක්වා ඉහළට. කුවේටයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකුටත් තුවාල. මොළේ වුණ රෝගය ඉදිරි සති දෙක තුළ වැඩි විය හැකි බවට අනතුරු ඇඟවීමක්. Google සමාගමෙන් නව තාක්ෂණික පෙරළියක් AI කණ්ණාඩියක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
4: හොරණ බටගොඩ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයන් ගණන 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් දස දෙනෙකුම මියගොස් ඇත්තේ එම වැඩිහිටි නිවාසයේ තුලදී. ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා හොරණ බටගොඩ ප්‍රදේශයේ ගිනිගත් එම වැඩිහිටි නිවාස අසල මේ වන විට රැඳී සිටින Net News වාර්තාකරු චන්දන පෙරේරා සමගින්. අයිබෝන් චන්දන.
5: අයිබෝන්, මේ වන විට මෙහි සම්පූර්ණ ගින්න පාලනය කරලා තිබෙන්නේ. ඉතින් මේ මොහොත වන විට මෙම ගිනිගත් පරිශ්‍රය තුර අපිට සිරුරු 10ක් ඇති බවට හඳුනා ගැනීමට දෙකබලා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් එක් සිරුරක් තවමත් හොයා ගැනීමට හැකියාවක් නැහැ. නමුත් අද උදෑසන හොරණ රෝහලේදී මියගිය කාන්තාව සමග මියගිය පුජ්‍යලයන් ගණන 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද උදෑසන මියගිය කාන්තාව හැරුණු පසු 7 දෙනෙකු ප්‍රතිකාර ලැබෙනවා හොරණ දිස්ත්‍රික් රෝහලේ. බටගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ රැඳවූ මධ්‍යස්ථානයේ 51 දෙනෙකු රඳවා සභා තිබෙනවා. ඒ වගේම මයස්සත් පරීක්ෂණය වනතෙක් පොලිසිය වහන් වනතුරු ආරක්ෂාව ලබා දී තිබුණා. ඒ වගේම අද උදෑසන 9ට මයස්සත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි. ඒ මොහොතේ සම්බන්ධ වීම බලාපොරොත්තු වෙන මම සමුගන්නවා Net News වෙනුවෙන් චන්දන පෙරේරා බටගොඩ වැඩිහිටි නිවාසයේ ගිනිගත් ස්ථානයේ සිට.
4: සූති චන්දන. එම වැඩිහිටි නිවාසයේ ගින්න හටගෙන තිබුණේ ඊයේ පස්වරු 5:25 පමණයි. වහා ක්‍රියාත්මක වූ ගිනි නිවීම බටයින් පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා එම ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමුවා. මෙනින්ජයිටිස් හෙවත් මොළේ වුණ රෝගීන් ඉදිරි සති දෙක තුළ වැඩි වශයෙන් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජයසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
6: පහුගිය කාලේ අපි දකින දෙයක් තමයි වැඩිම අවධානයක් සහ යම් ආකාරයක කතාබහක් යොමු වෙලා තියෙන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ යම් පළාත් කීපයක පැතිර යන මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොළේ වුණ කියන රෝග තත්ත්වයේ සම්බන්ධයෙන් මදන ඔබ දැනුවත් අප්‍රේල් 2 සතිය 3 සතියේදී වගේ දෙනියාය ප්‍රදේශයෙන් ආරම්භ වෙලා ඉන් අනතුරුව මේ වෙන විට මධ්‍යම පළාත විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ අනිත් පැත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක් කේන්ද්‍ර කරගනිමින් යම් ආකාරයක ව්‍යාප්තියේ වැඩිවීමක් අපි නිරීක්ෂණය කරමින් ඉන්නවා. අනිත් පැත්තෙන් අපි දිගටම අවධාරණය කරපු කාරණයක් තමයි දැන් මේ වෙසක් සතිය තාම යන්නේ. එතකොට මේ සතියන්තේ අපි දැක්ක බොහෝ පිරිස් විනෝදචාරිකා යනවා දීර්ඝ සතියන්තයක්. ඒ වගේම දන්සල් පැවැත්වෙනවා. විශේෂයෙන් මේ දන්සල් සම්බන්ධයෙන් මාර්ග උපදේශ ලබා දුන්නා. ඒ සතියන්තේ ඇතිවෙච්ච ක්‍රියාවලිය විශේෂයෙන් විනෝදචාරිකා යාම තුළ විශාල පිරිසක් මේ අවදානම් සහිත කලාප වලට ගියා. නැවතෝ නිවෙස් වලට ඇවිල්ලා තියෙනවා. දන්සල් විශාල ප්‍රමාණයක් පැවැත්වුණා. බොහෝ පිරිස් මේ දන්සල් වලට සහභාගී වුණා. දන්සල් සංවිධානය කරන්න සහභාගී වුණා. ඒතර මේ හරහා යම් ආකාරයක ඉදිරි සතිය දෙක ඇතුළත මේ රෝගයේ යම් ආකාරයක වැඩිවීමක් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් සෞඛ්‍යාංශ කටයුතු කරමින් ඉන්නේ මේ වන විට. හැබැයි ජනතා විදිහට ඔබ ඔබේ වගකීම් ඉෂ්ට කිරීම තුළ පමණයි මේකෙන් අපිට ගැලවෙන්න පුළුවන්.
4: තාක්ෂණ ලෝකයේ දැවැන්තෙකු වන Google සමාගම මීට වසර 10කට පෙර ඔවුන් අතින්

0: සිදු වූ ලොකුම අසාර්ථකවීමක් ජයග්‍රහණයක් බවට පත් කර ගැනීමට සූදානම් වනවා. ඒ AI තාක්ෂණය මුසු කළ සැබෑම ස්මාර්ට් කණ්ණාඩියක් ලෝකයට හඳුන්වා දෙමින් නෙට් නිවුස් විශේෂාංග මාලාව යටතේ අද සොයා බැලින්නේ ඒ පිළිබඳවයි.
1: තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙක් වන Google සමාගම මේට අවුරුදු 10කට කලින් ඔවුන් අතින් සිදු වුණු ලොකුම අසාර්ථකවීමක් ජයග්‍රහණයක් බවට පත් කරගන්නේ නැවත වතාවක් සූදානම් වෙනවා. ඒ ලෝක ප්‍රකට Google Glass ව්‍යාපෘති අසාර්ථකත්වයෙන් පස්සේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මුසු කරපු සැබෑම ස්මාර්ට් කණ්ණඩියක් නැත්නම් ස්මාර්ට් ග්ලාස් එකක් ලෝකයට හඳුන්වා දෙමින් කැලිෆෝනියාවේ පැවැතුණු Google සමාගමේ වාර්ෂික සංවර්ධන සමුළුවේදී මේ නවතම ස්මාර්ට් කණ්ණඩි යුගල ප්‍රථම වතාවට ප්‍රදර්ශනය කෙරුණා. මේ වසරේ ඒ කියන්නේ ඉදිරි මාස කිහිපය ඇතුළත වෙළඳපොළට එන්න නියමිත මේ කණ්ණඩි වෝබිපාක සහ ජෙනරල් මොන්ස්ටර් යන විලාසිතා සන්නාමයන් දෙකකින් හැඩගැන්වී තිබීම විශේෂත්වයක්. මේ කණ්ණඩි රාමුවල ඉතා කුඩා කැමරාවක් සහ කුඩා ස්පීකරයක් සවි කරලා තියෙනවා. ඒ හරහා Google සමාගමේ ජනප්‍රියතම AI නිෂ්පාදනයක් වන Gemini සමග ඍජුවම සම්බන්ධ වෙන්න පරිශීලකයන්ට අවස්ථාව ලැබෙනවා. Google ප්‍රධාන විධායක නිලධාරී ශාම් මිෂාදි පවසන පරිදි මේ කණ්ණඩි යුගල පැලැන්සින්න කෙනෙකුට තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය අතර ගන්නේ නැතුවම දවස පුරාම Gemini AI එකෙන් උදව් ලබා ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ තොරතුරු කණ්ණඩි වීදුරුව මත දැర్శණය වෙන්නේ නැහැ. ඒ වෙනුවට රහසගතව ඔබේ කනට ශබ්දයක් මගින් පමණක් ඇසෙන්න සලස්වනවා. නමුත් ඉදිරියේදී කණ්ණඩි වීදුරුව මතම තොරතුරු සහ කැටිපෙන විට දැర్శණය වෙන වඩාත් දියුණු කණ්ණඩි යුවලක් වෙළඳපොළට එවීමට කටයුතු සූදානම් කරමින් තිබෙනවා. මේ නව නිපැයුම Android මෙන්ම Apple දුරකථන සමගත් ඉතා පහසුවෙන් සම්බන්ධ කරන්න පුළුවන්. මෙම තාක්ෂණයේ ස්මාර්ට් ජංගම දුරකථන වලට පස්සේ ලෝකේ වෙනස් කරන මීළඟ පියවර කියලායි ආයෝජකයන්න් කියන්නේ. දැනටමත් මේ හා සමාන Meta සමාගමේ Ray-Ban ස්මාර්ට් කණ්ණඩි මිලියන 7කට වඩා ලෝකේ පුරා අලෙවි වෙලා අවසන්. හැබැයි මේ තාක්ෂණයත් එක්ක ලොකු බයකුත් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඒ තමයි පුද්ගලිකත්වය පිළිබඳ ප්‍රශ්නය. මේට අවුරුදු 10කට කලින් Google Glass ව්‍යාපෘති තහනම් කරන්න උනේ මේ නිසාමයි. අද වෙනකොටත් Meta කණ්ණඩි පැලන් සිටින පුද්ගලයන් මහජනතාව නොදැනුවත්වම ඔවුන්ව වීඩියෝ කරන බවත් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවත් වාර්තා වෙනවා. පුද්ගලිකත්වය පිළිබඳ ගැටලු කොහොම වෙතත් Snap සහ Apple සමාගම් පවා Taman Game ස්මාර්ට් කණ්ණඩි නිපදවීමට දැන් තරඟ වැදිලා ඉන්නවා. දුරකථන තිර දෙස බලාගෙන සිටි මිනිස් වර්ගයා දැන් Tamanගේ ඇස් ඉදිරිපිට තියෙන කණ්ණඩි යුගලෙන් මුළු ලෝකෙම දකින දවස වැඩි ඈතක නොවේ.
0: ලොවක් පුදුම කළ මෙම නිෂ්පාදනය පිළිබඳ සැකසූ වීඩියෝව Net News YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකි. බටේරින්දේ කොදෙව් කණ්ඩායම සමග ඊයේ පැවති ක්‍රිකට් තරගයේ ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. අලුත් වූ ක්‍රිකට් පරිපාලන යටතේ නව පුහුණුකරු ගැරි කර්ස්ටන්ගේ මෙහෙයවීමෙන් සහ නැවත නායකත්වයේ වගකීම පැවරුණු කුසල් මෙන්ඩිස් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයේ මෙයයි. තරගයේ බටරින්දේ කොදෙව් දූපත්හි කින්ස්ටන් හිදී පැවැත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුලදී කඩුලු 7ක් දැවී ලකුණු 303ක් රැස් කරගත්තා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකයි. ඔහු පන්දු 103කදී 6 පාරක් සහ 4 පාර 9ක් සමග ලකුණු 79ක් ලබා ගත්තා. නායකත්වයේ නිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 62කදී ලකුණු 73යි. ඊට 4 පාර 4ක් සහ 6 පාර 4ක් ඇතුළත් වුණා. මේට අමතරව ජනිත් ලියනගේ වේගවත් ප්‍රතිහරමයක නිරත වෙමින් පන්දු 29කදී ලකුණු 44ක් ලබා ගත්තා. ඒ 6 පහරක් සහ 4 පහර 5ක්ද සමගයි. චරිත් අසලංක පන්දු 44කදී ලකුණු 45යි. අනතුරුව ලකුණු 304ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් පිතිකරුවන්ට පන්දු 49යි පන්දු 2කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 262ක් පමණයි. පන්දු 66කදී ලකුණු 56ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට නායක ෂායි හෝ ප්‍රබල උත්සාහයක නිරත වුණා. ජස්ටින් ග්‍රේව්ස් පන්දු 38කදී ලකුණු 45යි. එහෙත් ජයග්‍රහණය සඳහා කණ්ඩායම රැගෙන යාමට ඒ ප්‍රමාණවත් වූයේ නැහැ. දුෂ්මන්ත චමීර ලකුණු 67ට කඩුලු 4ක් නවා ගත්තා. කොදෙව් පිතිකරුවන් මුළුමනින්ම පාලනය කරමින් සාර්ථක පන්දු යැවීමක නිරත වූ මහේෂ් තීක්ෂණ ලකුණු 26ට කඩුලු 2යි. දෙපිලා අතර ඉක්දින තරගාවලියේ දෙවන තරගය ලබන ඉරිදා පැවැත්වෙනවා.
2: Net News.
0: කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉරානය විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ එහි සේවය කළ ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකුද තුවාල ලබා තිබෙනවා. ඔවුන් තිදෙනාම පිරිමි පුද්ගලයින් බවයි වාර්තා වුණේ. ඔවුන් විදුලි සෝපාන අලුත්වැඩියා කාර්මික ශිල්පීන් ලෙස එහි සේවය කර තිබෙනවා. ඉරානය විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ සුළු තුවාල ලැබූ ඔවුන් තිදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වුණේ. එම ප්‍රහාර හමුවේ තුවාල ලැබූ මුළු පිරිස 60කට අධික බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
2: Net News ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
0: Net News නිමාව දවසමෙද වාර්තා කරන්නේ 10:12ට. එතෙක් පෑන් පෑ මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
2: Net News ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 3672.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
1: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
2: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
3: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වන
0: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
4: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
0: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
3: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
2: ඔය ඕන එකකින් update වෙන්න.
0: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් AlgoTowමට tune වෙන්න. Tune වෙන්න.
5: Brought to you by
6: අනුතන කඩම මිලක් කසාගල green super ශාක මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
8: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22
9: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
10: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
11: FM Algo Town
12: Good morning. Dang welawa de hatai.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: Net FM Algo Town
3: brought to you by
4: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
5: Melwa Box Bar wala nama ganakama bimma gahala tiyena nisa vishwasayen ganna puluwa rawattannat ba
6: Melwa eka Lankawa eka
7: Surakshita parisareka pehete superi watinakamak sahita apartment ekak adama wen karaganna Kadawata Lifestyle Residences dan mawathanna Prime Group 1322
8: rupiyal 3000kata wediyen Kiehl's ekak shopping karanna Nexus app ekek QR ekak scan karanna spin karanna hita ganna beri watinata ayi rasak win karanna Kiehl's enna spin karanna win karanna
9: සදා හරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
10: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
11: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112200.
12: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.

0: ගුඩ් මෝර්නින්. ඔන්න අදත් ඇල්ගොටවුන් අරගෙන තුන්දෙනාම ඇවිල්ලා ඉන්නේ. අද හොයන් ආවේ මොකක්ද දන්න අද ගුඩ් මෝර්නින්
1: කියන්නේ?
0: සල්වේ.
2: ආහා
1: සල්වේ.
0: පොඩක් මේ ලේසි එකක් වාගෙන ආවා.
2: මේ
0: ෆොටෝ එකක්.
2: මල භාෂාවලුත් පුළුවන් ගුඩ් මෝර්නින් කියන්න
1: ඕනේ.
0: ප්‍රශ්නයක් නැහැ. පුළුවන් මේ දැන් මල භාෂාවක් උනාට ඉතින් පාවිච්චි කරානේ.
2: ඔව්.
0: ලැටින් වලින් ගුඩ් මෝර්නින් කියන්නේ සල්වේ කියලා.
1: ලැටින්.
0: ලැටින් භාෂාවෙන්.
2: ලැටින් භාෂාවෙන්. ලැටින් භාෂාව ගුවම මේ මම අද කියන්න හිතන් ආපු කාරණේටත් ලැටින් භාෂාව හේතු වුණා.
0: ඕකේ.
2: මේ දැන් අන්තිමට මේ සමහරලාට නිකන් අපි නිකන් කියලා අන්තිමට තමයි මොකද්ද කියලා කියන්නේ. හැබැයි දන්නවා මොකක්ද හේතුව කියලා. සමහරලාට ඒ දාටේ ජාත්‍යන්තර දිනේ තියෙන හින්දා.
1: ඔව්.
2: කියලා හිතනවනේ. දැන් වැඩේ මම කියලා පටන් ගන්නම්. අද ලෝක චීස් දිනේ.
1: චීස්
0: දිනේ. චීස් කන්න මාරාසයි.
2: ඔව්. චීස් පටන් ගන්න 100 අකුරෙන්නේ.
0: ඔව්.
2: හැබැයි ඔය 100 අකුර ඉංග්‍රීසියට ආවේ ලතින් භාෂාවෙන් හින්දා.
0: රයිට්.
2: පැරණි ඉංග්‍රීසි භාෂාවේ දැන් C වලින් શબ્ද කරනකොට ක શબ્දෙත් එනවනේ.
1: ඔව්.
2: එතකොට මොන එකකටද දැන් K අකුර තියාගෙන 100 එකට දැන් CAT cat කියලා කියන්නේ මොකද්ද? KAT cat කියන්න පුළුවන්.
0: ඒ කියන්නේ ඔව්. K කිව්වත් එහෙමනේ.
2: ඔව් K කිව්වත් එහෙමනේ. ඉතින් මොකටද ඉතින් ඕක උනේ මේ රෝමානුව ලතින් භාෂාව කතා කරන්න පටන් ගත්තන් පස්සේ ඒගොල්ලන්ට මම හිතන්නේ K හරියට උච්චාරණය කරගන්න ඒ කියන්නේ K අකුරත් එක මොකක් හරි දෙන්න බැටලවිල්ලක් ඉඳා ඒ වෙනුවට C ආදේශ කරා.
1: ඊට
2: පස්සේ ජර්මන් ෆ්‍රාන්ස් ඔය ඔක්කොම කතන්දරෙත් එක්ක මේ ඔහොම වුණා. දැන් ඔය ඉස්සෙල්ලම මේ චීස් වලට කිව්වේ ක්‍රීට් කියලා. ඔව් ක්‍රීට් තමයි මේ පැරණි භාෂාවල ඔය කලාපේ මේ භාවිතච්ච භාෂාවල චීස් වලට කිව්වේ. ඒක ලස්සන වැඩේ කියන්නේ සංස්කෘත වලිනුත් චීස් වගේ දෙයකට චීස් නෑ සංස්කෘත. ඒ කියන්නේ අපේ කලාපේ චීස් තිබුණ නෑ. අපේ කලාපේ තිබුණේ වෙඬරු. ගොඩක් අය වෙඬරුයි චීසුයි පටලව ගන්නවා. වෙඬරු කියලා පැරණි සංස්කෘත වචන වලින් පාවිච්චි කරේ බටර් වලට.
1: බටර්
2: අර වෙඬරු සොරාහෙම අර මේ ක්‍රිෂ්ණේ කතාවේ
1: ඉන්නේ
2: නේද? මේ ඉතින් අපි ඒ ගැන ඒ ක්‍රිෂ්ණ කතාව වෙනම පස්සේ වෙලාවක කියමු. කෙසේ හෝ මේ චීස් හැදිලා තින්නේ හරි අපූරු ක්‍රමවේදයක. ක්‍රමයකට කියන්නේ හරි අහම්බෙන් හැදිච්ච දෙයක්. ඔය තක්ලමකන් කාන්තාරේ තියෙනවනේ අෆ්ගනිස්තානයේ පැත්තෙන් යන අදත් සැටලයිට් ඉමේජ් වල බැලුවම මේ අර ඔය දැන් ඔය ජාතක කතාවේ ඇචි තියෙන්නෙම ගැල්නේ. ඒව හොරකම් කරන්නේ උනුයි ගැල් තමයි තියෙන්නේ. දැන් අර උම්මංග ජාතකේම ගැල් මේ පුරා බර්නස් නුවර සිට
1: 500ක් ගැල්ගෙනනේ.
2: ඈ
1: 500ක් ගැල්ගෙනනේ කියන්නේ.
2: 500ක් ගැල්නේ තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. ඉතින් ඒ මොකද ඒ ගැල්නේ ගියේ ඉන්දියාවේ ඉඳන් මැද ප්‍රදිකට කරත්ත පොලින්න ගියේ. ඉතින් ඔය පැරණි අරාබිය පැත්තට ඉස්සර වෙලෙන්දෝ මේ දැන් ඔය ඔටුවන්ගේ පිටේ එලුකිරි එලකිරි එහෙම ගැට ගහගෙන යනවනේ. ඉතින් මේගොල්ලෝ දැන් මේ කාන්තාරේ යනකොට අර දැන් මේ මේ මේගොල්ලෝ යොදාගන්නේ මේ ඔටුවන්ගේ බඩවැලේ අර බොකු තමයි මේ මලු හැටියට වේලලා ගන්නෙ. මේ මේ දියර වර්ග අරන් යන්න වතුරත් මේවා පුරවන් යනවා. කිරිත් පුරවන් යනවා. ඉතින් මේවා යනකොට අර ගැස්සෙනවනේ.
0: ගැස්සිලා
2: මේගොල්ලෝ කිරි බොණ්ඩ යනකොට කිරි නෙමෙයි තියෙන්නේ. මිදිච්ච ද්‍රව්‍යයක්. මේ වෙලා තියෙන්නේ අර මේ දෙය සහ ඉවත් වෙන්න ඕනේ කොටස් අර කිරි කැලැත්තිලා චීස් බවට පැත් වෙලා. ඉතින් ඔය විදියට මේ කිරි ක්‍රිට් චීස් වෙලා තියෙන්නේ. ඔන්න ඔහොම තමයි. ඉතින් කෙසේ වෙතත් අද ලෝකයේ චීස් වර්ග 1800ක් විතර මේ තියෙනවා කියලා කියනවා. ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් මේ ජනාධිපතිවරයා ඉන්නකොට ඔහු අපූර්ව කතාවක් කියලා දෙනවා. දැන් කියන්නේ ලෙඩ ගොඩක් මේ කාලේ මේ චීස් වර්ග 246ක්ම තියෙන ප්‍රංශයේ කොහොමද එකට එකතු කරන්නේ කියලා ඔව් අහලා තියෙනවා. ඒකේ එච්චර විවිධත්වයන් තියෙනවා. 246ක් ඒ කාලෙත් චීස් තිබලා තියෙනවා ප්‍රංශේ. ඉතින් කෙසේ හෝ මේ ලෝකයේ මේ චීස් කියලා කියන්නේ දැන් මේ අපිට නම් සුභෝගී කෑමක් මේ දවස්වල. සමහර රටවල් වල නම් ඒක මේ අත්‍යවශ්‍ය කෑමක් බවට පත් වෙලා තිනවා. චීස් ඉඳලා මේ හරි අපූර්ව දේවල් වෙලා තිනවා. 1835 ඇමරිකාවේ හිටපු ජනාධිපති ඇන්ඩ්‍රූ ජැක්සන් මේට ඔහුගේ ආධාරකරුවන් විසින් රාත්තල් 1400ක්, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 650ක් විතර බර ලොකු චීස් ගෙඩියක් තෑගි කලා දැන් ජනාධිපතිට වණියෙන් ගන්න පුළුවන්
1: ඒක
2: එයා ඉතින් මේක දැන් චීස් එහෙම නරක වෙන්නේ නැහැ නේ කාල් පවත් ගන්නත් පුළුවන් තනියෙන් කන්න බැරි ඉඳ අවුරුදු දෙකක් තිස්සේ ජනාධිපතිතුමා මේක ජනාධිපති මන්දිරයේ තියන් මේ ඉවර කරන්න බැලුවා ඉවරුන්නේ නැහැ දැන් තව මාස දෙකයි තියෙන්නේ මේ ඉවර වෙන්න මේ තමන්ගේ දුර කාලේ ඉවර වෙන්න එයා මොකද කළේ මේ තමන්ගේ ආධාර කරුවන්ට මේ කිව්වා මේ මාස දෙක නෙවෙයි සති දෙකයි තියෙන්නේ දැන් දන්නවා චීස් කෙඩිය උස්සන් යන්නත් බෑ එයා මොකද කරේ තමන්ගේ ආධාර කරුවන්ට කිව්වා මෙහෙම ජනාධිපති මන්ත්‍රියේ තියෙන ලොකු චීස් දන්සලක් අර අපේ ඊයේ දුන්නේ මේ පල්ලා මොකද්ද මේ සීනි සම්බෝල පහන් දන්සලා අපේ චන්දිමල හැම එකතු වෙලා මේ ඉතින් ඕෂන් ටවර් එක ගාවින් ඊ හවස පහට විතර ගිය කට්ටිය නම්
1: ඒ දන්සලා අපේ
0: ඕ සීනි සම්බෝල කෑව නම් ඒ අපේ
1: ඒ අපේ දන්සලක්
2: කොහොමද අර ජැක්සන් ජනාධිපතිතුමා චීස් දන්සලක් දෙනවා කියලා දහ දහක් විතර ඇවිල්ලා මේ ගොල්ලෝ හවු වෙන තැන් වලින් අර චීස් කිලෝ 550 චීස් කඩියක් කියලා කියන්නේ මේ අපේ බීම් එකෙන් භාගයක් විතර ඇදිනේ මේ ඉතින් කපාගෙන කාලා ඒවා මේවා කරලා හැමතැනම දාලා අර චීස් ස්මෙල් එක අලුතෙන් ආපු ජනාධිපතිවරයාට ඒක නැති කරන්න මාස දෙකක් විතර ගියාලු චීස් කඳ ඉතින් කොහොමරි ඔහුගේ මේ ජැක්සන් ජනාධිපතිවරයාගේ ප්‍රතිවාදියෙක් තමයි මේ ජනාධිපති පුටුවට ඇවිල්ලා තියෙන්නේ ඒක ඉතින් හිතාමතා කරපු දේශපාලන උපරට්ටියක් කියලා මේ සමහර අය කියනවා මේ කොමාරි මේ චීස් සෑන්ඩ් දේශපාලනයට මේ මේ යෙදුණත් අපිට මතකයි මේ 2014 යුක්රේනයේ ක්‍රිමියා ප්‍රදේශයේ රුසියාව අත්පත් කරගත්තන් පස්සේ අර දහපු පළවෙනි පුටින් දහපු පළවෙනි තහංචි වලින් එකක් තමයි යුරෝපෙන් චීස් මේ
1: ගෙන්නන්න
2: දෙන්නේ නැහැ කියන එක යුරෝපයේ චීස් තහනම් කරපු එක. හැබැයි යුරෝපයේ චීස් වලට රුසියානු ඔසාව ඔය කට්ටි පැත්ත පළාත කට්ටි බුරුදලා හිටියේ. ඉතින් මොකද උනේ මිනිස්සු හොරෙන් ගේන්න ගත්තා. අන්තිමට මේවා අල්ලලා චීස් බුල්ඩෝසර් කරලා දැම්මා මේ පුටින්ගේ නියෝගෙන් ඒ 2014 වගේ උහුම උනේ මේ දැන් ඉතාලියේ තියෙනවා මේ චීස් බැංකුවක් චීස් උකස් කරන්න පුළුවන් බැංකුවක් ඒ චීස් උකස් කරනවා කියලා කියන්නේ මොකක්වත් නෙමෙයි මේ අර චීස් හදන්න ගන්න මේ ඒ උපකරණ උකසට තියාගෙන චීස් නිෂ්පාදකයින්ට අත දෙන බැංකුවක් තමයි ඒක ඒකින් කරන්නේ මේ චීස් නිෂ්පාදනය දිරි ගන්න ඕන එක ඊට පස්සේ මේ කොහොම හරි මේ ලෝකයේ චීස් අයිතිය පිළිබඳවත් ලොකු සටනක් ගියා මොකද ෆෙටා චීස් කියන එක ග්‍රීසියේට තමයි මේ ඒකේ ඒගොල්ලන්ගේ සන්නාමය හිම් වෙලා තිබ්බේ හැබැයි ඩෙන්මාර්කය ජර්මනිය ප්‍රංශය මේකට මේ ලෝකේ ජාත්‍යන්තර අධිකරණේ නඩුවක් දැම්මා අවසානයේදී 2002 දී යුරෝපා සංගමය එකඟ වුණා හරි ග්‍රීසිය ඕක මේ ෆෙටා කියන චීස් වර්ග පාවිච්චි කරන්න ඕගොල්ලොම ඕක නිෂ්පාදනය කරන්න කියලා දැන් නිල වශයෙන් මේ පාවිච්චි කිරීමේ අයිතිය තියෙන ග්‍රීසියට විතරයි මේ ෆෙටා තමයි මම හිතන්නේ ලෝකේ ගණන්ම චීස් මේ ඉතින් ඒ වගේ දැන් අපි කුකින් චීස් තියෙනවා අපි නිකන් කන චීස් කොත්තු තියෙන හැබැයි ලංකාවේ විතරයි
1: හැබැයි චීස් නෑ
2: සාට සිහියක් චීස් වර්ග තිබ්බත් ලෝකේ සුපිරි කෑමක් වුණත් සමහර රටවල් වල නැතිවම බැරි කෑමක් වුණත් චීස් කොත්තු කන්න නම් මල්ලි එන්න ඕනේ නේද අර ඉරාජ්‍යයේ තියෙන චීස් ටිකක් වැඩියෙන් දාලා මේ කොත්තු කන්න නම් එන්න ඕනේ. ඉතින් අපිට මේ දවස්වල ඉතින් අපේ රටට දැන් පොඩ්ඩක් විදේශවලින් හැබැයි අපේ රටේ චීස් හදනවා. මේ දැන් ඔය අඹේ වල පැත්තේ එහෙම ගියොත් අපිට මතකයි නේද? චීස් අර බෝල් ගන්න
0: මම ගෙදරක් හදලා තියෙනවා.
2: හදලා තියෙනවා
1: චීස්.
0: මොච්චරෙල්ලා එහෙම හදන්න පුළුවන් ගෙදර.
2: බොරු කියන්නේ.
0: ඇත්තමයි.
2: හදන්න පුළුවන්?
0: ඔව්.
2: මාරා විශ්වාස කරන්න ගන්න පුළුවන් කියලා.
1: මේ වරණ විශ්වාස කරන්න. විශ්වාස කරන්න.
2: අපි විශ්වාස කරන්න ඔප්පු කරලා වෙන්නන්න දැන්. අපි කිව්වේ ඕක ඈ.
1: ඔප්පු කරලා වෙන්න.
2: ඔප්පු කරලා වෙන්නන්න ලබන සතියේ. ලබන
0: සතියේ.
2: ආව් වෙන්නේ මොනවද? ඔප්පු කරලා වෙන්න අපි විශ්වාස කරන්න.
1: කට වචන නම් අපි පිළිගන්නේ
2: නැහැ. කට වචන නම් විශ්වාස කරන්න නැහැ. කට වචන විශ්වාස කරලා අඳ කොච්චර දිනද කියලා.
1: ඒකනේ. අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා.
2: අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා.
1: වෙච්ච දේ.
2: හරි කොහොම වුණත් අද ජාත්‍යන්තර චීස් දිනේ. ඉතින් කවුරු හරි චීස් කනවා නම් අද දවසේ චීස් පීස් කියලා අද ජාත්‍යන්තර චීස් දිනේ සමරන්න ලෝකේ හරිම රසවත් නිෂ්පාදනයක් අහම්බෙන් නිපදව උනත් නේද අහම්බෙන් අහම්බෙන් නිපදව උනා උනත් චීස් කියන්නේ හරිම රසවත් කෑමක් ඉතින් අපිට නැති උනත් අපි ඒක නේ සීනෙන් ගෑ සුවඳක් වගේ නෙමෙයි සීනෙන් ගෑ රසයක් වගේ අපි ඒක සමරන්නම් එහෙනම් අදත් මේ ආරම්භ වෙන්නේ ඇල්ගෝ ටවුන්

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Pude Hatai Vinadi Visaidan
2: Sene Hasin Adarin Hadavat Sanasala
1: Medoli Sema Mohotak Man Rasavat Karai
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස්නවා තැනක් උතුර දකුණ මැදමෙ ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22
4: එක එක දේවල් වලට සීට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
5: දරුවාගේ වර්ධනය සේම වැඩිමින් දරුවා උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබද්දී ප්‍රතිලාභ රසක් ලැබෙන හොඳම ආයෝජනය මෙන්න වැනිලා අපනයනයේ කොටස්කරුවෙකුයි උසස් අධ්‍යාපනය ඉහලින්ම ජයගන්න සෞදාහරිත ප්ලාන්ටේෂන් සමග අදම අවම රුපියල් 6000කින් පවා ආරම්භය හැකි ආයෝජනය ආරඹන්න වාරික 60ක් වසර 5කින් ගෙවා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ සුදුසුකම් ලබන්න අදම අපට කතා කරන්න 076-44-11-600
6: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
7: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටික් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-718 WhatsApp කරන්න
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.12200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්ල සමාගමකි
9: ආ කොහෙන්ද මේ JBL එක
10: කීල්ස් එකෙන්
11: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න කීල්ස් එන්න spin කරන්න win කරන්න කොන්ද
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළවේ
13: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940

0: දැන් මේ චීස් ගැන අපි කිව්වනේ අද ජාත්‍යන්තර චීස් දිනය කියලා. මේ ඇත්තටම ලංකාවේ චීස් වර්ග කියන්නේ වේරියේෂන්ස් ගොඩක් ගන්නව නම් ඇත්තටම තියෙන කීල්ස් එකේ තමයි.
1: ඔව් ගොඩක්
0: කීල්ස් එකේ ප්‍රොඩක්ට් උත් දැන් මම හිතන කීල්ස් එකේ චීස් උත් තියෙනවා. කීල්ස් ලා හදන චීස් ඕනේ. ඔව්. ඉතින් මං හිතන්නේ මේ ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද ජාත්‍යන්තර චීස් දිනේ. කවුරු හරි මේ චීස් ගන්න බලාපොරොත්තු වෙනවා නම් කීල්ස් එකට යන්න. ඒ විතරක් නෙමෙයි අද චීස් ගන්න හෙට ගන්න පුළුවන් ක්‍රිස්පි චිකන්.
1: ක්‍රිස්පි චිකන්
0: හෙට පස්සෙනිදා විශේෂ ඔෆර් එකක් තියෙනවා.
1: ඔව් විශේෂ ඔෆර් එකක් තියෙනවා.
0: ඔන්න සිකුරාදානේ හෙට
1: ෆ්‍රයිඩේ
0: හෙට ක්‍රිස්පි චිකන්.
2: හරි අපේ ඩීජේ
0: නයිට් එකක් තියෙනවා නේ.
2: බැටල් එකක් තියෙනවා.
1: ඕකේ.
2: නිකන් එහෙම හිස්බඩ බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකින්ද ඔයාලට අනිවාර්යයෙන්ම කීල්ස් එකට යන්න සිද්ධ වෙනවා. ඉතින් හෙට ඒ කියන්නේ ජූනි 5 වෙනිදා ඔයාලට යන්න තියෙන කීල්ස් එකට කීල්ස් එකෙන් දැන් ඔයාලට 8 piece crispy chicken bucket එකක් රුපියල් 2190කට මිලදී ගන්න පුළුවන් හැකියාව
0: තියෙනවා.
2: ඔව් 130ක ඩිස්කවුන්ට් එකක් මේක. ඉතින් යන්න කියලා අපි මතක් කරනවා අපේ DJ night එක තියෙන දවස සිකුරාදා දවස නේ. gedara kattiya බොහොම එකමුතුවෙන් සිකුරාදා රෑ කියලා කියන්නේ පොඩි නිකන් වෙනස් එකක් නේ. වෙනස් රහක් තියෙන එකක්
1: නේ.
2: ඉතින් පොඩි වෙනසකටත් එක්ක ගොඩ වෙන්න කීල්ස් එකට රෑ වෙනකන් ඉන්න ඕනේ නැහැ. දැන් ඔෆිස් එකේ වගේ කට්ටිය නම් ඒගොල්ලන්ට රෑ මීට් වෙන්න විදිහක් නැහැ නේ. එහෙම නැත්නම් ඔෆිස් වෙලාවේ ඔෆිස් ටයිම් එකේ ගොඩ කට්ටිය
1: ඔෆිස් ටයිම් එකේ යන්න පුළුවන්.
2: ඔව් මම කියන්නේ එහෙම දැන් ඔෆිස් එකේ පල්ලා ඉන්න කට්ටියට අහන් ඉන්න අයට
1: සෙන්නාන්ට සේවා.
2: ඔව් හෙට තමයි දවස. කට්ටියට ඔෆිස් එකේ කට්ටියත් එක්ක ගිහිල්ලා ඔන්න කීල්ස් එකෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔන්න ආයි කියන්න මොනවද ගන්න පුළුවන් කියලා. කීල්ස් 8 piece crispy chicken එකක්. ඔයාට chicken bucket එකක්. ඔයාට ගන්න පුළුවන් රුපියල් 2190කට 130ක off එකක් එක තමයි හම්බ වෙන්නේ.
0: අද යන්න එපා. අද යන්න cheese ගන්න.
2: අද යන්න cheese ගන්න.
0: එතන crispy chicken.
1: හෙට ඔයගොල්ලෝ කීල්ස් එකෙන් කන්න.
2: ඔව් අද දැන් හතර වෙනිදානේ හෙට පස් වෙනිදා තමයි වැඩේ තියෙන්නේ. ඉතින් යන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි වා කීල්ස් එකට ගියොත් ඔයාට බ්‍රෙක්ෆාස්ට් එකට කිරිබත් තියෙනවා. ඊට පස්සේ ස්වීට් පොටැටෝ තියෙනවා, එග් නූඩල්ස් තියෙනවා, කඩල තියෙනවා. මේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලන්ච් එකට ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, ක්‍රිස්පි චිකන් බකට් එක තියෙනවා, රයිස් ඇන් කරී තියෙනවා.
1: ඒ කියන්නේ අචි මේ කීල්ස් එකට ගියාම ක්‍රිස්පි චිකන් එක විතරක් අරගෙන ඉන්න බෑ
2: ඔයාලට.
1: මොකද ඩිස්ප්ලේ එකේ තියෙනවා ලසන්‍යා, ඊළඟට බිරියානි, ෆ්‍රයිඩ් රයිස්, රයිස් ඇන් කරී. මේ ඕන එකක් එක ක්‍රිස්පි චිකන් කෑල්ල යනවනේ. ඒ කියන්නේ බකට් එක අරගෙන ඔයා කැමති අනිත් එකක් එහා පැත්තෙන් තෝරගන්න.
2: අන්න හරි. ඒ කියන්නේ බකට් එක ඇඩ් ඕන් එකක්
1: විදියට
2: ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඩිනර් එකට පීසා තියෙනවා, කොත්තු තියෙනවා, චිකන්, වෙජි, ෆිෂ් වලින්, ෆ්‍රයිඩ් රයිස්, ඒ වගේම තමයි බේකරි අයිටම්ස් තියෙනවා, ඩෝනට්
1: තියෙනවා.
2: එක එක රස වර්ග වලින් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකෙන් තියෙනවා, ඊට පස්සේ චොක්ලට් ෆ්ලේවර් එකෙන් තියෙනවා, හොට් ඩොග්ස් තියෙනවා. මේ ඕන දෙයක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් කට්ටි එක්කම යන්න. කීල්ස් එකට.
1: කීල්ස් එකට.
2: හැබැයි අර හතර වෙනිදා තමයි ක්‍රිස්පි චිකන් වැඩේ තියෙන්නේ.
1: ක්‍රිස්පි චිකන් ඔෆර් එක තියෙන්නේ. ඕකේ. දැන් මේ අචිනුවා මේ හෙල්දි කන කන්සෙප්ට් එක දැන් චුට්ටක් තියෙනවානේ. ඒ හෙල්දි කන එකට ගොඩක් තියෙනවානේ. ඒකට මේ චීස් පොඩ්ඩක් දානවා කට්ටියනේ. හරිද? දැන් මේ චීසුත් එක්ක හෙල්දි කන්නේ අපි මොනවද? සාමාන්‍යයෙන් වගා කරලා කන දේවල් නේ. මම එන රවුමකින් එන්නේ. හරිද? මේ ලොකු රවුමකින් එන්නේ.
2: වගාවකට නේ.
1: වගාවකට.
0: නෑ ඔක ලේසියෙන්ම කියන්නකො කසා කරලා ප්ලැන්ටේෂන් ගන්න යන්න
2: නෙන්නේ. ඔය ඔච්චර බවා. ඔව් ඔව්. වටේ යන්න
0: බෑ. දුර. වගා කරන්න දෙන්නේ නෑ.
2: ඇයි ඇයි මේ වගේ ඔපචුනිටීස් ඇයි සරව හංගන්නේ?
1: එහෙම ඒක සාමාන්‍යයෙන් කෙලින් කිව්වහම දේවල් ලාගේ නැති වෙනවා.
2: අර
1: නන්නනේ ආදරේ ප්‍රකාශ කරත් පොඩ රවුමෙන්.
2: ආ එහෙමද?
1: නන්දරෙන් කියන්නේ කසා
0: කරලා ප්ලැන්ටේෂන් වගේ ඒවා ඩිරෙක්ට් අපි කියන්න
1: ඕනේ.
0: මේ අපිට අත හිත දෙන ලොකු සමාගමක් අද කසාගල ප්ලාන්ටේෂන් සභාපතිතුමා, සමූහ ව්‍යාපාර සභාපතිතුමා මේ තව මොහොතකින් එන්න නියමිතයි. ඊයේ එන්න හිටියේ. ඊයේ ඉතින් එක එක ට්‍රැෆික් වගේ දේවල් හේතුණා
2: වෙනවා. ටවුමට එද්දී පොඩි ප්‍රශ්න තියෙනවා. කිවිසොම් මාර්ග අවහිර වෙනවා.
0: ඉතින් අපි බලමු තව පැයකින් හමාරකින් එතුමයි. ඒකම මේ කසාගල කිව්වම කසාගල සමූහ ව්‍යාපාරයේ එකතු වෙලා කරන ලස්සන වැඩේ ගැනත් අපි කෙටියෙන් හරි මතක් කරන්න ඕනේ. ඒ තමයි හිමවර්ණ අමරදේව ගීතාවලිය කොන්සර්ට් එක. සිනමන් ලේක් සයිඩ් හෝටලේ 500 දෙනෙක්ට විතරයි මේක ඉඩ තියෙන්නේ. කවුද අමරදේව මහත්තයා ගී කියන්නේ? ශශිකනි සංසලා, සංක දිනෙත්, සුනීර සුමංග,
2: ආමීෂා මිනෝල්,
0: එතකොට නුවන්දිකා
1: සේනාරත්න.
0: ඉතින් ඔය පස් දෙනා කියන්නේ සමන්නතව දෙට්ටි මහත්මයා තමයි කතනය කරන්නේ. ඉතින් බොහොම සුපිරි සංගීතවත් සන්ධ්‍යාවක්. අර වේදිකාවක් දිහා පුටුවක් තියලා බලන් ඉන්නවා වගේ නෙමෙයි, මේසවල ඉඳගෙන මසවුලු සමග මේ සංගීතයේ රස විඳින්න ලැබෙන බොහොම දුර්ලභ චාන්ස් එකක් ඒක තියෙන්නේ ජූනි 13 වෙනිදා. වැඩි දවසක් නැහැ. අද 4 වෙනිදානේ නේද? තව දවස් 10ක්වත් නැහැ.
1: ඔව්. හරි අපි
0: මායික mytickets.lk එකට ගිහලා ටිකට් ගන්න ඕනේ තිබුණොත් ගන්න පුළුවන් ඈ. ඔව්
1: තිබුණොත් ඉතරලා තිබුණොත් ගන්න පුළුවන්. අපි කිවේ කසාගල ඒ වගේ හොඳ වැඩ කරනවාත් එක්කම ඕගොල්ලන්ටත් පුළුවන් කසාගල එක්ක එකතු වෙලා වැඩ කරන්න දැන් කසාගල plantations like invest කරොත්.
2: ඔව් ඉතින් කසාගල plantation එක වඩ දැන් පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ගේ වගාවන් වල ආයෝජනය කරන්න. ඉතින් අපි හැම්බෙලේම වට කියලා තියෙනවා ඒගොල්ලන්ගේ වගාවන් දැන් ලංකාව පුරාම ඒ දේශගුණික මට්ටම් වලට ගැලපෙන විදිහට ඒගොල්ලෝ හදලා තියෙනවා. එනකොටත් ඒක කරගෙන යනවා වැඩ ටික. ඉතින් අපි කියලා තියෙනවා බෙල් පෙප වගාවන් තියෙනවා ඔය කදුකරයට යද්දි ඊට පස්සේ අඹ වගාවන් තියෙනවා තේ වගාවන් තියෙනවා කුරුදු වගාවන් තියෙනවා නයි මිනිස් වගාවන් තියෙනවා මේ වගේ ලොකු රේන්ජ් එක වගාවන් ප්‍රමාණයක් ඒගොල්ලෝ කරගෙන යනවා ඉතින් වාට පැල ගෙදර අරගෙන යන්න ඕනේ නැහැ ආයෙ වාට ගෙදර අරන් ගිහිල්ලා ග්‍රීන් හවුස් දාගෙන තවාන් දාගෙන ඒ පැල එක්ක සෙල්ලම් කරන්න ගනුදෙනු කරන්න ඕනේ නැහැ මොකද එහෙම සෙල්ලම් කරන්නත් බෑ සාරා හේතුව තමයි
0: මේ SMS වගාවන් නෙමෙයි
2: ඒ පල අදාවන් යවන්නේ ලෝකයේ තියෙන අංක එකේ වෙළඳ පොළවල් වලට චීනයට යවනවා ඇමරිකාවට යවනවා මැද පෙරදිගට යවනවා බටහිර යුරෝපයට යවනවා ඊට පස්සේ ජපානයට යවනවා මේ මෑතකදී බොහොම මෑතකදී කසාගල plantation ජපානයත් එක්ක අවබෝධතා ගිවිසුම් මත්සන් කරා ඉතින් ජපානයටත් යනවා අපේ පොළවේ හැදෙන දේවල් ඉතින් ඔයාට කරන්න තියෙන වාගේ මූල්‍යමය දායකත්වයේ දෙන එක විතරයි ආයෝජනය කරන එක විතරයි plans කිහිපයක්ම තියෙනවා ඔයාට කැමති plan එක තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයාට තියෙන ආයෝජනය කරලා බලාගෙන ඉන්න ඔයාගේ ප්‍රතිලාභ හරි කාලෙට හරි විදියට ඔයාගේ අතටම හම්බ වෙයි
1: right එනිසා යන්න කසාගල plantations like එකතු වෙලා invest කළා දියුණු වෙලා ලොක්කෙක් වෙන්න හරි මම දැන් ඔය දෙනට කියනවා මේ පොඩි hints ටිකක් හරිද
2: hints ගහන්න එපා
1: hints ගන්න පොඩි cues ටිකක් දෙනවා ඔයගොල්ලෝ කියන්න ඕනේ මේ තැන මොකද්ද කියන හරිද වර්ග අඩි 50,000ක් විතර ලොකුයි මේ තැන මේකේ showrooms තියෙනවා මේ 160ක් විතර මේ හැම ටවුමෙම තියෙනවා
0: ඕක මේ අපි දෙන්නට
2: ඕනියක් ඕක අපිත් එක්ක කරන්න ඕද සෙල්ලමක්
0: කරන්න ඕද සෙල්ලමක් නෙමෙයි අපිත් එක්ක නෙමෙයි මේ රටේ ජනතාව නෙමෙයි ඉන්දියාවේ ජනතාවවත් එක්කත් කරන්න
2: ඕද සෙල්ලමක්
1: නෙමෙයි
0: ඕම කියාගෙන නෝර දන්නවා ඔය කියන්නේ දම්බ්‍රෝ ගැන කියලා
1: ඒකට පුංචි හිතරි ඉද්දන්න හොඳ නෑ අපිට ඉතුරු ටිකක් කියන්න දෙන්න
2: තිබ්බා හරි ඉතින් සාරා කියපු විදිහටම දම්බ්‍රෝ එක මේ අවුරුද්ද ඒගොල්ලන්ගේ 40 වන සංවත්සරයේ සමරනවා 1986 ඉඳන් අද වෙනකන් අවුරුදු 40ක් පුරාවට දශක 4ක් පුරාවට අපිත් එක්ක හිටියා ලංකාවේ ගෘහ භාණ්ඩ ශාස්ත්‍රයේ අංක 1 නමක් තමයි දම්රෝ කියලා කියන්නේ ඉතින් ෆර්නිචර්ස් විතරක් නෙමෙයි සාරා ඔය ගෘහ විදුලි උපකරණ කියලා කියන්නේ ෆ්‍රිජ් එක වොෂින් මැෂින් එක
1: මයික්‍රෝවේව්ස්
2: අන්න ඒව වුණත් අපිට ඕනනම් ගිහිල්ලා දම්රෝකෙන් අරගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ලෝකයේ ප්‍රසිද්ධ සන්නාම Samsung ඊට පස්සේ Panasonic වගේ සන්නාම වලින් brand names වලින් වාට පුළුවන්කම තියෙනවා වට ඕනේ දේවල් ගන්න විශේෂම විදුලි කරන ඒ වගේම තමයි අපි කිව්වා මේ ලෝකයේ තියෙන උසස්ම අමුද්‍රව්‍ය යොදාගෙන නිපදව සෝෆා තියෙනවා ඒ සෝෆා කට්ල විවිධ මාදිලි වලින් තියෙනවා ඒ වගේම තමයි විවිධ වර්ණයන් වලින් තියෙනවා විවිධ මැටීරියල්ස් වලින් තියෙනවා වාට වාගේ අවශ්‍යතාවය අනුව මිලදී ගන්න පුළුවන් දැන් ගිහිල්ලා බැලුවට පස්සේ දැන් කිව්වනේ ප්‍රදර්ශනාගාර 160ක් තියෙනවා කියලා ඔය ප්‍රදර්ශනාගාර 160ෙත් නැත්තම් ඊට පස්සේ ගිහුවා වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියනවා කියලා. දැන් කොහෙද දන්නවා තියෙන කොල්ලු පිටියේ තියනවා, නුගේගොඩ තියනවා, කටුබැද්ද, රාජගිරිය, වත්තල, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අනුරාධපුර, මාතර, ගම්පහ, කිරිබත්ගොඩ. ඔය ඕන තැනකට ගිහිල්ලා ඔයාට ඕන එක හම්බුන්නේ නැත්තම් ඔයාට කස්ටමයිස් කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිම පහසුයි. ඔයාට ඕන විදිහ ඕන දෙයාලට කිව්වට පස්සේ ඒගොල්ලෝ ඒක ඒ විදිහට හදලා කරලා ඔයාට දෙනවා. ඉතින් ඒකත් ඔයාට ලැබෙන විශේෂ වාසියක්. ඒ වගේම තමයි ඔයා ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩර් කෙනෙක් නම් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මාස 48ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ ඕන දේවල් ටික ඔයාට ඕන කරන ෆර්නිචර්ස් වෙන්න පුළුවන්, හෝම් ඇප්ලයන්සස් වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට්ස් වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් මිලදී ගන්න දම්රෝ එකෙන්. ඉතින් යන්න කලින් පොඩි අයිඩියා එකක් ගන්න ඕන නම් මොන මොනවද තියෙන්නේ මොනවද මට ගන්න පුළුවන් කියලා ඒගොල්ලන්ගේ virtual store එක තියෙනවා www.damro.lk website එකට යන්න.
1: Right. ඒ නිසා දම්රෝ එකට යන්න මේ disappoint වෙන්නේ නැහැ ඔයගොල්ලෝ. හිතන වර්ගයේ හිතන ජාතියේ හැම design එකක්ම දම්රෝ එකේ තියෙනවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bera Ganna Kavurut Tanaka
2: Ape Daruwan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 7:38 දැන්
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
6: අලුතෙන කාටම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල කම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 071892167 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
8: brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් then LB finance within අමතන්න 011 2200
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පාසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන් මවතන්න prime group 1322
10: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
11: Coca-Cola රසදේ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් වෙන්න අපි එන්නේ ජුනි 5 ගිනිගත් වෙන ජුනි

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
2: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4394 කතා කරන්න
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
5: දින 400ක ජේෂ්ඨ පුරව සිස්තාවර තැන්පත් සඳහා 111.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවතන්න 0112200 20A-LKA Outlook Stable ලියාපදිංචි මුලි සමාගමකි
6: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය
9: Net FM Algo

0: තමයි ජීවිතේ අපිටම කියලා ජීවත් වෙන්න හොඳ නිවසක් ගෙයක්. ඒක සමහර විට ඔයා හදාගන්න ගයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා අපාර්ට්මන්ට් එකක් ගන්නවා වෙන්නත් පුළුවන්. දැන් අද කාලේ වෙනකොට මේ සාර අලුත් පරම්පරාවේ ගොඩාක් අයගේ හීනයක් තමයි අපාර්ට්මන්ට් එක තමන්ගේ ලයිෆ් එක අරගෙන යන එක. එහෙම තමයි. ඒගොල්ලන්ගේ ජීවිතේ හරිම කාර්ය බහුලයි. අනේ ඒගොල්ලන්ගේ දරුවන්ව බොහොම පහසුවෙන් ගිහලා ඉස්කෝලේට දාන්න පුළුවන් වෙන්න ඕන. තමන්ගේ ව්‍යාපාරික කටයුතු ටික මැනේජ් කරගන්න පුළුවන් වෙන්න ඕන. තමන් කාර්යාලයක වැඩට යන කෙනෙක් නම් ඉක්මනින් යන්න එන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි බලනවා අර කන්වීනියන්ස් කියන එකනේ. කොච්චර කන්වීනියන්ට්ද අපිට මේක? කොච්චර පහසුයිද? ඉක්මනින් මේ අපේ තියෙන ගමනාන්ත වලට අපිට යන්න එන්න පුළුවන්ද? ඔය ටික ගැන අපි සෑහෙන්න සැලකිලිමත් වෙනවා. ඉතින් නුවර පාරට ඇවිදින දුරින් මීටර 300ක් විතර කියලා හිතන්නකෝ. ඒ කියන්නේ නුවර පාරේමත් නෙමෙයි, පොඩ්ඩක් ඇතුළට වෙන්න. හරිද? මේ වැවක්. අසන වැවක් තියෙනවා. ඊට පස්සේ වෙලක් තියෙනවා.
1: මට දැන් ඉමේජින් වෙනවා.
0: ඔව්. අර ඉස්සර අපේ තිබ්බනේ මේ අපේ සංස්කෘතියේ ලොකු සංකල්පයක් වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි කියලා. ඒක ඇතුළේ කිව්වේ මේ වෙන ලස්සන කතාවක් නේ. අපේ තිබ්බ ශාස්ත්‍රීයකත්වය නේ, අපේ ආධ්‍යාත්මිකත්වය නේ. අපි කොච්චර මේ ශක්ති සම්පන්න ජාතියක්ද සහ අපේ quality of life එක. ඒක පැත්තකින් අර වැව තියෙනවා. වැවෙන් තමයි කුඹුරු ටික ස්වයං පෝෂිත වෙන්නේ. ඒවෙන් තමයි අපිට ආහාර නිෂ්පාදනය වෙන්නේ. අපේ අටකොටු පිරීලා ගිහිල්ලා නේ ඊට පස්සේ අපි අපේ ආධ්‍යාත්මික ජීවිතය අපි පන්සලත් එක්ක ගත කරන. ඔහොම නෙමෙයි වැඩේ කතාව ගියේ. ඉතින් ඔන්න දැන් අලුත් විදිහට ජීවත් වෙන්න කැමති අයට අපි අර කියපු විදිහට අපාර්ට්මන්ට් එකක් හොයන කෙනෙක්ට අර විදිහටම වැවකට ඊට පස්සේ වෙලකට මුහුණලා තියෙන තැනකින් වාගේ අපාර්ට්මන්ට් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි කිව්වේ නුවර පාරේ දැන් මීටර 300ක් ඇතුළට යන්න තියෙන්නේ. ඒ වගේම තමයි දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ගය යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුර. එතකොට හිතා ගන්න පුළුවන් කොච්චර මේක නාගරිකයිද කියලා. නාගරිකයි වගේම අර ඔයා බලාපොරොත්තු වෙන ඒ ග්‍රාමීය සුන්දරත්වය, ඒ නිෂ්කලංක භාවයත් තියෙනවා. ඉතින් මේ හැමදේම එක්ක දැන් මෙතනින් ඇතුළට ගියාට පස්සේ මේ රෙසිඩෙන්ට් එකෙන් ඇතුළට ගියාට පස්සේ මේක වෙනම සිටි එකක්, වෙනම නගරයක්. ඒක ඇතුළේ ස්විමින් පූල්ස් තියෙනවා, කිඩ්ස් පූල් තියෙනවා, ජිම් එක තියෙනවා, මල්ටි ෆන්ක්ෂනල් හෝල් තියෙනවා, ස්කයි ගාර්ඩන් එක තියෙනවා. ඊට පස්සේ පැය 24 පුරාම ආරක්ෂාව තියෙනවා, CCTV ක්‍රියාත්මකයි. මේ හැමදේම එක්ක ඔයාට මෙතනින් මේ අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් මිලියන 31කට.
1: මිලියන 31කට
0: ලක්ෂ 310ක් විතරයි වෙන්නේ. ඉතින් මිලියන 31කට මේක ගන්න පුළුවන්. හැබැයි දැන් මේක මිලියන 31ක් වුණාට මේක හදලා ඉවර වෙද්දී දැන් හදාගෙන යනවා. ඔයාලා දැන් රිසර්ව් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද ඉවර වෙද්දී ස්ලොට් ඉතුරු වෙලා නැති වෙන්න පුළුවන්. ඒ තරම් ඉක්මනින් මේක යනවා. හදලා ඉවර වෙද්දී මේකේ වටිනාකම මිලියන 51ක්. ලක්ෂ 510ක්.
1: දෙගුණයකට ආසන්න ගාණක් වෙනවා.
0: හිතා ගන්න පුළුවන් නේ. කෝටි 5ක් විතර වෙයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසා ඉක්මන් කරන්න කියලා අපි ඔයාලට මතක් කරනවා 13:22 හොට්ලයින් එකෙන් ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න. කෝල් එකක් දෙන්න කලින් ඔයාලට ඕන නම් කොහොමද මේක ඉදි කරාට පස්සේ මොන විදියටද පේන්නේ, මේකේ මොඩල් එක මොන වගේද, මේ ආකිටෙක්චර් ගෘහ නිර්මාණ ශිල්පේ මොන වගේද, ඒ ටික බලා ගන්න ඕන නම් ඔයා යන්න www.primelands.lk වෙබ්සයිට් එකට. ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒකේ 3D මොඩල්ස් තියෙනවා, animated මොඩල්ස් තියෙනවා, ඒක බලලා මේක හදලා ඉවරුනා මොන විදිය apartment එකක් වෙයිද පොඩි අදහසක් ගන්න.
1: රයිට්. දැන් ওই වගේ අපාර්ට්මන්ට් ගන්න පුළුවන් තවන් හම්බ කරන සල්ලි හරි තැනක කලින් දාලා තිබ්බ කට්ටියට.
0: අනිවාර්යයෙන්ම.
1: ඔන්න දැන් ඔයා මෙච්චර කල් හැම කරේ නැත්තම් ඔන්න දැන් ඔයාට කියන්න හදන්නේ LB ලා අරන් ඇවිල්ලා තියෙනවා. ඔයාට වාසි ලැබෙන.
0: වාසි ලැබෙන.
1: ඔව්. හොඳ මේ මොනවාද පොලි ප්‍රතිශත.
0: හා ලැබෙන FD එකක්.
1: FD එකක්. ඔව්.
0: FD එකක්. ඉතින් දැන් ඔය අපි කොච්චර ආයෝජන අවස්ථා ගැන මොන විදියට කිව්වත් දැන් අපි මේ කිව්වනේ අපාර්ට්මන්ට් එකක් ගැන මේකත් ආයෝජනයක් තමයි. මොකද ලක්ෂ අපි කිව්වනේ 310ක් වියදම් කරලා ඒක පස්සේ කාලෙක ලක්ෂ 510ක් වෙනවා කියන්නේ. එතන ආයෝජනයක් තමයි තියෙන්නේ. හැබැයි ඒ වගේම තමයි අපි ජීවිතේ අපි මං හැම වෙලෙම කියන දේක් තියෙනවා. අපි හිතන්නේ නැති වෙලාවල් වල අපිට එන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලට අපි ගාව පොඩි එකතු කරපු මුදලක් තැනක තැම්පත් කරපු මුදලක් තියෙන්න ඕන. හැබැයි ඒක තැම්පත් කරන්න බෑ අපිට අපේ මේ සාක්කුවේ හරි ලාච්චුවේ හරි අල්මාරියේ හරි. මොකද උද්දමනය කියලා එකක් තියෙනවානේ. ඒකින්ද ඔය මුදලේ වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ බලාගෙන ඉන්න එපා යන්න LB ෆයිනෑන්ස් එකට ගිහිල්ලා දාන්න FD එකක්.
1: රයිට්.
0: FD එකක් දාලා තියලා තියන්න. ඒක වට ඕන වෙන අවස්ථාවක් එනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ජේෂ්ඨ පුරවැසියන්ට ඔන්න දැන් පුළුවන්කම තියෙනවා ස්ථාවර තැන්පතු පොලි අනුපාතය 11.79කට දින 400ක් සඳහා තමන්ගේ FD එක දාන්න. ඒ වගේම තමයි සාමාන්‍යයට ඔයා මම වගේ කට්ටියට ඔන්න පුළුවන්කම තියෙනවා දින 200ක ස්ථාවර තැන්පත සඳහා 9.79% ඉහළ පොලියක් ලබා ගන්න. ඉතින් යන්න LB Finance එකට. අවුරුදු 55ක විශ්වාසයත් එක්ක තමයි මේ විදිහට අපි ගාවට එන්නේ. ඉතින් ගිහිල්ලා FD එකක් දාලා තියාගන්න. අපි නේ බලන්න ඔයා හිතන්නේ නැති වෙලාවක ඔයාට FD එක ඕන වෙනවා.
1: Yes. හරි. ඔය FD දාන apartment ගන්න ඔය මොනවා කරන්නත් ඔයාට ඉස්සෙල්ලා හොඳ ස්ථාවර රැකියාවක් තියෙන්න ඕන. Stable job එකක් තියෙන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ දැන් සදාහරිතේ job opportunities ගොඩක් ඔයාට open කරලා තියෙනවා. මින් ඒකට apply කරලා බලන්න.
0: ඒ කියන්නේ මේ සාරා මෙහෙමයි. Job එක stable වෙලා වැඩක් නැහැ. ඔයා stable කියලා ඔයාට දැනෙන්න. එහෙම stable job ඕනතරම් තියෙනවා. ඉතින් එහෙම අයින් කරන්න බෑ. ලංකාවේ කාම්කරු නීතියක් තියෙනවා. එහෙම අයින් කරන්න බෑ. ඉතින් මෙතන වෙලාවට වයින් ගහලා ඉඳලා දාන්න බෑ. හැබැයි ඔයාට දැනෙන්න ඕන ඔයා මේ රැකියාව ඇතුලේ ස්ටේබල් කියලා. ඔය ඉස්සරහට යනවා කියලා නේ. ඔයා ශක්තිමත් මේක අල්ලගෙන මට ඉස්සරහට යන්න පුළුවන්. අලුත් දේවල් මම ඉගෙන ගන්නවා. අලුත් දේවල් මම ගන්නවා මගේ ජීවිතේට. ඉතින් එහෙම දැන් හැමෝටම හම්බෙන්නෙත් නෑ. එහෙම තැනක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් මෙතනට ඔයාට යන්න පුළුවන්කම තියෙනවා. කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් දැන් ඔන්න තනතුරු දෙනවා. පෝස්ටල්ට ඇප්ලයි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ශාස්ත්‍රීය හැලම වැටුප්, දිරි දීමනා, කොමිස්, අතිකාල දීමනා, බෝනස්, විදේශ සංචාර, ශිෂ්‍යත්ව මේ හැමදේම ආවෙනෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් යන්න යන්න කලින් ඔය ඉස්සලා CV එකක් දාන්න ඕනේ. CV එක දාන්න මෙන්න මේ අපි මතක් කරන නම්බර් එකට. 076-441-1648 076-441-1648 ට ඔයාට පුළුවන් වාගේ CV එක යවන්න. වැඩි විස්තර අහන්න තියෙනවා නම් ඒත් ඒ නම්බර් එකටම ටෙක්ස්ට් කරලා අහන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් careers@sadaharita.com careers@sadaharita.com ඊමේල් ලිපිනයට ඔයාට පුළුවන් වාගේ CV එක මේල් කරන්න.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටකොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
1: අයිබෝවන් මෙපේ රටතොට සමගින් මම සමීර. ගල් දඩල්ල ප්‍රදේශයේ සිදු වූ රියනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මගේ ප්‍රවාහන බස් රථයක් මාර්ගයේ නිවතට පැන තාපයක ගැටීමෙන් උදැසන විමානතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. එලෙස අනතුරට ලක් වෙත්තේ හම්බන්තොට සිට කොළඹලා ධාවනයමින් තිබූ මගේ ප්‍රවාහන බස් රථයක්. අනතුර සිදුවන අවස්ථාවේ මගින් 20 දෙනෙකු පමණ බස් රථයේ රැඳී සිටි තිබෙනවා. බස් රථ රියදුරට නින්දයම් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. මිලඟනෙත් නිවුස් පෙරවරු 9ට.
0: Net News. මේ පැය රටතොට.

0: උදේ 8 විනාඩි 7යි අල්ගොඨාම වෙලාව.
1: හරි.
0: දෙවෙනි පැය වැඩ ටිකට ආවේ.
1: අටේ පැයට ආවා. මේ සාරා ජීවිතයේ මේ හීන දිනන්න.
0: ඔව්.
1: ඩ්‍රීම්ස් කියන දේවල් අපි හැමෝටම වගේ තියෙනවානේ.
0: ඔව් අනිවාර්ය.
1: ඒ හීන වලට යද්දී ඔයාගේ මේ සමේ වර්ණය.
0: ඕකේ.
1: නිසා ඔයාට ඒ හීන දිනා ගන්න බැරි වුණොත්. නැත්තම් ඒවට යන්න එපා කියලා සමාජයේ විසින්ම ඔයා ජීවත් වෙන ඔයාගේ අහල පහල මිනිස්සුම ඔයාට මොන හරි බැරියර්ස් දැම්මොත් බාධා දැම්මොත් ඒක ඔයාට කොහොමද දැනෙන්නේ?
0: ඩිස්ක්‍රිමිනේෂන් එකක් විදිහට නේ.
1: ඩිස්ක්‍රිමිනේෂන් යන්නේ ඔයා වේ කියන්නේ පහත් කොට සැලකීමක් විදිහට දැනෙනවා. ඉතින් ඔයා දන්නවද? කළු ජාතික අම්මෙක්ටයි තාත්තා කෙනෙක්ටයි දාව 1972 සැප්තැම්බර් 6 වෙනිදා කළු ජාතික පුතෙක් ඉපදෙනවා.
0: රයිට්.
1: මේ කොල්ලගේ හමත් කළුයි. ඉපදෙන්නේ වැරදි රටක. ඒකයි අවුල. මොකද තාත්තයි අම්මයි දෙන්නම සේරා ලියෝන් සහ ගානා සම්භවයක් සහිත දෙන්නේ. ඉතින් මේ කළු කොල්ලා ඉපදෙන්නේ ලන්ඩන් වල. හිතා ගන්න පුළුවන් නේ. බ්‍රිටිෂ් ලා මැද, ඉංග්‍රීෂ් මන් ලා, විමන් ලා මැද තමයි ඉපදෙන්නේ.
0: අර සුදු සංකල්පේ උඩින්ම ඉන්න කල්ප
1: ප්‍රයිම් තියෙන තැනක තමයි ඊස්ට් ලන්ඩන් වල තමයි මේ කොල්ලා ඉපදෙන්නේ.
0: රයිට්.
1: ඉතින් ඉපදෙනවා. කරන්න දෙයක් නැහැ. ඒක නවත්තන්න බෑනේ නේ. ඒක තමන්ට ඕන විදිහට තීරණය කරන්නත්
0: බෑනේ.
1: මෙතන ඉපදෙන්න ඕනේ කියලා. ඉපදුනාට පස්සේ මෙයාගේ අම්මා ක්ලාක් කෙනෙක් සාමාන්‍ය විදිහට ඔය ගිනුම් කරන කටයුතු කරගෙන ඉන්නවා.
0: රයිට්.
1: මෙයාගේ තාත්තා වැඩ කරන්නේ මේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක.
0: ඕකේ.
1: ඇසෙම්බල් කරන්නේ වාහන ඒ වගේ තැනක. ඉතින් තාත්තා හරි ආසයි කාර් වලට. ඒක නිසාම තමයි එතන වැඩට ගිහිල්ලා තිබ්බේ. තාත්තගේ ආසාව මේ පුතාටත් තියෙනවා.
0: ඕකේ.
1: තාත්තයි පුතයි දෙන්නම එකතු වෙලා හැමදාම වැඩර්ලාවට පස්සේ රැට ටීවී එකේ බලන එක දෙයක් තිබ්බා.
0: ඒ මොකද්ද?
1: ඒ තමයි ඔය බ්‍රිතාන්‍ය පුරාම තිබ්බා ඒ කාලේ මෝටර් රැලිස්. මෝටර් රැලිස් ටිකක් වෙනස්. ඔය අපි දන්න ට්‍රැක් රේස් වගේ නෙමෙයි. ඒ කියන්නේ ට්‍රැක් එකකම නෙමෙයි. මෝටර් රැලිස් යන්නේ සාමාන්‍ය ඔය තියෙන්නේ ෆාම් ලෑන්ඩ් මැදින්, කාන්තාර මැදින්, කැලෑවල් මැදින්, කඳුකර මැදින් එහෙම යන ඔය රට වට යන සවාරි.
0: රයිට්.
1: ටයිප් එකේ මේ රේස්.
0: රයිට්.
1: ඉතින් මේවා දිහා බලාගෙන ඉන්නවා.
0: හැබැයි
1: මේ කොල්ලගේ තාත්තට වාහනයක් තිබ්බෙත් නැහැ. එහෙම වාහනයක් ගන්න පුළුවන් හැකියාව තිබ්බෙත්
0: නැහැ.
1: ඉතින් මේ පුතාට එතකොට කාර් එකක් කියන්නේ කොහොමත් හීනයක්ම තමයි. තාත්තා කාර් රෙක්ලස් කරන ෆැක්ටරි එක වැඩ කරාට කාර් එකක් ගන්න පුළුවන් ආදායම් මට්ටමක් තිබ්බේ
0: නැහැ.
1: ඉතින් හරි කාර් වලට කැමති, කාර් පදින්න ආසයි, මිස් කරන්නේ නැතුව ටීවී ෂෝස් බලනවා, කාර් ගැන තියෙන කාර් රේස් ටික බලනවා, රැලිස් ටික බලනවා මිස් කරන්නේ නැතුව. හැබැයි මේ පුංචි කොල්ල දැනගන්නවා තමන්ට මේ රටේ ඉඳලා මුකුත් කරන්න බෑ. තමන් මේ බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න බෑ. හැබැයි කොහොම හරි උත්සාහයක් ගන්න ඕන කියලා හිතලා මෙයා රඟපාන්න පටන් ගන්නවා.
0: ඕකේ.
1: රඟපානවා. දක්ෂයි නේ. සින්දු කියන්න දක්ෂයි. රැප් ආටිස්ට් කෙනෙක්. හොඳ රැප් එහෙම සුපිරියට දෙනවා. මේ අපේ මේ ඊයේ පෙරේ දාපු අය වගේ නෙමෙයි. හොඳ රැප් ආටිස්ට්
0: කෙනෙක්.
1: හරිද? සින්දුත් කියනවා, රැප් කරනවා, රඟපානවා. මේ කොල්ලගේ මේ රංගන කෞශල්‍ය,
0: මේ
1: මහා හැකියාව දකිනවා එයාගිස.
0: ඕකේ.
1: ඊට පස්සේ මෙයාට ඔය ලන්ඩන් වල තියෙන පදනමක් කරහා පොඩි අනුග්‍රහකත්වයක් අරගෙන මෙයා යවනවා නැෂනල් යූත් මියුසික් තියටර් එකට.
0: රයිට්.
1: හැබැයි ඒකත් මියුසික් තියටර්.
0: ඔව්. සින්දු කියන රංගන.
1: සින්දු. ඔව්. සින්දු කියන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට රඟපෑමටත් වඩා ඩ්‍රාමා වලටත් වඩා මියුසික් පැත්තට තමයි වැඩිපුර කන්සර්න් එකක් දෙන්නේ.
0: මියුසිකල්ස් වගේ නේ.
1: මියුසිකල් දේවල්. ඉතින් හරි. කමක් නැහැ. මොනා හරි. කොහොම හරි මේ හීනෙට යන්න ඕනේ. හීනයක් තියෙනවා. මොකද්ද හීනේ? රඟපාන එක නෙමෙයි.
0: නෙමෙයි.
1: සින්දු කියන එකත් නෙමෙයි.
0: නෙමෙයි. එහෙනම්
1: කාර් රේස් පදින එක.
0: රයිට්.
1: කාර් වලට තමයි ආස.
0: ඕකේ.
1: හරි. දැන් නැෂනල් යූත් මියුසික් තියටර් එකේ රඟපාන පොඩි පොඩි ඔය සහාය චරිත කිහිපයකුත් ලැබෙනවා. ලැබුණට එතනින් එහාට යන්න බෑ. යන්න බැරි වෙන්න හේතුව තමයි හමේ වර්ණය. හරියන්නේම නැහැ. කොච්චර ට්‍රයි කළත්, කොච්චර ප්‍රතිභා පූර්ණ විදියට තමන්ගේ රංගන හැකියාවන් ප්‍රගුණ කරත්, කොච්චර සින්දු කිව්වත් හරියන්නේ
0: නැහැ. ස්කිල් එක තිබ්බට වැඩක් නැහැ.
1: يعني එංගලන්තේ මිනිස්සු පිළිගන්නේ නැහැ මේ මනුස්සයව. මේ කොල්ලව පිළිගන්නේ නැහැ. එයාටම තේරෙනවා ඒක. ඊට පස්සේ එයා තීරණය කරනවා තාත්තේ මම යනවා මේ ඇමරිකාවට. ලන්ඩන් වල ඉඳලා හරියන්නේ නැහැ. මේක කරන්න අමාරුයි. මම යනවා කෙරින්ම ඇමරිකාවට. යනවා කෙලින්ම. ඇමරිකාවේ ගිහලා නිව්යෝක් වලට තමයි යන්නේ. දැන් ගියාට ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද මේ ලන්ඩන් වල මම රඟපෑවා, සෙසු චරිත කරා, ඔය පොඩි පොඩි අවශේෂ චරිත කරා කියලා ඇමරිකාවේ රඟපාන්න දෙන්නේ
0: නැහැ නේ.
1: ගිහිල්ලා මෙයා ඉස්සෙල්ලාම යනවා එහේ තියෙන පොඩි මේ කොමඩි ක්ලබ් එකක.
0: වහිතන්නේ
1: කොමඩි කරන්නද?
0: දන්නේ.
1: සින්දු කියන්න.
0: සින්දු කියන්න.
1: රඟපාන්නද?
0: වෙන්න ඇති.
1: නෑ. එහෙනම් මෙයා යන්නේ ඩෝමන් හැටියට.
0: ඕ.
1: දොරගාව මුර කරන්න.
0: අමොකක්ද ජොබ් එකක් තියෙන්නේ.
1: ජොබ් එකක් තියෙන්න බෑ. ඉතින් එහෙම එයා මුර කරන්න කටයුතු කරගෙන නේ ඩෝමන් හැටියට ඉද්දි මෙයාට පොඩි අවස්ථාවක් ලැබෙනවා. ඔක ඇතුළට යන්න. කොමඩි ක්ලබ් එක ඇතුළට ගිහිල්ලා පොඩි එහෙම හම්බෙනවනේ chance එකක් කට්ටිය වදුනගෙන රගපාල කරන්න එහෙම පොඩි පොඩි ටිකක් හම්බෙනවා. එහෙම හම්බුණාට පස්සේ මේගොල්ලෝ එතනින් නවත්තන්නේ. ඇමරිකාවේ කොච්චර කළු ජාතිකයන්ට විරෝධයක් තිබ්බත් මේ මෙයාගේ රංග ප්‍රතිභාවට මිනිස්සු ආදරය කරන්න පටන් ගන්නවා.
0: ඕකේ.
1: මේගොල්ලෝ දිගටම රගපානවා. උගලන්ට මතක නම් අපේ પરම්පරාවට මතක නැතුව ඇති සාරා ද වයර් සහ ලූතර් කියලා ලෝක ප්‍රකට ටීවී සීරීස් දෙකක් තියෙනවා. මේ ටීවී සීරීස් දෙකත් එක්ක මේ කොල්ලා ලෝකේම අවධානයට ප්‍රාප්ත වෙනවා.
0: ඕකේ.
1: ප්‍රසිද්ධ වෙන්නත් ජනප්‍රිය වෙන්නත් නෑ අවධානය ඇටෙන්ෂන් එක ලැබෙනවා. කවුද මේ? මේගොල්ලෝ එතනින් නවතින්නෙත් නෑ. ඊට පස්සේ මෙයාව දකින්න ලැබෙන ෆිල්ම්ස් මොනවද දන්නවද?
0: මොනවාද?
1: හොලිවුඩ් වලින් මේ තාක් බිහි වෙච්ච දැවැන්තම චිත්‍රපටි. මම ඔයාලට කියන්නම් දෙක තුනක්. පැසිෆික් රිම්. ඊට පස්සේ මෙයා ඉන්නවා බීස්ට් ඔෆ් නෝ නේෂන්.
0: රයිට්.
1: ඒ විතරක් නෙමෙයි තෝර්. තෝර් දන්නවනේ කවුද? MCU මූවිස් බලන කට්ටිය දන්නවා. Marvel Universe එක දන්න කට්ටිය. හරිද? තව එකක් තියෙනවා ප්‍රොමීතියස්.
0: රයිට්.
1: එතනින් නවතින්නෙත් නෑ. මේ කොල්ලගේ රංග ප්‍රතිභාව මුළු ලෝකෙම දකිනවා. නෙල්සන් මැන්ඩෙලාගේ චරිතාපදානේ. ඒ තමයි මැන්ඩෙලා ලොง වෝක් ටු ද ෆ්‍රීඩම් කියලා කියන්නේ.
0: ඕකේ.
1: අද වෙනකන් ලෝකේ බිහි වෙච්ච විශිෂ්ටතම බයෝග්‍රැෆි එකක්. මේගොල්ල දිගටම රගපානවා. රගපාලා අවසානයේදී විශ්ව කීර්තියට පත් වෙනවා.
0: රයිට්.
1: ඒ විශ්ව කීර්තියට පත්වීම තමන්ගේ සමේ වර්ණය නිසා ලෝකයෙන් ප්‍රතික්ෂේප වෙච්ච මේ මිනිස්සයව කවුද ප්‍රතික්ෂේප කරන්නේ?
0: මිනිස්සු.
1: කවුද? මොන රටේද? ලන්ඩන්වල. එංගලන්තේ මිනිස්සු.
0: ඔව්, බ්‍රිටිෂ් කට්ටිය.
1: සුදු ජාතිකයෝනේ මෙයා ප්‍රතික්ෂේප කරන්නේ. මෙයාව chances නොදී පොඩ පැත්තකට කරලා තියෙන්නේ. මේ කොල්ලා ඊයේ එංගලන්තේ මහරජුරෝ.
0: රයිට්.
1: චාල්ස් කිං චාල්ස් කියලා කියන්නේ චාල්ස් රජුරෝ ඉස්සරහා නයිට් පදවිය ලබා ගන්නවා.
0: රයිට්.
1: එයාට දැන් අපි කියන්නේ නිකම්ම එඩ්රිස් එල්බා කියලා නෙමෙයි. සර් එඩ්රිස් එල්බා.
0: ඕකේ.
1: මුළු ලෝකෙම දන්න චරිතයක්. හොලිවුඩ් වලින් මුළු ලෝකෙම දිනපු චරිතයක්.
0: රයිට්.
1: ඒ විතරක් නෙමෙයි. මං කියවනේ මෙයාගේ වාහන පදින්න හීනයක් තිබ්බා කියලා. හීනට යන්න සල්ලිනේ නැති උනේ. ඒකනේ රගපාන්න ආවේ. කොල්ල ගන්නවා කාර් එකක්. කාර්යයක් අරගෙන ලන්ඩන් වලට ගිහිල්ලා. ලන්ඩන් ට්‍රැක් වල කෙලින්ම පදිනවා නැෂනල් රැලි එකක්.
0: රයිට්.
1: ඒ කියන්නේ මේ ඉංග්‍රීඩ් වල තිබ්බ අවුරුදු 88ක් පැරණි වාර්තාවක්. ඒක තමයි මේ ට්‍රැක් එකක තිබ්බ වේගවත්ම වාර්තාව. 2015 දී මේ කොල්ලා මේ වාර්තාව කඩනවා. තමන්ගේ මෝටර රථය පැයට කිලෝමීටර් 290ක වේගයෙන් මේ රැලි එක වටා ධාවනය කළා.
0: රයිට්.
1: ඒ කියන්නේ තමන්ගේ සිහින දෙකම ජයගත්තා. වාහනයට තිබ්බ ආදරේ නිසා රැලිස් පදින්න ඕනේ කියලා හිතුවා. කොහොම හරි රැලිස් පැදලා ජාතික වාර්තාව ලන්ඩන් ඉංග්ලන්ඩ් වල තිබ්බ ජාතික වාර්තාව කඩලා දැම්ම. රෙකෝඩ් එක බ්‍රේක් කරා. රගපාන්න ඇවිල්ලා මුළු ලෝකයක්ම අඳුනගත්තා. බලන්න මේ අනිත් ඔක්කොම ෆිල්ම් අමතක කරන්නකෝ. මැන්ඩෙලා ලොง වෝක් ටු ද ෆ්‍රීඩම් ගිහිල්ලා බලන්න. එතකොට තේරෙයි එඩ්රිස් එල්බා කියන්නේ කවුද කියලා.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura Velava oba veta gena enne
1: Saheli happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation ekak Swiss check ekata WhatsApp kara
2: million 2000ක් dakwa cashback laba ganna obe Swiss check aluminum quotation ekak 076 780 7000 WhatsApp karanna
1: උදේ 8යි විනාඩි 20යි දැන්.
3: Kiehl's Crispy Fridays 8 piece chicken bucket එකක් දැන් රුපියල් 2190කට. Kiehl's පිටින්ම පමණයි. මෙම දීමනාව ජූනි 5 වෙනි දිනට පමණක් වළංගු වේ.
4: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
6: අලුත්ැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
7: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
8: මෙල්වා එක ලංකාවේ එක
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
10: ආ කොහෙන්ද මේ JBL එක?
11: Kiehl's එකෙන්
12: රුපියල් 3000කට වැඩියෙන් Kiehl's එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න Kiehl's එන්න spin කරන්න win කරන්න කොන්දේසි සනියම නදලවේ
13: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
14: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
15: අක්මා විතල් fatty liver බය වෙන්න එපා සෙවනගල liver boosting capsule අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
16: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
17: සංක දිනය සශිකා නිසංසලා
18: සුනීර සුමංගා
19: නුවන්තිකා සේනාරත්න
20: අමීෂ මිනෝල්
21: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
22: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
23: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansudaye Idiripat Kirimak. Anugrahaya.
24: Hondama de aduma milata. Tepa vyapta shakha jalayak samagin. Kasakala Green Super. Jeevithayata Tiriyak. Kavada.

0: Nett FM, Algo Town, Nagri Katabah.
1: හරි බ්‍රේක් එකකින් පස්සේ අපි ආයේ ආවා ටවුම පැත්තේ මොකද වෙන්නේ කියලා බලන්න. දැන් මම ඔය දෙන්නට කියනවානේ මං අරක හැදුවා ඉදා. මම මේක හැදුවා.
2: මම ඒක විශ්වාස කරන්නේ නැහැ තාම.
1: මේ නුවයි
2: මම ඒක විශ්වාස කරනවා.
1: ඒකනේ.
2: නූල්ස් එකක් නම් හම්බුණා. මොසරෙල්ලා චීස් ඒවා මේවා හැක් කරලා ඒවා මේවා
3: අපි කෝ ඒවා නම් අපි දන්නේ
2: නැහැ. ඔයිද මේ කීයක් දැන් જાති කියලා තියෙනවද?
1: හරි හරි මේ මොනවාද චීස් සෝන්නේ දැන් මේකට. මේකට මේ මගේ නූඩ්ල්ස් එක කෑවනම් ඇති. හරිද? මේ මගේ නූඩ්ල්ස් එකේ දැන් නුවාම ට්‍රයි කරලා බලලා කිව්වා මේ ඒක නම් හැබැයි රසයි කියලා. හරිද?
2: හැබැයි රසයි නෙමෙයි රසයි.
1: ඔව් රසයි කියලා කිව්වා. මේ ආයෙ දවසක් ඇවිල්ලා බත් එකක් අකයි දෙදියාම මේ මම හදපු එකක්ද කියලා ඒක ට්‍රයි කරලා බලන්න.
3: මට මතක නැහැ නෝ එකක්වත්.
1: ඔයා ඊට ඉතින් ඔයා හොයන්න නැහැ මේ ආයෙ මම හදලා ගෙනත් දෙන්නම් නුවා ඔයාට එකක්. කොහොමයි මං කියන්න හදන්නේ? මගේ ඉවීමේ රහස, ඉවීමේ කලාවේ රහස මොකක්ද දන්නවද?
3: මොකද්ද?
1: වෙන මොනවත් නෙමෙයි ඉතින්
2: විජය. WP province idea da.
3: Rahasa tiyenne
2: western province.
1: Oh.
2: WP.
1: WP. WP.
2: Vijaya Products.
1: Oh, western province name WP Vijaya Products. Nil paatai kaha paatai logo eka tiyena Vijaya Products. Then Vijaya Products walin ogolanta ganna puluwang ogolla hithana ona jaati 3-5 wargayak. Miris kudu, kali miris, gam miris, onama deyak. 3-5 mas kari 3-5 maalu kari 3-5 me onama deyak ganna puluwang. Mewa dala oya ඔයාගේ කෑම වෙලා හදාගත්තොත් ඔයාටයි වරදින්නේ නැහැ. ඔයා කොච්චර උයන් අලුත් කෙනෙක් වුණත් පදම ගානට එනවා. මේ නූඩ්ල්ස් නුත් එහෙමයි. මේ විජේ නූඩ්ල්ස් එකත් අර බෙරි වෙන්නේ නැතුව රසට ඔයාට කන්න පුළුවන්. ඒක නිසා නම බලලා ගන්න විජය
3: අනිවාර්යෙන් විජේ ප්‍රොඩක්ට්ස් ගන්න කියලා මතක් කරනවා. මොකද අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි එන්නේ. ඉතින් WP ලාන්චනේ බලන්න සාර කිව්වා ඔක්කොම බලන්න ඕන ටික කරන්න ඕන ටික කිව්වා. ආයෙත් මුකුත් කරන්න
2: ඉතින් මේ ඔයාට කැම හදලා සටනක් දෙනවා නම් මේ ආයතනේ ඉන්නේ එක්කෙනයි.
3: එක්කෙනයි.
2: ඔව්. අර දීසර කියලා ඉන්න මේ චෙෆ් කෙනෙක්. ඇත්තට
3: කරට කර.
1: ඔව්.
2: එයාට සෑහෙන්න දෙන්න පුළුවන් සටනක් පුළුවන් නම් අපේ දීසරව පරද්දන්න නේ. ඔව්.
3: දීසරව එහෙම අඳුන ගන්න බෑ. මොකද බැලුවට පේන්නේ
1: කහයි නිලුයි ලෝගෝ එකක් ගන්න. දැන් යන්නේ කෙලිම රතු පාට ලෝගෝ එකක්
3: පැත්තට.
1: ඔයා මේ කොළඹ පොඩ්ඩක් ඇස් දෙක ඇරලා බැලුවොත් ඔය ලොකු ලොකු බිල්ඩින් ඔක්කොගෙම මේක ගාලා තියෙනවා. මේ නම
2: නන්න
1: මොකද්ද?
3: මෙල්වා.
2: කවුරුහරි හදපු කෙනා හරිම කැචි විදිහට හදලා
3: තියෙනවා.
2: ඕනම දුරකට
3: පේනවා.
2: පේනවා නේද?
3: අර GI බට නවල හැදුවා වගේම තමයි පේන්නේ. ඉතින් අපි හැමෝටම පුරුදු නමක් මෙල්වා කියලා කියන්නේ. ඉතින් මෙල්වා කියන්නේ මේ වෙනකොට ලංකාවේ ක්‍රියාත්මක වෙන දැවැන්තම ව්‍යාපෘති වලට අවශ්‍ය කරන ඒ ශක්තිය, මෙල්වා වානේ ශක්තිය ලබා දෙන ආයතනය. විශේෂයෙන්ම අපි පහුගිය දවස්වල කතා කරා ප්‍රයිම් ගෲප් එකේ පෝට් සිටි වල තියෙන අලුත්ම ප්‍රොජෙක්ට් එක, ප්‍රයිම් මෙල්වා ප්‍රොජෙක්ට් එක ගැන. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එකට පවා අවශ්‍ය කරන සියලුම ඒ කියන්නේ මේ වානේ ශක්තිය ලබා දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි මෙල්වා තමයි. ඉතින් ආය වගේමයි ඔය කොළඹට ආවම දකින්න දැවැන්ත අපාර්ට්මන්ට්ස් දකින්න ව්‍යාපෘති සෑහෙන ප්‍රමාණයක් දකින්න. මේ හැම එකටම මෙල්වා තමයි දාලා තියෙන්නේ. ඉතින් ලංකාවේ දැවැන්ත ව්‍යාපෘති කරා රජයේ මගින් අපි දන්නවා ඔය දක්ෂින අධිවේගී මාර්ගය, ඊට පස්සේ මැනින් මාකට් එක, නෙළුම් කුළුණ, මේ හැමදේම මෙල්වා තමයි. ඉතින් ඔයා වුණත් ඔයා ගෙදර හදනවා වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්, ඔෆිස් ස්පේස් එකක් මොකක් හරි දෙයක් හදනවා වෙන්න පුළුවන්. වානේ අවශ්‍ය වුණොත් ලංකාවේ අංක 1 ස්ටීල් මැනුෆැක්චරර් මෙල්වාම තමයි දාන්න කියලා අපි දන්නවා. දන්නවනට අපි ටිකක් මතක් කරන්න ඕනේ කියලා හිතුවා මෙල්වාම ගන්න කියලා. ආයි නෑ, ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ සාර ඇත්තටම මේ අපිට අර කියන්නේ ආදේශක නෑ. මෙල්වා කියලා කියන්නේ ලංකාවේ අංක 1 ස්ටීල් එක. අපි නිතර දකින නමක් කිව්ව ඒකයි. වාටේ නමේ ලෝගෝ එක ඔක්කොම හරි හොරුයි. මොකද ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් එකක් වෙනවා නම් එතන මෙල්වා අනිවාර්යෙන්ම ඉන්නවා.
1: රයිට්. ඒ මෙල්වා මතක් කරනවත් එක මතක් වෙන්නේ.
2: ඔව් මෙල්වා නැත්තම් එහෙම ලොකු අමාරුවක කන්ස්ට්‍රක්ෂන් එක
3: වැටෙනවා.
1: ඔව්. ඊටම අමාරුවේ වැටෙන්නේ නැතුව කොළඹ හැම ගොඩක් ප්‍රොජෙක්ට්ස් ඉවර කරපු ටීම් එක තමයි ප්‍රයිම් කියලා කියන්නේ. ප්‍රයිම් මෙල්වා කියන්නේ අර සුසංයෝගයක් වගේ නේ.
3: කම්බිනේෂන් එකක්.
1: කම්බිනේෂන් එකක් වගේ. එතකොට දැන් ප්‍රයිම්ල අලුතෙන් පටන් අරගෙන තියෙනවා කඩවත අපාර්ට්මන්ට්
3: කම්ප්ලෙක්ස් එකක් පටන් අරගෙන තියෙනවා. ඉතින් අපි මේ කියන්නේ කඩවත වෙන වැඩි එක නේ. අපි දැන් පහුගිය දවස් පුරාවටම වට ප්‍රයිම් ලගේ ප්‍රොජෙක්ට්ස් ගැන මතක් කරා. ඉතින් කඩවත තියෙන මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකේ නැත්නම් මේ රෙසිඩන්ට් එකේ තියෙන විශේෂත්වය තමයි නුවර පාරට ඇවිදින දුරේ මීටර් 300ක වගේ දුරක් තමයි තියෙන්නේ. අර වැවක් වෙලක් එහෙම ළඟ තමයි තියෙන්නේ. හරිම ලස්සන නිෂ්කලංක පරිසරයක්. ඉතින් ඔයා කැමතිව හොයන විදිහ පරිසරයක්. අර ග්‍රාමීය බව නැත්නම් ඒ සුන්දරත්වයේ නිෂ්කලංක බව වගේම අනිත් පැත්තෙන් නාගරික පහසුකම් මේ හැම දෙයකටම බොහොම සමීපව තමයි තියෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕන දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුර. ඒ වගේම තමයි මේ හැම දෙයක්ම එක්ක දැන් මෙතනින් ඇතුළට ගියාට පස්සේ මේක වෙනම නගරයක් වගේ. ඔයාලට ඒක ඇතුලේ හම්බ වෙනවා ස්විමින් pool, kids pool, gym, multi functional hall හම්බ වෙනවා, sky garden හම්බ වෙනවා. 24 පැයම ක්‍රියාත්මක CCTV පද්ධතියක් තියෙනවා. දවස් 7 පුරාම මේක ක්‍රියාත්මකයි. ඒව මගින් ආරක්ෂණය කරනවා ආරක්ෂාව උපරිමයි. ඉතින් මේ ඔක්කොම එක ඔයාලට මේ රෙසිඩන්ට් එකෙන් ඔයාගේ අපාර්ට්මන්ට් එක ගන්න පුළුවන්. රුපියල් මිලියන 31කට.
2: ඔව් සරලවම කිව්වොත් ලක්ෂ 310යි.
3: ලක්ෂ 310ක් තමයි වෙන්නේ. හැබැයි මේ ප්‍රයිම් ගෲප් එක කියනවා මේ වැඩේ හදලා ඉවර වෙද්දි. දැන් මේ වෙනකොට ඉදිකිරීම පටන් අරන් තියෙන්නේ වාට ඉක්මනට ස්ලොට් එක වෙන් කරගන්න කියන්නේ. මොකද ඉතින් ඉක්මනට අර අපි කියන්නේ උණු කැවුම් ගියා වගේ තමයි.
1: යනවා. ඔව්.
3: ඊට පස්සේ ඉතින් ආයි දුක් කියලා වැඩක් නැහැ. මොකද ආ දුක් වෙනවා. එහෙම වෙන්න හේතුව තමයි මේක ඉදිකරලා ඉවර වෙද්දි මේකේ වටිනාකම රුපියල් මිලියන 51ක්. ඒ කියන්නේ මිලියන 20කින් විතර ලක්ෂ 200කින් විතර වැඩි වෙයි කියලා ඒගොල්ලෝ ගණන් හදලා තියෙනවා. ඉතින් අපි ඔයාලට මතක් කරනවා බය නැතුව මෙතනින් ගන්න ඔයාගේ අපාර්ට්මන්ට් එක. ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න 13:22 හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් දෙන්න. එහෙමත් නැත්නම් යන්න www.primelands.lk වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකේ මොඩල්ස්, මේකේ 3D මොඩල්ස් තියෙනවා, animated මොඩල්ස් තියෙනවා. කොහොමද මේකේ ලුක් එක හදලා ඉවරනාට පස්සේ මේක මොන වගේ වෙයිද? ඒ ටික ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා.
1: ඒකින්ද
3: ඉස්සෙල්ලා සයිට් එකට යන්න. ඊට පස්සේ 13:22 කෝල් එකක් ගන්න.
1: කෝල් එකක් ගන්න.

0: FM Anupaha 94.8 Net FM Divainapura. වෙලාව ඔබ වෙත ගෙන එන්නේ
1: NDQ Level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669
2: උදේ 8 විනාඩි 37යි දැන්.
3: Yes, Fortune Soy.
4: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
1: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
5: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 5 ගිනිගත් හෙන ජුනි 6 හැටන්
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13.22
7: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න ස්පින් කරන්න හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න කීල්ස් එන්න ස්පින් කරන්න වින් කරන්න
8: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව
9: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 718 WhatsApp කරන්න
10: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 20 LKA
11: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ
13: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
14: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 43 94 කතා කරන්න
15: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රු ප්‍රදර්ශනාගාරවලින්
16: අලප හැලප රොටී බිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන්නාවේ හොඳම කුරක්කන් එක
17: එදා රටක් සරිබලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට
18: ඇයි ෂුගර් කියන මූණෙන්නකන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047 31 33 540
15: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ

0: FM Anubaha, FM Anuhatarai dan jumaata, Net FM. Velava oba veta gena enne.
1: Rapunzel wage man nang inne. Mawa bera gana kawuru tenaka.
2: Ape daruan apata wada idirin. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
3: උදේ 8 විනාඩි 44යි දැන්.
4: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එක.
0: Don't stop remix remake එකට happen. DJ blast එක.
5: අංගා ගලේනේ ඉන්නා කුමරියේ.
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
0: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් අපිට WhatsApp කරන්න.
0: 0705 95 95 95 Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ Bobo, කොළඹ දිස්ත්‍රික්කය DJ Vixo.
6: Brought to you by
7: Sloan Green Caps. Your city, your ride.
8: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
9: එහෙයි.
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
9: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
8: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
12: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
13: යහතුන වඩන අපේ රස විජේ.
12: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
14: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
15: එල්වයික ලංකාවේ එක අපේම එක.
16: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන් මවතන්න prime group 1322.
17: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම set connection එකක් ගෙනෙන්නේ. speed budget usage life

0: අල්ල කරන්න කේඩී රයිස් අපි ගෙවන ඔයාට රුපියල් 50,000ක්. තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077 406 4497 කතා කරන්න.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
2: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් spin කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන Travelnet පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
4: Net FM Algo

0: උදේ 8යි විනාඩි 49 අයල්ගට හැම වෙලාවෙම
1: හරි මේ දැන් කියන්න දෙයක් තියෙනවා ඔය යන්න ඕන කීල්ස් එකට
0: ඕකේ
1: අද නෙමෙයි හැබැයි යන්න ඕන හෙට
0: හෙට අදත් යන්න
1: අද යන්න
0: වෙන වෙන ඒවා ගන්න
1: අද ගිහලා අපි කියවනේ චීස් ගන්න පුළුවන්
0: අද ඔව් චීස් ගන්න පුළුවන්
1: ඉන්ටර්නැෂනල් චීස් ඩේ නේ චීස් ගන්න පුළුවන් හෙට ගියොත් ඔයාලට හම්බෙන දේවල් ටිකක් තියෙනවා ඒ ටික මේ සාරා කියයි දයානේ පැත්තේ වැඩිපුර යන්නේ
0: මම ද යන්නේ
1: ඔව් ඔයා
0: කියවා ඔව් නිත්‍ය සමාජද මෙහෙමයි
1: යාව ජීව සමාජිකයි
0: ඔව් අපේ සචිනී ඉන්නවනේ එයා එක ඔව්. එයා තමයි කීල්ස් එකේ එක.
1: එයාට කොහොමත් එක දෙන්න වෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි.
0: ඔව්. ඔව්. බලෙන් අලි ඉල්ල ගන්නවා. ඒක වෙනම කතාවක්. කොහොම හරි දැන් ඔයාලා හෙට ගියොත් හෙට ෆ්‍රයිඩේ අපි DJ නයිට් එක තියෙනවා. DJ නයිට් එක නිකම්ම DJ එකක් අහන්නත් බෑනේ.
1: ඔව්.
0: DJ එක
1: අපි ඒක කියන්නේ. හරි ඉස්සෙල්ලා කීල්ස් එකට යන්න කලින් අපි මේ හේතුඵලය කියලා ඉමුනේ.
0: හේතුඵලය.
1: ඔව් ඒක තමයි. දැන් DJ නයිට් එක තියා.
0: ඔයාලා
1: දන්නවා FM 94.95න් ඔයාලට රෑ 9 දලා මැදම රාත්‍රී 12 වෙනකන් මේක අහන්න පුළුවන්.
0: රයිට්.
1: හැබැයි දැන් මේ ටිකේ SMS DJ එකක් නෙමෙයි යන්නේ කෙලින්ම බැටල් එකක් යන්නේ. අපේ DJ අසා DJ දෙන්නෙක්ට DJ ආටිස්ලා දෙන්නෙක්ට මැදි වෙනවා. දැන් ගිය සතියෙත් උනා. ඔන්න මේ සතියෙත් වෙනවා.
0: හරි.
1: අපේ DJ සංග්‍රාමය DJ බොබෝ එනවා කලුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ වික්සෝ එනවා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මේ නම් දෙක මම හරියට ප්‍රොනවුන්ස් කරාද කියලා මම දන්නේ නැහැ. ඒක අපි පස්සේ වෙරිෆයි කරගමු අපේ අසත් එක්ක. දැන් අසා අවසට හතර වටේ අරන් ආ පොඩ්ඩක් අහගන්න මේ DJ බොබෝ ප්‍රොනවුන්ස් කරා හරියද? DJ වික්සෝ ප්‍රොනවුන්ස් කරා මං හරියද කියලා. කොහොම හරි කලුතර සහ කොළඹ බස්නාහිර බලාතේ දිස්ත්‍රික්ක දෙකක් කරට කර ගැටෙන්නේ. අපේ net එකෙත් ඉන්නවා කලුතර කට්ටිය, කොළඹ කට්ටියත් ඉන්නවා. කට්ටිය හැමෝටම හෙට net tune කරගෙන අහන්න තියෙන අපි බලමු කවුද දිනන්නේ කියලා. මගේ මතකේ නිවැරදි නම් පහුගිය සතියේ ජයග්‍රහණය ගියේ කෙලින්ම අනුරාධපුර දිස්ත්‍රික්කයට. අනුරාධපුර තමයි win කරේ. බලමු කවුද හෙට දිනන්නේ කියලා. ඉතින් අපිව බලන්න පුළුවන් අපේ YouTube channel එකෙන් නෙමෙයි අපේ FB channel
0: එකේ FB page එකෙන්
1: FB page එකෙන් ඒක channel එක කියන්නේ නැද්ද
0: channel එක කියන්නේ නැහැ
1: channel එක YouTube
0: channel එක YouTube
1: මේක
0: Facebook
1: page එක
0: මොකද ඇටි ඔච්චර වයසයිද
1: දන්නේ නැද්ද ඉතින් වයස කට්ටි එක්ක ඉන්නේ වැඩි ආශ්‍රය ඒගොල්ලෝ එක්ක නිසා පොඩ්ඩක් ඒවා පැටලෙනවා
0: ඒක තමයි
1: ඉතින් අපේ official FB page එකට එන්න පුළුවන් හෙට
0: ඔයාලා
1: live streaming එක බලන්න පුළුවන් හැකියාව තියෙනවා DJ සංග්‍රාමයේ කවුද win කරන්න කියලා බලමු ඔයාටත් vote කරන්න පුළුවන් කළුතරද නැත්නම් කොළඹද කියලා ඉතින් දැන් හෙට DJ සංග්‍රාමයක් බැටල් එකක් නිසාම තමයි ඔයා යන්න ඕන කීල්ස් එකට ඒ ගියාට පස්සේ වට හම්බෙන දේවල් ටිකක් තියෙනවා.
0: හරි. දැන් DJ කොහොම අහන ගමන් දැන් තනියෙන් DJ අහන්නෙත් නැහැ. නිකන් DJ අහන්නෙත් නැහැ. යාළුවෝ ටිකට එන්න කියලා. පොඩ්ඩක් මොන හරි කන ගමන් නේ ඔය ෆන් එක ගන්නෙ.
1: ඔව්.
0: අනිත් ඒ ෆ්‍රයිඩේ කියන්නේ හැමෝම රිලැක්ස් එකේ ගෙදර ඉන්න දවස.
1: හැපනින් නයිට් එක.
0: හැපනින් නයිට් එක. ගෙදර ඉන්න දවස නෙමෙයි මේ ෆන් එකේ ඉන්න.
1: නෑ හරි. සිකුරාද රැවෙදි ගෙදර තමයි කට්ටිය. සමහරු ගම් වලට දුවන ගම.
0: හරි. කොහොම හරි ගෝලා ගෙදර යන්න කලින් කීල්ස් එකට ගිහිල්ලා කීල්ස් එකෙන් අරන් යන්න චිකන් බකට් එකක්. මොකද දැන් චිකන් බකට් එක ජුනි 5 වෙනිදා උගලන්ට ස්පෙෂල් ඔෆර් එකකට දෙනවා කීල්ස් එකෙන්. 130ක් අඩුයි.
1: 130ක් අඩුයි. මම හිතන්නේ 8 pieces එකක්.
0: 8 pieces එකක් 130ක් අඩුයි. 2190කට ඔයාට ගන්න පුළුවන් 8 pieces චිකන් බකට් එකක් කීල්ස් එකෙන්. ඒක නිසා මේක අරගෙන යන්න යාළු ඔක්කොටම බඩ පැලෙන්න කන්න දෙන්න පුළුවන්. මේ බකට් එකක් නෙමෙයි දෙකක් නෙමෙයි ඔයාට ඕන තරම් අරගෙන යන්න.
1: 30% off කියන්නේ එකක් අරගෙන නවතින්නේ
0: නෑ
1: දෙක තුනක් ගන්න පුළුවන්. ඔව්. ඉතින් කේල්ස් එකට යන්න. ඒ වගේම තමයි අපි

0: මතක් කරනවා දම්රෝ ගැන 1986 ඉඳලා අවුරුදු 40ක් පුරාවට දම්රෝ අපිත් එක්ක හිටියා. ඉතින් මේ අවුරුද්දේ තමන්ගේ 40 වෙනි සංවත්සරයත් සමරනවා. දම්රෝ කියන්නේ ලංකාවේ අපි විතරක් නෙමෙයි සාර ලංකාවෙන් එහා ඉන්දියාවේ පවා බොහොම ප්‍රසිද්ධ නමක්. ජනප්‍රිය නමක්. ඉන්දියාවේ හැමෝම වගේ දන්න නමක්. ඉන්දියාවටත් ගෘහ භාණ්ඩ දෙන්නේ දම්රෝ තමයි. හැබැයි මේ හැම ගෘහ භාණ්ඩයක්ම හැදෙන්නේ ලංකාවේ අපේ කර්මාන්ත ශාලාවල අපේ ශිල්පීන්ගේ අත්වලින්. ඉතින් දැන් ඔයාට දම්රෝකට ගියොත් ඔයාට ගෘහ භාණ්ඩ වගේම ගෘහ විදුලි උපකරණ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම වොෂින් මැෂින්, ඊට පස්සේ ෆ්‍රිජ් අයිටම්ස්, මේ ඕන දෙයක් ගන්න පුළුවන්. මේ දැන් ඔය ෆ්‍රිජ් ගන්න ගියාට පස්සේ, වොෂින් මැෂින් ගන්න ගියාට පස්සේ ඔය බ්‍රෑන්ඩ් නේම්ස් ගැනව සැලකිලිමත් වෙනවනේ. ඉතින් දම්රෝ නමින්ම ගන්නත් පුළුවන්. ඊට පස්සේ Samsung තියෙනවා. ඒ වගේම තමයි Panasonic කියන ලෝ සුපතල සන්නාම වලින් ඔයාට පුළුවන් මේ ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට්ස් ගන්න. ඉතින් යන්න ඔයාට ළඟම තියෙන දම්රෝ ප්‍රදර්ශනාගාරයට. මේ වෙනකොට රට වටේම ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. එකක් අපිට හරිම කිට්ටුව කොල්ලපිටියේ තියෙනවා. ඒ වගේම තමයි රාජගිරිය, වත්තල, මහනුවර, රත්නපුර, අනුරාධපුර, මාතර, ගම්පහ, කිරිබත්ගොඩ, ඊට පස්සේ ගාල්ල, කුරුණෑගල, නුගේගොඩ, කටුබැද්ද මේ හැමතැනම වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාරයක් තියෙනවා. යන්න ළඟම තියෙන දම්රෝ එකට. යද්දි ඔයා ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩ කෙනෙක් නම්, ක්‍රෙඩිට් කාඩ්යක් ඔයාට තියෙනවා නම් ඔයාට මාස 48ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඕන කරන දේවල් ගන්න පුළුවන්. යන්න කලින් පොඩි අයිඩියා එකක් ගන්න ඕන නම් යන්නේ ඔයගොල්ලන්ගේ virtual store එකට www.damro.lk.
1: ඕකේ, හරි. දැන් වීකෙන්ඩ් එකට ඔයා ගෙදරට බඩු ගේන්න යනවා නම් ඔයාට යන්න පුළුවන් කසාගල සුපර් මාකට් එක පැත්තට. ෆ්‍රෙෂ් දේවල් අඩු මිලට හොඳ ක්වොලිටි එකකින් ගන්න ඕන නම් යන්න කසාගල සුපර් මාකට් එකට.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වෙලාව දෙන්නම යයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නැත්ලස් මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිපුවන් මේ පේ රටතොට සමගින් මම සමීර. ඉන්දියාවේ බිහාරෙහි මුසාෆර්පුර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දරුණු ගින්නක් කටගෙන තිබෙනවා. ගොඩනැගිල්ලක පස්වන මහලේ ස්ථාපිත කර ඇති දැඩි සත්කාරයකයි ගින්න ඇති වී තිබෙන්නේ. ගින්නට හසුවීමෙන් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් තිදෙනෙකු අවම වශයෙන් මියගොස් ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. NDTV සහ ෆස්ට් පෝස්ට් වාර්තා කරන පරිදි අදාළියම 3ට පමණයි ගින්න ආරම්භ වී ඇත්තේ. මේ වන විට බොහෝ රෝගීන් සහ රෝහල් සේවකයන් නින්දිය සිට තිබෙනවා. ගින්නත් සමග රෝහල පුරා විශාල දුමාරයක් පැතිර ගොස් ඇති අතර ඒ මධ්‍යයේ දැඩි සත්කාරයකගේ අන්ත සූත්‍රවලට සම්බන්ධ කර සිටි අසාධ්‍ය රෝගීන් බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සහ ඥාතීන් දැඩි උත්සාහයක නිරත වූ බවයි NDTV සහ ෆස්ට් ෆෝර්ස් වාර්තාවන්හි දැක්වෙන්නේ. ගිරිනිවන කණ්ඩායම් පවසන්නේ දැඩි සත්කාරයකගේ සිටි රෝගීන් 20 දෙනෙකු පමණ බේරාගත් බවයි. කෙසේ වෙතත් එලෙස බේරාගත් රෝගීන්ගෙන් 2 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පිරිස අසල වෙනත් රෝහල් වෙත මාරු කර යවා තිබෙනවා. එසේ තිබේදී මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි සැක කරන්නේ. ඇතෝ ගින්න පිළිබඳ විමර්ශන දැන් ආරම්භ වී තිබෙනවා. මූලික විමර්ශනවලට අනුව විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න ඇති බවටයි සැක කරන්නේ. මේ අතර බිහාරෙහි මුසාෆර්පුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක මෙම ගින්න අනතුරු සිදුවන්නේ 21 දෙනෙකුට ජීවිත අහිමි කරමින් නවදිල්ලි නුවර ලැගුම්හලක ඇතුව දරුණු ගින්නෙන් පැය කිහිපයකට පසුවයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශයන්ගෙන් පැමිණි පිරිස් වැඩි වශයෙන් රැඳී සිටි ලැගුම්හලක ඊයේම ගින්න ඇති වුණා. ඒ පිළිබඳ විමර්ශන දැන් සිදු කරන අතර විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන් පවසන්නේ ගිනිගත් ගොඩනැගිල්ලට ඇතුළුවීමට සහ පිටවීමට තිබී ඇත්තේ එකම දොරක් පමණක් බවයි. ඒ ජනල් බොහොමයක් ස්ථිරවම වසා දමා තිබූ බවද විමර්ශකයන් පවසනවා. ප්‍රධාන දොර ස්වයංක්‍රීය සෙන්සර් දොරක් බවයි අනාවරණ වී ඇත්තේ. මේ හේතු නිසා ගින්න ඇති වූ අවස්ථාවේ ගොඩනැගිල්ල සිට පිරිසවලට පිටතට යාමට නොහැකි වී ඇති බවයි විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
1: මෙලගනෙත් නිවස් පෙරවරු 10ට නැත් නිවස් මේ පැයි රටතොට.

0: අයිබෝන් සුබෝ දෑසනක්. ඉතිං ඇල්ගොටවුන් එකේ අපි විටින් විට සාකච්ඡාවට ගන්න කාරණයක් අදත් අපි සාකච්ඡාවට ගන්නවා. මේ අද අපි උදේ ඉඳම්ම මේ ගැන කිව්වා. ඒ තමයි කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා අපේ හිතවත් ආචාර්ය රංජිත් නන්ද පීරිස් මහත්මයා. මාසකට සැරයක් විතර නිකන් නෑදෑයෙක් අපි බලන්න එනවා වගේ මේ එතුමා ඇල්ගොටවුන් එකට ගොඩවදිනවා. ඉතින් මේ පාරනම් කතා කරන්න බොහොමයක් තියෙනවා. මේ මම ගියවර ආපුහම අර ලේලා තියෙන මල්ල මේ ඔබලා බලන්න හැදුවා. මේ ඒක එදා සාකච්ඡාව තිබිච්ච දවස හවස ඒ ස්වර්ණමය කාරණය සිද්ධ වුණා. අපි ඒ ගැන කතා කරමු. අපි මීට කලිනුත් උදේත් ඒක මතක් කරා. ඉතින් ඒ ඔක්කොටම කලින් මේ ඔබතුමාට සුබපතන්න, ඔබතුමා සහ සමූහ ව්‍යාපාරයට සුබපතන්න කාරණයක් තියෙනවා. ඔබතුමා ගිය මාසේ මෙහෙ ඇවිල්ලා ගිහිල්ලා දැන් මේ මාසේ අද එන්න හදන අතරතුර කාලය තුළ ජාත්‍යන්තර සම්මානයකට ප්‍රාප්ත වුණා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු, ඒ විස්තරය ගැන.
1: ඔව්, අපි දැනට මේ වෙනකොට ලංකාවේ හොඳම වැවිලි සමාගම හැටියට සම්මාන තුනක් අපිට ලැබිලා තියෙනවා. ඒ අතරම දැන් අපිට ජාත්‍යන්තර වශයෙන් සම්මානයක් ලැබුණා. ඒ ලැබුණත් හොඳම වැවිලි සමාගම හැටියට
0: අයිකොනික් සම්මාන.
1: ඔව්, ඒක ලැබෙන්නේ අපේ සේවාවේ තියෙන ගුණාත්මකභාවය සහ අපේ නිෂ්පාදනවල තියෙන ප්‍රමිතියත් එක්ක. විශේෂයෙන්ම අපනයනය කිරීම සඳහා නිෂ්පාදන කරනකොට ඒක ප්‍රමිතිය අනිවාර්යෙන් බලනවා. එතකොට අපි ප්‍රමිතිය ඉතාමත් ඉහළ තත්ත්වෙම තියෙනවා. විශේෂයෙන්ම අපි මේ සුළු අපනයන භෝග අපි වැලියු එඩිෂන් එකත් එක්ක තමයි යවන්නේ. ඒකෙදී අපි චීනය සහ ජපානයත් එක්ක තමයි එකතු වෙලා මේ ටෙක්නොලොජි එක යූස් කරලා මේ ප්‍රොඩක්ෂන් අපි හදන්නේ. ඉතින් අපි දැවැන්ත කර්මාන්ත ශාලාවක් ඉදි කරලා තියෙනවා නුවර. තව නොබෝ දිනකින් ඒ කර්මාන්ත ශාලාව විවෘත වෙනවා. ඒ එක්කම අපි අපනයන කටයුතු ආරම්භ කරනවා. ඉතින් මේවා ගැන ඔක්කොම සැලකිල්ලට අරගෙන තමයි අපිට මේ ජාත්‍යන්තර සම්මානය ලැබිලා තියෙන්නේ. ඒ වගේ මේ වෙනකොට අපි ජපානය සහ චීනයත් එක්ක අපි වෙළඳ ගිවිසුම් දෙකක් සංකල්ලා තියෙනවා.
0: ඔව්, මේ පහුගිය මම හිතන ආසන්නම කාලයේදී ජපානයත් එක්ක අසංකලා.
1: අසංකලා වෝටර් සෙජ් එකේදී. ඉතින් ඒගොල්ලෝ කියන දේ තමයි මේ හොඳම, ඒ කියන්නේ කුළුබඩු තියෙන ශ්‍රී ලංකාවේ. ජපාන
0: අපිට මං හිතන්නේ ආවතරම් ප්‍රශ්න මේ ඉස්සර මේ අධිරාජ්‍යවාදී යුගයේ ආවේ කුළුබඩු හින්දමනේ.
1: ඒ නිසා
0: ඒක දැන් අපි අවස්ථාවක් කරගන්න පුළුවන්.
1: අවස්ථාවක් කරගන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ කියන්නේ අපේ රටේ තියෙන්නේ ඔක්කොම ඉන්දියාවෙන් එන කුළුබඩු තමයි. ඉතින් ඒ නිසා
0: ඒ රටවල තියෙන්නේ.
1: ඔව්, ජපානේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ මේ ශ්‍රී ලංකාවේ තමයි හොඳ නම්බර් 1 කුළුබඩු තියෙන්නේ. ඒ නිසා අපිට මේක වගේ එකතු කරලා ඒගොල්ලන්ට අවශ්‍ය විදියට නිෂ්පාදන ටික හදාගන්න තමයි ඒගොල්ලන්ට ඕනේ. ඉතින් ඒ නිසා ඒගොල්ල අපිට ෆෝමැට් එකක් දීලා තියෙනවා මේ නිෂ්පාදන උනේ. ඒ වගේම මේ ආයුර්වේදික පැත්ත ඒගොල්ලෝ හරි ඉන්ට්‍රස්ට් ජපානයේ. ඉතින් ඒගොල්ලෝ දැනට ඒ ට්‍රීට්මන්ට් උත් කරගන්නවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒක ගැනත් ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා.
0: ඒගොල්ලෝ මෙහෙට ඇවිල්ලාද රංජිත් මහත්මයා? එහෙට
1: නෑ, ඒගොල්ලෝ අවශ්‍ය දේවල් මෙහෙන් අරගෙන යනවා. ඒගොල්ලෝ ඇවිල්ලා
0: මූලික ඒගොල්ලන්ගේ තියෙනනේ දේශීය වේදකම
1: තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒකටත් හරි ඉන්ට්‍රස්ට්. ඉතින් ඒගොල්ලෝ කියන්නේ ඒකත් අපි ජපානයේ
0: ප්‍රචලිත
1: කරමුයි කියන ගැන ඒකත් ඒගොල්ලන්ගේ ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා.
0: මම පෞද්ගලිකවම දන්නවා, මේ මම දන්න ජපන් ජාතිකෙක්. ඇත්තටම අපි අවංකව කියන්න පෑනේ ලෝකේ අපේ කැඩුම් බිඳුම් වෙදකමට ගහන්න වෙදකමක් නැහැනේ. දැන් ඔය මේ අපි තව කිසිම වෛද්‍ය ක්‍රමයක් අනිත් එකකට වැඩි උසස් හරි පහත් හරි කියලා කියනවා නෙමෙයි. හැබැයි අපි දන්න කාරණේ තමයි බොහෝ ඒවා තියෙන්නේ මේ අර පුරුද්දන කාරණේනේ. ප්ලාස්ටරයක් දාලා තියලා තිනවා කාලයක්. හැබැයි සුවපත් කරන කාරණේ තියෙන අපි ගාවනේ.
1: ඔව් ඔව්.
0: ඉතින් ඒක අපිට ඇත්තටම මේ හොඳ ශක්්‍යතාවයක් ලෝකෙට අරන් යන්න පුළුවන්.
1: ඒක මොකද ලංකාවේ කාලයක් ඉඳලා එන පාරම්පරික වෙදකමක් නේ.
0: හෙළ වෙදකමක්.
1: ඉතින් ඒකේ ඒ ගුණාංග සහ ඒව අනිත් රටවල නැහැ. ඉතින් ඒ නිසා
0: තමයි බිහිතුත් නැහැ නේ රටවල.
1: බිහිතුත් නැහැ. ඉතින් ඒක තමයි අපිට ඒක නිසා තමයි ජපානයේ කියන්නේ මේකට හොඳ ඔපෝචුනිටි එකක් තියෙනවා විශේෂයෙන් ජපානයේ. ඉතින් ඒ නිසා ඒකටත් ඒගොල්ලෝ වැඩපිළිවෙළක් හදන්න කියලා තමයි අපිට කිව්වේ. ඒ වගේම තමයි තා යුරෝපයේ ඇතුළු තවත් රටවල් 11ක් සමග අපි ගිවිසුම් ගත වෙන්න නියමිතයි. මේ සුළු අපනයන භෝග යවන්න. ඉතින් ඒ නිසා අපිට ලොකු වෙළඳපළක් ඉදිරියේදී ගන්න ලැබෙනවා. මොකද අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ අපනයන ආදායම වැඩි කරන තැනට මේ වැඩි ගෙනියන්න.
0: ප්‍රශ්නේම ඩොලර් ප්‍රශ්නේ.
1: ඔව්, අපිට තියෙන ලොකුම ප්‍රශ්නේක දැන් අපේ තියෙන්නේ ඩොලර් බිලියන 12ත් 15ත් අතර ආදායමක් තමයි වාර්ෂිකව තියෙන්නේ. ඒක කිසිසේත් ප්‍රමාණවත් නෑ ලංකාවේ තියෙන මේ ග්‍රීන් කන්සෙප්ට් එක සහ අපේ තියෙන සම්පත් ප්‍රමාණය බැලුවම. ඉතින් මේක ඩොලර් බිලියන 50ට ගේන්න තමයි අපේ මූලික අධියර. ඒක ඩොලර් බිලියන 50ට ගේනවම කියන්නේ අපේ මේ තියෙන අයවැය පරතරේ මේ ඔක්කොම පියව ගන්න පුළුවන්. එතකොට අපි ණය වෙන්න අවශ්‍ය නෑ. දැන් හැමදාම වෙන්නේ අපි ණය වෙන එකනේ.
0: ණය ගෙවන්නත් ණය වෙනවා.
1: ණය ගෙවන්නත් ණය වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒක කරන්න පුළුවන්. අපිට මේ මහා ලොකු ආර්ථික ට්‍රිලියන 12ක ආර්ථිකයක් අපිට තියෙන්නේ. ඉතින් මේක පියව ගන්න බැරි කමක් නැහැ. අපිට ප්‍රොඩක්ෂන් ඉකොනොමික් එකක් ඕනේ. එතනට අපි යන්න ඕනේ.
0: අපි සාම්ප්‍රදායි තත්ත්වේ ඉඳලා කරන්නත් බෑ.
1: මේක කරන්නත් බෑ. ඉතින් ඒක අපි යන්නම ඕනේ අර එක්ස්පෝර්ට් එක අල්ලගෙන. ඒකෙන් තමයි අපිට ලොකු එක්ස්පෝස් එකක් ගන්න පුළුවන්. අපිට දැන් එන්නේ රෙමිටන්ස් වලින් අපි ඔක්කොම කරන්නේ. එතකොට ඒකෙන් අපිට ඩිවලොප් වෙන්න බෑ.
0: නමුත් අපි හිඳින්ච ලින්දකින් බෑනේ අපි අනිත්යට වතුර දෙන්න.
1: ඉතින් ඒ හින්දා මේක අපි ඩිවලොප් කරගෙන යන්න ඕනේ. ඒක අපිට කරන්න පුළුවන්. ඒ වැඩේට තමයි අපි අත ගහලා තියෙන්නේ. දැන් අර වෙලා තියෙන්නේ ගොවිය වුණත් මෙහි කැමැති අර මොනවහරි කෙටි කාලීන භෝග වගා කරලා ඒගොල්ලෝ ඉක්මනින් ආදායමක් ගන්නනේ. ඒගොල්ලෝ අර මේ ස්ථීර භෝග වලට යන්න එච්චර කැමැත්තක් නැහැ. මොකද ඒකේ ආදායම ගන්න අවුරුදු 3-4ක් යන නිසා. හැබැයි එතනට තමයි අපි ඩිවලොප් කරගන්න ඕන. දැන් අපි පුත්තල මේ අක්කර 600ක ඉඩමක අපි මේ මොඩල් ෆාම් එකක් හදනවා. ඔක්කොම ස්පයිසස් වර්ග. එතකොට ඒක අපිට අර ගොවි ජනතාව ගෙන්නලා අපිට දැනුවත් කරන්න පුළුවන්. ඕගොල්ලොත් මේ විදියට සුළුෙන් හරි ආරම්භ කරන්න. එතකොට ඒගොල්ලන්ට ඒක නිකන් ෆික්ස් ඩිපොසිට් එකක් වගේ
0: තමයි.
1: ස්ථාවර භෝගයක් තමන්ගේ වත්තේ තියෙනවා කියලා. ඒකට මේ මහා ලොකු ඉඩම් ඕනේ
0: නැහැ.
1: අරාබු ගස් 10ක් තිබුණත් ඇති. ඒකේ ස්ථිර ආදායමක්. එතකොට ඒ අතරේ ඒගොල්ලන්ට කෙටි කාලීන භෝග වගා කරාට ප්‍රශ්නයක් නැහැ. ඒක මොනව හරි ව්‍යසනයකින් නැති වෙන්න පුළුවන් ස්වභාවික ප්‍රතිකින් හරි වේවා. නැත්තම් මේ විස බීජ ගිහිල්ලා මොනව හරි එක නැති වුණත් ඒගොල්ලන්ට පාඩුවක් වෙන්නේ අරකින් ආදායම එනවා. දැන් වෙලා තියෙන්නේ අපේ ඇයට කෙටි කාලීන භෝග වගා කරන්නේ මොනව හරි දෙයක් වෙලා ඒක විනාශ වුණා නැවත වගා කරන්න මුදලක්
0: නැහැ. අර කඩෙන් වේදන් කළා ඉවරයි.
1: ඉවරයි. ඒකෙන් තමයි ගොවිය අසරණ වෙලා අද ගොවිතන මිනිස්සු කරන්නේ නැති දැනටපත් වෙලා තියෙන්නේ.
0: හරි අපි මේ වෙලාව බොහොම ඉක්මනින් යන හින්දා ඔබතුමාගෙන් ඊළඟ කාරණයක් අපි පහුගිය මේ වෙසක් දවස්වල අපි දැක්කා මේ වෙසක් පින්කම් සඳහා විශේෂයෙන් අපේ කූරගල දන්සල ඇතුළු මේ කාර්තව්‍යයන් වලට කසාකල සමූහ ව්‍යාපාරය තමයි දායකත්වය ලබා දුන්නේ. ඔබතුමාලගේ ශාකා ඒ කියන්නේ සුපර් මාකට් එක ගත්තොත් 80 තැනක් විතර තිබුණා.
1: අපේ කියන්නේ ගත්තොත් අපේ කියන්නේ අපේ ආයතනික ශාකා 76ක් ලංකාව පුරාම තියෙනවා. සෑම දිස්ත්‍රික් එකකම තියෙනවා. ඒ වගේම අපේ සුප් මාකට් 6ක් මේ වෙනකොට තියෙනවා. ඒ වගේම අපි වෙසක් කලාප 8කට වැඩි ප්‍රමාණයක් මේ සැරේ ආවරණය කළා. දන්සල් 100කට වඩා අපි දුන්න සමූහ ව්‍යාපාරෙන්. ඒකේ අපි කිරි කෝපි, ඒ වගේම බිස්කට්, ඒ වගේම සීනි සම්බෝල පාන්, කඩල මේ වගේ නානාවිධ ජාති ගොඩක් අපි
0: දැන් මම දැකලා තියෙනවා හැම පෝයකටම මේ කසාගල සමූහ ව්‍යාපාරයේ මැදිහත් වෙනවා මේ ටික කාලෙක ඉඳලා. ඔව්. මොකද්ද මෙහි රහස?
1: නෑ මේක ඇවිල්ලා මේක අපේ අද හිත මේ අදයි ආපු දෙයක් නෙමෙයි. මේක අපේ හිත්වල ඒ කාලේ ඉඳලා තිබුණා. අපි ඉස්කෝලේ යන කාලෙත් අපි පොඩියට හරි දන්සලක් දුන්නා. එතකොට අපි සේවය කරන කාලේ වුණත් අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා එහෙම ව්‍යාපාර සමාජ සේවා කටයුතු කළා. අපි වියලි ආහාර ගිහිල්ලා දුප්පත් මිනිසුන්ට බෙදලා දුන්නා. රෙදිපිලි ගිහින් දුන්නා. ළමයින්ට පොත්පත් අරන් දුන්නා. ඒ වගේ මං ජපානයේ ටෝකියෝ පවුල් අධ්‍යාපනයත් එක්ක වැඩ කරද්දී ළමයින්ට මේ ස්කෝල් දාන සපත්තු මේගොල්ලෝ වසරකට 5000ක් විතර අපිට සපත්තු කුට්ටම් දෙනවා. ඒ වගේ මේ ස්කෝල් ළමයින්ට පොත් බෑග්. ඉතින් මේවා දෙන්නේ ඒකත් කියන්න ඕනේ ජපානයේ ඒ මිනිස්සු සල්ලි එකතු කරලා ඒගොල්ලන්ගේ දවසේ පඩියක් එකතු කරලා ඒ මුදල් වෙන් කරනවා.
0: ඉතින් ඒගොල්ලන්ට දැනෙන නිකන් අර අතිරික්තේ නෙමෙයි දෙන්නේ.
1: නෙමෙයි දවසේ පඩියක් ගන්න දැනෙනවනේ. අයින් කරනවා ඒ වගේ ප්‍රජා සත්කාරක වැඩවලට. ඉතින් ජපානයේ ටෝකියෝ පවුල් අධ්‍යාපන ආයතනයේ යතින් විශාල සේවයක් ලෝකේ පුරා කරන විශේෂයෙන් ඒගොල්ලෝ අප්‍රිකානු රටවලට ගොඩක් උදව් කරනවා. ඉතින් ඒ අවස්ථාව අපිටත් තිබුණා. ඉතින් ඒ නිසා අපි ඒගොල්ලොත් එක තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් අපිට ගොඩක් කරන්න පුළුවන් වෙයි. ඒ නිසා තමයි අපි වියලි ආහාර සලාක බෙදා දෙන්නේ. ඒ වගේම වකුගඩු රෝගීන්ට අපි බෙහෙත් ගන්න මුදල් ලබා දෙන වැඩපිළිවෙළකුත් ඉදිරිදි කරන්න යනවා. ඉතින් මේ වගේ ප්‍රජාසත්කාරක සේවාවන් රසක් අපි කසාගල සමූහ ව්‍යාපාරේ කරන්නේ අපි කරගෙන ආපු පුරුද්දට. මේක අදයි ආපු එකක් නෙමෙයි. නමුත් දැන් කසාගල සමූහ ව්‍යාපාරේ
0: හැටියට දැන් ලොකු හයියක් ඇවිල්ලා තියෙනවා.
1: අපිට දැන් ඒක වෙනදට වඩා කරන්න ශක්තියක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන අපිට ලොකු සතුටක් තියෙනවා. අපි ඇවිල්ලා දෙන්නම ඉපදිච්ච ජාතියක් නේ.
0: නෑ ඇත්ත මේ දැන් මම දැක්කා රංජිත් මාතත් දකින්න ඇති. දැන් අපි අපේ අපිට අපි කොහේ ගියත් අපේ ලාංකික ගතිය එළියට එනවනේ. මම දැක්කා මෙල්බන් නුවර දෙනවා වෙසක් දම්සලක්.
1: ඔව්.
0: කිලෝමීටරයක් විතර පෝලිම. ඒකේ ඕස්ට්‍රේලියානු වැසියොත් ඉන්නවා, ශ්‍රී ලාංකිකයොත් ඉන්නවා. මේ එකට පෝලිමේ ඉන්නවා. ඉතින් මම හිතන්නේ දැන් ඒ රටවල් වලත් ඔය දම්සල් කියන ක්‍රමය මම දැක්කා ඉතාලියේ මිලානෝ අගනුව මේ නුවර මේ ඒ වගේම විශාල දම්සලක් දෙනවා. ඒක ලෝක විවිධ රටවල ශ්‍රී ලාංකිකයෝ ඉන්න තැන්වල මෙල්බන් එක තමයි මම දැකපු ලොකුම එක. ඊළඟට මේ ඉතින් මේ වගේ මේ පාරේ යනකොට නවත්තලා කණ්ඩ කියලා බල කරන ජාතියක් අපි දැකලා නැහැ
1: ලෝකෙ කොහෙවත්
0: නැහැ. දැන් ඔබතුමා විශාල රටවල් ප්‍රමාණයක් ගනුදෙනු කරනවානේ.
1: දැන්
0: ජපානයේ හරිම හෘදයාංගම රටක්නේ. ජපානෙත් නැහැ නේද මේ ක්‍රමය? නැහැ
1: නැහැ. ඒගොල්ලන්ගේ කියන්නේ මානව ගුණ ධර්මයෙන් තියෙනවා. නමුත් මෙහෙම දන්සල් ක්‍රමයක් නැහැ. මේ ලංකාවේ තමයි මේක හැමතැනම තියෙන්නේ. මේ වගේ ඒ කියන්නේ ඒගොල්ලෝ පිටරට මිනිස්සු කැමතිත් මේ හොස්පිටලයිසේෂන් එකටනේ ලංකාවේ. ඒකට තමයි මිනිස්සු කැමති මිනිස්සු එන්නේ. ඒගොල්ලෝ කියන්නේ දැන් ලංකාවේ මිනිස්සු හරීම ඒ කියන්නේ ආගන්තුක සත්කාරයට බොහොම කැමති.
0: ඒ වගේ දන්සල් කියන්නේ ඉතින් ඒකේ හොඳ කැඩපතක්.
1: ඕ දැන් මිනිස්සු දැන් අර ටුවරිස් කෙනෙක් දැක්ක සාමාන්‍ය මිනිස්සු තමගේ ගෙදර තියෙන තැඹිලි ගෙඩියක් හරි කඩලා
0: දෙනවනේ.
1: ඉතින් එහෙම එකක් තියෙනවා. දැන් අනිත් එක එහෙම සංචාරකයෝ කියලා අපේ මිනිස්සු වැඩිපුර ගන්නෙත් නැහැ නිසා ගොඩක් අය මම
0: කියන්නේ.
1: ඒතර මේ මිනිස්සු වැඩිපුර සල්ලි දීලා යනවා. තැඹිලි ගෙඩියක් දීලා රුපියල් 100ක් කිව්වහම
0: සමහරට එපා කියලා කියනවා. ඊට වැඩිය දෙන්න කිව්වොත්
1: දෙන්න කියලා. ඉතින් එහෙම ඉතින් එහෙම අර අපේ මිනිස්සු ගැති ඒක
0: තියෙනවා. මම මේ ළඟදී මේ ඔය ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියට පුළුවන් නම් අපි එකතු වෙලා මේක කරමු. මේ දැන් වෙන ලෝකෙ කොහෙවත් නැහනේ වැව කියන කන්සෙප්ට් එක. ඒක ටැංක් නෙමෙයිනේ. හරි වැරදීනේ අපේ සිතියන් වල මේ රංජිත් මහත්මයා ටැංක්ස් කියලා ගහලා තියෙන්නේ. අපේ වැව්. ඒක ලෝකෙ කොහෙවත් නැහැ.
1: ඒක සංස්කෘතිය.
0: ඒක සංස්කෘතියක් නේ. ඒකෙන්ද අපි ලොකු ඉල්ලීමක් කරා මේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියට වැව කියන එක ගෙනියන්න කියලා. සහ අපේ සිතියන් වල අපිම වැව කියලා ඉංග්‍රීසි වලින් ගහමු. ඒ වගේම මේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියට ඊළඟට ගෙනියන්න පුළුවන් වචනේ තමයි දන්සල කියන එක.
1: දන්සල
0: කියන එකට ආම්ස් ගිවිං කියලා හරියන්නේ නැහැ.
1: හරියන්නේ
0: නැහැ. ඒක වෙන අදහසක්.
1: හැබැයි
0: දන්සල කිව්වම වෙන චිත්ත රූපයක් තියෙනවා. මම හිතන්නේ අහන් ඉන්න අයත් පුළුවන් නම් මේ ඔක්ස්ෆර්ඩ් එකට ලියන්න පුළුවන්, ඊමේල් කරන්න පුළුවන්. මේ අපි දෙන්නත් පුළුවන් නම් මේ වැඩේ පටන් ගමු. මේ හොඳ අදහසක් නේද රංජිත් මහත්මයා?
1: ඔව් ඇත්ත. ඒ වගේ ලෝකෙට දෙන්න අලුත් දේවල් ගොඩක් අපි ළඟ තියෙනවා. අපි මේවා ජාත්‍යන්තරයෙන් ගෙනියන්න ඕනේ. මේ කසාකල සමූහ ව්‍යාපාරේ කරන්නේ හිමින් ඒක තමයි.
0: ඒක තමයිනේ කරන්නේ.
1: ඒක මේ කරගෙන යන්නේ. එතකොට කවදා හරි දවසක ඒකලු තේරුම් ගනී ලංකාවට කොච්චර ලොකු ඉතිහාසයක් කොච්චර ලොකු සංස්කෘතියක් තිබුණාද කියලා.
0: ඔව් අපි එහෙම මේ අපේ අන්ලිමිටඩ් ඉන්ස්ට්‍රි වැඩසටහන මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග අපි තමයි අපි කිව්වේ ඉස්සෙල්ලම මේ මහවංශයේ ලෝක උරුමයක් කරමු කියලා. ඉතින් ඒ අපි ඒක ලෝකෙ පුරා ඉන්න ශ්‍රී ලාංකිකයන් අපි ඉල්ලුවා ඒක යුනෙස්කෝ එකට ලියන්න කියලා. ඉතින් දැන් ඒක වුණා. ඉතින් අපිට එහෙම කළොත් කරන්න පුළුවන්.
1: ඒක හරි අපි රැකගෙන තියාගන්න ඕනේ. නැත්නම් අපිට කිසිම දෙයක් නැහැනේ. ඇත්තටම ගත්තොත් මහාවංශයේ වසර 2500 ක ඉතිහාසයක් තියෙන්නේ. එතකොට ඒක ඇවිල්ලා අශෝක අධිරාජ්‍ය උඩින් තියන්න තමයි මහින්ද හාමුදුරුවෝ ලිව්වේ.
0: හැබැයි
1: ලංකාවේ ඉතිහාසය ඊට වඩා ගොඩක් ඈත
0: යනවානේ.
1: ඉතින් එතකොට අපි ඒවත් එකතු කරන්න ඕනේ. ඒවත් එකතු කරලා අපි ග්‍රන්ථාරු මේක ගේන්න පුළුවන් නම් අපි කොච්චර ප්‍රෞඪ ජාතියක්ද කියලා ලෝකෙට අපිට දෙන්න පුළුවන් නම් මිනිස්සු මීට වඩා අපිට සලකන
0: ඔව් අපේ උරුමයන් ඇත්තටම සංරක්ෂණය කරන්න පුළුවන්
1: අනිවාර්යෙන්. මොකද අපේ තියෙන ශක්තිය සහ හැකියාවන් සංගවල තියෙන.
0: ඔව් අපි ඒව එළියට ගන්න ඕනේ.
1: දැන් ඒව එළියට ගන්න ඕනේ. ඒව එළියට ගන්න ඕනේ. ඒව ජාත්‍යන්තරයට ගෙනියන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ඉන්න තත්ත්වයට වඩා ගොඩක් ඉහළ පිළිගැනීමක් අපිට ජාත්‍යන්තර වෙනවා. එතකොට අපිට ලොකු ගමනක් යන්න පුළුවන්.
0: අර ඔබතුමා කිව්වම මේ අපේ තියෙන හැකියාවන් සංගවල තියෙන්නේ කියලා. එහෙම සංගවිලා තියෙන හැකියාවන් ඊළඟ පරම්පරාවට ගෙනියන ලොකු වැඩකට මේ ලංකාවේ සියලුම නාලිකායක් එකතු වෙලා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශනයේ සංසදයේ එකතු වෙලා කසාගල සමූහ ව්‍යාපාරයේ ලොකු පිම්මක් පයින්නවා. මේ ජූනි 13 වෙනිදාට ලංකාවේ එතෙක් මෙතෙක් පැවති විශිෂ්ටම සංගීත ප්‍රසංගයක් එකෙන් ඒක වෙනම අත්දැකීමක්. අර අපි නිකන් වේදිකාවක පැත්තක පුටුවක ඉඳන් බලන් ඉන්න ප්‍රසංගයක් වගේ නෙමෙයි. ඒ ආසන පනෝලා තියෙන විදිහේ ඉඳලා ඒ සියල්ලම වෙනස් ආකාරයේ අත්දැකීමක් මේ හිමව් වර්ණ ප්‍රසංගය හරහා ලංකාවේ ඉන්න විශිෂ්ටම නවපරපුරේ ගායක ගායිකාවන් අපේ අමරදේව මහත්තයාගේ ගීත කලාව ඉදිරියට ගෙන යන්න ප්‍රසංගයක් සූදානම් කරලා තියෙනවා. ඔබතුමා එතෙන්දී ඒ ඒ ඒ එලිදැක්වීමේ උල්ලේදී ලස්සන වචනයක් කිව්වා. ඒක මුලින්ම කිව්වේ ඇල්ගොටවුන් එකේදී. ඒ තමයි අමරදේව කියන්නේ ආගමක් කියලා කිව්වා.
1: අනිවාර්යෙන්. මොකද අමරදේව ගත්තොත් ඒගොයාගේ සංගීතය අවිල් හරි භාවාත්මකයි. ඒක මිනිස්සුන්ගේ හදවතට බොහොම දැනුණා. ඒ තුළ මිනිස්සුන්ගේ ගුණ යහපත්කම ඒ වගේ දේවල් ගොඩක් මිනිස්සුන්ගේ ඇති වුණානේ. ඉතින් ඒ ඒකත් එක්ක 70 80 දශකයේ ගීතවල ඒක තිබුණා. ඉතින් අපි ඒව නවපරපුරට දෙන්න ඕනේ. දැන් අද මේ රැප් එකයි පොප් එකයි ඔක්කොම කලවම් කරගෙන මේ ഘോഷාකාරී සංගීතයත් එක්ක ජන මනස අවුල් වෙලා අද ළමයි බලන්න කොච්චර කලබලකාරීද කොච්චර වේගවත්ද ඒගොල්ලන්ට කේන්ති යන ගතිය නුරුස්සන ගතිය ඉවසීමක් නැතිකම දරා ගැනීමේ ශක්තිය මේවා මොකුත් නැති වෙලා තියෙනවා. ඉතින් ඒක ගේන්න නම් අපි ඒගොල්ලන්ගේ ශික්ෂණය හික්මීම මේක ඇති කරන්නට ඕනේ. මේක ඇති කරන්න පුළුවන් සංගීතයෙන්. මොකද අපි මොනවා කිව්වත් සංගීතය ප්‍රිය නොකරන කෙනෙක් මිහි පිට නැහැ. සතා
0: සිව්පාවගේ
1: අලියෙකුටුණත් වීණා වයනකොට බලන්න කොච්චර හොඳට අහගෙන
0: ඉන්නවා.
1: අලිය නටන විදිය කියන්නේ සංගීතය එච්චරට හරි දැනෙනවා.
0: හරිම දැනෙන දෙයක්
1: දැනෙනවා. එතකොට සංගීතයෙන් පුළුවන් ඕනම කෙනෙක් ජීවිතේ වෙනස් කරන්න. දැන් රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ බුදුබණ දුන්නනේ සංගීතේ. ඒක මිනිස්සු කොච්චර වින්දද කියන්නකෝ. ඒකේ මිනිස්සුන්ගේ ජීවිත කොච්චර සුවපත් වුණාද.
0: අපි තවමත් වනාන්තරේ මේ කියන වචනේ ඇතුළෙම කොච්චර ගම්‍යාර්ථයක් තියෙනවද
1: කියනවා. ඉතින් ඒ වගේ අන්නේ වගේ ගීත කලාවක් අපි ඉදිරියට අරගෙන යන්න ඕනේ. ඒකයි මම නිතරම මේ වගේ වැඩසටහන් වලට දායකත්වයේ දෙන්නේ. දැන් ඒ වගේ ඒ 70 80 දශකයේ ගීතවලට ලොකු දෙයක් කරන්න පුළුවන්. මොකද ඒ ගීතවල මිනිස්සු ජීවත් වුණා. මිනිස්සුන්ගේ හදවත් වෙනස් වුණා. ඒ නිසා ඒක අපි ඉදිරියට අරගෙන යන්නට ඕනේ. නව පරපුරටත් මේක දෙන්න ඕනේ.
0: විශේෂයෙන් ඒ ප්‍රසංගයට දායකත්වයේ සපයන්නේ ලංකාවේ ජනප්‍රියම ගායිකාව හැටියට People's Award කීප විටක්ම දින්න ශෂිකනි සංසලා, සංක දිනෙත්, සුනීර සුමංග, නුවන්දිකා සෙනවිරත්න, අමීෂ මිනෝන්. ඉතින් මේ අය තමයි අමරදේව ගීතාවලිය ගායනා කරන්නේ. ඔබතුමාට කියන මම අද උදෙත් මතක් කරා මේ ප්‍රසංගය බලන්න රජිත් මහත්මයා පිටරට ඉඳන් එනවා. තකහණියක් ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් මම දන්න 5 දෙනෙක් එනවා. මට ඊයේ කතා කරලා ෆින්ලන්තේ ඉන්න අපේ මිතුරියක් කිව්වා ඇය කොහොමත් ලංකාවට එන්න හිටියේ ටිකට් එක වෙනස් කරගත්තා කියලා මේ ෂෝ එක බලන්න ෆින්ලන්තේ ඉඳන් එනවා. ඉතින් අපි නොදන්න තව පිරිස් මේ මයිටිකට් සායතනෙන් ඉඳන් කෝ පිටරට ඉඳන් ටිකට් බුක් කරලා තියෙනවා කියලා. ඉතින් 500 දෙනෙක්ට විතරයි මේ අවස්ථාව හිමි වෙන්නේ. දැන් නම් ඉතින් ටිකට් 500 නෑ. දැන් සෑහෙන විකිණලා තියෙන තව බොහොම කීපයක් ඇත්තේ. අපි ආරාධනා කරනවා අපි මේ ප්‍රසංගයත් කසාගල සමූහ ව්‍යාපාරයත් එකතු වෙලා ලංකාවේ සියලුම නාලිකායකට අත්වල මැදගෙන කරන මේ හිමව් වර්ණ ප්‍රසංගය නරඹන්නත් එන්න කියලා. එහෙමනම් අපේ වෙලාව ඉක්මවා යනවා. ඉතින් ඔබතුමා හැම වෙලාවෙම බොහොම ලස්සන වැඩවලට දායකත්වය දෙන අපි දෙන්නට මේ සාකච්ඡාව ඇස්සේ මතක් වෙච්ච ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියට යවන වචනේ අපි දෙන්න කොහොම හරි උත්සාහ කරලා ඇල්ගොටවුන් එක අපි මේ උත්සාහය ගම්මු. මේ ඉතින් එහෙමනම් ආයෙ දවසක මේ වගේම හම්බෙලා රංජිත් මහත්මයා කතා කරමු.
1: රයිට්. බොහොම ස්තුතියි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
0: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න
1: උදේ 9:26යි දැන්
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැගි වැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200
6: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
8: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
9: මෙල්වා එක ලංකාවේ එක
10: තාත්ති ඉස්කෝල ඩ්‍රාමා එකේ රපුන්සල් මම
11: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි
10: තාත්ති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ
11: ඉතින් දුව එයාවේ රපුන්සල් ලෝ බේරගන්නනේ
10: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
13: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඩම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් ඩම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
10: කොහෙන්ද මේ JBL එක?
14: කීල්ස් එකෙන්
15: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්පියමෙන් නදලවේ.
16: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
17: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, අඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනකල මතුකා කැස්සට පැනියා සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 047-21-33-540
18: DFM Algo Town Nagari Katabah
1: උදේ 9යි විනාඩි 29යි අල්ගටාවම වෙලාව
19: හරි මේ ඉස්සලා මාට මතක් කරන්න ඕන මේ අද වෙනකොට විරකියාව ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ
1: අපි
19: දැන් දැක්ක ඊයේත් කට්ටිය උද්ඝෝෂණය කරනවා අපිට රැකියා දෙන්න කියලා රැකියා දෙන්න කියලා මොර ගහලා මොර දීලා කෑ ගහනවා දැක්කා මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ගාව මං කියන්නේ ඉතින් එහෙම රැකියා ඉල්ල ඉල්ල යන්න ඕනේ නැහැ මේ ඔපචුනිටීස් තියෙනවා
1: අපිම කියනවා හැමදාම
19: අපිම කියනවානේ ඔයාට කෙලින්ම තියෙන හරි පොඩි වැඩයි. සදාහරිත ප්ලාන්ටේෂන් එක කන්ටැක්ට් කරගන්න. හරිද? මේ අපි කියන්නේ විරකියාවෙන් ඉන්නවාට. ඔයාට උපාධියක් තියෙනවා. ඔයා හිතනවාට උපාධියට සරලන ස්කිල් එකක් තියෙනවා. හැබැයි මට රැකියාවක් නැහැ. ඒ කියන්නේ ඔයා try කළා නැහැ. ඔයා යන්න ඕනේ ඉන්ටර්විව්ස් දෙක තුනකට ජීවිතේ යන්න ඕනේ. එහෙම තමයි. සමහර ඒවා ප්‍රතික්ෂේප වෙනවා ප්‍රශ්නයක් නැහැ. ආය ආය යන්න ඕනේ.
1: යන පළවෙනි එකෙන්ම ජොබ් එක හම්බෙනවා අඩුයි
19: ඉතින්. එහෙම හම්බෙන්නේ නැහැනේ. ඉතින් පුළුවන් තරම් try කරන්න. try කරන තරමට තමයි වට chances හම්බ වෙන්නේ. ඉතින් ඔයා මේ වෙනකොට උපාධිධාරියෙක් වෙන්න පුළුවන්. සමහර විට රැකියාවක් කරනවා. හැබැයි කරන රැකියාව ගැන තෘප්තිමත් නැහැ වෙන්න පුළුවන්. ඊට පස්සෙ ඔයා A level කරලා මේ වෙනකොට ඉන්නවා වෙන්න පුළුවන් උසස් පෙළ ප්‍රතිඵලත් එක්ක. එහෙමත් නැත්නම් ඔයා උපාධි අපේක්ෂකයෙක් වෙන්න පුළුවන්. නැත්නම් උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබනවා වෙන්න පුළුවන්. ඔයාට ඕගොල්ලෝ හැමෝටම ගැළපෙන විදිහට full time පූර්ණ කාලීන සහ අර්ධ කාලීන part time රැකියා අවස්ථාවන් තියෙනවා වෙන කොහෙවත් නෙමෙයි සදා හරිත plantation ගාව. ඉතින් ඔයාලට පුළුවන් කාර්යාල කාර්ය සහායක තනතුර ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් තනතුර වලට අයදුම් කරන්න. ශේෂ්ත්‍ර ඉහළම වැටුප් දිරි දීමනා කොමිස් අතිකාල දීමනා බෝනස් විදේශ සංචාර හම්බෙනවා ඊට පස්සේ ශිෂ්‍යත්ව හම්බෙනවා මේ හැමදේම ඔයාලට හම්බෙනවා. ඔයා select වුණොත් ඒ post එකට. ඒ කියන්නේ ඔයා කරන රස්සාවට අදාළව ඔයාට ලෝකේ ඒ විවිධ රටවල් වලට ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනය ලබන්න පුළුවන් හැකියාවත් අර කියන්නේ කලිම ස්පොන්සර්ඩ් සදාහරිතලා ඔක්කොටම ස්පොන්සර් කරලා ආව යවනවා. ඔයාව හියුමන් කැපිටල් එක මානව සම්පතක් බවට ආයතනයට පත් කර ගන්නවා ඒගොල්ලෝ විසින්ම. ඔයාට කරන්න තියෙන හරි පොඩි වැඩයි ඔයාගේ CV එක මෙන්න මේ නම්බරයකට යවන එක. WhatsApp කරන්න තමයි තියෙන්නේ 076-441-1648 076-441-1648 කියන නම්බරයකට වාට පුළුවන් WhatsApp කරන්න වාගේ CV එක. එහෙම නැත්නම් ඔයාලා නිකන් වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් ඒත් ඔයාලට මේකට ටෙස්ට් එකක් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකටත් ආයික අපි ඉස්සලා ස්පෙල් කරලා ඉන්නකො careers කියන්නේ කොහොමද කියලා careers@sadaharita.com කියන ඊමේල් එකටත් ඔයාලට පුළුවන් වාගේ CV එක යවන්න. නැත්නම් යන්න වෙබ් එකට Google කරන්න සදාහරිත plantation කියලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේන. ඒක තියෙනවා සෑහෙන්න ගොඩාක් contact numbers hotline තියෙනවා ඒගොල්ලන්ගේ contact කරගන්න පුළුවන්. කතා කරලා බලන්න. එතකොට ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා.
14: ඕකේ. ඒක නිසා සදාහරිතයකට apply කරන්න තාම applications open. ඒක අපි මේ තාම කියන්නේ මේ පරක්කු වෙන්න කලින් regret කරන්න නැතුව අදම ඔයාගේ CV එක යවන්න. හරි. දැන් අචි අපි අපේ පඩිය හම්බෙනවනේ අපිට හැම මාසෙම.
19: හම්බෙනවනේ.
14: ඒක සේවිංස් account එකකට යන්නේ. ඔක සේවිංස් එකේ තියෙනවා. ඊට පස්සේ වියදම් වෙනවා. ආයි ළඟ මාසෙ පඩිය වැටෙනවා. ඔක සයිකල් එක. හැබැයි ඔයා පොඩ පොඩ ඔකෙන් අයින් කරලා කීයක් හරි ඉතුරු කරලා ඒක FD එකක් දැම්මොත් ඔයාට ඒක හිතන් නැති වෙලාවක ඕන වෙන්න පුළුවන් possibility එකක්. අනිවාර්යෙන් තියෙනවා.
19: සම්භාවිතාවක් තියෙනවා.
14: ඕනම
19: වෙලාවක යාට ඒක ඒ කියන්නේ හිතන් නැති වෙලාවක වෙන්න පුළුවන්. ඔයාට ඒ වගේ වෙලාවක FD එකක් තියෙන එක ලොකු හයියා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ යන්න වෙන කොහෙටවත් නෙමෙයි. ඔයා යන්න ඕන LB finance එකට.
14: රයිට්.
19: ගිහිල්ලා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ FD එක අලුතෙන්ම පටන් ගන්න. ඉතින් දැන් හරිම මේ පහසුයි. විශේෂයෙන්ම මේ අපේ ජේෂ්ඨ පුරවැසියන්ට වෙනම plan එකක් තියෙනවා.
14: රයිට්.
19: ඒ වගේම තමයි ඔයා මම වගේ තරුණ කට්ටිය ඉන්නේ FD එකක් දාන්න කැමති.
14: ජූනියර්ස්ලා.
19: ජූනියර්ස්ලා ඉන්නේ සීනියර්ස්ලා නොවන. අන්න ඕගොල්ලන්ටත් ගැලපෙන FD plans දැන් තියෙනවා.
14: රයිට්.
19: ජේෂ්ඨ පුරවැසියන් ගැන කියද්දී අපේ senior citizens ලට දින 400ක ස්ථාවර තැන්පතුවක් සඳහා 11.79ක පොලියක් හම්බ වෙනවා. ඒතර අපි කිව්වා අපි වගේ කට්ටියට දින 200ක ස්ථාවර තැන්පතුවක් සඳහා 9.79ක පොලියක් හම්බ වෙනවා. ඉතින් යන්න කොහෙවත් නෙමෙයි LB finance එකට.
14: මතක් කරන්න ඕනේ ආචි LB sim app එක දාගත්තොත් ඔයාට මේ fixed deposit එක app එකෙන්ම open කරන්නත් පුළුවන්. ආයේ කල් පිරුණාම සල්ලි ගන්නත් පුළුවන්. එහෙම එහෙ යන්න ඕනේ නැහැ. ඒක නිසා sim app එක දාගෙනම වැඩේ පටන් ගන්නත් පුළුවන් කියලා මතක් කරනවා ඔයගලන්ට. ඊට පස්සේ අද කවද්ද?
19: අද කවද්ද? හරියටම අද 4 වෙනිදා.
14: අද 4 වෙනිදා
19: නේ. කියන්නේ බ්‍රහස්පතින්දා.
14: බ්‍රහස්පතින්දා. අද කට්ටි දවල්ට මොනවද දන්නේ හදන්නේ?
19: දවල්ට දැන් හදන්න පටන් අරන් නෑ මං හිතන්නේ.
14: තාම නැතුව.
19: තාම පොඩ ප්ලෑන් කරන ගමන් ඉන්නේ. අපේ ගෘහණියෝ හවුස් වයිෆ්ලා දැන් ගෙදරටලා ඉන්නවනේ. ඒගොල්ලන්ට තමයි මේ සාර කතා කරන්න යන්නේ.
14: හරියට හරි.
19: ඕගොල්ලෝ කල්පනාවෙන් අහගෙන ඉන්නේ.
14: ගෘහණියන් අහන් ඉන්න වැදගත් පණිවිඩ
19: දෙන්න. සාර කියන්නේ මේ සූපවේදිය පිළිබඳ හසල දැනුමක් තියෙන තැනක්
14: තියෙනවා. අනිවාර්යයෙන්ම අපේ ගෙදර මිනිස්සු එම අහන් ඉන්නවද දන්නේ නැහැ.
19: ඔව්. පුදුම දැනුමක් තියෙනවා නේද? ඇත්තටම මේ දැන් අපි මෙහෙම නෙවෙයි දැනුමම අයින්නේ සංසන්දනාත්මකව.
14: අන්න හරි.
19: දැන් අපිට මෙතන ඉන්න අනිත් අපේ ගෑනු ළමයි ටික එක්ක ගත්තට පස්සේ සංසන්දනාත්මකව ඔයා තැනක ඉන්නවා සාර.
14: Thank you.
19: I should admit that.
14: Thank you. කොහොමාරි මං කියන්න හදන්නේ දැන් කට්ටිය අහනනේ මේ හැමදාම හදන පරිප්පුවද කියලා. හැමදාම හදන එලෝලු ටිකද කියලා අහනවා.
19: හැමදාම කන පරිප්පුව නම් කන්න වෙනවා ඉතින්.
14: කන්න වෙනවා. ඔව් ඒක කොහොමද කන්න වෙනවනේ. බත් එකට හදන පරිප්පුව පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන් වාට විජය කුළුබඩු දාලා හැදුවොත්. මොකද විජය කියන්නේ ආයෝ ආ ඩිසපොයින්ට් වෙන්නේ නැති අර අනම්මනම් රසකාරක ඒව මුකුත් නැති 100%ක්ම නැචරල් අමුද්‍රව්‍ය වලින් හදන.
19: ඒ කියන්නේ ඕගනික්.
14: ඕගනික්. ඔව්. ඒ කියන්නේ මිරිස් කුඩු නම් මිරිස් කුඩු විතරයි ඒක
19: තියෙන්නේ. මිරිස් කුඩු තමයි ඒක ගඩොල් කුඩු හම්බෙන්නේ නැහැ.
14: ගඩොල් කුඩු හම්බෙන්නේ නැහැ. කහනම් කහ විතරයි.
19: කහ විතරයි.
14: එනිසා වර ජෙනුයින් ප්‍රොඩක්ට්ස් ගන්න ඕන නම් WP ලාන්ච්රේ බලලා විජය ප්‍රොඩක්ට්ස්ම ගන්න කියලා මතක් කරනවා. මොකද ඉතින් ආයි අනුකරණ වලට රැවටෙන්න එපා. මොකද මේ අර අවුරුදු ගාණක් ඇති තිබ්බහම ප්‍රොඩක්ට් එකක් මාකට් එකේ කට්ටිය බලනවා ඇයි මේකම ගන්නෙ. කට්ටිය. එතකොට ඒ විදිහට පාට හදලා ඒ විදිහට ලෝගෝ එක වෙනස් කරලා බලනවා.
19: ඩිසයින් එකේම හදලා.
14: ඔව්. බලනවා අපේ එකත් විකිණෙයිද කියලා.
19: ඔව්.
14: ඉතින් ඔයගොල්ලෝ ඒවට අහුවෙන්න එපා. අපි ඔයගොල්ලෝ නොමග යවන්න දෙන්නේ නැති වෙන තමයි ඇල්ගෝ ටවුන් එකේ ඉන්නේ. ඒක නිසා අපිව අහලා අපිව විශ්වාස කරලා ගිහිල්ලා WP ලාංඡනයේ බලනම් විජය ප්‍රොඩක්ට්ස් ගන්න. දැන් ඔයාලට තියෙනවා මස් කරි 3-5, මාළු කරි 3-5, ඊට පස්සේ විජය 3-5, නිකන් 3-5 කෑලි මිරිස්, අමු මිරිස් නෑ, මේ මිරිස් කුඩු අමු මිරිස් ගන්න යන්න ඕන වෙන තරකට. කොමාරි මේ ඔක්කොම ගන්න, ඔයා යන්න ඕනම සුපර් මාකට් එකකට, ළඟම තියෙන පොඩි සිල්ලර කඩේක උනත් තියෙනවා, විජය නම බලලා ගන්න.
19: ඔව්, WP ලාංඡනය බලන්න, නැත්නම් ඔයාව රවටෙන්න පුළුවන්. මොකද එහෙම රවට්ටන්න බලාගෙන කට්ටිය ඉන්නවා. ඔව්. එහෙම රවට්ටන්න බලාගෙන ඉන්න කට්ටියකින් ඔයාව බේරගන්න එක තමයි අපේ ප්‍රධාන රාජකාරිය
14: වෙන්නේ.
19: ඉතින් යන්න ගිහලා සාරකීප විදිහටම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන මෙල් ඩෝල් ගැන. මොකද දැන් මේ ටිකේ දේශගුණේ හරි පුදුමාකාර
14: ඇත්තටම
19: විශ්මයජනකයි.
14: එළියට බහින්න හදද්දි වහිනව, වැඩට එද්දි පායලා
19: පායනවා. ඒ කියන්නේ දැන් මං අර කලිනොත් කියලා තියෙනවා සෙනසුරාදා වගේ දවස්වල නිකන් පොඩ්ඩක් වීකෙන්ඩ් එකේ නිදිය ගන්න ඕනේ, හොඳට වහී රැයට මෙච්චර කල් වැස්සනේ කියලා හිතාගෙන නිදිය ගත්තම පායනවා. සෞද උදේට එළියට බහිද්දි මෙන්න වහින්න පටන් ගන්නවා. පුදුම සීතලක් දැනෙන්නේ. ඉතින් ගෙදර ඉන්න හිතනවා, හැබැයි කරන්න දෙයක් නැහැ, එන්න වෙනවා. ඉතින් අපි අර කිව්වනේ එල් නීනෝ තත්ත්වයන් එහෙම අනම්මනම් එනවා කියලා. ඒ නිසා තමයි මේ සෝබාදහම ටිකක් මේ වර්ෂාපතනයන් පායන එක ටිකක් වෙනදට වඩා වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඕවත් එක්ක ඔයාට ලෙඩ රෝග එන්න පුළුවන්. ඒ කියන්නේ ඔළුවේ කැක්කුම් එන්න පුළුවන්, ඇමිරිසාව හැදෙන්න පුළුවන්, උන්න කැස්ස, මේවා මේකේ හරිම සාමාන්‍යයිනේ. ඉතින් ඒව ආවා කියලා වාගේ එදිනෙදා වැඩ නවත්තන්නත් බෑ, කරන වැඩ නවත්තන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම ආගාව මෙල් ඩෝල් කාඩ් එකක් තියාගන්න. මොකද මෙල් ඩෝල් කියලා කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. මෙල් ඩෝල් වලට පුළුවන් වාගේ වේදනාවන් తాවකාලිකව සමනය කරලා ඔයාට වැඩ ටික කරගෙන යන්න පුළුවන් හැකියාව අරගෙන දෙන්න. ඊට පස්සේ රෑ වෙලා ගිහිල්ලා හිමිසරේ ඩොක්ටර්ව හම්බෙන්න.
14: ඔව්.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669
3: උදේ 9යි විනාඩි 40යි දැන්
4: හැමෝම බහගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න රත්ති ත්‍රීන්වන්තේ විතරයි
5: මල්ලි ඒ රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
4: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ කාලේ හරි වටිනවනේ සර්
5: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
4: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
6: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ
7: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් කෙනකම් බලන් හිටියට මං නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් වෙනකම්
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
8: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
11: දින 400 ක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 111.79 ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112-220-LKA
12: දම් රෝවෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්. සියලුම දම් රෝ ප්‍රදර්ශනාගාරවලින්.
13: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් වෙනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
5: උදේ 9යි විනාඩි 44යි දැන්
6: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්
7: Non-stop remix remake ekata happena DJ blast ekak
8: anga galene igna kumariye
6: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
7: NetFM DJ Night Face to Face Attack Show Attack Show
6: 1 2 3 let's go ලංකාව මුදන්න වීලංග DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පහදලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න
7: 0711 95 95 95 NetFM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ Bobo කොළඹ දිස්ත්‍රික්කය DJ Vixo
9: brought to you by
10: Sloan Green Caps your city your ride
11: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
12: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඩම්රු ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් ඩම්රු ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
13: Coca-Cola රසදෙ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 5 ගිනිගත් එන ජුනි 6 හැට
14: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
15: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
16: අර SW තරංගා කුමාරි චර්ම රෝගියක් කියලා අවුරුදු 10ක් විතර මං දුක් විඳා හැම තැනින්ම බේත් ගත්තා සනීප වුණා ડોක්ටර් ගෙන ආරංචි කරා පිටින්ට ගිහින් එතන බේත් වලින් මට හොඳටම හොඳුණා මට ජීවිතේ පවා එපා වෙලා තිබුණේ ડોක්ටර් සෑ තමයි ජීවත් වෙලා ඉන්නේ තේනේ ડોක්ටර් මීට දෙවියෙක් වගේ
14: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940
10: NetFM. I'll go down.
9: Brought to you by
14: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka.

0: නවතන්න Prime Group 1322 රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න kills එන්න spin කරන්න win කරන්න
1: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්
2: වෙනස්ම රසයක් වෙනස්ම විදියට Vijay instant noodles රස හතරකින්
3: දින 400ක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 111.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200
4: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්
5: කවදත් අලුත් කාගෙත් නෙත්
6: FM

0: අමරදේව මහත්මයා කිව්ව හැටිය අපිට වෙන මුකුත් මතක් වෙන්නේ නැහනේ. මතක් වෙන්නේ සංගීතය. ඉතින් පඬිත් අමරදේවයන් කියලා කියන්නේ අර වාග්ගේය කාර්ය කියලා කියනවනේ. වාග්ගේය කාර්ය කියලා කියන්නේ ගායනා කරන්න, ගීත රචනා කරන්න, ගීත සංගීතවත් කරන්න පුළුවන් මේ තුනම එකට කරන්න පුළුවන් කෙනාට තමයි වාග්ගේය කාර්ය කියලා කියන්නේ. ඉතින් අමරදේව මහත්මයා කියන්නේ එහෙම කෙනෙක්. එතුමා ඉතින් අපෙන් වියෝ වුණා, දැන් අවුරුදු 8ක් 9ක් විතර වෙනවා. ඉතින් මේ මම දැක්කා අමරදේව අසපුව හදන්න මේ පහුගිය දවස්වල කැබිනට් මණ්ඩලෙන්. මොකද මේ අමරදේව අසපුව හදන එක සෑහෙන කල් ගියා.
1: කල් ගියානේ.
0: ඔව්. දැන් ඒක ඉවර කරන්න කියලා ඉවරලා මේ රජයෙන් ආයෙත් මුදලක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒවා එහෙම වෙන අතරේ දැන් ගොඩනැගිලි තිබුණාට අමරදේව මහත්මයාගේ දර්ශනය සහ සංගීතය ඉදිරියට යන්නේ
1: නැහැනේ.
0: ඒක ඉදිරියට යන්න නම් මේ අලුත් පරම්පරාව මේක අරගෙන
1: යන්න ඕන.
0: ඉතින් රංජන් අමරදේව මහත්මයා, අමරදේව මහත්මයාගේ පුතා ඇතුළු අමරදේව පදනම මේ එකතු වෙලා මේකට ලොකු උත්සාහයක් ගන්නවා. එතකොට ලංකාවේ කිසිම විද්‍යුත් මාධ්‍ය නාලිකාවකට අමරදේව කියන නම බයිපාස් කරලා යන්න
1: බෑ.
0: ලංකාවේ ටෙලිවිෂන්ද රේඩියෝද අමරදේව හරහා තමයි යන්න ඕනේ. ඉතින් ඒකින්ද ලංකාවේ සියලුම මාධ්‍ය නාලිකා එකතු වෙලා ඒකේ නිල සංවිධානය තමයි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශන සංසදයේ බ්‍රෝඩ්කාස්ටර්ස් ගිල්ඩ් එක. ඉතින් ලංකාවේ සියලුම ටෙලිවිෂන් රේඩියෝ නාලිකා එකතු වෙලා මේ සුවිශේෂී පුද්ගලයාගේ විශේෂ ප්‍රසංගයක් මේ අමරදේව දහම ඉදිරියට ගෙන යන්න පවත්වනවා. ඉතින් ඒක සුවිශේෂී වන්නේ ඉතාමත් සීමිත ශ්‍රී ලාංකික පුරවැසියෝ කීප දෙනෙක්ට විතරයි මේ අවස්ථාව දෙන්නේ. මොකද ඒක අර සුගද්දාස ගෘහස්ත ක්‍රීඩාංගණය වගේ කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ ෂෝ එක. මොකද වෙනම විඳීමක් තියෙන්නේ. මේකේ පුටු විතරක් නෙමෙයි මේසත් තියෙනවා. ඒ කියන්නේ මේසවල යමක් බොහොම රසවත් දේවල් විඳිමින් නේද? අර මදු විතයි ගී පොතයි තියෙන්න ඕන කියලානේ ඔමාර් කයියම් කිව්වේ. එතකොට ඉතින් ඒවත් එක්ක අමරදේව ගීතය ඇහෙනකොට කොච්චර සොඳුරුද? ඉතින් එහෙම සොඳුරු මියසියක් තමයි නිර්මාණය වෙන්නේ. නව පරපුරේ ඉහළින්ම ඉන්න 5 දෙනෙක් මේ සඳහා දායක වෙනවා. සංක දිනෙත්, සසිකානි සංසලා, සුනීර සුමංග, නුවන්දිකා සනිරත්න, ඊළඟට අමිෂ මිනෝන් කියන 3 දෙනාම මේ හරියට නිකන් මෙහෙම පඩි පෙළක් වගේ නේද? ඒක අමිෂ දක්වාම ඉන්නවා. මේ සසිකාගෙන් තමයි පටන් ගන්න. මේ තෝරා ගැනීම ඇතුළෙත් සුවිශේෂී කාරණයක් තියෙනවා. මේ ඔක්කොම ආවේ ලංකාවේ නාලිකා හරහා. මේ වෙච්ච ගායක ගායිකාව. දැන් සසිකානි සංසලා ගත්තොත් ඒත් තුරුණු ශක්ති හරහා තමයි ආවේ. අමීෂ දක්වාම මේගොල්ලෝ ආවේ ලංකාවේ මාධ්‍ය ආයතන වලින් ඉදිරිපත් කරපු වැඩසටහන් හරහා තමයි. ශ්‍රී ලංකාවට දායාද වුණේ අති දක්ෂයෝ. අද ඉතාමත් ඉහළ තැන්වල ඉන්න කට්ටිය. ඉතින් මේ අය තමයි මේ ගී ගායනා කරන්නේ. ඉතින් 500 දෙනෙක්ට තමයි තියෙන්නේ. දැන් ඉතින් මේ මොකද්ද 500ක් මේ අපි කියලා බලන් ඉන්නෑනේ. දැන් ටිකට් සෑහෙන ප්‍රමාණයක් විකිණිලා බොහොම අන්තිම ටිකට් හරිය තියෙන්නේ ජූනි 13 වෙනිදා මේ ප්‍රසංගය සිනමල් ලේක් සයිඩ් හෝටලේ තමයි තියෙන්නේ. දැන්ම mytickets.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක බුක් කරන්න පුළුවන්. ටිකට්

0: කැබුක් කරන පුළන්. ඉතිං මම දන්නවා පිටරට ඉඳම් පිටරට ඉඳම් මේ ප්‍රසංගේ බලන්ඩ එනවා. මම දන්නවා ෆින්ලන්තේ ඉඳම් අපි පුළන්ගනොත් ඇය මේ සම්බන්ධ කරගම. මම මේ දැන් අර අපේ කසාගල සභාපතිතුමා එක්ක කතා කරනකොටත් මේ ගැන කිව්වා මේ අජේ අහගෙන ඉඳදිනේ. ඉතින් ඒක හින්දා මේ ප්‍රසංගය නරඹන්න එනවා. ඒක හින්දා මේ අවස්ථාව කිසිසේත්ම පැහැර හරින්න එපා කියලා අපි යලි යලිත් මතක් කරනවා. mytickets.lk වෙබ් අඩවියට ගිහිල්ලා හිමව් වර්ණ ප්‍රසංගය නරඹන්න ප්‍රවේශ පත්‍රය ගන්න. ඒ කියන්නේ රිසි මේසේ නිසි අසුන තෝරා ගන්න.
1: ඉතින් 500කට විතරයි චාන්ස් එක තියෙන්නේ. ඒකෙන්ද ඉක්මන් කරන තරමට තමයි ඉතින් ඔයාගේ අවස්ථාව ඔයාට හම්බ වෙන්නේ. හරි. ඉතින් ඒ මතක් කිරීමුත් එක්ක අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි යමු. හෙට අපේ DJ නයිට් එක තියෙනවා. බැටල් එක තියෙනවා. අපි ඒ ගැන තව විස්තර හෙටත් අරගෙන එන්න. ඉතින් එහෙනම් යනවා. ජාත්‍යන්තර චීස් දිනේ. චීස් වගේ
0: අපිට අද චීස් ලැබේවා.
1: චීස් ලැබේවා. චීස් වගේ ගෑන් ළමයි නේ. චීස් වගේ ගෑන් ළමයි අපි වහගෙන ඉන්නේ ඇති. උදේ ඉඳන් එහෙම ඉන්නනේ චීස් වගේ නංගිලක් කළා. ඒ හැමෝම මතක් කරගෙන එහෙනම් අපි යනවා. හැමෝටම ජය වේවා. මම ආචී.
2: මම සාරා.
0: මම නුවා. හැබැයි චීස් කෑවට කමන්නේ බටර් වලින් පරිස්සම් වෙන්න. මොකද බටර් ගාන හැම කෙනාගේ මතේ පීයක් තියෙන බව මතක් කරන්න එපා.
3: चोरी चोरी चुप किसे आके मेरी आंखों में समा जा धीरे

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගුඩ් මෝනිං වෙලාවුදේ දහයයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: නෙට්ලිස් මේ පැය රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
2: අයිබවන් මේ පේ රටතොට සමගින් මම සමත බපගන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනයමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ ත්‍රිරෝද රථයේ සිටි පාසල් සිසුවෙක් සහ කාන්තාවන් දෙදෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් ත්‍රිරෝද රථයේ රියදුරා දිවි ගලවාගෙන තිබෙනවා. නාවලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කර මලසිරු නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහල වෙත යොමු කර ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. සින් පවසන්නේ මෙම මාර්ගයේ ආසන්නයේ කලක් තිස්සේ දිරාපත් වී තිබූ අදාළ ගස කපා ඉවත් කරන ලෙස වගකිවයුතු ආයතන වෙත දැනුම් දී තිබුණද එයට නිසි විසඳුම් නොලැබුණු බවයි. මෙලගනෙත් නිවුස් පෙරවරු 11ට.
1: net news මේ පැය රටතොට.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 12 50.

Happy ekyan de tu maavat hai.

සුබ උදෑසනක් වේවා. වෙලාව හරියටම කිව්වොතින් උදේ 10යි විනාඩි 7යි. අද ජුනි මාසේ 4 වෙනිදා බ්‍රහස්පතින්දා දවස්. ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට නම් බොහොම සතුටින් අද දවස පටන් ගන්න පුළුවන් විදිහ ආරංචියක් උදේ පාන්දරම අපේ කොල්ලෝ ටික අරන් දුන්නා. ඒකත් එක්ක ලොකු එනර්ජියක් එක්ක අද දවස පටන් ගන්න චාන්ස් එක ලංකාවෙ ඉන්න ගොඩ දෙනෙකුට හම්බ වෙන්න ඇති කියලා මම හිතනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් දූපත් අතර ඊයේ දවසේ පැවැත්වුණ පළවෙනි එක්දින තරඟය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් දූපත් අතර පැවැත්වෙන තරඟාවලිය. ඉතින් මේ තරඟාවලියේ පළවෙනි තරඟය ලකුණු 41කින් ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකාවේ අපේ කොල්ලෝ ටිකට අවස්ථාව හම්බුණා. ඉතින් ඒකේ සතුටත් එක්ක තමයි අද මම නම් දේදුරු මාවත පටන් ගන්නෙ. මන් දන්නා ඕගොල්ලන්ටත් ඒ සතුට යන්තමින් හරි අනිවාර්යයෙන්ම දැනෙනවා ඇති කියලා. බලමු ඉතින් ආයි 7 වෙනිදා ඊළඟ මැච් එක තියෙනවා. ඒ සතුට අපිට කන්ටිනියු කරන්න chance එක අපේ කොල්ලෝ ටික අපිට දෙයිද කියලා අපි බලමු. කොහොම හරි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික තමයි ඔයා මොන මූඩ් එකක හිටියත් මේ විදිහට පටන් ගන්න. මං කියවනේ මොන මූඩ් එකක හිටියත් අපි පටන් ගන්නවා කියලා වැඩේ. හැබැයි මේ පැය 3 ඉවර වෙනකොට ඔයාගේ මූඩ් එක හැපි මූඩ් එකකට මාරු කරන වගකීම මම බාර ගන්නවා. 0112 55 33 63 නම්බරයකට කෝල් එකක් දෙන්න. ඔයා කැමති සින්දුව මොකක්ද කියලා කියන්න, කවුද එකතු කරගන්න කියලා කියන්න. WhatsApp message එකක් දාන්න 0711 95 95 95. දැන් මේ බවස් ටිකෙන් මම Facebook fan page එකේ ඉන්න කට්ටියකින් ගම්වල නම් ගැන ඇහුවනේ. මුලින්ම මං ඇහුවේ පිටිය කියලා අගට තියෙන ගම් මොනවාද කියලා. ඊට පස්සේ මං ඊයේ ඇහුවා ගම කියලා අගට තියෙන නම් මොනවාද කියලා. අද මං ඇහුවේ කන්ද කියලා අගට තියෙන ගම් මොනවාද කියලා. මට නම් ඇත්තටම මතක් උනේ උතුවන් කන්ද විතරයි. බලන්න ඔයගලන්ට තව මොනවා හරි මතක් වෙනවා නම් යන්න net fm facebook fan page එකට කමෙන්ට් එකක් දාන්න ඔයාගේ උත්තරේ. දවල් එකට කලින් මේ පැත්තට ආවොතින් මං සූදානම් ඉන්නේ ඔයා ගැන රටටම කියන්න. එක වෙනකන් ඉන්නව මම ජනී.

ලෝකෙ දිනන්නනම් සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕනි අපි. එහෙම ඉන්නවා කියලා කියන්නේ ඉතින් සෑහෙන දේ වාසනාවක්නේ. හැබැයි ඉතින් ඒ වාසනාව අපි හැමෝටම මේ විදිහට හම්බ වෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට වයසට යනකොට එහෙමත් නැත්නම් සමහර වෙලාවට තරුණ කාලෙදි පවා අපිට රෝගාබාධ වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවනේ. හැබැයි ඔය හැම රෝගයක්ම සුවපත් කරන්න පුළුවන්. අන්න ඒකයි වැදගත්ම කතන්දරය වෙන්නේ. ගොඩාක් වෙලාවට අපි ට්‍රයි කරලා බලන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව ගැන විතරයිනේ. හැබැයි ලංකාවේ අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන කතා කරන්නෙම නැති තරන්නේ. අන්න ඒ හින්දා තමයි ඔයාට මතක් කරන්නේ සෙවණගල කිරිඉබ්බන්නාර බෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. අපේ රටේ දේශීය වෛද්‍ය විද්‍යාවෙන් ඔයාට තියෙන ඕනිම සුව නොවන රෝගයක් සුවපත් කරන්න හැකියාව කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයාට තියෙනවා. කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයා කියලා කියන්නේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරේ. දැන් ඔයාට තියෙනවා නම් ගැස්ට්‍රයිටිස්, පොඩි මේකෙන් පටන් ගමුකෝ ගැස්ට්‍රයිටිස්. ඊට පස්සේ චර්ම රෝග, ඊට පස්සේ ටිකක් වැඩි වෙන රෝගවලට ගියොත් එහෙම කිඩ්නි වල මොනවා හරි ප්‍රශ්න, වකුගඩු රෝග, ස්නායු රෝග වෙන්න පුළුවන්. ඊට පස්සේ කැන්සර්ස් වෙන්න පුළුවන්. ඔය ඕනි රිදකට නිට්ටාවටම සුව වෙන බෙහෙත් තියෙනවා කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයා ගාව. උදේ පාන්දරම වැදගත් ආරංචියක් කියන්න ඕනේ කියලා තමයි මං වාඩ කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයා ගැන පණිවිඩය කියන්නේ. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න තරමට හොඳයි. මොකද ලංකාවේ හතර දිග්භාගයෙන්ම ජනී ජනයා සෙවණගල කිරිඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යනවා. ඒ තරමටම දැන් ලංකාව පුරාම කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයාගේ දක්ෂතා ගැන කතා වෙනවා. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම එතුමගෙන් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මතක් කරන්න ඕනේ ෆ්‍රීලන් නිවසට අලුතින්ම එකතු වුණු අපේ යාළුවා ගැන. ඒ තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. දැන් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක අපි හැමෝම කන්න ආස කරන අර ඉන්දියාවේ මසාලා රහට ගෙදර හදන කෑම වේල, නැත්නම් ඔයාගේ කෑම කඩේ හදන කෑම වේල රස ගන්ව ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ එළවලු ජාතියක් ඔයා හදනවා නම් ග්‍රීන් කරි මසාලෙකින් පොඩ්ඩක්, එහෙම නැත්නම් ඔයා මාළු ජාතියක් හදනවා නම් රෙඩ් කරි මසාලෙකින් පොඩ්ඩක්, එහෙම නැත්නම් මස් ජාතියක් හදනවා නම් බ්ලැක් කරි මසාලෙකින් පොඩ්ඩක් එකතු කරලා ඒ කෑම ජාති පිළියල කරන එක විතර. කෑමෝල රස සර්ප්‍රයිස් එකක් විදිහට ඔයාගේ කෑම කනගෙන භුක්ති විඳිනකොට, සර්ප්‍රයිස් එකක් විදිහට යා ඒක විඳිනකොට ඔයාට දැනෙන සතුට කියලා නිම කරන්න බැරි. ඒක හන්ද ළඟම තියෙන කඩේට ගිහිල්ලා බොහොම ලේසියෙන් අරගන්න පුළුවන් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. ඔයාගේ ගෙදර හදන කෑම වේල රස ගන්ව ගන්න එකතු කරන්න කියලා මම මතක් කරනවා. සිංදු අහන්න යන කලින් මං ටට් ටට් ටට් ටක් ගාලා කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. මොකද WhatsApp එක පැත්තේ පොලිමේ බලාගෙන ඉන්නවා දැන් ඉදම්ම නම් කියනකන්. හයි ජනි ඩලා අම්මෝ, අපි තින්නවා හොඳේ, ටිකක් අවුව ටිකක් වැස්ස. ඇත්තම කිව්වොත් බම්බල පිටියට මේ වෙලාවේ හොඳටම වහිනවා. කෑගල්ල ඉඹුල් ගස් දෙනිය ෆෙයාෆීල් නිරු ටේලර්ස් එකේ ඉඳන් අපේ උදේශිකා නිරූපමාලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ තාරා මෙසේජ් එකක් දාලා තියෙන්නේ පන්නපිටි ඉඳන්. තාරා ඔයාවත් මම මේ සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ආදරණීය සුබ දවසක් වේවා ජනි. එහෙම කියන්නේ උහන තිස්සපුරේ ඉඳන් අපි වහන අපේ නිලන්ත උල්ලුසු හේවාගේ. එයාගේ වයිෆ් ඉන්නවා සුමිත්‍රා, දුව ඉන්නවා සුරිෂානිකා, කට්ටියම එකතු කරගමු. ඊළඟට අද තියෙනවා උපන්දිනයක් අපේම තැනක. කටාන කෝංගස් හන්දිය අරෝෂ් ටේලර්ස් කියලා කියන්නේ නෙත්තහන හැමෝටම නිකන් පුරුදු තැනක් වගේනේ. අපිටත් ඒ වගේ තමයි. ඉතින් එතන ඉන්නවා ප්‍රසන්න, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ්. මේ අතර ඉන්නවනේ අපේ ධම්මිකා අක්කා. අද එයාගේ හැපි බර්ත්ඩේ එක. සුබ උපන්දිනයක් වෙන්න කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. අද ඒ කියන්නේ කටාන පැත්තට ගියෝතින් ධම්මිකා අක්කගෙන් කේක් කැල්ලක් කාලෙන්න පුළුවන්. අපිත් එකතු වෙනවා දේදුණු මාවතට. දුව පුතා එක මාහත්තයවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. එහෙම කියන්නේ මහරගම ඉන්න දුලානි. ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම්.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
4: වේලාව දැන් 10:21
5: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
6: Non-stop remix remake එකට හැපෙන DJ Blast එක
7: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
5: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක
6: Net FM DJ Night Face to Face Attack Show Attack Show
5: 1, 2, 3, let's go! DJ Star in the Kavadinam Oya DJ Play Karana Pahadili Video Then Mapita WhatsApp Karana
6: Binduai Hatsi Ekolhai Anu Pahai Anu Pahai Anu Paha Net FM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ
8: Brought to you by
9: Sloan Green Caps Your city, your ride
10: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
11: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
12: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්
13: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
14: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
15: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
14: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
15: ඔබගේ ජීවිත කාලයත් එක්ක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
14: නොවිනස්වන රසවත්ම රසය
15: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
14: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
16: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
17: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
18: සංක දිනය සශිකා නිසංසලා
19: සුනීර සුමංගා
1: නුවන් විකාස සේනාරත්න
10: අමීෂ මිනෝල්
12: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
5: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
3: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakinge Sansudaye Idiripat Kirimak. Anugrahaya.
9: Hondama de aduma bilata. Tipa vyapta shakha jalayak samagin. Kasakala Green Super. Jeevithayata Itiriyak.
15: Me husband.
0: Mokada wife.
15: Oyata atheete denna chance ekak hamurathin. Oya mawa marry karana dapo?
0: Nathuwa.
15: අනේ හිතේ ඇති. කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද?
2: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
4: අද මට කෝල් කරන්න කියපු ගමන් මුලින්ම මට කෝල් එක ගත්තේ අපේ මයලුම් මේ මයනු ෆැමිලියේ අපේ මෛත්‍රීපාල අයියා. මග්ගොණ ඉඳන්නේ මෛත්‍රීපාල අයියා කතා කරන්න බලන්න මෛත්‍රීපාල අයියාගේ ගමේ නමත් පටන් ගන්නෙ මයන්නේ. ඊට පස්සේ එයාගේ නමත් පටන් ගන්නෙ නමයන්නේ. පවුලේ කට්ටියගේ නම් ටික බලන්නකෝ. එක්කෙනෙක් මංගලික. ඊට පස්සේ මදුකා. ඊට පස්සේ මදුරංග, මදුසංක. මයනු ෆැමිලිය කියන්න මීට වඩා හේතු මොකටද? අකුරැස් ඉඳන් යශෝ කතා කරා. එයාගේ ෆෝන් එකට මොකද්ද වූ ප්‍රශ්නයක් වෙලා දැන් අපිට WhatsApp message දාන්න විදිහක් නැහැලු. කොහොම හරි කෝල් එකක් ගත්තා. සෙන්ඩිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් දෙන්න කියලා කිව්වේ මං ලෑස්ති කරන් ඉන්නවා. මං දෙන්නම් අනිවාර්යෙන් එකට කලින්. ඊට පස්සේ අපේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා ඊයේ මට කිව්වනේ උපන් දිනයක් තියෙනවා කියලා අපේ විහඟටේ මේ විහඟ හෝටලේ ඉන්න අපේ අර සුදු නංගි කෙනෙක්ගේ වැඩේ කියන්නේ එක කේක් කෑල්ලයි දීලා තියෙන්නේ. කොල්ල දුකෙන් ඉන්නේ. ඔන්න ෂේප් කරගන්න වේ තාම මොනා හරි කන්න දීලා. ඊළඟට උණං විටිය පාලම ගාවට යන්න හදන්නේ. දන්නවනේ ඉතින් සුදු බේබි ටැක්සි අනුරయ్య කියලා. දැන් සුදු බේබි ටැක්සි අනුරయ్య හන්ද මුළු උණං විටිය ඒ පලාතම අහන්නේ දේදුණු මාවත මේ වෙලාවට. වයිෆ් ඉන්නවා කාන්ති, ඊට පස්සේ සංජය පුතා, කසුන්තා දුව, ඊට පස්සේ අපේ මාධව එකතු කරගන්න කියලා කිව්වා, ශාන්ත ඉන්නවා, රංගමල්ලි, රුවන් ස්ටෝස් එකේ කට්ටිය, මයුර සැලුන් එකේ සෙට් එක, අජිත් ටී රූම් එකේ නංගි, මල්ලි, ඒගොල්ලන්ගේ බබයි, ඊට පස්සේ වඳුරබ වඩු මහත්තයා එකතු කරගන්න කිව්වා, මග්ගනු ස්ටෝස් එකේ කට්ටිය එකතු කරගන්න කිව්වා, ඊට පස්සේ උපුල් විජේ ගුණවර්ධනවත් මතක් කරන්න කියලා කිව්වා. දැන් මං කියවනේ අද මගේ ප්‍රශ්නේ තියෙන්නේ කඳු සම්බන්ධව කියලා. මං පහුගිය ටිකේ අර එක එක ප්‍රශ්න දුන්නා වගේ අද දීලා තියෙන කඳ කියලා අගට යෙදෙන ගම් නගරවල නම් කමෙන්ට් කරන්න කියලා තමයි Facebook එකේ. ඕක ඇහුණු ගමන් අපේ සුදු බේබි ටැක්සි අනුරయ్య මට කතා කරලා කිව්වා ඒගොල්ලන්ගේ පැතිවල තියෙන යා දන්න කඳු අගට තියෙන නම් මොනවද කියලා. වත්තල කිට්ටුව තියෙනවලු නායක කඳ කියලා ගමන්. ඊට පස්සේ බද්දේ ගම් පැත්තේ තියෙනවා ඇල්ල කඳ කියලා ගමන්. ඊට පස්සේ ඌරල පැත්තේ තියෙනවා කන්ද උඩ වත්ත කියලා ගමක්. ඒකේ මුලට තමයි කන්ද කියලා තියෙන්නේ. දැක්කම කට්ටියගේ ප්‍රතිචාර. ඔයත් මේ පැත්තට කෝල් කරන්න. ඊට පස්සේ WhatsApp message එකක් දාන්න 0711 95 95 95 WhatsApp කරනවා නම්, නැත්නම් Facebook fan page එක පැත්තට යන්න. මම දාලා තියෙන post එකට comment කරගෙන කරගෙන කරගෙන යන්න. මම තව පොඩි වෙලාවකින් Facebook fan page එකට comment කරලා තියෙන කට්ටියගේ නම් කියනවා.

අනුපහ 94.8 net fm දිවයින පුරා ජනි එක දේ දුනු මාවත

මම දැන් ටික වෙලාවකට කලින් කිව්වනේ බම්බල පිටියට හොඳටම වහිනවා කියලා. මෙන්න දැන් හොඳටම ආවෝ පායල. ඔගලංග පැති වලටත් මේ වගේ විහිළු කරනවද කාලගුණෙන්? කියන්නකෝ මේ වැත්තට කතා කරා. හරි, සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඔයාගේ සින්නක්කර ඉඩමෙන් සල්ලි හොයන රහස ඔයාට කියලා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. කෝල් එකක් දීලා විස්තර දැනගන්න තරමට ඔයාට වෙන වාසිය වැඩි. දැන් ඔයාට අවශ්‍ය කරන උපදෙස් විතරක් දීලා නවතින්නේ නැතුව ඒ වෙනුවෙන් අවශ්‍ය කරන උපකරණ ටික, කෘෂි උපකරණ ටික, ඊට පස්සේ පොහොර වර්ග ටික, මේ හැමදේමත් ඔයාට ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. නිකාම් බොරුවට ගෙදරින් ඔයාට හම්බෙච්ච ඉඩම, එහෙම නැත්නම් සල්ලි හම්බ කරලා අරගත්ත ඉඩම කැලේට යන්න දෙන්නේ නැතුව, නැත්නම් අහල පහල කොල්ලෝ කෙල්ලන්ට ඇවිල්ලා ක්‍රිකට් ගහන්න දෙන්නේ නැතුව ඔය ඉඩමෙන් සල්ලි ටිකක් හොයන්න. කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 0111 437 1250. සින්දුවට යන්න කලින් මං ටග් ගාලා කට්ටිය එකතු කරගන්නම්. අපේ අප්සරා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මාවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න ජනි. ඔයා ඇතුළු net fm ටීම් එකේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ ගම්පහ ඉඳන් අපේ අංජලී අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. නියම කන්ද කියලා තියෙනවලු ඒගලංගේ පැතිවල. ඊට පස්සේ බහිරව කන්ද මං හිතන්නේ. බහිරව කන්ද තියෙන්නේ මහනුවර පැත්තේනේ. වැඩිහිටි කන්ද තියෙනවා. මේ වගේ ඒවා තියෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අහංගම පාංචාලියේ ඉඳන් අපේ දිස්නක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. ඉරේෂා ඉන්නවා. ඊට පස්සේ බොස් ඉන්නවා, සාමානන්ද අයියා. මේ හැමෝම ඉන්නවා. නිලන්තිත් ඉන්නවා. තා බොඩ්ඩේ නිලන්තිව අමතක කරනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මං කිව්වනේ Facebook එක පැත්තට මං අවස්ථාව දෙනවා කියලා මේ වෙලාවේදී. අනිවාර්යෙන්ම Facebook එක පැත්තේ ඉන්න කට්ටිය අතර ඉන්නවා සුමිත්‍රා කුමාරි මුණසින්. ගංකන්ද කියලා ෆේමස් ස්කූල් එකක් තියෙනවා කියලා අපිට කමෙන්ට් එකක් දාලා තිනවා. ගංකන්ද කියලා පැල්මඩුල්ලේ තියෙනවා කියලා මමත් දන්නවා. ඊට පස්සේ උපුල් වික්‍රමසිංහ ගම් ගොඩක් දාලා තියෙනවා. සූර්යකන්ද, ඉත්තේකන්ද, නෑදොලකන්ද, බුත්කන්ද, හෙළඋඩකන්ද, හපුකන්ද. අපේ ගෙවල් පැත්තේ තියෙනවා දෙහෙළකන්ද කියලා ගම. කීර්ති විජේසිංහ ඉන්නවා දේදුණු කන්ද කියලා ගමකුත් තියෙනවලු. ඇත්තට එහෙම තියෙනවද? ඊට පස්සේ කඹුරු පිටියේ නෑ, මං හිතන්නේ මං කියෙව්ව වැරදි. මාලා වන්නී ආරච්චි තමයි අපිට කමෙන්ට් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ සඳුන් රාජපක්ෂ ඉන්නවා. දඹුලු කන්ද, හඳුරු කන්ද, හෙට්ටි කන්ද, මිහිටි කන්ද. ඊට පස්සේ තිලක් රණසිංහ කියනවා වතු කන්ද තියෙනවලු, ගොඩ කන්ද තියෙනවලු. ප්‍රියදර්ශනී ඉන්නවා දොළු කන්ද තියෙනවලු ඒගොල්ලන්ගේ පැත්තේ. ඊට පස්සේ නුවන් වීරකෝන්, වැලි කන්ද, කෙම්පිටි කන්ද. ඊට පස්සේ උතුවන් කන්ද, බහිරව කන්ද කොහොමත් කට්ටිය දැන් කිව්වනේ. ඊට පස්සේ ටෙක්ලා ජයගොඩි, නායක කන්ද, ඇල කන්ද, ආනියා කන්ද, උතුවම් කන්ද, සූර්ය කන්ද. අම්මෝ කන්ද කියලා අගට තියෙන නම් ගොඩක් තියෙනවා නේද? මට නම් මං ප්‍රශ්නේ මතක් කරනකොට මට මතක් වුණේ ගම් දෙකක් විතර. දැන් බැලින් නම් ලංකාවේ ගම් ගොඩක් තියෙනවානේ කන්ද කියලා අගට තියෙන. එන්න අපේ net fm facebook fan page එකට ඕගොල්ලන්ගේ පැත්ත ගැනත් විස්තර දාන්න. ඒ අතරේ අපේ social media ටික follow කරලා තියාගන්න අමතක කරන්න එපා. අපේ net fm facebook fan page එක තියෙනවා, net fm instagram එක තියෙනවා, net fm tiktok account එක තියෙනවා, net fm youtube එක තියෙනවා. දැන් වාඩ රේඩියෝ එකෙන් ඇහෙන්නේ අපි කතා කරනවා විතරයිනේ. හැබැයි අපේ social media එක වැත්තට ගියාට පස්සේ අපි මේ රේඩියෝ එකෙන් කතා කරාට පස්සේ ඔෆිස් එකේ කරන පිස්සු වැඩ හැම දෙයක්ම ඒ හරහා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක හන්ද අපේ social media ටික follow කරලා තියාගන්න අනිවාර්යෙන්ම. net fm youtube channel එක රේඩියෝ එකෙන් අහනවට වඩා දේවල් සෑහෙන දේවල් ඔයාලට බලන්න අපි chance එක දීලා තිනවා. TikTok එකත් එහෙමයි. ඒක හන්ද follow කරලා තියාගන්න. හරි, මේ පැත්තට කතා කරන්න ඕනේ විදිහ කියන්නම්. 0111 252 53 63 WhatsApp කරන්න 0111 95 95 95.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඒලෙවල් පටන් ගන්නතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 011-552-559-669.
3: වේලාව 10:42.
4: Kiehl's Crispy Fridays 8 piece chicken bucket එකක් දැන් රුපියල් 2091කට Kiehl's වෙතින්ම පමනයි. මෙම දීමනාව ජූනි 5 දිනට පමණක් බලංගු වෙයි.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මගේ නම අවන්ත කුමාර. හම්බන්තොට තමයි ගබ. අතයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ නැහැ. මාම කෙනෙක් කිව්වා මේ සේවනය කරලා ඉන්න ආයුර්වේද මහත්මියගේ දෙතෙන්ට යන්නේ. ඒක ලා කියලා දෙතෙන් මහත්මිය දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 ගෙන්නේ කියලා. තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින්. කොහොමාරි වේද මහත්මයා තමයි හොඳට මොඳ කරේ ගොඩාක් ස්තුති සින් වේද මහත්මයාට.
5: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
7: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
8: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩියරයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077-406-4394 කතා කරන්න
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිම සෙට්
10: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
11: වැදගත් රැකියාවක් සොයනවාද? අමතර ආදායමක් ලැබීමට හැකි අවස්ථාවක් සොයනවාද? උපාධියට රැකියාවක් ලැබෙනතුරු රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට ඉහළ වැටුප් සහ තවත් දීමනා රසක් සමග ඔබ සොයන රැකියාව අපෙන්. වසර 23ක ව්‍යාපාරික ලෝකයේ අභිමානනීය සදාහරිත ප්ලාන්ටේෂන් සොයන්නේ ඔබයි.
5: WhatsApp කරන්න 0076-441-1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
12: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායමේ එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න. අපි එන්නේ ජුනි 5 ගිනිගත් හෙන. ජුනි 6 හැට
5: ඇයි ශුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047-31-33-540
13: හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಜಾರ್ಜಿಯಾನೋ ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. commercial credit
5: velawa 10 vinadi 46
6: me husband
5: mokada wife
6: oya gathin baraddak wenawa ha ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා
5: ha
6: කවුද මුලින්ම සමාව ගන්න
5: මම ගන්නවා
6: හරි එතකොට මගේ අතින් බරද්දක් වුණා
5: ඒත් ඉතින් මම සමාව ගන්නවා
6: බරද්දෝනේ
7: wife ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ wife ලා කරන හැමදේම හරි
8: mani mani me
9: Paul ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
5: ගමේ වෙදා අහන්න යන්නේ. එක එක ලෙඩ වලට එක එක බෙහෙත් දෙන කට්ටිය ඉන්නවනේ. ඔයාගේ ගෙවල් ප්‍රශ්නෙට බෙහෙත් දෙන කෙනා තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. ගෙයක් හදාගන්න බැරුව ප්‍රශ්නයක් තියාගෙන ඉන්නේ සල්ලි ප්‍රශ්නයක් හන්දනම් ඒ ප්‍රශ්න ඔක්කොටම විසඳුම තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. ලංකාවේ කොතනක ඔයාගේ ඉඩම තිබුණත් එතනටම ඇවිල්ලා ගෙදර හදලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානම් වගේම තමයි. ඔයාගේ ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක් තිස්සේ වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව ඔයාට ලබා දෙන්නත් කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානම්. සාමාන්‍ය මට්ටමේ කාමර දෙකක් විතර තියෙන ගෙයක් හදාගන්න ඔයාට යන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් එක්ක ගිය හැදුවොත් රුපියල් ලක්ෂ 50ක් වගේ තමයි. මිලියන 5කින් ඒ වගේ ගෙයක් හදාගන්නවා කියලා කියන්නේ මේ දවස්වල නම් ලේසි පහසු වැඩක් නෙවෙයි. හොඳ ප්‍රමිතියෙන් හදන හන්ද තමයි ඒකන අපි වාට කියන්නේ. කැදල් එන්ටර්ප්‍රයිසස් එක තියෙන්නේ මහරගම ඇල් හේන පාරේ. හැබැයි ඔයා එතනට යන්න කලින් මං කියන්නේ කෝල් එකක් දෙන්න කියලා. මොකද අපි මේ කියන හන්දම කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගොඩ දිනෙක් යනවා මේ වෙලාවෙත් ඒගොල්ලන්ගේ ගෙදර හදන වැඩේ කරගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කියලා. කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කතා කරන්න ඕනි නම්බර් එක කිව්වොත් එහෙම 0744392251 හෝ 0744392250 අගයි ලක්කම විතරයි වෙනස් වෙන්නේ 50 හෝ 51. හරි සින්දුවට යන්න කලින් මම ටට්ටක් ගාලා කට්ටියක් එකතු කරගන්නම්. කෝල් කරපු කට්ටිය ඉන්නවා, WhatsApp message එවපු කට්ටිය ඉන්නවා. හැමෝටම කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඉවසා වදාරන්න කියලා තමයි. මොකද messages calls ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ. දවල් එකට කලින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ හැමෝම ගැනම කියනවා. වරකාගොඩ අනුරගාමන්ට් එකේ ඉඳන් අපිට message එකක් දාලා තියෙනවා. නයන මිස් ඇතුළු set එක එකතු කරගන්න කියනවා. නදී ඉන්නවා, සඳුනි ඉන්නවා, ලක්ෂී ඉන්නවා, ශාමලී ඉන්නවා, රමණී ඉන්නවා, දේවි, මිනුකි, රුමේෂ්,

කාදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නම්. හයි ජනි අයියා. නික වැරටියේ සැට් ආයතනයේ මේ වෙලාවේ වැඩ කරන ගමන් සද්දෙටම ඕගොල්ලන්ව හගෙන ඉන්නවා. අදත් සුදු බෝල නිසංසලා පැන්චිගේ මූඩ් එක ෆික්ස් වෙන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. නිසංසලාව බයික් එකට ගන්නවද බන්ද කට්ටිය? ඉෂාරා ඉන්නවා, දුලා ඉන්නවා, තරුෂි ඉන්නවා, නෙත්මි ඉන්නවා, සන්දීපනි ඉන්නවා, සඳුරි ඉන්නවා. ඔය කවුරු ඔයාව බයික් එකට ගත්තත් මම නම් නිසංසලා ඔයාව බයික් එකට ගන්නෙ නෑ. මේ සින්දුව ගොඩක් ආදරෙන් ඔයාට දෙන්නේ.

0: FM Anupaha, FM Anuhatarai Tashumata, Net FM. Te Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustaka.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ඔයාගේ අම්මයි තාත්තයි වගේ
4: අභ්‍යන්තරින් හා බාහිරින් සංධි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංධි සුවය උදා කරගන්න 0710397399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: Sloan Green Caps. Your city, your ride.
8: කොහෙන්ද මේ JBL එක?
9: Keels එකෙන්.
10: රුපියල් 3000කට වැඩියෙන් Keels එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Keels එන්න. Spin කරන්න, win කරන්න. කොන්දේසි සම්ියමෙන් අදාළවේ.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
3: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
15: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
14: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
13: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
3: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
14: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
3: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
14: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
16: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22.
17: සදාහරිත විවසායිත සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
18: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
7: Net FM Algo Town.
19: වෙලාව උදේ 11:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news me pay rutakota pain pay alutwana alut pay vipassuma
3: අයිබෝන් මේ පැයේ රටතොට සමගින් මම කසුනී. තලතුය මයිලපිටිය ප්‍රදේශයේ සිදු රයනතරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උඩුවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2යි මාස 2ක් වූ දැරියක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. තැන්නකුඹුර දෙසට ධාවනය වූ මෝටර් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී එම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දැරිය හඟුරංකිත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කුඩා දැරිය ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරට සම්බන්ධ මෝටර් රථ රියදුරා තලාතුය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දවස මැද වාර්තාකරණය දහවල් 12ට.
2: net news me pay rutakota
4: දේදුනු මාවත
5: brought to you by
6: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111-437-1250.
9: FM Anupaha FM 94.8 Net FM

නැතැම් දේදුනු මාවතේ දෙවනි පැයේ වැඩටික පටන් ගන්න හදන්නේ දැන් වෙලාව 11යි විනාඩි 8ක් වෙලා තියෙනවා. කාලගුණය එක එක විදිහට විහිළු කරනවා කියලා මං කිව්වනේ. දැන් ටික වෙලාවකට කලින් වහින්න වගේ ඇවිල්ලා දැන් ඊට පස්සේ අවුව පායලා තිබුණා. ඊට පස්සේ ආයෙත් පාරක් වහින්න වගේ ඇවිල්ලා දැන් මේ කතා කරන වෙලාව වෙනකොට ආයෙත් අවුව වැටිලා තිනවා බම්බල පිටියේ. දැක්කනේ ඉතින් කාලගුණය කියලා කියන්නේ කොයි වෙලෙත් වෙනස් වෙනවා හරියට ගෑල් ළමයින්ගේ හිත් වගේ. හැබැයි ඉතින් අපේ කොල්ලන්ගේ ආදරේ නම් අඩුවක් වෙන්නේ නැහැ. දැන් මේ දවස්වල අපේ කොල්ලෝ ආදරේ කරනකොට ආදරේ උදාහරණයට ගන්නේ තෙල් මිල. දවසින් දවස වැඩි වෙන ආදරයක් නම් කියන්නේ මං ඔයාට ආදරේ තෙල් මිල වගේ. දවසින් දවස වැඩි වෙනවනේ අඩු වෙන්නේම නැහැනේ. හරි මේ පැය පටන් ගන්නකොටම මං කරන්නේ කට්ටිය එකතු කරගන්න එක තමයි. ඉතින් ඔයා දන්නවා WhatsApp messages ගොඩාක් ඇවිල්ලා තියෙනවා. කෝල් කරපු කට්ටිය ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා. මුලින්ම මං යන්නේ සැලෝන් එකකට ගිහිල්ලෙන්න. මොකද අපි ලස්සන ගැන තමයි හැම වෙලෙම හිතන්න ඕනේ. වැඩේ තියෙන්නේ මේ සැලෝන් එකට ගියාම නම් මාව ගහලා පන්නනවා. ගෑල් ළමයි විතරයි ඒගොල්ලෝ ලස්සන කරන්නේ. මේ ඇවිල්ලා රිකිල්ල ගස්කඩ සහ මයිල පිටියේ තියෙන සැලෝන් දිනේෂ් රීයක. එතන ඉන්නවා ඉතින් සංදීපනී නංගි ඉන්නවා, නුවන්තිකා නංගි ඉන්නවා, ශාමා විජේසිංහ අක්කා ඉන්නවා. සෙට් එකම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊළඟට ටට්ටක් ගාලා කෝල් කරපු කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. මොකද නම් ගොඩාක් තියෙනවා කියන්නේ. බෙලියත් දිමුතු සැලුන් එකේ ඉඳන් එක්මන් මාමා කතා කරා අපිට. එයාගේ වයිෆ්වයි හිරු බබාවයි සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. මහරගම සිට අපේ චාන්දනී අක්කා කතා කරා. චාන්දනී අක්කා කතා කරනකොටත් මේ පැත්තට වැස්ස ටිකක් වැඩි වෙලා තිබුණේ. හැබැයි චාන්දනී අක්කා දැන් කතා කරලා කොච්චර වෙලාද කියනවනම් මේ වෙලාවේ වැහැපු පාටක්වත් එළිය බැලුවම් පේන්නේ නැහැ. මහත්තයා ඉන්නවා සමන්, ඊට පස්සේ අනුෂිකා, හසිත, ජනීෂ්, ඒ වගේම තමයි දික්වැල්ලේ ගම්පොළා ඉන්න යාළුවෝ කට්ටිය. මේ හැමෝම එකතු කරගන්නවා. සූර්යාව ඉඳන් අපේ ලියනාරච්චි අයියා කතා කරා. ඊට පස්සේ බොරැල්ලේ මාලනී අක්කා කතා කරා. අද නම් මම මාලනී අක්කා එක කතා කරලා හරියට නම් ටික ඔක්කොම අහගත්තා. වෙන්දර නම් ටික අහගන්න කලින් එයා ෆෝන් එක තියෙනවනේ. දෙවිනුවරයි කුරුඳුවත්තේ, දෙවිනුවර කුරුඳුවත්තේ ෂෙඩ් එක ගාව තමයි ඉන්නේ ඒගොල්ලන්ගේ මල්ලිලා නංගිල පවුලේ කට්ටිය. ඉතින් මල්ලි නිහාල්, ඊට පස්සේ සුදේෂ් මල්ලි, නන්දනී නංගි, නිල්මිනි, නිෂාදි, අමා විමුක්ති, ඊට පස්සේ සඳු සමාදිත, ඊට පස්සේ නිෂාදි සහ මේ මහත්තයා ජයන්ත, මේ කට්ටියව තමයි එකතු කරගන්න කියලා කිව්වේ. මොර පිටියට ගියාට පස්සේ අපේ මානෙල් අක්කත් අපිව අහගෙන ඉන්නවා. එයාගේ අම්මයි ඊට පස්සේ මේ බිම්සර පුතා නුවරන් ඉන්නේ. කොල්ලා ක්‍රිකට් කොල්ලෙක්. අද කොල්ලා සතුටින් ඇත්තේ. මොකද මේ ක්‍රිකට් ටීම් එක දිනුව සතුට මං දන්නවා, මං වගේම අපේ බිම්සරටත් දැනෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පැත්තේ අර කන්ද කියලා ඉවර වෙන ගම් ටිකක් මට කිව්වා. නෙළුවන් කන්ද තියෙනවා ඒගොල්ලන්ගේ පැත්තේ. ඊට පස්සේ අත්වැල් තොට එහෙම බහු කරගෙන ගියාම කෙලින් කන්ද කියලා කන්දකුත් තියෙනවා. ඊට පස්සේ නාවල කන්ද තියෙනවා. ඊට පස්සේ විටිගල කන්ද කියලා කන්දක් තියෙනවලු. ඒ වගේ කඳු ගොඩාක් ගැන මට කිව්වා. නාවල පිටේ ඉඳන් අපේ නාලනී අක්කා කතා කරා. ඒගොල්ලන්ගේ පැත්තේ තියෙනවලු කඳු මාවත කියලා පැත්තක්. අන්න ඒ ගැනත් මතක් කරන්න කියලා කිව්වා. එයාගේ මිනි බිරියෝ මුණු බුරෝ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපේ මග්ගොණ මෛත්‍රීපාල අයියා ආයි පාරක් මට කතා කරා. කතා කරලා කිව්වා එයත් දන්නවා කියලා කන්ද කියලා අගට තියෙන ගම් ගොඩක්. දොළ කන්ද, ඉත්තෑ කන්ද, ඊට පස්සේ ගොංගල කන්ද, ඊට පස්සේ මේ මාගල් කන්ද, ඔය ගැන හැම වෙලේම කිව්වා. ඒ ගැන මතක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මොනරාගල වැදිකුමරු ඉඳන් අපේ මංජුලා කතා කරා. මං ඊයේත් නමක් වරද්දලානේ කියලා තියෙන්නේ. දුව එකතු කරගන්න කිව්වා ශෂිනී. ඊට පස්සේ චමාෂ පුතා, අල්ලපු ගෙදර ඉන්නවා අයිරාංගනීගේ කෙල්ලෝ දෙන්න, අවිෂ්කයි සිත්මි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ අපේ අයිරාංගනී නංගි අපි වහගෙන ඉන්නේ මොනික් එකේ ඉඳන් මොනරාගල. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ අයිරාංගනී ගැන කියලා මං වත්තල පැත්තට එනකොට වත්තල ඉඳනුත් අයිරාංගනී කෙනෙක් අපි වහගෙන ඉන්නවා. මං එකතු කරගන්නම් මේ අපි අහන්න යන සින්දුවට යනකොට. ගොඩාක් ආදරෙන් දැන් ඉතින් ඔයාලට තියෙන මේ පැත්තට කෝල් කරන්න 0112153 63. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95. WhatsApp messages තියෙනවා ගොඩක්. තව කියන්න මං අනිවාර්යෙන් ඔය හැම දෙනාම දවල් එකට කලින් මතක් කරනවා. Facebook fan page එක පැත්තට යන්න. අර කන්ද කියලා ඉවර වෙන ගම් මොනාද කියලා තමයි මං Facebook එකේ තහලා තියෙන්නේ. බලන්නකෝ උත්තර දන්නවනම් comment කරන්න.

හරි මේ සින්දුවට යන්න කලින් වාඩ මතක් කරන්න ඕනේ ෆ්‍රීලන් නිවසින් වාඩ ලබා දීලා තියෙන අවස්ථාවක් ගැන. දැන් අපි හැමෝම ගෙදර හදන කෑම බේල රසවත් කරගන්නකොට සෝයා මීට් ටික හදනවනේ. කටට රහට සැරට කන්න. ඒ හදන සෝයා මීට් හැම වෙලේම ෆ්‍රීලන් සෝයා මීට් බවට අපි සහතික කරගන්නේම ස්වභාවික අමුද්‍රව්‍ය විතරක් යොදාගෙන නිෂ්පාදනය කරන අපිට විශ්වාසදායි නිෂ්පාදනයක් හන්දා. ෆ්‍රීලන් සෝයා මීට් ගෙදරට ගේනකොට මතක තියාගන්න රස වර්ග 13ක් ඔයා වෙනුවෙන් ගෙනල්ලා තිනවා ෆ්‍රීලන් ආයතනේ. ඒ වගේම තමයි ගෙනාවට පස්සේ ෆ්‍රීලන් හිස් දවටන විසි කරන්න එපා. ෆ්‍රීලන් සෝයා මීට් හිස් දවටන 3ක් තැපැල් පෙට්ටිය 5 මාතර කියන ලිපිණියට යවුවොතින් ජූනි මාසේ 30 වෙනිදාට කලින් ඔයාට ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලා. ඒගොල්ලෝ කියන්නේ මාසෙකට ඇති වෙන්න දෙනවා කියලා. හැබැයි හම්බ වෙනකොට මාස 2-3කට උනත් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය ලොකු තෑගි මල්ලක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඒක හන්දා ගෙදර කෑම වේල රසවත් කරගන්න දැන් කඩේට ගිහිල්ලා ගන්න ෆ්‍රීලන් සෝයා මීට් පැකට් එකක්. ඒ ගැන මතක් කරන අතර ඔයාලට ආයුම ආයුර්වේද වෙද මෙදුර ගැන මතක් කරන්න ඕනි. ඇඟට දැනෙන රෝග කොයි වෙලේ හැදෙයිද කියලා අපිට හිතා ගන්න බෑනේ. ගොඩාක් වෙලාවට ඔය හැදෙන රෝග බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේවනම් හොඳ කරන්න බෑ මහත්තයෝ කියලා. හැබැයි කමල්බන්දුල වීරපිරුම වෙද මහත්තයා හැම කරන්නේ. ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනිම රෝගයකට නිට්ටාවටම සුවපත් වෙන බෙහෙත් තියෙනවා කමල්බන්දුල වීරපිරුම වෙද මහත්තයාගාව. සමහර ආච්චි අම්මලා සීයලා එතනට යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරුව ඊට පස්සේ කවුරු හරි උස්සගෙන එහෙම. හැබැයි ප්‍රතිකාර ටික කරාට පස්සේ එහෙම ලෙඩක් තිබුණාද කියලා හිතා ගන්නවත් බැරි වෙන තරමට ඒගොල්ල සුවපත් වෙනවා. ඒක හන්ද තමයි වාට මතක් කරන්නේ සෙවනගල කිරිබන්නාර බෝග හන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට යන්න කියලා. යන්න කලින් මතකතුව කෝල් එකක් දෙන්න 0777 300 940. එහෙම නැත්නම් 0773 273 540. රයිට් සින්දුවට යන්න කලින් මන් ටක් ගාලා WhatsApp එකේ ඉන්න කට්ටියක් මතක් කරන්න හදන්නේ. මේ පොඩ්ඩක් ඉවසන්න වෙනවා WhatsApp එකේ ඉන්න කට්ටියට නම් හොඳේ මැසේජස් තියෙනවා බරතෝගයක් කියන්න. සුබ දවසක් ජනී. අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න. අද ටිකක් දුකින්ලු ඉන්නේ. දුක නැති වෙන්න සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න කවුද කියලා බලන්න මෙහෙම කියලා තියෙන්නේ. නදීර තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. කොහේ ඉඳන්ද කියලා කියලා නැහැ. කොහොම හරි නදීර ගොඩාක් ආදරෙන් එකතු කර ගන්න ඔයාව. ඊට පස්සේ ජනීමාවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න. කවීෂ කවිරාජ්‍ය සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. මේ අපි අර නම කියන්න එපා කියලා අපිට මැසේජ් දාන කෙනා. නම කියන්නේ නැහැ. නම නැත්තා. මකුලලු රංජිත් දිසානායකත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ජනියයේ ලස්සන සින්දු ගොඩකට මාවත් එකතු කරගන්න. එහෙම කියන්නේ ගන්තුන ඉඳන් අපි වහගෙන ඉන්න අපේ කෞශල්‍ය. කෞශල්‍ය ටෙක්ස් ඇන් ටේලර්ස් කිව්වම දැන් ඉතින් ඒ පැත්තේ කට්ටියම දන්න. ශෂිකා නංගේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා බණ්ඩාරවෙල ඉඳන්. ලස්සනම සස්සන සින්දුවකට පුතා ගගනවයි හස්බන්ඩ් කපිලවයි අම්මවයි තාත්තවයි පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අම්පාරේ මුවන්ගල ඉඳන් අපේ රම්‍යක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ අයියාගේ හස්බන්ඩ් සරත් කුමාරවයි පුතා ශෂීවයි පොඩි පුතා සදෙව්වයි දුව ඉන්නවා ගාල් ඉහළ කිහිඹියේ සමාධි එයාගේ දුව ෂනුදි මේ සේරම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ කුමුදුරුවන් වෙල ඉඳන් මැසේජ් එකක් දාද්දි මාකොල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරසිවිරයියවත් මේ සින්දුවට මම එකතු කරගන්නවා. තව මැසේජස් ගොඩාක් කියන්න තියෙනවා. මං කිව්වනේ පොඩ්ඩක් ඉවසන් ඉන්න එකට කලින් අනිවාර්යෙන් කියනවා.

0: Anu Paha FM Anu Hatarai Tashma Ata Net FM Velava Obaveta Gena Enne
1: Saheli Happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation ekak swiss tech ekata whatsapp kara
2: million 2000 dakwa cashback laba ganna obe swiss tech aluminum quotation ekak 076787 whatsapp karanna
3: velawa 11 vinadi 23
4: A-level vanijanchen hadarana sisunge palamu therima AAT adu kalayekin adu pirivayekin jaathika jaathyantara piliganeemak sahitha vruthiya sudusukama kimikara ganeemata adama AAT samaga liyapadinchuwanna amathanna 01122559669
5: damro vetin onema tanakata galapena aakarshaniya nimavin saha ihala pramithiyen yut plastic putu maadili rasak sieluma damro pradarshana garavalin
6: rapunzel wage mannan inne මාව බේරගන්න කවුරුත් එනකම්
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
8: Meltdol hisaratiya una semprathishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltdol paracetamol visheshayaki
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්
10: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
11: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
12: සංක දිනය සශිකා නිසංසලා
13: සුනීර සුමංගා
14: නුවන් විකාස සේනාරත්න
15: අමීෂ මිනුවල්
16: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
17: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
18: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
19: කවදත් අලුත් කාගෙත් නෙත්
4: මේ හස්බන්
5: මොකද වයිෆ්
4: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හෝටල් එකක බුෆේ එකට ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද
5: ඩිනර් එක රෑනේ
4: ආදත් වැරද්දුවනේ ලෝකේ රසම කෑම තියෙන්නේ නේද ලෝකේ රසම කෑම හදන්නේ මම හිටු ගෙදර Then go on a poll.
11: Paul, Prashna Netu Ahan. Jani Eka De Dunu Mavata.
13: Santosa Venna Preeti Venna Enna Mitrayo. එහෙම කියන්නේ මන්නවේ අපේ දර්ශන කියන්නේ දර්ශන මේ දවස්වල අපේ දර්ශනල යනවා ලංකාව වටේම ඉන්න අපේ වෙළඳ මහත්තුරු හොයාගෙන මොකද ගිහිල්ලා ඒගොල්ලෝ ඉල්ලන්නේ කූල් බීම් එකක් දෙන්න කියලා. එහෙම ඉල්ලපු ගමන් ඔයා දෙන්නේ කොකා කෝල් එකක් නං එහෙම නැත්නම් ෆැන්ටා ඔරේන්ජ් එකක් ෆැන්ටා ක්‍රීම් සෝඩ එකක් එහෙම නැත්නම් අර කට රතු වෙලා යන පෝටෙලෝ එකක් වගේ නම් දෙන්නේ එවෙලෙම තෑගි දෙන්න බලාගෙන තමයි ඉන්නේ නත්තල් සිය වගේ අපේ දර්ශනල යන්නේ මේ දවස්වල රට පුරාම. ඉතින් දර්ශන මොකද වෙන්නේ අද කොහෙද ඉන්නේ?
2: ආයි බොවන් ජනි තායි බොවන් ඔන්න කවදත් අලුත් තාගි මේ තොන්නයි හද දවසේ ඉන්නවාද? සුන්දර ඔන්න සීතල නගරයක කොහෙද දන්නවද?
13: අහහ
2: අපි ඉන්නවාද සුන්දර නාවල පිටිය පුරවරේ ආවරණය කරනවා.
13: ආ නියමයිනේ.
2: නියමයි පොඩ්ඩක් වැඩි බීරමකුත් තියෙනවා මේ පැත්තට. රයිට් කොහොම වුණත් අපේ ගමන අපි යනවා ජනි. ඉතින් ඔන්න ඔයා ඔය පැත්තෙන් වැඩි කරගෙන යනකොට ඔන්න අපි මේ පැත්තෙන් ඔකා කෝලත් එක්ක කවදත් අලුත් තාගෙත් මෙත් රස දෙන්නෝ දිනන්නෝ කියලා ඔන්න පැගිලෝක බෙද හදාගෙන යනවා. දවසේ අපි ඉන්නවා සුන්දර නාවල පිටිය පුරවරේ ඔන්න FM 95 94.8 ඔන්න කවදත් අලුත් තාගෙත් මෙත් අහගෙන ඉන්නවාට ඔන්න හැකියාව තියෙන වටිනා කියන මුදල් තෑගයක් දිනා ගන්න අපි විලඳ මහත්වරුන්ට වගේම විලඳ මහත්මීන්ටත් ඔන්න හැකියාව තියෙනවා මේ වටිනා කියන මුදල් තෑගය දිනා ගන්න ගම ඉතින් කරන්න තියෙන පුංචිම පුංචි දෙයක් අපි ඔයාගේ වෙළඳ සැලට ගොඩ වෙලා කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලනකොට ඔයා දෙන්නේ කොකා කෝල එකක් එහෙම නැත්නම් ස්ප්‍රයිට් එකක් එහෙම නැත්නම් ෆැන්ටා ඔරේන්ජ් එකක් එහෙම නැත්නම් ෆැන්ටා ක්‍රීම් සෝඩා එකක් එහෙම නැත්නම් අපේ ජනි කිව්ව වගේ කට චුට්ටක් රතු වෙලා ඉන්න ඕන පොටෝ එකක් දුන්නොත් එහෙම ඔයාට පුළුවන් එවලීම වටිනා කියන
13: මෙහෙමයි නම කියන්නේ මම හන්ද ඔයාගේ කොණ්ඩේ නොමිලේ කපන්න බෑ.
2: සුන්දර නාවල සිටි පුරේ වෙළඳ මහත්වරුන්ට වගේම මහත්මීන්ටත් ඔන්න අපි වයස මනු පහෙන් 94.8 ඔන්න කවදත් අලුත් ටාගෙට් මේ අහගෙන ඉන්න ඔයාට වටිනා කියන මුදල් ටයි එකක් දිනා ගන්න පුළුවන්. ඉතින් අපි මතක් කරනවා ඉක්මනින්ම ඔන්න ඔයාගේ වෙළඳ සැලසක ගොඩ වෙද කවුරු හරි ඉල්ලුවොත් ඔයා දෙන්න ඕනේ එක කොකා කෝලා එකක් එහෙම නැත්නම් ස්ප්‍රයිට් එකක් එහෙම නැත්නම් ෆැන්ටා ඔරෙන්ජ් එකක් එහෙම නැත්නම් ෆැන්ටා ක්‍රීම් සෝඩා එහෙමත් නැත්නම් හෝටල් එකක් දුන්නොත් වටිනා කියන මුදල් ටයි එකක් ඔන්න අද දවසේ දිනා ගන්න හැකියාව තියෙනවා. මම ජනිත් ඔන්න කිව්වත් වගේ පොරොන්දුවක් උඩා එතකොට ෆෝටල් එකක් දෙන්න අපේ නම් ජනිත් බොහොම ස්තුතියි නං සම්බන්ධ කරගෙන අවස්ථාව ලබා දුන්නට. නැවතත් හබ් වෙනු බලාපොරොත්තු වෙමි.
13: බොහොම ස්තුතියි දර්ශන විස්තර කියන්න මේ පැත්තට ආවට. වැඩි වෙලාවක් කතා කරන්නේ ටට්ටක් ගාලා කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. වෙරි ගුඩ් මෝර්නින් ජනි බදුල්ලේ මීගහ කිව්ලේ ඉඳන් රසං අපිට මෙසේජ් එකක් දාලා තිනෝ. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා සින්දුවකට වයිෆ් ගංගානි ඊට පස්සේ පුතාලා 3 දෙනෙක් ඉන්නවා. තිසරු අවිදු තරුෂ මේ හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ කෑගල්ල ඉඳන් සමන් ඇරෑගම ඉඳන් තමයි අපිට මෙසේජ් එක දාලා තින්නේ. අර මං කිව්වා වගේ කන්ද කියලා අගට තියෙන නම් ගොඩක් දාලා තිනෝ. ජනි පැටියෝ අපි වසන්ත කන්ස්ට්‍රක්ෂන් එකේ කොල්ලෝ ටික වැලිමඩේ ඉඳන් සද්දෙටම අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනිමලී අදත් ලස්සන සින්දුවකට අපිව එකතු කරගන්න. එහෙම කියන්නේ ලක්මිනි හෝටෙල් එකේ සෙට් එක. උඩදුම්බර තමයි ලක්මිනි හෝටෙල් එක තියෙන්නේ. අපේ දුලානි තමයි මෙසේජ් එක දාන්නේ. එකතු කරගන්න කියලා කියනවා පුතා ජීවන්. ඊට පස්සේ නිම්මි අක්කා, නිල්මිනි අක්කා, ඊට පස්සේ සුම මට ඒ සුමේද සුමේද සුමේදවයි එකතු කරගන්න කියව තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් කට්ටිය එකතු කරගන්නම්. තව නම් ගොඩාක් තියෙනවා. වෙලාවත් මදිනේ. ඉස්සරහදී කියන්නේ අනිවාර්යෙන්ම

ඔය අමාරුවෙන් වගා කරපු පේර වගාවේ පළදාව විකුණ ගන්න විදිහක් නැතුව ඉන්නකොට නම් මම දන්නේ අනේ මට තේරෙන්නේ අනේ කියලා හරියන්නේ නැහැ. කොහොම හරි ඉතින් අමාරුවෙන් වවාගත්ත ටික විකුණ ගන්න ඕනේනේ පළදාව. ඔයාගේ පේර වගාවේ පළදාව හොඳ මිලකට මිලදී ගන්න සූදානම් ඉන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. ඒගොල්ලෝ මේ පේර වගාවේ පළදාවෙන් හොඳ ප්‍රොඩක්ට්ස් හදන හන්ද හොඳ මිලකට මිලදී ගන්න පුළුවන්. ඒක හන්ද 011 437 1250 නම්බරයකට කතා කරනකෝ. මං අර කලිනුත් මතක් කරා වගේ ඔයා ඉඩමක් තියාගෙන ඒකේ වගා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන උපදේශ කෘෂි උපකරණ පොහොර වර්ග ඒ හැමදේමත් ඒගොල්ලෝ දෙනවා. 011 437 1250 තමයි නම්බර එක. 011 437 1250. මං අර කලින් නදීරා කියලා නමක් කිව්වා නේද? එයාගේ නම නදීරා තමයි. හැබැයි යාට හැමෝම කියන්නේ හංවැල්ලේ නදී කියලා. ගොඩක් ආදරෙන් ආව එකතු කරගන්නවා. කියන්නකෝ අයිය අපේ නමුත්. එහෙම කියන්නේ අපිට මැසේජ් එකක් දාලා තියෙන පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න. ජයනි. ජයනි තමයි මැසේජ් එකක් දාන්නේ. හයි අයිය කොහමද ඔයාලට? අපිත් වෙනදා වගේම net fm අහගෙන ඉන්නේ. කලවැල් දෙනිය ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියන්නේ ජයනි. හස්බන්ගේ පවුලේ අය හැමෝමයි, කලවැල් දෙනිය වින්සන් කඩේ අය හැමෝමයි. ඩයගම ඉන්නේ යාගේ අම්මවයි තාත්තවයි අක්කලා දෙන්නවයි මල්ලිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. මහත්තයා චතුරංගවත් එකතු කරගන්න කියලා කියනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් කට්ටියම. ඊට පස්සේ ජනි අයියේ අපිත් අහගෙන ඉන්නේ net fm. ඕවිදී තමයි අපිට මෙසේජ් කරලා තියන්නේ තිස්මහාරාම ඉඳන්. ලස්සන නමක් නේ ඕවිදීට තියෙන්නේ. අම්මවයි තාත්තවයි අක්කවයි අයියවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හම්බෙගමුව දලුග්ගල සුහද ස්ටෝර්ස් එකේ සෙට් එකත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා අපේ චමිලා බණ්ඩාර. මම ඔයාවත් ගොඩාක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ ජනි අදත් හැමදාම වගේ net fm අහගෙන ඉන්නවා කියලා යටියන්තොට මහවිල ඉඳන් සඳමාලි මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔමාෂ දුව රනින්දු පුතා රසින්දු පුතා චූටිමැනික චෙනෝෂා හස්බන් සුසන්තවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කන්දේ පුහුල් පොළ අපේ අප්සරා එකතු කරගන්න කියලා කියනවා. පවුලේ සියලුම දෙනාව ලස්සන සින්දුවකට ඇල්ල කන්ද කියලා කන්දක් තියෙනවලු ඒගොල්ලන්ගේ ගම පැත්තේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා ගමේ ගමේ කට්ටිය පවුලේ කට්ටිය හැබුවම මං එකතු කරගන්නම්. ජනි අද අපේ බන්දු සීයාගේ 73 වෙනි උපන්දිනේ. එයාට සුබ පතන්න කියලා හර්ෂ මදු ශංග අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. බන්දු සීයේ සුබ උපන්දිනයක් වේවා, දීර්ඝායුෂ වේවා කියලා net fm ටීම් එකේ අපි හැමෝම ඔයාලට ප්‍රාර්ථනා කරනවා.

0: FM 95 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න අමතන්න 0112 559 669
2: වේලාව දැන් 11 විනාඩි 44යි
3: අද තැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 5 ගිනිගත් හේන. ජුනි 6 හැට
5: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
6: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීඩ 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 0777 406 4394 කතා කරන්න.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
9: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේගේ පරීක්ෂණ කරා ගොඩක් මම ඩොක් තියෙනවා මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා ඒකට බය වුණා අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තයා කියලා එහේ ගියා මම මාස 6කට බෙහෙත් ගත්තා බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා කරාපරින් කියනවා මට එහෙම හට් ඇටැක්ක් නැහැ කියලා කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ
8: කතා කරන්න 0777 300 940
10: Wake up Subtitu Hormones Alpha Studio
8: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio
10: Yes Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න
8: රටේම තරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
11: Good morning
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
2: වේලාව 11 විනාඩි 47යි
15: මේ හස්බන්
16: මොකද වයිෆ්
15: දව දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා
16: දන්නව
15: මොකද්ද
16: මගේ ඔළුව
15: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න
17: කිලියේ කිලියේ මනි මනි මේ ගැටෝපි ඔරු මලමුල්ලන් පොගුම්
18: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
2: හිමවරණ අමරදේව උපහාර ප්‍රසංගය මේක ඔයා බලන්න යන්න මොණි ප්‍රසංගයක් මේ මාසේ 13 වෙනි සෙනසුරාදා රෑ 7ට සිනවන් ලේක්සයිඩ් හෝටල් එකේදී තමයි පැවැත්වෙන්නේ අපි හැමෝම අපේ ජීවිතයේ කොතන හරි තැනක් ගන්න ලියවුණු ගීතයක් අමරදේවයන්ගේ හඬින් අහලා තියෙනවනේ ඉතින් අමරදේව උපහාර ප්‍රසංගයේ හිමවරණ මේ ප්‍රසංගය බලන්න මේ ප්‍රසංගය විඳින්න ඔයාලා දැන් යන්න ප්‍රවේශපත් වෙන් කරගන්න අවස්ථාව තියෙනවා සංක දිනෙත් ශෂිකා නිසංසල සුනීර සුමංග නොමන්දිකා සේනාරත්න හමීෂ මිනෝල් ඉදාට ඔයා වෙනුවෙන් ගීතවත් වෙන ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය තමයි මේ වැඩේ සංවිධානය කරන්නේ ඉතින් කාලෙකින් ලැබෙන මිහිරි සොඳුරු ප්‍රසංගයක මිහිර මග නොහැර අත්විඳ ගන්න අදම ඔයාගේ ටිකට් පත වෙන් කරවා ගන්න myetickets.lk වෙත පිවිසෙන්න ඒකනත් මතක් කරගමන් ටග් ගාලා WhatsApp එකේ ඉන්න කට්ටියක් එකතු කරගන්නම් අපේ කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ ඉඳන් චාමර සහ තනෝජා පිට මැසේජ් එකක් දාලා තියෙනවා මම එකතු කරගන්නම් හයි ජනි රත්නපුරේ තියෙනවා දුරේකන්ද කියලා ගමක් දෙහෙනකන්ද හැලකන්ද බඹරකන්ද එහෙම තියෙනවා කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක් ලාලනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් හයි ජනි අපිත් ඔයාව අහගෙන ඉන්නේ අපි

0: FM Anu Paha, FM Anu Hatrai Tashma Ata, Net FM. De Dunu Mamata.
1: Brought to you by
2: Akunu Lucky Namahu Baban Ratapurama Rasa Ganayana Aulesa Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustika.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
1: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
0: Non-stop remix remake ekata happena DJ blast eka
5: anga galene inna kumariye
6: reni aladinde
1: radio itihase prathama vatavata lankaya superi DJ taru mohunata mohuna gatena DJ attack show eka
0: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
7: 1, 2, 3, let's go.
1: Lankawa mudanna meelanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
0: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ, කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ.
1: Brought to you by
8: Sloan Green Caps. Your city, your ride. Sloan Green Caps. Your city, your ride.
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
12: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000.

0: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
1: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
2: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
1: මුළු තැන් ගෙටම විජය.
2: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
3: පහේ ශිෂ්‍යත්ව නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: සුබ දහවලක වෙලාව දවල් 12:00.

0: Net News. Net daval dolaha. Obaveta gene enni.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-1872.
3: ආයුබෝවන්. අදත් දවස මැද දවසේ මෙතෙක් රටතොට සිදුවීම් වාර්තා කරණය නෙත් දවල් දොළහා. මම කස්සනේ නානයක්කාර ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: මේ වෙනකම් දවස
3: ගිනිකත් හොරණ වැඩිහිටි නිවාසේ හිමිකරු පොලිස් භාරයට මහිස්ත්‍රාත් පරීක්ෂණයත් ඇරඹෙයි. වැඩිහිටි නිවාසයට ලියාපදිංචියක්ද නැතැයි තොරතුරු. නවදිල්ලි ලැගුම්හලක ගින්නෙන් පසු ඉන්දියාවේ පෞද්ගලික රෝහලකත් ගින්නක්. 19:90 ගිලන් රථ සේවාව නතර කරනවාද සුවසැරියෙන් ප්‍රතිචාර. සටන් විරාමයකට ඊශ්‍රායලයේ සහ ලෙබනනය අතර යලිත් එකඟතාවක්.
0: නෙත් දවල් 12 ඉර මැදියමේ වාර්තා කරණය.
3: ගිනිගැනීමට ලක් වූ හොරණ බටකුඩ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයේ හිමිකරු පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඊයේ හටගත් එම ගින්නෙන් අදාළ වැඩිහිටි නිවාසයේ සිටි පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් පිරිසක් තවදුරටත් හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා හොරණ බටකුඩ ප්‍රදේශයේ ගිනිගත් එම වැඩිහිටි නිවාසය අසල මෙවන විට රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු චන්දන පෙරේරා සමගින්.
4: අයිබෝවන්, මාපිය සෙවන තැනසේ කැදල්ල වැඩි නිවාසයේ ඉදිරිපිට තමයි මම මේ මොහොතේ රැඳී සිටින්නේ. මේ මොහොත වන විට පොරණ අධිකරණ මහේස්ත්‍රාත්තුමිය පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කරමින් තමයි මේ වන විට තිබෙන්නේ. වැඩි නිවාසය තුළ පිලිස්සීන් ලද පිරුරු එළියට ගැනීමෙන් තමයි මේ මොහොතේ තිබෙන්නේ. ඉදිරිපිට තිබෙන බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ 51 දෙනෙක් රැඳවුම් කර තිබුණා. අද උදෑසන ඔවුන්ව මෙම වැඩි නිවාසයට අනුයුක්ත ගල්පාත තිබෙන අනිත් වැඩි නිවාසයට යුද හමුදා නිලධාරීන් එක්ව මාරු කරනු ලැබුවා. ඒ වගේම මේ වන විට පානදුර අපරාධ කොට්ටාස නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ වගේම හොරණ අධිකරණ වෛද්‍ය නිලධාරීතුමාත් ස්ථානීය පරීක්ෂණ සඳහා මේ වන විට පැමිණ තිබෙනවා. ඒ වගේම හිමිකරු දැනට පොලිස් භාරයේ තමයි පසු වෙන්නේ. ඒ වගේම හොරණ රෝහලේ සිටි පිළිසුම් තුවාල ලැබූ වයස අවුරුදු 72 කාන්තාවක් අද උදෑසන මරණයට පත් වී තිබුණා. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ මෙතනට මියගිය පුජ්‍යලයන්ගේ ඥාතීන් පැමිණ තිබෙනවා. ඉතින් ඔවුන් සඳහන් කරන්නේ මේ වැඩිහිටි නිවාසයේ රැඳ මධ්‍යස්ථානයේ ඔවුන් මාසික මුදලක් ලබා දී තමයි මෙම 35,000ක් 20,000 40,000 ඒ වගේ එක එක ගණන් යටතේ තමයි මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ සබාගෙන තිබෙන්නේ. තව කිය යුතු එක් කාරණාවක් තිබෙනවා. මෙම වැඩිහිටි නිවාසය මෙහි මන්ද මානසික තත්ත්වයේ පසුවන වැඩිහිටියන් තමයි වැඩිපුර නවතන්ගෙන රැඳවුම් කරගෙන තිබෙන්නේ. ඒ වගේම මේ වන විට අනාවරණය වෙනවා මෙම මධ්‍යස්ථානය සවමත් මේ නීත්‍යානුකූල තත්ත්වයේ නොවන රැඳවුම් මධ්‍යස්ථානයක් බව. ඒ වගේම මෙම මධ්‍යස්ථානයේ තියෙන ඉරපහසුකම් තත්ත්වයේ යටතේ 72ක පමණ පිරිසක් ඉන්නට පහසුකම් නොමැති තත්ත්වයක් තිබෙන බව තමයි මෙහිදී අනාවරණය වන්නේ. මෙය තමයි මෙතන වැඩිහිටි නිවාසයේ තත්ත්වය. මම නෙත් නිවුස් වෙනුවෙන් චන්දන පෙරේරා බටගොඩ වැඩිහිටි නිවාසයේ ඉදිරිපිට සිට.
3: ස්තුතියි චන්දන. එම වැඩිහිටි නිවාසයේ ගින්න හටගෙන තිබුණේ ඊයේ පස්වරු 5:25ට පමණයි. වහා ක්‍රියාත්මක වූ ගිනි නිවීම් බටයින් පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා එම ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහා ලබිසිංහ මහතාද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
5: කළුතර දිස්ත්‍රික්කයේ තුල මේ වෙනකොටත් අපි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා, ප්‍රාදේශීය රෝහල් වල වෛද්‍ය නිලධාරීවරුන් සහ සෞඛ්‍ය නිලධාරීවරුන් අපි මෙතන රැඳී සිටියා. අපි සාකච්ඡා කරා මේ වන විටත් අපි යවට තිබෙන රෝහල් වලින් සෞඛ්‍ය නිලධාරී කාර්යාල වලින් අවශ්‍ය කරන පාසුකම් සපයමින් සහ වැඩිහිටි අයගේ විනාශ වුණු සායන පොත්පත් වෙනුවට ඒ අය නැවත පරීක්ෂණ කරලා වෛද්‍යවරුන් ලවා ඒගොල්ලන්ට අලුතින් ගලංගේ වෛද්‍ය වාර්තා සකස් කිරීමටත් අපි උපදෙස් දුන්නා. ඒ වගේම දැන් අපිට දැනටමත් අපිට ආසන්න වශයෙන් මලසිරු 10ක් තිබෙනවා. ඉතින් අපි මේ වෙනකොට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලත් එක්ක සාකච්ඡා කරා දැනුම් දුන්නා අපිට ඒ සිරුරු අපිට තැන්පත් කිරීමට හැකි වේවි කළුතර නාගොඩ රෝහලේ. ඉතින් ඒ අවශ්‍ය කරන මේකෙන් අපි ඉගෙන ගන්නා සහ අපි අධ්‍යක්ෂීම් ලැබමින් සහ කටයුතු ක්‍රියාමාර්ග මේ වන විට අපි ගනිමින් සිටිනවා මේ ස්ථානයේ සිටම.
3: මේ අතර ඉන්දියාවේ බිහාරෙහි මුසාෆර්පුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක දරුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගොඩනැගිල්ලක පස්සන මහලේ ස්ථාපිත කර ඇති දැඩි සත්කාර ඒකකයයි මෙම ගින්න ඇති වී තිබෙන්නේ. ගින්නට හසුවීමෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු අවම වශයෙන් මියගොස් ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. NDTV සහ ෆස්ට් පෝස්ට් වාර්තා කරන පරිදි අද අලියම 3ට පමණයි ගින්න ආරම්භ වී තිබෙන්නේ. එවන විට බොහෝ රෝගීන් සහ රෝහල් සේවකයන් නින්දේ සිට තිබෙනවා. ගින්නත් සමග රෝහල පුරා විශාල දුමාරයක් පැතිර ගොස් ඇති අතර ඒ මධ්‍යෙ දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍ර සූත්‍රවලට සම්බන්ධ කර සිටි අසාධ්‍ය රෝගීන් බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයේ සහ ඥාතීන් දැඩි උත්සාහයක නිරත වූ බවයි NDTV සහ ෆස්ට් පෝස්ට් වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වන්නේ. ගිනි නිවන කණ්ඩායම් පවසන්නේ දැඩි සත්කාර ඒකකයේ සිටි රෝගීන් 20 පමණ බේරාගත් බවයි. කෙසේ වෙතත් එලෙස බේරාගත් රෝගීන්ගෙන් 2 එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙත් පිරිස අසල වෙනත් රෝග රෝහල් වෙත මාරු කර යවා තිබෙනවා. එසේ තිබියදී මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටයි බලධාරීන් සැක කරන්නේ. ඇති වූ ගින්න පිළිබඳ විමර්ශන දැන් ආරම්භ වී තිබෙනවා. මූලික විමර්ශනවලට අනුව විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වී තිබෙන බවටයි සැක කෙරෙන්නේ. මේ අතර බිහාරෙහි මුසාෆර්පුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක මෙම ගිනි අනතුර සිදුවන්නේ 21 ජීවිත අහිමි කරමින් නවදිල්ලි නුවර ලැගුම් හලක ඇති වූ දරුණු ගින්නෙන් පැය කිහිපයකට පසුවයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශයන්ගෙන් පැමිණි පිරිස් වැඩි වශයෙන් රැඳී සිටි ලැගුම් හලක ඊයේම ගින්න ඇති වුණා. ඒ පිළිබඳවද විමර්ශන දැන් සිදු කරන අතර එම විමර්ශන පොලිසිල දහරින් පවසන්නේ ගිනිගත් ගොඩනැගිල්ලට ඇතුළු වීමට සහ පිටවීමට තිබී ඇත්තේ එකම දොරක් පමණක් බවයි. එහි ජනෙල් බොහෝමයක් ස්ථිරවම වසා දමා තිබුණු අතර ප්‍රධාන දොර ස්වංක්‍රීය සෙන්සර් දොරක් බවයි අනාවරණ වී ඇත්තේ. මේ හේතු නිසා ගින්න ඇති වූ අවස්ථාවේ ගොඩනැගිල්ලේ සිටි පිරිස්වලට පිටතට යාමට නොහැකි වී ඇති බවයි විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී තිබෙන්නේ. 19.90 හදිස්සි ගිලන් රථ සේවාව වන සුවසැරිය අක්‍රිය වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා කිහිපයක් සංසරණය වීම පිළිබඳව 19.90 හදිස්සි ගිලන් රථ සේවාවේ පාලන මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සභාපතිවරයා ඇතුළු පාලක මණ්ඩලය අවධාරණය කරන්නේ මෙම සේවාව අක්‍රිය වන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. එය ජනතාව නොමග යවන සුළු ප්‍රවෘතියක් බවත් 19.90 හදිසි ගිලන් රථ සේවාව දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙම සේවාව සුපුරුදු අයුරින් ඉදිරියටත් වඩා උසස් සහ කාර්යක්ෂම අයුරින් ඉටු කරන ලබන බවද ඔවුන් පවසනවා. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගුණ කර තිබෙන නඩුව යළි ජූලි මාස 9 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ඊයේ අභිහාචනාධිකරණයේ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ජූනි මාස 16 විභාගයට ගැනීමට අභිහාචනාධිකරණය තීන්දු කළ බව සඳහන් කරමින් එදින තෙක් මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීම නොකරන බවට පැමිණිල්ල විසින් අභිහාචනාධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි කැඳවීමකින් තොරව නඩුව කල්තබන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අභිහාචනාධිකරණයේ තීරණය ලැබෙන තෙක් මෙම නඩුව ජූලි මාස 9 දක්වා කල්තැබීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසත් නියම කළා. රුපියල් 130,000 අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි 5ක් අයතාලෙස අයපත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබෙනවා. පාසල් සිසුවෙකුට හොඳින් අධ්‍යාපනය ලබා දීමට නම් මෙම සිසුන්ගේ පසුබිම සෑම ගුරුවරයෙකුම හොඳින් දැනගත සිටිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පවසනවා. ළමුන් සංඛ්‍යාව වැඩි පන්ති කාමරවල ළමුන් සංඛ්‍යාව අඩු කිරීමට රජය තීරණය කර ඇත්තේ ඒ හේතුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
6: විෂයමාලාව වෙනස් කරලා එක අලුත් කරන්න ගුරු පුහුණුව දෙන්න මේ සියල්ලටම අපි වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. එතකොට ඒකටත් අපි මුදල් වෙන් කරලා තියෙන්නේ. එතකොට ඒක තුලින් අපි බලාපොරොත්තු වෙන අර මේ පද්ධතිය අවශ්‍ය ගුරුවරුන් අපිට බිහි කරන්න පුළුවන් වෙයි කියන ඒ සැලැස්ම තුල අපි ඉන්නවා. ගොඩක් එතකොට ඔය ළමයා තමයි දැන් අපේ ඉස්කෝලෙට එන්නේ. ඒ දරුවාට තමයි අපි මේ 13 වසරක අධ්‍යාපනයක් දෙන්න හදන්නේ. මේ ඉස්කෝල තුල රඳව ගන්න උත්සාහ කරන්නේ. එතකොට හිතන්න අපි තව කොච්චර ඉක්මනට ඒකට වෙනස් වෙන්න වෙනවාට ඒකට දරුවගේ එහෙනම් එවැනි දරුවෙක් එක්ක හොඳ අධ්‍යාපනයක් ලබා දෙන නම් ඒ දරුවව අපි හොඳට දැනගෙන ඉන්නවා. දරුවගේ පසුබිම දැනගෙන ඉන්නවා. මේවා කරන්නේ කොහොමද ළමයි 45ක් පන්ති කාමරයක තියාගන්නේ? ඒක කරන්න බෑ. ඒ නිසා තමයි අපි ක්‍රමානුකූලව මේක තිබිය යුතු ගානට ගන්න උත්සාහයක් අරගෙන තියෙන්නේ. දවසින් දෙකෙන් කරන්න බෑ. ඒ නිසා තමයි අපි ඒක ක්‍රමානුකූලව අපි හිතනවා කවදා හරි අවුරුදු 5කින් වෙන්න පුළුවන්, 10කින් වෙන්න පුළුවන්. පන්ති කාමරයක වැඩිම ඉන්න ඕන ළමයි සංඛ්‍යාව 25 නැත්තම් 30. එතකොට තමයි අපිට හොඳ අධ්‍යාපනයක් දෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් එතනට යන්න නම් මුලදී තදින් ඉන්න වෙනවා. මුලදී තදින් ඉඳලා ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගෙන තමයි අපිට කවදා හරි ඒ හොඳ තත්ත්වයට එන්න පුළුවන් වෙන්නේ.
3: මේ අතර 2026 වර්ෂය සඳහා ජාතික පාසල් සහ විද්‍යාපීඨවල භෞතික සම්පත් සංවර්ධනයට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල වන රුපියල් බිලියන 13.5ක මුදලක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පැවසුවා. පාසල් අලුත් වැඩියා කටයුතු සඳහාද රුපියල් බිලියන 5ක් වෙන් කර ඇති බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය වැඩිදුරටත් පෙන්වා දුන්නා. ඊශ්‍රායල් සහ ලෙබනන් අතර සටන් විරාමයක් සඳහා දෙපාර්ශ්වයම එකඟ වූ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. ඉරානයේ සහාය ලබන හිස්බොල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් මත මෙම එකඟතාවය ඇති වූ බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව දකුණු ලෙබනනේ ඊශ්‍රායල් පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් හිස්බොල්ලා සටන්කාමීන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු වෙනවා. එමෙන්ම ලෙබනනේ අනාගතය තීරණය කළ යුත්තේ එරට ස්වෛරී රජය මිස බාහිර කණ්ඩායම් නොවන බවද අමෙරිකාව අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අමෙරිකානු මැදිහත් වීමෙන් ඇතිකරගත් මෙම සටන් විරාමය පිළිබඳව හිස්බොල්ලා සංවිධානය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. නමුත් ඔවුන්ගේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු පවසා ඇත්තේ වොෂින්ටනයේ පැවැත්වෙන සාකච්ඡා තමන් පිළි නොගන්නා බවයි. සටන් විරාම ප්‍රකාශයේ නිකුත්වීමට පැය කිහිපයකට පෙරත් දෙපාර්ශ්වය අතර දරුණු ප්‍රහාර හුවමාරු වූ බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. දකුණු ලෙබනනයට ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය අය අතර ගිලන් රථයක සිටි සෞඛ්‍ය සේවකයන් 2 දෙනෙකු සහ ලෙබනන හමුදා සෙබලෙකු දවන බවයි BBC ප්‍රවෘත්ති සේවය පැවසුවේ. ඊට ප්‍රතිචාර වශයෙන් හිස්බුලා සංවිධානය විසින් උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ලෙබනනේ බීරුට් අගනුවරට දිගින් දිගටම බෝම්බ හෙලීම ගැන තමන් දැඩිසේ කෝපයට පත් වූ බවයි. ඒ පිළිබඳව තමන් නෙතන්යාහුට දැඩිව අවවාද කළ බවත් ඉන්පසු බීරුට් නුවරට ප්‍රහාර එල්ල නොකිරීමට ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළා.
0: දවල් 12 ඉර මැදියමේ වාර්තා කරණය.
3: net දවල් 12 නිමාව. මෙලගනෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පැය මේ පැය රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා අපි විසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: net දවල් 12 ඔබ වෙත ගෙන ආවේ.
1: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-7672.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

හැපි එකේ හන දේදුරු මාවතේ තුන්වෙනි පැයේ වැඩ ටික තමයි අපි මේ පටන් ගන්න. මේ පැය පටන් ගන්න කොටම ඔයා දන්නවද මං WhatsApp messages ගොඩක් ඇතුලේ හිර වෙලා ඉන්නේ. messages ගොඩක් තියෙනවා. ඕගොල්ලන්ගේ නම් ගොඩක් තියෙනවා මට කියන්න. පණවිඩ ගොඩක් තියෙනවා කියන්න. මේ හැම දෙයක්ම කියන්න මට ඉතුරු වෙලා තියෙන්නේ පැයයි දෙයියෝ. පැයකටත් වඩා අඩු කාලයක් තියෙන්නේ. හරියටම කිව්වොත් එහෙම විනාඩි 39ක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. කොහොම හරි ඔයගොල්ලෝ හැමෝම මේ පැත්තට message එකක් දැම්මනම් ඒ හැමෝගෙම නම් කියන එක තමයි ඉතින් මගෙත් වගකීම මං කියන්නේ. පොකුණු විට ඉන්න අපේ සංජය මට මැසේජ් එකක් දාලා තියෙනවා. මං අර කලින් අපේ නදී කෙනෙක් ගැන කිව්වනේ. ඒ නදී ගැන කියනකොට එයාගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව මතක් වෙලා යාට නදීව. සංජය කියනවා හැමදාම මේ එයාට ආදරේ කියලා තියෙනවා. ඉතින් ඒ පණිවිඩේ කියන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං ගොඩාක් ආදරෙන් ඕගොල්ලන් එකතු කර ගන්නවා මේ සින්දුවට. ඉතින් නදී ඔන්න අපේ කවුද සංජය හැමදාම ඔයාට ආදරෙලු. මේ අර අපිට මැසේජ් කරපු නදී නෙවෙයි වෙන නදී කෙනෙක් තමයි යාට මතක් වෙලා තියෙන්නේ. සුබ දහවලක් වේවා ජනී. හුඟ දවසකට පස්සේ මැසේජ් එකක් දැම්මේ. අපේ ප්‍රියා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හින්දි සින්දුවක් දෙන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මහරංගල්ලේ සුරංජන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අයියේ මමත් ඔයාව හගෙන ඉන්නේ. හැමදාම මරු සින්දු ටිකක් දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ ජනී සෙන්කඩගල නුවරට අදත් වහිනවා. බණ්ඩාර වෙලේ ඉඳන් අපේ රංජන් රත්නායක තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් දැන් ප්‍රවෘත්ති පටන් ගන්න කලින් බම්බල පිටියට හොඳට අවුව තිබුණා. හැබැයි දැන් බලනකොට මුහුද පැත්තෙන් එනවා ලොකු වැහි කළුවක්. තව පොඩි වෙලාවකින් අනිවාර්යෙන් ලොකු වැස්සක් එනවා කියලා මට පේනවා. මාත් ඔයා වහගෙන ඉන්නේ ජනී. එහෙම කියන්නේ අපේ මාපලගම පියල්ජේ අයිය මං එකතු කරගන්නම්. තරහයි ජනී ඔයත් එක්ක ඔයා මැසේජ් එක කිව්වේ නැති හින්දා. එහෙම කියන්නේ අලව්වේ කරුවක්. තරහ වෙන්න එපා. ඔයා කරලා තියෙනවනේ වැරද්දක්. මං කියනවනේ එක මැසේජ් එකක් දැම්මනම් ඇති. තව මැසේජ් එකක් දැම්මම වෙන්නේ ඔයගොල්ලන්ගේ මැසේජ් එක උඩට යනවා. එතකොට මට මැසේජස් හොයාගන්න අමාරුයිනේ. මං එන්නේ යට ඉඳන් තමයි පිළිවෙලට මැසේජස් ටික කියවගෙන ඉන්නේ. කරුවක් එකතු කරගන්නවා. ඔයගොල්ලන්ගේ පුතා රුක්මන් දුව අමපාණි ගොඩක් ආදරෙන් මේ සින්දුවට. හයි හුඟ කාලෙකින් නේද අපි හම්බ වෙන්නේ ජනී. එහෙම කියන්නේ ගිරියුල්ලේ ඉඳන් අපි වහගෙන ඉන්න ස්ප්‍රින් බෝට් එකේ සෙට් එක. ඉෂා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මං එකතු කරගන්න. ඊට පස්සේ නිරූපා බොල්ලත ඉඳන් අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එයා කියනවා රණ මං කඳ කියලා අගට තියෙන ගම් ගැන ඇහුවානේ. ඇල කඳ හැඳල පැත්තේ ඇල කඳ අන්නේ ගැන මතක් කරලා තියෙනවා මට. හයි ජනී අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අපේ කෑගාගල්ලේ ඉන්න පුෂ්පාංගණී අක්කා. මහත්තයා නිමල්, පොඩි අක්කා සුභද්‍රා, දුව කුමාරි, ඊට පස්සේ තව ත්‍රිවිල් පාක් එකේ ඉන්න කොල්ලෝ සෙට් එකත් එකතු කර ගන්න කියලා තියෙනවා. මහත්තයාට මට හරියට කියව ගන්න බෑ යන්නේ මැසේජ් එක. එයාගේ මහත්තයාට සුමල් කියලාත් කියනවා කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. දැක්කනේ කොහොමාර කියෝගත්. ඊට පස්සේ රාගල බතුයා ඉඳන් අපිට හෙන්රි චිත්‍රසේන අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. චන්දිමා, ඉෂානි, ඉමල්ෂා, හෂාන්, රුමේෂ්, සඳරුවන්, අමිල, වීරගේ මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා ඉවල තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හලෝ ජනී, ඔයා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා, අපිවත් එකතු කරගන්න. ලලිත් සොයිස තමයි අපිට මැසේජ් එක දාලා කියන්නේ. ඊට පස්සේ යටියන්තොරටත් වැස්ස විහිළු කරනවා කියලා අපේ ටයිටැනික් සැලෝන් එකේ ඉස්සරහා තියෙන ත්‍රිවිල් පාක් එකේ කොල්ලෝ සෙට් එක අතර ඉන්න අපේ ලසා මැසේජ් එකක් දාලා කියනවා. සංජීව, සිසිර, ලහිරු, දිනේෂ්, ජගත්, අනුර, සුමුදු මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ලසන්ත එයාගේ නම. මම ආදරයට තමයි ලසා කියලා කියන්නේ. අද හොඳටම හිත රිදිලා ඉන්නේ ජානී. ඒක හන්ද ලස්සන සින්දුවක් මට දෙනවද? ඉෂාරා බදුල් ඉඳන් එහෙම කියන්නේ. අයියෝ වගේ හිත රිදිලා තියෙන්නේ. හිතරිද්ද ගන්න එපා. දුම්බර ඉඳන් ලලිත් ප්‍රියංකර අයියත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මම එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ වීර පොකුණ ඉඳන් සමීර කේටරින් එකේ සෙට් එකත් මාව අහගෙන ඉන්නවා. ගොඩාක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම්. අපිවත් දේදුණු මාවතේ ඇවිදන් යන්නෙක් කරන් යන්න. කමන්න නැද්ද ඇවිදන් යන්නෙක් කරන් ගියාට? ඈලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක තමයි මැසේජ් එක දාන්නේ. එකතු කරගන්න කියලා කියනවා බොස් චමින්ද. රසිඳු, මේ සනාබෝයි අදත් වැඩට ආවේ නැද්ද? හරියන්නේ නැහැ දැන් නම් සනාබෝයි. කඹුරාවේ බින්ති නග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාරා, කුට්ටපිටියේ නිලු, සමන්ත, වන්දාරා, හුලංගස් දළුවේ ඉන්නවා අපේ චාරිකා, රුවන්, එයාලගේ දුව ඉන්නවා තරුෂි, මැගි නැන්ද, ඊට පස්සේ අල්ලපු ගෙදර ප්‍රියංගික, සමන්, එයාලගේ බබාලා, වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න සෙට් එක කට්ටියම එකතු කරගන්න. ජනි අයියේ, ඊයේ දන්සලෙන් සීනි සම්බෝල බනිස් කීයක් කෑවද?
එකක්වත් කන්න ඕනේ. අපිටත් ලස්සන සින්දුවක් ඕනි. බෝකුන්දර 10 කණුවේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක තමයි මට ඔය විහිළු කරන්නේ. සාලිය ඉන්නවා, මංගලී ඉන්නවා, ශිරන්ති ඉන්නවා, සංජීව ඉන්නවා, මහේෂ් ඉන්නවා, ලක්මුතු ඉන්නවා, මදුවන්ත ඉන්නවා. සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. තව නම් ගොඩක් තියෙනවා, මං ඉස්සරහද කියන්නම්.

මගේ අනාවැකි සත්‍යයක් කරමින් බම්බල පිටියට රම්පෙට පොරි ඇහෙල් හැලෙන්න වහිනෝ මිත්‍රවරු. කොළඹ වැති ඉන්නවනම් එළියට බහිනවනම් ගොඩයක් අරගෙන එළියට බහිද මට තේරෙන්නේ නැහැ කොයි වෙලේ වහීද කොයි වෙලේ පායයිද කියලා. දැන් පායල වගේ පේන විදියට. හරි, සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි, කොච්චර කලවර නැති රෑක වුණත් ඔයාට රෑට කෑමට ඉන්දියාප හදා ගන්නවනම් ඔයා පාවිච්චි කරන්න ඕනේ ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය කියන කාරණා. මොකද දැන් ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණයත් එක්ක ඉන්දියාප හදනකොට තියෙන කරදර ඔක්කොම ඔයාට නැති වෙනවා. ඉන්දියාප හදන්න ගියාට පස්සේ තියෙන පළවෙනි කරදරේ තමයි ওই පිටි කොටන එක, පිටි හලන එක. ඒ කරදර ඔක්කොම නැහැනේ දැන් හාල් පිටි ආවට පස්සේ. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි හොඳම ඉන්දියාප පිටි මිශ්‍රණයක් තෝරගන්න එක. කඩේ තියෙන ඔය එක එක ඉන්දියාප පිටි අරගත්තට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි ඉන්දියාප ටික ඇලෙනවා. එහෙම නැත්නම් බෙරි වෙනවා. එහෙම නැත්නම් කන්න ගත්තට පස්සේ කැඩෙනවා. ප්‍රශ්නයක් නේ. ඒ ප්‍රශ්න හැම දෙයකටම උත්තරේ තමයි ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය. අපේම ගොවි මහත්තුරුන්ගෙන් අරගන්න සහල් වලින් තමයි ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය හදන්නේ. රතු පාට සුදු පාටට කැමති අයට කැමති නම් රතු කැකුළු සහල් වලින් හදපු ඉන්දියාප පිටි මිශ්‍රණය තියෙනවා. නැත්නම් සුදු කැකුළු හාල් වලින් හදපු ඉන්දියාප පිටි මිශ්‍රණය තියෙනවා. අපේම රටේ ස්වභාවික නිෂ්පාදනයක් හඳ කිසිම බයක් සැකක් නැතුව කැමට ගන්න පුළුවන් ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණයත් එක්ක හදන ඉන්දියාප. නිගමට හිතන්නකෝ, දැන් මේ වැස්සත් එක්ක අද රෑට ඉන්දියාප ටිකක් සැර සම්බෝලයක් ඊට පස්සේ චිකන් හොද්දක් පරිප්පු ටිකක් වගේ එක කන්න තියෙනවා නම් වැඩ කරන මහන්සියක් නැති වෙනවනේ. හික්මනට ගෙදර යන්න හිතනවනේ. සෙමනගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමැදු ඔයාට ඔය තියෙන සුව කරන්න බැහැ කියලා කියන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා. කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තය ගැන දැන් ලංකාවේ කවුද නොදන්නේ? හාස්කම් වගේ එතුමගේ ප්‍රතිකාර වලින් එතනට යන දහස් ගණනක් රෝගියෝ නිට්ටාවටම සුවපත් වෙනවනේ. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණාම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 300 940 0773 243 540 දැන්ම කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. හරි, සින්දුවට යන්න කලින් සටපට ගාලා කට්ටිය එකතු කරගන්න හදන්නේ. ගුඩ් මෝර්නින් කියලා මැසේජ් එකක් දාලා දෙන්නේ. මොකද මේ මැසේජ් උදේ ඔපු ඒවහන්ද. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ASB ස්ට්‍රෝස් එකේ කට්ටිය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. රම්‍ය තමයි මැසේජ් එක දාන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කැන්ඩි අම්පිටියට තමයි යන්න හදන්නේ. අපි ආර්ය ටේලර්ස් එකේ සෝමතිලක අයියා මතක් කරන්න ඕනි. සෝමතිලක අයියයි ආදිත්‍ය පුතයි මේ වෙලාවේ සද්දෙටම අපිව අහගෙන ඉන්න. පස්සර දේවතුරේට ගියාට පස්සේ මේ වෙලාවේ වෙල්කම් සැලුන් එකේ සෙට් එක අපිව හගෙන ඉන්නවා. දැන් අපිට පස්සර පැත්තේ තියෙනවා නොමිලේ කොණ්ඩේ කපා ගන්න සැලුන් එකක් ඒ කියන්නේ. ගොඩක් ආදරෙන් කට්ටිය මේකතු කරගන්නවා මේ සින්දුවට. අපිත් සින්දුවකට එකතු කරගන්න. නුවර ඉඳන් අශාන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මෙන්න මෙන්න මෙන්න මෙන්න තව ජෝඩුවක් බලංගොඩ හන්සිවත් එකතු කරගන්න කියලා කියනවා. හැබැයි කොල්ලු හන්සිගේ නම ටයිප් කරලා තියෙන්නේ හාන්සි කියලා. අයිනම් ඔය වගේ වැරදි කරන්න එපා. අයියේ මං අම්පාර පානමේ ඉඳන් සින්දුවකට මාවත් එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉෂුව වෙන්නේ නැතිනේ, නමක් දාලා නැහැ ඉතින්. අම්මා ප්‍රියංග, තාත්තා අබේනන්ද, ඒ වගේම තමයි යාගේ හස්බන්ඩ් සනත්වත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. ආ රුවිනි රුවිනි, මේ තියෙන්නේ නම අහගෙන ඉන්නවලු කඩේ ඉඳන් සද්දෙටම. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. මේ ඇවිල්ලා අපේ කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ රංගන. රංගනගේ කෑම ගැන නම් ආයි අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ටොප් ජනි අයියේ, බුත්තල මැක් ගාමන්ට් එකේ සෙට් එකත් ඔයාව අහගෙන ඉන්නවා. රුවන්තිකා තමයි අපිට මැසේජ් එක දාන්නේ. අදත් ලස්සන සින්දුවක් දෙන්න කියනවා. සඳමාලි මිස් වයි, ලාලනී වයි, නිරෝෂ වයි, ශ්‍රියානි වයි, සුජානි වයි, ඉමාලි වයි, වත්සල වයි, ඊට පස්සේ නෙළුම් වයි, මේ හැමෝම එකතු කරගෙන තාලෙට කියන්න පුළුවන් නම් සෙට් එකක් තියෙන කට්ටියට. ඊජි අනුරයි අපේ පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දෙහිමල නැදිමාල ඇන්ඩර්සන් පාරේ ඉන්න අපේ නිමල් පතිරණගේ අයියා, පතිරණගේ නෙවෙයි පරණගේ, එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනීවත් මේ සින්දුවට මං එකතු කරගන්නවා. තව කට්ටියක් ඉන්නවා. ඉස්සරහදි කියන්නම්. කෝල් කරපු කට්ටියක් ඉන්නවා, මෙසේජ් කරපු කට්ටියක් ඉන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076 780 7000 WhatsApp කරන්න
4: වේලාව 12:41
2: අලුත්ැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
6: Coca-Cola රසදේ නොතිනන්නෝ ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 5 ගිනිගත් වෙන ජුනි 6 හැට
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
2: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047-31-33-540
8: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ
9: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා වසරක් තුළ AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන fast track කරගන්න අමතන්න 0112 559 669
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
4: වේලාව 12:43
12: මේ හස්බන්ඩ්
4: මොකද වයිෆ්
12: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
4: හරි.
12: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා.
4: හ්ම්.
12: ඔයා කාටද දැන් උදව් කරන්නේ?
4: වෙන කාටද වයිෆ් ඔයාට?
12: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
13: කිලියේ කිලියේ මනි මනි මේ
14: පෝල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
4: යන්න වෙලාව කෙටුවටම ඇවිල්ලා තියෙන හන්දා පොඩි වෙලාවක් අරගෙන අපිට මැසේජ් කරලා දීලා කට්ටියම එකතු කරගන්න කියලා තමයි බැලුවේ. මම මුලින්ම කෝල් කරපු කට්ටිය එකතු කරගන්නම්. මේ කොළ ගානක නම් තියනවා කියන්න හොඳේ. කලවානට යන්න හදන්නේ. කලවාන ඉදන් අපේ පුෂ්ප මැසේජ් එකක් නෙමෙයි කෝල් එකක් දුන්නා. ප්‍රියන්ත ඉන්නවා හස්බන්ඩ් දුව චූලණී පොඩි දුව අචිනී පොඩි දුව ඉස්කෝලේ ගිහිල්ලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පැත්තෙලු කෙලින් කන්ද කියලා අර කලින් අපිට කියපු ගම තියෙන. ඊට පස්සේ මහව වතුපල ගමේ ඉඳන් අපේ චින්තක සම්පතුත් කතා කරා ගොඩක් ආදරෙන් එකතු කරගන්න. බඩල් කුඹුර කලුගහවාඩියේ ඉෂාර බ්ලොග් ගල් එකේ ඉඳන් අපේ කමල් අයියා කතා කරා. ජීවනේ ඉන්නවා බොස් කුමාර ඉන්නවා කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ ඇල්පිටිය පැත්තට ගියාම ඇල්පිටිය නෙවෙයි ඇල්පිටිය නෙවෙයි ඇඹිලිපිටිය. ඇඹිලිපිටිය සීය කණුවේ ඉඳන් අපේ සීතක් අපිට කතා කරා. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ සමන්තයි අද නිවාඩ්. ඒක හන්ද අද ඒ පැත්තේ කට්ටියට කොන්නේ කපා ගන්න වෙන්නේ නැත. හිරු තරු ස්ටෝස් එකේ ඉන්නවා ඒගොල්ලන්ගේ අම්මා විමලාවති. එතකොට වයිෆ් නිසංසලා හිරු තරු බබාලා දෙන්න ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඉස්කෝල යන්න අපේ නංගිල මල්ලිල නම් අපේ නාරම්මල සඳු ආදර්ශයට ගන්න එපා ඉස්කෝල යන වැඩි. එයා ඉස්කෝලේ ගිහිල්ලා නෑ අදත්. අම්මයි තාත්තයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කිව්වා. නෑ නෑ යා ඒ ලෙවල්ස් කරනවා. ඉතින් සමහර දවස්වලට පාඩම් කරන්න ගෙදර නවතිනවා කියලා තමයි කිව්වේ. නිවුස් නිය ඉඳන් අපේ ගීතිකා කතා කරා. ගොඩාක් කටි ඉන්නවනේ. ඉතින් නම් ලිස්ට් එකම කිව්වේ නෑ අද වෙලා මදි හන්දා. ගොඩාක් ආදරෙන් ඔයාවයි තේ දළු නෙලන සියලුම දෙනාවයි අයියලා මල්ලිලා කට්ටියවයි එකතු කරගන්නවා මම මේ සින්දුවට. ආදරණීය සුබ දහවලක් වේවා ජනි. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. ටැමිල් සින්දුවක් තමයි යෝණ කියන්නේ. මේ ඇවිල්ලා හැලියගොඩ බෙලිගස් හන්දියේ රශ්මික මෝටර්ස් එකේ සෙට් එක මං එකතු කරගන්නම්. මෙන්න මෙන්න මං වරදක් තමා කරලා තියෙනවා. අර නිකවැරඩිය තියෙන කම්පැනි එකේ නම සැට් නෙවෙයි. SATලු. එතන වැඩ කරන කට්ටියම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. එතන වැඩ කරන ඉෂාරට ඉක්මනට අනුරාධපුරයට යන්න ලැබෙන්න කියලා විශ් කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ෂුවර් එකට අනුරාධපුරයේ පැත්තේ කොල්ලෙක් ජෝඩු කරනවා ඇති. හයි ජනි, අපි කැන්ඩි වලින්. දීපශිකා තමයි අපිට මැසේජ් එක දාන්නේ. මල්ලිඳු, මෙත්මි, වසන්ත මේ කට්ටිය එකතු කරගන්න කියනවා. සුබ දහවලක් ජනි. අපි තහගෙන ඉන්නේ බොරලැස් ගමුවේ දිනිත විමුක්ති තමයි අපිට මැසේජ් එක දාන්නේ. නෑ නෑ නේ, දිනුත විමුක්ති, දිනිත විමුක්ති ගැන දෙන්නේ. එක්කෙනෙක් දිනිත, අනිත් එක්කෙනා විමුක්ති. හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා මේ වගේම තමයි සරච්චන්ද්‍ර. මේ කට්ටියම ඉන්නවලු, ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා හොරණ ඉඳන් වසන්ත, දුලානි, පුන්සඳි, නංගි එකතු කරගන්න කියලා. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. මං හිතන්නේ කවුද දන්නේ මෙසේජ් එක දාලා තින්නේ හොයාගන්න අමාරුයි. අපි තින්නවා ජනි වැලිමඩ චන්දි ෆැෂන් ඇන් ටේලර්ස් එකේ කට්ටිය තමයි මෙසේජ් එක දාන්නේ. නිමේෂ්, උමේෂ්, ඉමේෂ් කට්ටියම එකතු කරගන්න කියනවා. මරු තුන් දෙනා. ඊට පස්සේ කොහෙටද යන්නේ? ගුඩ් මෝර්නින් කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. මේ ඇවිල්ලා මේ කලින් දාපු මෙසේජ්. හොඳේ ගුඩ් ආෆ්ටර්නූන්. දැන් ඇවිල්ලා බද්දේකම ඉඳන් අපිට මෙසේජ් එක දාන්නේ අපේ මధు. මధు මං එකතු කරගන්නම් මේ සින්දුවට. නැදීමාල අකීරා ආයතනයේ සෙට් එකම එකතු කරගන්න කියලා අපේ ලලන්ති මෙසේජ් එකක් දාලා තියෙනවා. ටීම් එකේ කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. අම්පාර බණ්ඩාර දූව මුතුහර බ්ලොග්ගල් කම්පැනි එකේ වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකම එකතු කරගන්න කියලා තමයි අපිට කියන්නේ. මං එකතු කරගන්නම්. සුබ දහවලක් ජනියයි අදත් අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. නෙතු බබා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හෙලෝ ජනි පුතා, මම ආනන්ද හම්බකවුලේ ඉඳන්. සාලිකා දිල්රුක්ෂි ඒ වගේම තමයි දූ අහිංසා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මං එකතු කරගන්නම්. හාය ජනි, ගුඩ් ආෆ්ටර්නූන්. ගිනිගත් හේනට හොඳටම වැස්ස මේ වෙලාවේ. මං හිතන්නේ දැන් වැස්ස පායලා ඇති. නිමාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං එකතු කරගන්නම් නිමාලි ඔයාව. මීගමුවට ගියාට පස්සේ අපේ සෙන් ඇන්තනීස් පාරේ ඉන්න ධනංජය අයියා කොහොමද අමතක කරන්නේ? එකතු කරගන්නව ගොඩක් ආදරෙන්. එකතු කරගන්න කියලා කියනව තව මහින්ද අයියා, කුකු අයියා, ආනන්ද අයියා, අරුණ, දමිත් මේ සියලුම දෙනාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට ජනි සීයා පප්පේ, කවුද මේ? පොඩ්ඩයි ඉන්න මැසේජ් එක දාලා තියෙන මේ මුණුබුරා කවුද කියලා බලන්න. චන්ද්‍රිකා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මං හිතන්නේ ෂුවර් එකට චන්ද්‍රිකා කියන්නේ අම්මගේ හැරි තාත්තගේ මේ අම්මගේ ෆෝන් එක වෙන්න ඇති. දුවෙක් හරි පුතෙක් හරි තමයි මේ මැසේජ් එක දාන්නේ නැත්තේ. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නම්. හැබැයි අර සීයා පප්පේ කියපු කැලලට නම් මං කැමති නෑ. හොඳද? පල්ලෙ වැද්දේ පද්මසිරි මෝටර්ස් එකෙත් මේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා කියනවා. නිකවැරටි SAT එකේ සෙට් එකත් මාව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා අපේ සඳුනිත් මට ආයි පාරක් මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩාක් දුක දවසක්ලු. වැඩ කරන තැන දුලා අක්ක අද අපි එක වැඩ කරන්නේ නැහැ. දුලා අක්ක නැතුව ගොඩාක් පාළුවෙන්ලු ඉන්නේ. නිසංසලා, ඉෂාර, සංදීපනී, තරෝෂි ගොඩාක් ආදරෙන් මතක් කරන්න කියලා කියනවා. දුලා අක්කවත් මතක් කරන්න කියලා කියනවා. මේක කියන මං සඳුනි නෙත්මිනී කියලත් මැසේජ් එකේ දාලා තියෙනවා. සුබ දහවලක් ජනි. ඔයා ඇතුළු හැමෝටම සුබ දහවලක් වේවා. කෑගල්ලේ උඳුගොඩ ඉඳන් චන්ද්‍රිකා තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ මාපලගම PLJ අයියා ඉන්නවා. ජනි, අපි චාමර ස්ටෝස් එකෙන් ගියලා අපිට චාමර ස්ටෝස් එකේ සෙට් එකත් මෙසේජ් එකක් දාලා තියෙනවා. හම්මෝ, හරිනේ. එහෙනම් ගොඩක් ආදරෙන් සෙට් එකම මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: වෙලාව 12:52. ගින්දර හැන්දෑ වරගෙන ගින්දර වගේ භාෂි මැදිරියට ඇවිල්ලා ඉන්න. දේදුණු මාවතෙන් ගින්දර හැන්දෑවට ඉඩකඩ වෙන් කරලා ජනී කොල්ල ගිහින් එන්න තමයි හදත්. මේ බැතර වට්සප් මෙසේජස් එවපු, අපිට කෝල් කරපු, ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි කියන ගමන් අදට ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න, හෙට උදේ 10ට ආයෙත් දේදුණු මාවතෙන් සෙට් වෙමු. පරිස්සමෙන් ඉන්න, මම ජනී.
1: Ronaxi on the track. Let's get it.

0: FM Anupaha, FM Anuhataraitashma Ada, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapurama Rasa Ganayana. Aulesama Rasa Karakana. Mother Freela Noodles. Taste Ke Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
1: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
5: Non-stop remix, remake, ekata happiness. DJ

0: ඉතිහාස ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
1: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
0: ලංකාවම දන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවත් දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ Bobo, කොළඹ දිස්ත්‍රික්කය DJ Vixo.
2: Brought to you by
3: Ceylon Green Caps. Your city, your ride.
4: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
5: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 13 36.
6: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
7: මල්ලි. ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
6: කිරි, තේ, සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
7: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
6: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
8: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
10: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
11: දැන් වෙලාව දවල් 1:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් පැයි රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
1: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම අසංක. හොරණ බටකොට ප්‍රදේශයේ පිහිටි සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයින් 6 දෙනෙකු තවදුරටත් හොරණ රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ හොරණ මහේස්ත්‍රාත් ලක්මිනී විධානගමගේ මහත්මිය විසින් අද පෙරවරුවේ සිදු කළ අතර ගින්නට හසුව පිලිස්සී තිබූ මලසිරුරු මහේස්ත්‍රාත්වරිය ඉදිරියේදී පිටතට ගැනීමද එෙහිදී සිදු කරන බවයි එහි සිටින net news වාර්තාකරු පැවසුවේ. ගින්නෙන් බේරාගත් එම වැඩිහිටි නිවාසයේ සිටින පුද්ගලයන් 50කට අධික පිරිසක් తాවකාලිකව රඳවා සිටි බටගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ සිට යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ගිනි ගැනීමට ලක් වූ වැඩිහිටි නිවාසයට අනුබද්ධ ශාඛාවක් වන ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක් වෙත ආරක්ෂිතව යොමු කිරීමට පියවර ගැනුණා. මිලඟ net news පස්වරු දෙකට.
0: net news මේපේ රටතොට
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
3: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 077 406 4497 කතා කරන්න.
4: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
5: FM 95 94.8.

0: Sandra, han där var vid Bashi.
1: Dawal lekhai vinari hataroi bilo. Hi, hi. Good afternoon. Komada? අද බ්‍රහස්පතින්ද දවස අද කොළඹට නම් හිටි හැටි බුම්ම ගන්නවා හිටි හැටි හොඳට දෙනවා ආයි චූටක් පායනවා කොමහරි අද නම් හිතන්නවත් එපා රෙදි වෙලන්න මොකද දාන සනින් අනි පැතරවට ගන්න වෙනවා හරිද මන්ද මේ පැතර නම් එහෙමයි ඔගලගේ පැතරත් එහෙමද කියන්නේ මම දන්නේ නැහැ කොමුණත් අදත් ඔයා වැස්ස තව්වත් වැස්සත් පැහුවත් කොමුණත් වැඩ කරන කෙනෙක් නම් චෝටිවත් මහන්සියක් නැතුව ගොඩක්ම කම්මැලි හිතන මේ වෙලාවේ චෝඩිවත් කම්මැලිකමක් නැතුව ලස්සනට වැඩ ටික කරගෙන යන්න හතර වුණේ තුරුම මගේ කච කචේ ලස්සන සින්දු ටිකකුයි අහගෙන ඉන්න පුළුවන් හරිද කෝල් එකක් දෙන්න 01 2 55 33 63 ඉගාවට WhatsApp එකේ chat එකට send වෙන්න පුළුවන් 0715 95 95 95 මම වාශි

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විත් භාෂේ.
1: දවල්කයි විනාඩි 9යි වලව. එකතු කරගන්නලු වයිෆ් වත්සලා ඉගාවට දුව දෙහන්ස හේෂන් මල්ලී නවීන අයා ඉගාවට චමින්ද අයා ස්පෙෂලි බවත් එකතු කරගන්නවලු ආදරෙන් එකතු කරගන්නන් ජය වේවා. හයි භාෂී, ඔයා දන්නේ නෑ ඔයාගේ වොයිස් එකේ තියෙන වැලියු එක සහ ඒකට තියෙන පවෝ එක. මෙඩිකල් මිරකල් එකක් අනේ. ප්ලීස් ඒකට කවදාවත් එන්ඩ එකක් නම් දෙන්න එපා. රොෂාන් ෂාන් ආදරේ යනේ. හැබැයි ඉතින් කවද දන්න නේද, හැම දෙකම පටන් ගැම්නක් වගේම අවසානයකුත් තියෙනවා. සමහර විට ළඟද වෙන්න තියෙන තියෙනවා. ඕකේ, හිගාවට වෙන මේ කටුව එකතු කරගන්න ඕනි අපේ පොද්දෙනි කන්දේ ආනන්ද අයියා. එවලා කවියා මගේ මීට කියන්න කොමරියා. ආනන්දයා, ඉගාවට ශාලිකා, නුවන්, නිමේෂ, අමරොද්දීපන, ගයිනිකාකා කටියම ආදරෙන් එකතු කරගන්නවා. Thank you so much. සම්පතේ සුබ දහවලක්. ගින්දර හන්දාව අපිට අහගෙන ඉන්නවා ලස්සන උම්මා දෙක දෙන්න ආදරේ හතරක් කියලා. NSV ටෙලි ෂොප් එකේ කටිය කියනවා. පිරිමහ ගන්නේ තෙන් හරම. ඊගාවට සුන්දර දවසක් ලස්සන සින්දු ගොඩක් කෝලි ආදරේ තෙක්කලෝ. හයි භාෂයක වෙනද වගේ මදත් අහගෙන ඉන්නවාව සදට. ඊගාව සින්දුවට අපිවත් එකතු කරගන්න බොස් ත්‍රිෂාන්, යගේ වයි ෆිෂංක, දර්ශන්, රොෂාන්, ඊගාවට නිශාන්ත, මේ වෙලාවේ ෂොප් එකේ ඉන්න හැමෝමයි, අකි ඔයාවයි, නිතාන හැමෝමයි එකතු කරගන්න කියලා කියනවා. අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටෙඩ් බණ්ඩාර වෙලා අව ජය වේවා. ඔය ඔක්කොම ලොම එකතු කරගන්නවා මම මෙන්න මේ ලස්සන හින්දි ට්‍රැක් එක අහන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2කමාරක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
1: දැන් වෙලාව උදවල එකයි විනාඩි 15යි. අලුතෙන කාටම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: සුබ දවස.
1: අලුත් වෙලා
4: පහසු වෙලා
1: තැගි
4: වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: කොහෙන්ද මේ JBL එක?
6: කීල්ස් එකෙන්.
7: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්ියමෙන් අදාල වේ.
8: Sloan Green Caps. Your city, your ride.
9: Himau Arana, Guru Amaradeva, Geetha Valiya.
10: Sankadinaya, Sashika Nisansala, Sunira Sumanga, Nuandika Senaratna, Amish Minoal.
11: June 13, Cinnamon Lakeside Hotel Parisredi. ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
10: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය.
1: හොඳම දේ අඩුම විලට. තිප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාගල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
12: හලෝ. හලෝ. හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಸಂಗತಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: A-Level One Junction හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම කිම කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669

කොළනරුව රමණියක කතා කළා හරද? ආදරෙන් ඔගලන් එකතු කරගමු. එහෙටනම් පොළොන්නරුවට නම් හොඳ හුලං තිනවලු. ඕන හුලං ටිකක් යවන්නල්ල. නිකම් දෙනව නම් හුලං හරි කමන්නේ නැහැ. ආදරයනේ ආදරෙන් එකතු කරගන්න හරිද? ඔයා කවදාවත් මගේ උම්මා ඉල්ලන්නේ නැහනේ. එහෙනම් මං මගේ ගානේ ඔයා ටිකක් දෙනවද? මෙව්වා තියාගෙන ඉඳලා මැරිලා ගියොත් නේද? හරි ගාවට ඔයාගට සඳුනි කතා කළා. ඔයාගේ ලෙටර් එක තවම ලැබුණේ නැහැ. මම රිසෙප්ෂන් එකටත් කෝල් කරලා බැලුවා. ලැබිලා නැහැ. බලමු කමන්නේ. මොකක් හරි ඩිලේ එකක් වෙන්න තියෙන්නේ නේද? ඔයාගේ ලෙටර් එක ආපු ගමන් කියවන්න බලාගෙන ඉන්නව සඳු. ආදරෙන් එකතු කරගන්නවා. Thank you so much. මට කෝල් කරනවාට. හරි අපි ජෝතිපාල මහත්තයාගේ සිංදුවලට ආස ඔයාට. මෙඩ්ලි එකක් අහන්න දෙන යන්නේ ඉන්ෆිනිටි ලගේ. එක අහන්න කලින් ෆෙම්ස් ඇය ගැන මතක් කරලා ඉන්න ඕනේ. දැන් ගොඩක් කලාවට අපේ ආදරණීය ගැල්ලමයින්ට කාන්තාවන්ට අසනීපයි කියලා මගාරින්න බැරි දේවල් ජීවිත යුතුකම් වගේ කීම් තියෙනවනේ. මැරි කරපු කෙනෙක් නම් ඒක ගොඩක් හොඳට දන්නවා. අපිට අසනීපයි කියලා අපි වෙනුවෙන් ඉන්න නේද? අපිත් එක්ක ඉන්න අයගේ යුතුකම් වගකින් මග අරින්න බෑ. එයාලට දුකක් දෙන්න බෑනේ. එයාලගේ හිත රිදවන්න අපි කැමති නෑ. ඒ හින්දා මොන ප්‍රශ්න ආවත් මොන අසනීප දැනුණත් හිත ඇතුලේ මොන දේවල් දරාගෙන හරි එයාලෙක් ඉන්නනේ අපි උත්සාහ කරන්නේ එයාලට හිත රිදවීමක් නොවෙන්න. ඉතින් ඒ වගේම තමයි පීරියඩ්ස් දවස් වලටත්. කොච්චර අමාරු වුණ මම දැකලා තියෙනවා අපේ අම්මා ඇදි හරි ගිහිල්ලා අපිට කෑම ටික හදලා දෙනවා. ගෙවල් අපායවල් වගේ තියෙන්න දෙන්නේ අස් කරනවා අත ගන්නවා නේද? අපිව ක්ලාසස් වලට දානවා නම් ඒවට එකයි යනවා. ටවුන් යන්න ඕන නම් මාකට් යන්න ඕන නම් ඒවට යනවා. එහෙම තමයි හැම අම්ම කෙනෙක්ම හැම ගෑන් ළමෙක්ම හැම කාන්තාවක්ම. සමහර වෙලාවට අම්මල කියනවනේ අනේ මන් දන්නේ මේ ළමයා බැඳලා ගිහිල්ලා කොහොමද දන්නේ කියලානේ. එහෙම කියපුවායිම තමයි පස්සේ අම්මල වෙලා බිරිඳවරු වෙලා ඔය කොහොම යුතුකම වගකීම් ඉෂ්ට කරගෙන හරි ලස්සනට ජීවත් වෙන්නේ. ඉතින් ඒ හින්දා එහෙම හිත හයිය වගකීම් යුතුකම් වෙනුවෙන් ජීවිතේ කැප කරන මගේ ආදරණීය දක්ෂ කාන්තාවන්ට මම මතක් කරනවා. පීරියඩ්ස් දවස් වලටත් වෙනදා වේගෙම වැඩ කරගෙන යන්න. ඩේ ටු ඩේ ලයිෆ් එකේ කිසිම දෙයක් මග අරගන්නේ නැතුව කරගෙන යන්න. ෆෙම්ස් ඇය පාවිච්චි කරන්න. ෆෙම්ස් ඇය කියලා කියන්නේ අපි හැමෝටම දරන්න පුළුවන් ගානකට වෙළඳපළට එන එකම සැනිටරි නැප්කින් එක. මේක SLS ISO තත්ත්වසහතික දෙකම තියෙන නියම ක්වලිටි එකක්. අනිත් එක තමයි කියනෝනි ලීක් වෙන්නේ නැහැ අඳගෙන ඉන්න පහසුයි. ඉතින් තමුනාදානේ වටෝනි. ඉතින් ඒ නිසා වට ළඟම ෆාමසි එකේ ග්‍රොසරි ෂොප් එකේ සුපර් මාකට් එකේ ෆෙම්ස් ඇය නම කියලා නම බලලම අරගන්න. හරි අපි වට්සප් එකේ මෙන්න මේ කටියව දාගමු. මෙන්න මේ මෙඩලේ කහන්න යන්න. හයි බාෂි මැනිකා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම රසංක බදුල්ල මී ගහ කිවුලෙන් සුදුනෝන ගංගානි සිංහ බාහු ඉගවට පුතාල තුන් දෙනා ඉනෝ තරූෂ අවිඳු අනිත් කෙනා තිසරු. කටිය මාදරින් එකතු කරගන්නවා. ජය වේවා. හයි බාෂි අපි ගාලු උඩල මත සමන් ස්ටෝසිකෙන් සමන් අය කොහොමද? ගින්දර හැන්දෑව අහන ගමන් එකතු කරගන්නල වයිෆ් ගීතානි දුව නිමේෂිකා පුතා දනුද්‍ර මාටිනය වගේම කරාපිටිය හොස්පිටල් එකේ රංගයි සහන්වයි.

da valle kai vena divesi achai velava hari me hannu ko api yanna hadanne lassana senduri ka kahanno commercial break ekakata yanna thiyeno aa kutuma kalin ogalanta matak karanne thiyeno ස්කූටි එකක් ගන්න හිට දැක දැක හිටියා නං ඕනම ට්‍රැෆික් වෙලාවක අස්සෙන් මුල්ලෙන් දාලා කලබලයට පරිස්සමට යන්න නං ඕන තරම් ස්කූටර්ස් ලංකාවේ තියෙන අතරේ මං කියනවාට KD රයිස් ස්කූටර් එකක් මාර ගන්න කියලා මේ කැවිල්ලා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කට ඇරලා කියන්න පුළුවන් නියම ක්වලිටි ස්කූටර් එකක් හරිද මේකට දාලා තින්නේ මේකට නෙමෙයි මේකට අනේ මගේ වොයිස් එක බර දාලානේ මේ කවුද අපේ දෙනියයි වසන්ත අයියත් කතා කරලා කිව්වා මගේ වොයිස් එක නම් වෙනස් කරුණාකර ඉක්මනට බෙහෙත් ගන්න නෑවිත් නම් ඉන්නපා කියලා ඒක තමයි හරි ඔකේ අපි මේ කේකේ හිටපු එක මේ ස්කූටර් එකට දාලා තියෙන 15cc අධි බලයේ එන්ජින් එක කරද ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා හදලා තියෙන ස්කූටර් එකක් අන්නේ හින්දා මේක මහතයෝ පෙට්‍රල් සූඳට පවා දුවනවා ඉතින් මේ දවස්වල ගොඩක් අය කෙඩි රයිස් තෝරන්න හේතුව ඒක. අපි පෙට්‍රල් ක්‍රයිසිස් එකකගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා අඩු පෙට්‍රල් ප්‍රමාණකින් ලොකු දොරක් යන්න කෙඩි රයිස් වට මාරු සපෝට් එකක් දෙන්නේ. ඉතින් ඒ හින්දා පෙට්‍රල් ගණන් කියලා පෙට්‍රල් ස්කූට් එකක් ගන්න හිත බය කරගන්නේ නැතුව මේක ගන්න. අනිත් විශේෂම කාරණාව තමයි මේ දවස්වල මේ ස්කූට් එකට සැහෙන ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා. සාමාන්‍යයෙන් වට KD රයිස් ලීඩ 1.5 පෙට්‍රල් බයික් එක වෙළඳපළේදී ගන්න හම්බ වෙන්නේ රුපියල් 796,500 ඒකට මේ දවස්වල ලක්ෂක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් 6,96,500 ගණන් අඩු කළා. වාට මේ බයික් එක ගන්න පුළුවන්කම තියෙනවා මේ කාලේ. හරිද? ඒ වගේම තමයි දැන් ලීස් එකක් දාලා බයික් එකක් ගන්නවා නම් ගෙවන ඩවුන් පේමන්ට් එක සෑහෙන වැඩි කරලා තියෙනවානේ. ලීස් කරලා බයික් එකක් ගන්න ඔයාට දැන් KD රයිස් ඉතින් තව රුපියල් 50,000 වාසියක් දෙනවා. ඒ වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරගෙන වාට බයික් එක ගන්න පුළුවන්. එතකොට වාට බයික් එක සම්පූර්ණ මිල වෙන්නේ රුපියල් 6,46,500. මේ වාසිය කොහොම එකතු වෙලා ගාන අඩු කරලා 6,46,500 ඔගලන්ට මේ බයික් එක දෙනවා. ඒ වගේම තමයි වාට මේක ගත්ත කියලා කියන්නේ ආගේ ලයිෆ් එක මාර ලේසි වෙයි. ඉතින් වැඩි විස්තර දැනගෙන පරක් නොවි තොග අවසන් වෙන්න කලින් KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට කෝල් එකක් දෙන්න. 077-406-43-97 077-406-43-97 නුගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මම මේ සින්දු අහන්න එකතු කරගන්නවා දෙනියයි වසන්තයව ත්‍රිවිල් සංගමේ. අපේ සභාපතිතුමයි ත්‍රිවිල් පාකිකේ කොල්ලොක්කුමයි ගලගේ ෆොමලියස ලොක්කුමයි ඒ වගේම දෙනියයි වෙළඳහ වාණිජ සංගමේ හැමෝම තාදරින් එකතු කරගන්නවා. ලෑස්ති කරලා තියෙන සින්දු සේරම ටිකව ගින්දර හැන්දාවෙන් අහන්න. බද්‍රලිය අශෝක අක්කා තව කෝල් කරපු කට්ටිය ගොඩාක් ඉන්නවා හිමි හිමින් කියන්න මං ඒ අස්සේ මෙන්න මේ කට්ටිය එකතු කරගන්න ඕනේ ගින්දර මැණිකේ මහත් වෙලා වගේද දන්සල් කාලකාල කෑවේ නැහැ කියලා නම් කියන්න පාලෝ අයියෝ මං කිව්වනේ අනේ දැන් දන්සල් ඉවරත් වෙන්න වෙලා මං කිව්වනේ මේ ආත්මිට යන්න හිතන්නවත් බැරි තරම් පොලිම දිගට තිබ්බා. ඉතින් ඒ හින්දා මම හිත රිද්ද ගන්නතෝ හැරිලා ආවා. මල්ලෝ පිටේ සුනිත් ග්‍රොසරේකේ නයනකා අම්මවයි පුතා තිසුනුවයි හබි සුනිත්වයි ඉගාවට ගාලෙ ගෙදර හැමෝමයි මාව එකතු කරගන්න කියලා කෙනෝ සින්දු ටික අහන්න ජය වේවා ආදරින් එකතු කරගන්න. රාගල වතුයායේ හෙන්රි චිත්‍රසේන චන්දිමයි මාංශා හෂාන් මදුශංක රුමේෂ් මේ කටේ එකතු කරගින්න ලස්සන සින්දු ටිකක් අහමයි කියලා ඕකේ ආදරින් එකතු කරගන්න. වාෂෝ ඔයාව අහන්න අද කරන්ට් එක නෑනේ. හපයි මාවත ඒ වුණාට මතක් කරන්න කියලා කියනවා බුලත් කොහොපිටියේ මදෝ දෙකක් ආදරේ ඉතින්

0: FM 95 94.8 කින්දර හැන්දෑව විද්භාෂේ
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිමත.

0: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
1: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කෙඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කෙඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077 406 46 94ට කතා කරන්න.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අව ලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953.
6: මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: අක්මා විතල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.

0: Happening been a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේදන් දවල් එක වෙනකන්.
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
3: Oh my God, this is original.
4: Nahu?
5: Make up like a kinder handover, bro.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වේලාව තමයි එකයි විනාඩි 45යි. අපේ තව ලස්සන සින්දු ටිකක් අහන්න යන හදන්නේ. ඔකෝටම කලින් කටියක් වේගත කරගන්නත් කලින් ඔගදලන්ට කැදලින්ට ප්‍රයිසස් ගැන මතක් කරන්න ඕනේ. හරිද? අපි හැමෝටම තියෙනවනේ හීන ඔය අතරේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයාටයි ඔයාගේ වයිෆ්ටයි ඔයාගේ දරුවන්ටයි සැනසෙල්ල ඉන්න පුංචියට හරි ගෙයක් හදාගන්න ඕනේ කියන හීනේනේ. ඒ ගේ හදන එක හීනයක්ම වෙලා ඔහේ මුල්ලකටම වෙලා ඔයාගේ හිතේ කොනක තියෙනවා නම් දැන් ඔන්න අලු ගැස්සල දාලා එළියට ගන්න කාලේ හරි. හරිද? මොකද සමහර වෙලාවට අපි හැමදේම ෆුල්ෆිල් කරගෙන වැඩවලට යන්න හිතනවානේ. සල්ලි සම්පූර්ණ ගාන නැතත් නේද ටිකක් හරි අතේ තියෙන්න ඕනේ. අඩුමා බිත්ති ටික උස්සලා වහල ගහගන්නකම් හරි අතේ සල්ලි තියෙන්න ඕනේ උහුම් කියලා අපි ටික ටික ටික ටික වැඩේ පස්සට දානවා, කල් දානවා. ඊට පස්සේ අතේ එකතු කළ තියාගත්ත සල්ලි එක්ක තසනීපයක් වෙලා එක්කත් මොකක් හරි නේද දෙයක් වෙලා අතේ එකතු කළ තියාගත්ත ටිකත් වියදම් වෙලා යනවා. ඉතින් දවසින් දවස හීනේ කල් යනවා මිස ප්‍රගතියක් වෙන්නේ නැහැ. අනේ හින්දා තමයි මම ඔයගලන්ට කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන මතක් කරන්නේ. ආට දැනටමත් ලංකාවේ කොහෙම හරි තැනක ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩමේ ප්‍රමාණයට අනුව ඔයාගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන ඔයාගේ බජට් එකට හරියම ගෙයක් හදලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ලට පුළුවන්. හරිද? මේගොල්ලෝ තමයි මේ ෆීල්ඩ් එකේ ඉන්න එක්ස්පර්ට්ලා. ඉතින් ඒගොල්ලෝ අද කාලේ තියෙන වියදම් එක ඔයාට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් හදලා දෙන්න පුළුවන් කියන දේ කියනවා සහ ඒක විශ්වාසින් කියනවා. ඉතින් ඒ හින්දා ඔයාට පුළුවන් එයාලට කතා කරන්න. අනිත් එක තමයි ගෙයි සම්පූර්ණ වටිනාකම. ගේ හදන්න වැය වෙන්නේ ලක්ෂ 50යි නං. ඔය ලක්ෂ 50ම එකපාර ගෙවන්න ඕනි නේ. ටිකක් මුලින් ගෙවලා ඉතින් ටිකට් පස්සේ ටික ටික පහසෙන් ගෙවාගෙන යන්න පුළුවන් ක්‍රමයකත් තියෙනවා. ඉතින් ඒ හැම දේ ගැනම විස්තර දරගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ලට කතා කරන්න ඕනේ. ලංකාවේ වෙන කොහෙවත් ඒගොල්ලෝ නෑ, ඉන්නේ මහරගම ඇල්හින රෝඩිකේ විතරමයි. ඉතින් ඒ නිසා අපේමන්ට් එකක් දාගන්නවා නම් මෙන්න කෝල් කරන නම්බර් එක 0774392250 ගන්න. එහෙම නැත්නම් අන්තිම ඉලක්කම විතර එක විදිහට වෙනස් කරන්න 0774392250 එක. ඔය නම්බර්ස් වලට කතා කළ වැඩි විස්තර දැනගන්න. ඒ වගේම සෙවනගල ආයුර්වේදය ගැනත් මම ඔහොමම මතක් කරන්න. සෙවනගල ආයුර්වේදය කියලා කියන්නේ සුව කරන්න බෑ අමාරුයි එහෙම කියලා අහක දාපු රෝගීන් රෝගවලට සුවය අරගෙන අප තැනක්. හරිද? අවුරුදු 40කට වැඩි අභිමානය එකම තමයි මේ නිෂ්පාදන ඔක්කොම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන්නේ. විශේෂයෙන් කියන්න ඕනි කමල් බන්දුල විරාපිරම වෛද්‍යතුමාගේ අධීක්ෂණය මේ හැම දෙයකටම නුවඩුව ලැබෙනවා. ඉතින් ඒ හින්දා බයක් සැකත් නැතුව අපේ ඇඟට හොඳට පත්තියන් වෙන ආයුර්වේද ඖෂධ වාට සෙවනගල ආයුර්වේදෙන් නාගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. දැන් වාට ෂුගර් නම් වාට සීනි තියෙනවා නම් සීනියමාරුට හොඳයි මහතයෝ. සෙවනගල මධුමේහ හරණී කැප්සියුල්ස්. හරිද? මේ දේවල් ඔයාට ඉන්න තැනකටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල මදෝක කැස්සට පැණිය. ඔන්න දැන් මට බොන්න කාලේ හරි. මගේ වොයිස් එක වෙනස් වෙගෙන එනවා. නිකන් ඔයාට හෙම්බා හෙම්බා වගේ නං. කැස්ස ගතියයි නං. උණයි නං. ඇඟපත වේදනාවයි නං. දිව්‍යමය ඖෂධයක් තමයි සෙවනගල මදෝක කැස්සට පැණිය කියලා කියන්නේ. හැදෙනකන් ඉඳලා ඕඩ කරලා වැඩක් නෑ. හැදෙන්න ලක්ෂණ පහළ වෙගෙන එනකොටම ළඟ තිබ්බතින් දඩේ විඩිය බොන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගෙදර තියාගන්න මොණි එකක් තමයි සෙවනගල මදෝක කැස්සට පැණිය. අනිතක තමයි ලිවර් එකේ තෙල් අර අපි කියන්නේ නේද ලිවර් එකේ තෙල් කියලා. ඔකට කියනවා ෆැටි ලිවර් කියලා. බය වෙන්න පස්සවර ගිලා ලිවර් බූස්ටින් කැප්සියුල්ස් පාවිච්චි කළා. මාට ඔකත් සුව කරගන්න පුළුවන්. ඒ වගේම තව තියාගන්න මොණි එකක් තමයි සෙවනගල අසුමෝදකම්. මේකත් 100%ක් ස්වභාවිකව තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම නිෂ්පාදන ඇතුළ තවත් නිෂ්පාදන ගැන වැඩි විස්තර දැනගන්න සහ ඉන්න තැනකට ගෙන්න ගන්න මෙන්න කෝල් කරන්න නම්බර් එක 0747 31 33 540 කතා කරලා ගෙදරටම ගෙන්න ගන්න. හරි, අපි කටියක් එකතු කරගමු. යමු WhatsApp එක පැත්තට. මෙන්න මේ කටියව ඔබාගමු අපි මේ සින්දු අහන්න යන. හයි වාෂිනංගී, ගොඩ දවසකින් මැසේජ් එකක් දාන්නේ. උනාට හැමදාම ඔයව ඇහුවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මගේ ලොකු පුතා හිමුරු දෙවෙනියා එසඳු චූරියා ජෙත්මු මේ ඔක්කොම එකතු කරගන්න කියලා හිඟුරක් ගොඩ සඳරේ ශක්ක තමයි කියන්නේ. අනේ ආදරෙන් ඔක්කොමලම එකතු කරගන්න පරිස්සමට ඉන්න ඕනේ. හරිද? හයි ගින්දරේ ලස්සන සින්දුවකට එකතු කරගන්න යක්කල මුදන් නායක වෙළඳ සංකීර්ණේ කට්ටිය. අදත් අහගෙන ඉන්නවනේ ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා. හයි කින්දරි, අපි වසන්ත කන්ස්ට්‍රක්ෂන් වැලේ මඩ. අපිත් සද්දේට මහගෙන ඉන්නේ දෙකම දෙකක් ආදරේ යන්නේ. බන්දු අයට උඹ දෙකක් ඕනිලු. ඔන්න එහෙනම් දෙන්න වෙනව නේද? චින්තන මල්ලි, වසන්ත අයියා, සමන්ත අයියා, බන්දු අයියා අතල සෙට් එක ආදරෙන් එකතු කරගන්නවා.

දවල් එකයි විනාඩි 52යි වෙලාව. මේ පැය අන්තිම සින්දුව අහන්න යන්න තමයි හදන්නේ. කටියක් ඉන්නව එකතු කරගන්න කෝල් කරපු අයට තමයි chance එක දෙන්නේ. රත්නපුර හකමුව ගරාජ් එකේ අපේ ටින්කරින් අය කෝල් කළා. අද නම් කමල් අයගේ ගරාජ් එකේ ලො ඉන්නේ. එතන ඉනාලු පොඩි මල්ලි, ගාවට ලොකු මල්ලි, කමල් අයියා, මංගල අයියා කටිය මාදරෙන් එකතු කරගම. ඉගාවට රත්නපුර හකමුව ගරාජ් එකේ බොස් ජයන්ත විජේ මාමා, එවගේම අපේ බෝලයක් කවක් දාගන්න කියලා කිව්ව සින්දු ටික අහන්න. උතුරන්න හරියන්න ඕනේ ඉතින් ආදරෙන් එකතු කරගන්න. කලගිරිහේනි මුණසිංහ මාමා, අනේ ආවත් එකතු කරගන්නවා. ජය වේවා.

0: वितरक नवे बेकर डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक हैप्पीनर डीजे ब्लास्टिका
0: रेडियो इतिहास से प्रथम वतावट लांके सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: Net FM DJ Night Face to Face Attack Show Attack Show
0: 1 2 3 let's go Lanka DJ Star in the Kamathinam Oya DJ play karana pahadili video ak dan ma pita WhatsApp karanna
1: Binduway 711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ
2: brought to you by
3: Sloan Green Caps Your city your ride
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්

0: අවශ්‍ය සීලම කර්ණු රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ණු හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේබි කෙයා ඇහැලියකට කුරුවිට 076-446-7953
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940
2: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
3: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
1: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ
2: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
5: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
2: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
4: මේ අලුත් ඇපල් CEO LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
1: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
2: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
6: Brought to you by
0: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි. වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22
7: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
8: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
9: DFM Algo Town
10: පැටියෝ කොහොමද
11: සින්දුවක් අහනවද
12: විදමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
11: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
13: දැන් වෙලම හවස් දෙකයි

0: දෙකයි දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම අසංක. LTT සංවිධානය වෙනුවෙන් ගායනා කළ ගීත හතරක් බව පවසමින් ඒවා TikTok සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරු චාවකච්චේරිය නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී අදාළ ගීත ගායනා කර පසුව ඒවා සංස්කරණය කර TikTok සමාජ මාධ්‍ය හරහා සංසරණය කර තිබුණා. ඒ අනුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ යාපනයේ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යංශයේ විසින්. වයස වෘදු 24ක් වන සැකකරු කිලිනොච්චිය උදය නගර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එමෙන්ම ඔහුගේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මිලගනෙත් නිවුස් පස්වරු තුනට.
0: Net News. මේ පැය රටතොට.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඉන්දර හැන්දෑවා
2: යි
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ.
4: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගෑරෙන්න්නේ නෑ.
3: වැඩියුණ ලීසිං බර සහල්ල කරන්න කෙඩිරයිස් අපි ගෙවන ඔයාට රුපියල් පනස්දාහක්. තව කෙඩිරයිස් ලීන 125 bikeකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. බිල් 977-4649-97 කතා කරන්න.
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සුල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540.
6: FM 95 94.8

අවශ්‍ය දෙකයි විනාඩි 8යි වෙලව. අපි ලගේ ගින්දර හඳා වහන දෙවෙනි පැය තමයි පටන් අරගෙන තියෙන්නේ. මේ පැයටත් කෝල් කරලා WhatsApp එකේ chat එකට set වෙලා ඔය ඕනි විදිහකින් හිතේන ඔක්කොම ලම සින්දු ටිකට dedicate කරන්න පුළුවන්. හැබැයි මට ජයලා ඉරංගනියක කතා කළා RNN වර්ක්ෂොප් එකේ ඔක්කොම ලම ආදරෙන් එකද කරගන්න කියලා කියන එයාලටත් හෙම්බ හැදලා. හපොයි පරිසුමට ඉන්න උණුසුම් දේවල් බොන්න උණුවට කන්න හරිද? ආදරෙන් එකතු කරගන්න. ඊගවට හොරණ රේණුකා අම්ම කතා කළා. කීප දවසේ අනේ උම්මා එකක් දෙන්නකෝ කියලා කියන්න ගත්තලු ගත්තලු ගත්තලු ගන්නම අමාරුයිනේ කියලා කියනවා. අද දෙන්නම් ඔක්කොටම හරියන්න හරිද? දැන් එතන ඉන්නවල සුදු මැණිකේ ගවට හයාගේ පුතා හස්බන්ඩ් ගාමිනේ තව චුට්ටෙක් ඉන්නවා. ඒ චුට්ටා චුට්ටගේ නම දන්නේ චෝටි වැඩි හින්ද වෙන්න ඇති අවුරුදු එකමාරයි නිතව අනවවත ආදරෙන් එකතු කරගන්නවා. Thank you so much ඔක්කොටම මට කෝල් කරාට හරිද? ඒ ගවට මලසේ පිපි දසන්තේ හමු වේවා යලි වසන්තේ සඳෝ කවුදනේ මෙහෙම ලියුන් ලියන්නේ කියලා දන්නේ? මම මේ අහලා තේන අර සමන් මලින් පවන් සැලේ ඔහොම ලියුන් ලිව්වේ 60 ගණන් වල 70 ගණන් වල මේකෙල්ල ලියුන් ලියන්නේ ඒ කාලේ වගේ කාවි කෑලි දාලා දිග ලියුම කියලා තේනවා කොමුණ තනේ. Thank you so much ආදරෙන් ඔව් මතක් කරනවා සහ ඔගල දන්නවනි මම ලියුම් කියවන්න ආසයි කියලා. ඉතින් තැන්ක් යූ. ඊගව පාරේ වෙනකොට මීටත් වඩා දිග ලියුමක් කියවන්න හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: දැන් වෙලාව හවස 2:00 විනාඩි 15යි.
3: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
6: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
8: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
10: Sloan Green Caps Your City Your Ride
11: Meadowly සෑම මොහොතක්ම රසවත් කරයි
12: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
11: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
12: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
11: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
13: හොඳම දේ අඩුම විලට තික ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත් AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න අමතන්න 01112 559 669
1: දැන් වෙලාව හවස 2:00 විනාඩි 17යි.

අවස දෙකයි විනාඩි 17යි වෙලාව. මට මාබිම කාන්ති අම්ම කෝල් කළා. හරිද? එයා කියනවා මගේ කතා අහගෙන ඉඳලා අවුරුදු 40ක් ඈතට එයා ගියාලු. ඉස්සර මතක් වුණාලු. අංකල් නැති වෙලා මේ අවුරුද්දේට අවුරුද්දක් වෙනවලු මේ මාසේ 22 වෙනිදාට. ඉතින් මේ ඉතාම දුක මාසයක්ලු එයාට මේ ගත වෙන්නේ. ඒක ඉතින් කොහොමද කියන්න මට හිතාගන්න පුළුවන් ඉතින් නේද? ජීවිතේ ළඟින්ම හිටපු මිනිස්සු අපිව අතහැරලා යනකොට ඒක කොයි තරම් දරාගන්න අමාරු දෙයක්ද නේ? ආය ආය මතක් වෙද්දි පපුව නිකන් ගිනි ගන්නවා වගේ නේ? කොමාරි මාබිම කාන්ති අම්ම කියනවා ඉස්සර අංකල් එයාට ලියුම් ලියන්න එහෙම ආयला. සමන් මලින් පවන් සැලේ. අනේ ආදරින් ඕව එකතු කර ගන්නවා. අඬන්න දුක් වෙන්න ඔට්ටු නෑ. හරි. සංගීත් කොල්ලවයි අපේ යනුක පැටියවයි ඉමාලිදුවවයි කටිය මාදරින් එකතු කරගන්න ලෑස්ති කළ තියෙන සිංදු ඔක්කොම ටික මහන්න ජය වේවා. ඊගාවට අපි යමු WhatsApp එක පැත්තට. WhatsApp එකෙන් මෙන්න මේ කටියව අපි දාගමු. හරි. සීතල බණ්ඩාරවලින් රංජන් රත්නායක ලක්ෂණ භාෂිකෙම්ලේ ජුජුස් කැටේ සීනි බෝලේ පෙර කළ පිනක්ද මම කළ හොඳක්ද ඔබ ලැබුණේ ඩාලිං සින්දුවනි හැමෝම දාගන්නලු සින්දු අහන්න පොඩ්ඩ නාන්නෙම නෑ අම්ම කිව්වා සිංහල වචන දෙකක් ඉංග්‍රීසි අකුරු හතරක පොඩ්ඩ දුවගෙන ආවලු මොකක්ද මේ වචන දෙක ඔන්න ඔහොම එකක්ම තමයි ඉතින් මගෙන් ඇහුවත් අහන්නේ අනේ මට බෑ ඔයට උත්තර දෙන්න හා ඩාලිං අහුව හරිද ඩාලිං හයි මැනිකේ කොහමද අපි තාම අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට අම්මවයි මාවයි වාවයි නිතහන හැමෝම එකතු කරගන්න කියලා අතන ගල්ලේ මගේ විෂෝ කියනවා දෙකක් ආදරේ

හවසා දෙකයි විනාඩි 23යි වෙලම. කටිය ගොඩක් කිනෝ එකතු කරගන්න. ඊයම WhatsApp එක පැත්තට. වාශි සිංදු කෝනි මොනරේ සුජානි චන්දිමා අතරින් එකතු කරගන්න ජය වේවා. ඉන්දරියෝ පිටහගිරි ඉන්නවා කියලා මාතර නාමල් ටේලර්ස්ලා කියනවා. දෙකම දෙක කාදරෙන් කටිය මේකතු කරගන්න. ඊගාවට මහරගම දුලානි අක්කා. ඔබලි කිය කොමත් එකෝ ආවත් දාගන්න මේ සිංදුවටම. සුබදහවලක් වාශි. අපිවත් සිංදුවකට එකතු කරගන්න ඔහන තිස්සපුරු නිලන්තය දෝ ඉසුරි වයිෆ් සුමිත්‍ර එකහගිරි ඉන්නවා. වාශි අක්කා නිකවැරටිය සැට් එකේ. මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්න නෙත්මිනි නංගිටයි. සඳුනි නංගිටයි ඔයාගේ දිග්ගම දිගල් ලොකු මයිකකෝනේ. මූඩ් එක ෆික්ස් වෙලා යන්න. හරි, දැන් ඔයගලන්ට දිග උම්ම දෙනවට ඔයගල මට මොනවද දෙන්නේ? මටත් ඕනි මොනා. හරි කොමාරි, මං කෙල්ල දෙන්නටම ඔන්න රණ්ඩු නොකර වෙදාගන්න දිග එකක් දෙන්නම්. හරි, දිග ඇතිද? රණ්ඩු කරන්න හරිද? ආදරේ නිකුත් කරගන්න දෙකක් ආදරය කොටම. හයි වාශි, මම පරිමුවන්ගල රම්යා. මයි මගේ හස්බන්ඩ් සරත් කුමාරයි පුතා ශශි ගාවට සදෙව් දුව ගාල්ලේ ඉහළ කිහිබී සමාධි. ඒ වගේම තමයි යගේ දුව ශනදි. අපි ඔක්කොම ගින්දර හැඳෑ වහගෙන ඉන්නවා. ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා කියනවා. නියමයි. හයි වාශි, අකමට සින්දුවක් කෝරේ. අජිත් මුතුකුමාරණගේ එකක් දෙන්න කියලා අනුරාධපුරේ සඳලි කියනවා. ෂා, මගේ ෆොටෝ එකක් ලස්සන්ට එඩිට් කරලා ඉවල තියෙනවා. අනේ ආදරේ පැංචි.

हम उसे देखा विनाडी विसी नवे आई विलव अदाविल्ला बृहस्पति इंद दवस हिट सिकुराद दवस सिकुराद रैट मुको वेन्ने रै नवे इंद दला वेनिका नाई थिंक चिल तमाई नेद ඔයාට හැමදාම සිකුරාදා රෑ 9:12 වෙනකන් අපි ලගේ DJ night එක අරගෙන එනවද මේ DJ night එක දැන් වෙනස් වෙලා තියෙන මේක ඇවිල්ලා කෙලින්ම battle එකක් වෙලා තියෙන්නේ රේඩියෝ එකකින් පළවෙනි වතාවට DJ battle එකක් මෙහෙම කරන්නේ හරිද මේ පාරේ ඉන්නවා කලුතරින් ඉන්න ලස්සන කෙල්ලෙක් ඒ වගේම තමයි ඊට පස්සේ ඉන්න කොළඹින් හැන්ඩි කොල්ලෙක් හරිද DJ bobo එක DJ vixor battle එකක තියන last වෙලා ඉන්නු මේ සිකුරාදා රැනවින්න 12 වෙනකන් FM 95.4 ලංකාවේ කොහේ හිටියත් අහන්න පුළුවන් ඒ වගේම තමයි අපිලගේ Facebook live එක බලන්න join වෙන්න පුළුවන් තමු යන්නේ FM official fan page එක like කරලා follow කරලා නැත්නම් අනිත් වාරින්ම like එකක් දාලා follow පාරක් දාලා තියාගන්න එතකොට live එක පටන් ගත්ත ගමම ඔයාගේ device එකට notification එක එනවා ඒක හරහා live එක බලාගෙන ඉන්නයි තියෙන්නේ හරිද ඉතින් කළුතරද දිනන්නේ එහෙම නැත්නම් කොළඹද දිනන්නේ කියලා බලන්න මේ පාරත් සිකුරාදාට DJ night එක අහන්න බලන්න එක තෙන්නේ කියලා දෙකම දෙකක් ආදරෙන් මතක් කරනවා එහෙනම් අපි යමු මෙන්න මේ ට්‍රැක් එක අහන්න

0: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540
1: Wake up Satutu Hormones Alpha Studio
0: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio
1: Yes Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න
0: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න
2: Good morning
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ
2: Oh my god this is original
0: නැතු
4: මේක අපිලගේ ගින්දර හැන්දෑව bro

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස දෙකයි විනාඩි 49යි වෙලාව. හරි. කටිය ගොඩක් ඉන්නව එකතු කරගන්න කෝල් කරපු කටිය කිනව මතක් කරන්න රිකෙල් ලගස්කන අරුණ අය කතා කළා. ඒ වගේම කුලියාපිටි ජයන්ත අය කතා කළා. ඔය දෙගොල්ලන්ම ආදරෙන් එකතු කරගන්න ඊගවට ලෑස්ති කළ තියෙන සින්දු සේරම ටිකම අහන්න. ඒ වගේම තමයි වට්ස්ඇප් එකේ කටියව මතක් කරන්න කලින් ඔයගලන්ට මතක් කරන්න ඕනි මෙන්න මේ කාරණාව ගැන. දැන් මේ කෙඩි රයිස් ලීඩ 125 පෙට්‍රල් බයික් එකේ වෙළඳපළ වටිනාකම රුපියල් 796,500යිනේ. ඕකට තමයි ලක්ෂක ඩිස්කවුන්ට් එකක් දෙන්න. ඒ වගේම ලීසින් දෙකිනුත් රුපියල් 50,000කින් ඔයාව නිදහස් කරලා තියෙනවා. ඔය ඔක්කොම ඩිස්කවුන්ට් ඇඩ්වෙලා ආවහම ඔයා මේ බයික් එකට ගෙවන්න ඕනේ රුපියල් 646,500ක් විතරමයි. අරගෙන පදින්නයි තියෙන්නේ හරිද? අමතක කරන්න එපා මේක හදලා තියෙන 125cc අධි බැලති එන්ජින් එකක් වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කළා. ඉතින් ඒ නිසා පෙට්‍රල් සුවඳට පවා දුවනවා මහත්තයෝ. ඉතින් ඒ හින්දා ලොකුම වාසි ටිකත් එක්ක මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කට ඇරලා කියන්න පුළුවන් නියම ස්කූටියක් තෝරනවා නම් KD Rise ලීඩ 125 පෙට්‍රල් ස්කූටි එකම තෝරන්න. වැඩි විස්තර දැනගන්න වාට පුළුවන් KD Rise Motor Company Private Limited with a call එකක් දෙන්න 077.

ඔසේ කළ ඒ හඬේ ඒ වචනවල වෙනමම රහක් තිබ්බා. ඒකටත් අර මොකද්දෝ පිනක් තියෙන්න ඕනි කියලා මම අහලා තියෙනවා. ඒ වචනවලට පණ දෙන්නනේ. කොච්චර ලස්සන වචන ලිව්වත් ඒ වචනවලට පණ දෙන්න පුළුවන් ගායක ගායිකාව බෙහි වෙන්නේ ඉතාම අහම්බෙයි. ඒ අතරේ ආචාර්ය පණ්ඩිත WD අමරදේවයන් කියලා කියන්නේ හිස්තන් පුරවන්න බැරි දක්ෂ ගායන ශිල්පියෙක්. ඉතින් අමරදේවයන් සමරන්න අපිට එක දවසක් මදි. ඒ ගීත අපි තාමත් ඉතාම ලෝභකමින් රස විඳින හින්දා හැබැයි හිමෝ වරණ අමරදේව උපහාර ප්‍රසංගය නරඹන්න එකතු වෙන්න නැවත නැවතත් ඒ ගීතවලට අලුත් පණක් දීලා අහන්න එකතු වෙන්න කියලා ආරාධනා කරන්න නම් පුළුවන්. මේ මාසේ 13 සෙනසුරාදා රෑ 4 සිනමන් ලේක් සයිඩ් හෝටලයට එන්න ගායනයෙන් එකතු වෙන්නේ සංක දිනෙත් සශිකන්දි සංසලා සුනීර සුමංග නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝ ඇස් දෙක පියාගෙන රස විඳින්න පුළුවන් නූතනේ අපිට ඉන්න දක්ෂය. මේ හඬවල් එකතු කරගෙන තමයි හිමවර්ණ හැඩ කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ ලස්සන හිමවර්ණ ප්‍රසංගයේ සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය. ආට ටිකට්ස් ගන්න පුළුවන් mytickets.lk හරහා. කාලෙකින් ඔබට ලැබෙන මිහිරි සුන්දර ප්‍රසංගයක මිහිර මග නොහැර විඳින්න අද මොබේ ප්‍රවේශ පත්‍රයත් වෙන් කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි වට්සප් එකේ ඉන්නේ මෙන්න මේ කටියවත් එකතු කරගමු. ඊගාවට ලෑස්ති කියලා තියෙන මෙන්න මේ සින්දුවහන. ඕ මේ පැයේ අන්තිම සින්දුවහනේ. වාශි කොමද අපිට වගේ ගින්දර හැඳා වහගෙන ඉන්නේ. අපේ යටියන්තොට පීපල්ස් බැංක් එක ගාව ත්‍රිවිල් පාකිකේ කොල්ල ටික ඔක්කොම එකතු කරගන්න මම ලසන්ත කියලා කියනවා. ඒ වගේම ටයිටනික් සලෝනිකේ තුෂාරායියයි වැඩ කරන ඔක්කොමලා එකතු කරගන්නලු. ආදරේ දෙකක් ගින්දරීට කියලාත් කියලා තියෙනවා. අනේ මා. ඔගලකම ආදරෙන් එකතු කරගන්න. මාත් ඉන්නවෝ කියලා අම්පාර පරණ ගාමට හන්දේ හෙල්මට් ජැකට් කඩේ අතු කරලයි කියන අඳුරින් එකතු කරගන්න. හයි භාෂාකේ ලස්සන සිංදුවකට එකතු කරගන්න. පද්මසිරි මෝටර්ස් පල්ලි බැද්ද ලොකෝ උමයිකක තෝනිලෝ. හැබැයි පෙරේදා හම්බුනේ අන්තිමෝම උම්මයිකක්ලෝ. ආනෑනෑ හැබැයි පාරෙදි හම්බුනෝතින් ඇත්තට උම්ම එකක් දෙනවද කියලා අහනවා. නේ මන් දන්නේ. මන් බය වෙන්නේ මොකද ඔගොල්ලෝ මාව අඳුරන්නේ නැති නිසා. ආයේ පද්මසිරි මෝටර්ස් එක ඇතුළට මාවත්. මාව අඳුරන්නේ නැණි කොල්ලෝ. පිරිමහ ගන්නෝ.

0: ट्रक वितरक नवी मेकर डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक द हैप्पीनर डीजे ब्लास्टिका
0: रेडियो इतिहास से प्रथम वतावटा लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: Net FM DJ Night Face to Face Attack Show Attack Show
0: 1 2 3 let's go Lanka DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
1: Binduway 711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ
2: brought to you by
3: Sloan Green Caps Your city, your ride.
4: Mathera Freeland Hall Messurasa Soya Meat. Kanna kanna aasa hitena rasayen saha gunen ihala Mathera Freeland Hall Messurasa Soya Meat. Oba tadama rasa balanna.
5: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායමේ එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 5 ගිනිගත් හේන ජුනි 6 හැටන්
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
9: කින්දර හැන්දෑව
2: brought to you by
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
11: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
12: වැඩියුන ලීසිං බර සහැල්ල කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක් තව කේඩී රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497 කතා කරන්න
13: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
14: ආ පැටියෝ කොහොමද
15: සින්දුවක් අහනවද
16: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
15: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
17: මේක අපිලගේ ගින්දර හැන්දෑව හනන්තිම පැය වෙලාව 3යි

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
1: අයිබුවන් මේ පැය රටතොට සමගින් මම අසංක. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අත්අඩංගුවටගත් සිසුන් හත්දෙනා ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ පොලිසිය විසින් අත්අඩංගුවටගත් එම සැකකාර සිසුන් හත්දෙනා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වවුනියාවේ සිඟිති පාතාලය ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ සිසුන් දෙදෙනෙකුට පහරදීමේ එම වීඩියෝව සම්බන්ධයෙන් ඉරට්ට පෙරියකොළම පොලිසිය විසින් සිදු කළ විමර්ශනය හමුවේ සැකකාර සිසුන් 7 දෙනා අත්අඩංගුවට ගන්න ලැබුවා. ඔවුන් ඉරට්ට පෙරියකොළම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14-17 අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ. අදාළ පහර කැමට ලක් වූ සිසුන් දෙදෙනා මේ වන විට වවුනියාව රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබනවා. මිනගනෙත් නිවුස් පස්සරු 4ට.
0: Net News. මේ පැය රටතොට.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගින්දර හැන්දෑවා.
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: වැඩියෙන ලීසිං බර සහැල්ල කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRI ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077-406-4997 කතා කරන්න.
6: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
7: FM 95.

0: Där händer vad vi bashi.
1: හවස තුනයි විනාඩි 5යි වෙලාව. මේ කපි ලගේ ගින්දර හඳාවේ අන්තිම පැය. 01125533 කෝල් කරන්න මේ පැයට. ඒ වගේම WhatsApp එකේ chat එකට set වෙන්න 0711 95 95 95 ඔය ඕන විදිහකට මේ පැය. ඉතින් කොමලාටම ලස්සන සින්දු ටිකක් dedicate කරන්න පුළුවන්. හරිද? හරි මට කෝල් කරා. බලංගොඩ නදුනි ඇඹරුම් හලේ. අජිත අයියා සෑහෙන කාලෙකින් අපි කතා කළේ යන්නේ ආදරි නෝව එකතු කරගෙන ඔයගේ දුවල දෙන්නමයි වයිෆයි එකම හරිද? Thank you so much hang in note jaya weva uturan hariyanno ni mahatteyo api nan gindara maddahani weda kiyala kiyena umpara bandara duwa mutuhara blog girl company ke weda karana set ekak mahanse wala weda karana ogulu kaatwat churiwat mahanseyak danenne pa adarin ekathu karaganno jaya weva නිගම්බු වල සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ධනංජය බණ්ඩාර අයියා ආදරෙන් එකතු කරගන්න අයත් සද්දට අහගෙන ඉන්නවලු අම්මවයි නිතාන හැමෝම එකතු කරගන්න කියලා කියනවා සින්දු ටිකක් අහන්න හරි ඊගාවට මෙන්න මෙයාව මතක් කරන්නම කියලා කිව්වා කෞශල්‍යා වැඩ කරන ගමන් ඉන්නේ ඔයා ලොක්කෙක් වෙන්න පුළුවන් හැබැයි පොඩි අයට සද්ද දාලා අහුවෙන්න පා හරිද අනේ ආදරයනේ ඔයාවයි අපේ සින්දු අක්කවයි දෙන්නම ආදරෙන් එකතු කරගන්නවා ලෑස්ති කරලා තියෙන සින්දු සේරම ටිකම අහන්න ඊට පස්සේ අකා නිකවරටිය SAT එකේ ආ මං ඉගුලගේ මැසේජ් එක කෙවුවා කලින් මම සැට් කියලාලු කිව්වේ සැට් නෙවෙයි අනේ SAT ලු SAT SAT එකේ කටියව ආයෙම එකතු කරගන්නම් හරි ආයෙත් ඔයා හෙම්බ හදාගත්ත නේද ඔය කටහඬ ඤඤ්ඤං ගන්නේ අපි කියලා තියනව නේද තෙමෙන්න එපා අපිට වැඩසටහන අහන්න විදිහක් නැහැ හෙම්බිරිසාව හැදුනාම කියලා තර්ජනේ කරනවා දැන් ඉතින්නේ හිතලා අසනීප වෙනවය හැදෙනවට මොකද කරන්නේ දැනට නහය මේ හොඳට තියෙනවා කටහඬ තමයි බර වෙලා තියෙන්නේ කොමහරි ආදරෙන් එකතු කරගන්නෝ මේ අපේ නරඹ ලඹගම්මනේ කැඳකඩේ නිමල් අයයි දම්මියක්කයි පැටව් දෙන්නයි හරිද අද නම් දිගම දිග උම් එකක් මේගොල්ලන්ට ඕනේලු ඔය ඇත්ත ඉතිරි ටික වයිෆ් ගෙන් ඉල්ල ගන්න හා

0: මේ කටිය මසේජස් දාල ඇහුවහම මතක්කරේ ඊ සීලි සම්බල දන්සල විස්තරය කියන්න. අනේ අපි වගේ තනි පෑකට කිට්ටු වෙන්න සීනි සම්බෝල බෙදවා. සීනි සම්බෝල නෙමේ සීනි සම්බෝල බනිස් බෙදවා හරිද? ඒ වගේම තමයි සඩන්ලි අපි හිතුවා ඉංගුරු ප්ලේන්ටියකුත් දෙනවා කියලා. ඉතින් අපේ කුමාරයගේ දැඩි වෙහෙස මහන්සියත් එක්ක අපේ අනිත කොල්ලො කෙල්ල ටික එකතු කරගෙන අපේ යාළුවෝ ටික අපි ඉතින් කොමහරි අපේ යාළුවන්ගේ බනිස් දන්සල පැවැත්වුවා. ඉතින් තැන්ක් යූ ඔගොල්ලන්ට එන්න පුළුවන් නැද්ද කියන දන්නේ අහන එක්කෙනෙක් හරි ඇවිල්ලා හිටියනම් පුදුම සන්තෝෂයක් ඉතින් තියෙන්නේ. ඔන්න ඇවිල්ලා තියෙනවා මට මෙසේජ් එකක්. ඔයා සීනි සම්බෝල බනිස් ගොඩාක් කාලා මට එකක්වත් තිබ්බේ නැහැ. අපි තරහයි. යාළුවෙන්න ඕනි නම් අපිට ලස්සන සින්දුවක් දෙන්න උම්ම එකක් හුවක් එහෙම දීලා කියලා කියනවා. අපි බොකුන්දර 10 කනුව පාරි මංගලී ෆැෂන් ඇන් ගාමන්ට් එකේ කට්ටිය සාලියෝ මංගලී ශිරන්ති සංජීවෝ මහේෂ් ලක්මුතු මදුවන්ත එමයි ඔතර කට්ටිය වැඩි ඔක්කොමලාම මේ දින එක රණ්ඩු නොකර බෙදා ගන්න ඕනේ හරිද? හැබැයි රණ්ඩු කරොත් එහෙමනේ හැබැයි අනේ ඕගොල්ලන්ට නම් එන්නත් තිබ්බා. බෝකුන්දර හුවයි බල්ටියයි නිමෙතන ඉඳායි. ඒක නම් තනිකර වැරද්ද ඕගොල්ලන්ගේ. ආපු නැති එකට. හරි ඊගාවට. බාෂි ඔයා නෝටිම නෝටි. ධෝනිගේ සිත සතුට කරන්න දාපු කවිය කියුවේ. මේකයි ආනන්දයි. අවුලක් නෑ. හැබැයි ඔය වගේ දේවල් පොඩ්ඩක් ප්‍රසිද්ධයි කියන එක හොඳ නෑනේ. ධෝනිට ආදරේ හින්දා තමයි ඒව කිව්වේ නැත්තේ හරිද? එහිඳ ආදරණ එකතු කර ගන්නවා. ජය වේවා ආදරණීය භාෂණගේ සුබ දහමලා. වාට හෙම්බ හැදිලා නේද? මොකද ඔච්චරටම අසනීප වෙන්නේ බෙහෙත් ගත්තද බයියන් කාලා බෙයියන් බොන්න කියලා කියනවා. ඇත්ත කතාව කියන්න අර කාලයක් තිබ්බ නේද එන්නත් ගන්න එක අනිවාර්ය කළා. මොකද්දෝ එන්න තකර දුන්නේ අනේ වැයි ඩෝස් හතරම ගත්තු එක්කෙනෙක් මම. මන් දන්නේ ඒක හින්දද කියලා කියන්න. හැබැයි මහත්තයෝ එව්වා ගත්ත දවස් ඉඳලා මට මෙහෙම්මම තමයි. ඊට කලින් නිහින් බහින ලඩක් තිබුණ නැති මම අද මේ තත්වයට පත් වෙලා ඉනෝ මම දන්නේ. ඒකේ ඉෆෙක්ට් එකක්ද කියන මම දන්නේ. මම දන්නේ. හැබැයි එදා ඉඳලා මෙහෙමයි. කොමාරි යකල බිරියානි කඩේ බියංකා කා ආදරෙන් එකතු කරගන්නවා. දැන් ඉතින් මම නිකන් පොඩි පොදයා ගියත් ලෙඩ වෙන ළමෙක් වෙලා. හයි බාෂි, දන්සල හොඳට කළාද? පුසන් එකට දෙන්න. හැබැයි ආයි හැම්බ හැදිලා වගේ නේද පරිස්සමෙන් ඉන්නේ කියලා ගාලේ රමණි අම්මා කියනවා. පොසොන් එකට දන්සලක් දෙන්න නේද? බලමු. හැබැයි එන්න ඕන.
1: සෙලෙන්දරි හොරෙන් හඳ ගැසුවා. අවංක මං එතනම ගල් ගැසුණා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
1: දැන් වෙලාව හවස 3 විනාඩි 17යි.
3: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
4: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
5: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
4: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
3: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න.
4: 0711-95-95-95 Net FM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ Bobo, කොළඹ දිස්ත්‍රික්කය DJ Vixo.
6: Brought to you by
7: Sloan Green Caps. Your city, your ride.
8: Yes, fortune soy.
9: Alut maras guna api vibe ekata set vela.
10: Kamathima vidiyakata o nema velawaka me fortune soy.
11: Rapunzel wage mannan inne. Mawa beera gana kawurut enakam.
12: Ape daruwan apata wada idirien. Itin age kathawa liyanna ayata idaharinna. Commercial credit.
13: Ceylon Green Life Plantation වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 0111 437 1250.

0: Happening been a bit of a me. Happening been a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
3: වේලාව 3 විනාඩි 20යි.
4: Oh my god, this is original.
3: නැතු
5: අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
3: හරි, අපිලගේ ගින්දර හැන්දෑවේ අන්තිම අන්තිම අන්තිම අන්තිම මිනිත්තු ටිකට තමයි වෙලා තියෙන්නේ. කෝල් කරපොයි ගොඩක් කිනෝ එකතු කරගන්න. පරණ මාලනී අම්ම කතා කළා, එයා මට ලෙඩට වෙහෙත් කියනවා. මම කියවනේ මේ දන්සලට සිනි සම්බෝලේ හදන්න ලූණු කපල කපල කපල මගේ මහපට ඇඟිල්ලයි දබරගිල්ලයි දෙක හිරි වැටිලා කියලා. ඒ හිරිය දැන්නම් ගොඩක් දුරට අඩුයි, තව චූටක් තියෙනවා. හැබැයි මම බයෙම හිටියේ පැය 24කුත් ගෙහෙල්ලත් හිරිගතිය අඩු වෙලා තිබුණ නැති හින්දා එක දිගටම තියෙයි කියලා. ඉතින් මං ඔක කියවනේ රේඩියෝ එකෙන් මාලනී අම්ම බුදු පහන තියෙනකොට ප්‍රාර්ථනා කළා අනේ මට සනීප වෙන්න කියලා. ආදරේ අනේ ආදරෙන් එකතු කරගන්නවා. හරිද? ඉගවට බලංගොඩ හෙළපන්දිනී ජයපාල අයියා තහගෙන ඉන්නෝ, මහව වතු පළගම චින්තක අයියා තහගෙන ඉන්නෝ, සඳමාලිත් එක්ක එකතු කරගන්න වල්පිටිමුලි උපාලි අයියා, දම්මි තුෂාන් මිහිරංග කැටියමත් එක්කම එකතු කරගන්න ඔන්න කොල්ලත් සෙම හදාගෙන. හරි, ඉක්මනට සනීප වෙන්න. හයි භාෂිමණික, ආදරේ හැමදාම. අද මගේ නෑන අනුරාධිගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. එයාගේ නම අසංක. අපි සේරම අසංකයට විශ් කරා කිව්වා කියලා කියන මගේ හබි ජනක ප්‍රසාද් දුවාක්ෂා තරුමිනී නැන්දම්ම අශෝක පතිරණ. ඉගාවට මම යටියන්තට තනුකල වත්තේ රෝසි කියලා කියනවා. භාෂිමණිකේ වගේ ආව ආව උම්ම බර්ත්ඩේ බෝයිට දෙන්නලෝ. ආව ආව ඔමි නොමි නොපි විශ් කරලිමු කොල්ලට නේද? Happy birthday to you. Happy birthday to you. Happy birthday asankaya. මගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුබම සුබ පන්දිනයක් වෙන්න කියලා ආදරෙන් විශ් කරනවා. ජය වේවා.

0: മുതലാളി
1: ആണോ?
0: മട്ട പരിപ്പ് പാൻസിയായി ലൂണു കിലോയ്ക്കായി മിരിസ്കുട് ഗ്രാം ദിവസക്കും ദാനോ അത് മുതലാളി മട്ട ഹൊന്നുമ കാലി മിരിസ് ഗ്രാം തുസിയാക്ക് ദാന്ന്
2: മുതലാളി ആ കാട് തന്നെ ബോഡു കറാന്നേ ഐ നെവർ തോട്ട് ആ മട്ട മെഹമ കറായിക്കല ഈ മുതലാളിക്കും കത്ത് മിരിസ്കുടും റസത്ന സരത്ന
3: ഉപാംഗ എക്കമ വഹലക്യാതതി ബി എസ് കർട്ടൻ ഹൗസ് പുത്തലിക സമാഗമ ഏലിയകട കുറുവിട പെൽമടുല്ല കഹവത ബി എസ് ബേബിക്യ ഏലിയകട കുറുവിട ബിന്ദു 76 447
4: ගමන්ටකින් පඩිය ගත්තකම මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
5: තාමත් සීට්ටුවට ගෙවනවද?
4: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයේ අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස්කරුවෙක්නේ.
5: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
6: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 011
7: හඳවටේ රවුම් ගහපු ස්ටෝරීස්
8: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ
7: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
9: මේ අලුත් ඇපල් CEO ට ලින්ක්ඩ්ඉන් account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
10: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
7: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
11: Brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin
13: Oya try karanna ganna vijaya aapapiti
14: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22
15: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
16: දම්රෝවිතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
17: FM Algo Town
18: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
19: Oh my god, this is original.
1: නැතු
14: මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
9: හවස 3:36 වෙලාව මට කෝල් කළා රඹුක්කන ඉසුරු. එයා ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම පානදුර ශ්‍රී සිරි ටයිල් ෂොප් එකේ අපේ චමිදාය කතා කළා. බොස් ප්‍රදීප්වයි චතුරානි මිස්වයි කවිෂවයි එකතු කරගන්න කියලා කෙනෝ සින්දුරි ගහන්න. දෙකක් ආදරෙන් එකතු කරගන්න. හරිද? හරි මේ සින්දුව අහන්න යන කලින් මම ඔයගලන්ට ෆේම්ස් ඇය ගැනත් මතක් කරනවා. ඔන්න පීරියඩ්ස් ඇදිච්ච දවසට විතරක්ම හොයන්න එපා පෑඩ්ස් දිනවද කියලා. හැමදාම ඔයාගේ අල්මාරිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොකක් හරි කබඩ් එකක වෙන්න පුළුවන්, ස්කූල් ගෙනියන බෑග් එකේ, ක්ලාසස් ගෙනියන බෑග් එකේ, එහෙම නැත්නම් ඔයාගේ කා එකේ, ඔෆිස් එකේ ලොකර් එකේ, කොහෙ වුණා තියාගන්න ඕනිම දේවල් තමයි සැනිටරි නැප්කින්ස් කියලා කියන්නේ. සමනින් අපේ ස්ට්‍රෙස් වුණාම නේද, එහෙම නැත්නම් ඇඟ ගොඩාක් මහන්සි වුණාම සමනින් පීරියඩ්ස් ඉක්මන් වෙන දවස් තියෙනවා, එහෙම නැත්නම් පරක්කු වෙන දවස් තියෙනවා. ඒ වගේ වෙලාවට ළඟ තිනව කියලා කියන්නේ හරිම වටිනවා. ඒකත් අපි හැමෝටම දරන්න පුළුවන් ගානකට එන පෑඩ් එකක් නම් කොච්චර වටිනවද නේද? ඒ නිසා තමයි වෙළඳපළේ ඔයාට දරන්න පුළුවන් උපරිම සාධාරණ මුදලකට එන ෆෙම්ස් ඇය ගැන මතක් කරන්නේ. ඇඳගෙන ඉන්නත් පහසුයි, ලේක් වෙන්නෙත් නෑ. ඒ නිසා නම කියලා නම බලලමු ෆෙම්ස් ඇය ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි අපි අමු WhatsApp එක පැත්තට. Hi, Bashi Manikal, Lassana Sindhu Koni. Omasha, Igavata Rani Do, Rasindhu, Chuti Manikal Chenusha, Mikati Mekatakaragana, Husband Susanta Tekuma, Yatianta Mahavila Santa Maliaka, Adi Deka Kadaring Nikatakaragana, Hari, Bashi Maniki Apitova Hagini, Ginder Sindhu Katakaragana, Bosinava Ravindu, Mama Sujita, Peter Nadarin, Ivagimo Ruboki Satose, Lahiro Boseka, Staffiki Kuma Tekatakaragani Kilikino, Uruboka Satose, Koma Lama. ආදරෙන් එකතු කරගන්නවා රත්නපුර සතසේ තහගි නැති නේද අදත් මැනේජර් මහත්තයාත් එක්ක වැඩ කරන ඔක්කොම දෙකම දෙකක් ආදරෙන් මතක් කරනවා ඊ ගාවට සුබ දහමලක් අපිටත් සින්දුවක් දෙන්න කියලා පොස්සල්ලාවේ අනුරාය කියන ආදරෙන් එකතු කරගන්න සයිප්‍රස් වල සුචීවකා අපේ ජයන්ත සහෝදරයවත් එකතු කරගන්න සින්දු ටිකක් අහන්න කියලා කියනවා ඕකේ ආදරෙන් එකතු කරගන්නා

අවසතන විනාඩි 41 වෙලාව. ඩිකෙල් ලගස්කඩ සලෝන් දිනේෂ් රේකේ මයිල පිටේකේ දෙකේම මාව හගිරින වල සද්දෙට ආදරෙන් සඳීපනී නුවන්තිකා ශාමක කටිය මේකට කරගන්නවා. Thank you so much අහංගිනෝට. ඒ ගාවට අපි දෙහිවර නැදිමල් ඇන්ඩර්සන් රෝඩිකේ චන්දන ස්ටෝස් එකේ චන්දන අයයි චන්දනියක් අයි කියලා කියනවා. මේගොල්ල එකතු කරගන්නලු චමෝද් මල්ලේ, ගවට හෂාන් මල්ලේ, මහින් අංකල්වත් එකතු කරගෙන සින්දු ටිකක් අහමුයි කියලා කියනවා. ඕකේ ආදරෙන් එකතු කරගන්න. ගින්දරි අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න. ඇහලීගොඩ චමින්ද මෝටර්ස් එකේ කටියගේ මෙසේජ් එක. චමින්ද සනත් රසිඳෝ, ඉගාවට බින්ති, මාලින්ද, තනුෂෝ, ශාක්‍ය, නිලෝ, සමන්ත, මන්දාරා, චාරිකා, රුවන්, තරුෂි, මැගිනන්දා, ප්‍රියංගිකා, සමන් ඔක්කොමලම ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. හලෝ, මා තාගෙන ඉන්නව මම දුලි කනිෂානී, පුතා ඉන්නවා අකිදු, හස්බන්ඩ් සංජය. හෝ, එයාගේ නහය ආයෙත් චුරුචුරු ගානවා නේද කියලා අහනවා. මට වර දිනකම් බලාගෙන හිනා වෙන අය මේ. ඉස්සරහට දවස් දෙක තුනක නිවාඩුවක පෙරනිමිති පේනවල. ඔයා ඊයේ කියපු දන්සල තාම තියෙනවද කොහෙද තියෙන්නේ? අනේ මේ එහෙම දෙන්න මායි මගේ යාළුවයි කෝටිපතියෝ කියලා හිතවල. දුන්නා ඉවරයි. වාශි මෙනිකේ අපවත් සින්දුවකට එකතු කරගන්න. ලිකිලගස්කඩ ලසන්ත මෝටර්ස් එකේ සුදර්ශනයිගේ මැසේජ් එක. ලිකිලගස්කඩ ත්‍රිවිල් පාකේ කොල්ලොක්කමයි, ලංකාවේ මහන්සි වෙලා ගෙම ගහන ත්‍රිවිල් කොල්ලොක්කමයි එකතු කරගන්න කියලා කියනවා. ආදරෙන් හැමෝම එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 3:46 වෙලාව. යන්න වෙලාව කිට්ටුවටම විල්ල තියෙන්නේ. ඔකෝටම කලින් මවගලන්ට යන්න කලින් අයිම වතාවක් කේඩි රයිස් ලීඩ 1-5 පෙට්‍රල් බයික් එක ගන්න කියලා මතක් කරනවා. මොකෝ ලක්ෂක මිලාඩුවක් කියලා වට දෙනවා වගේම තමයි ලීස් එකක් දාලා ගන්නවා නම් ලීසින් ගාස්තු වලින් රුපියල් 50,000ක වට අඩු කරලා දෙනවා. ඒ කියන්නේ සමනේ වෙළඳපොලේ 796,500ක මේ පෙට්‍රල් ස්කූටි එක ඔයාට අර කියන වාසිය කොහොම අඩුවෙලා 6,46,500කට ලැබෙනවා. අනිත් එක තමයි කියන්නේ මේක කොහොම තත උඩින් වාසි ස්කූටරයක්. මොකද මේක හදලා තියෙන 1.5 cc අධි බලත එන්ජින් එකක් පාවිච්චි කරලා පෙට්‍රල් ඉතිරිකරණ EFI ටෙක්නොලොජි එක කම්බයින් කළා. ඉතින් ඒ හින්දා පෙට්‍රල් සුවඳට පවා දුවනවා මහතයෝ. මේ වෙලාවේ මේ තරම් වාසි ගොඩක් එක ස්කූටරයක් ගන්න නම් ලොවෙත් නෑ. හරි. ඉතින් ඒ නිසා පෙට්‍රල් සුවඳට දුවන්න හදලා තියෙන කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් අදගෙන එන මේ ස්කූටරේ වාගි කරගන්න තොක අවසන් වෙන කලින් දැම්ම කෝල් එකක් දෙන්න. 0.77 406 43 97 0.77 406 43 97 නුගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේදය අරගෙන එන 100% ස්වභාවික සෙවනගල සමෝධිගම් ගැන මතක් කරන්න ඕනේ. කැමට ඇපිටයිට් නැත්නම් බඩ පිපෙනව නම් බඩ කැක්කුමයි නම් අජීර්ණ ගතියයි නම් මෙන්න මේ අසමෝධිගම් පාවිච්චි කරන්න පුළුවන් ඉක්මන් සහනය ලබා ගන්න. ඒ වගේම තමයි අර අපේ භාෂාවෙන් කියන්නේ liver එකේ තෙල්ලනේ කියලා. ෆැටි liver කියලා කියන්නේ මේක කියපු ගමන් ගොඩාක් අය බය වෙනවා. ලෙඩවලට බය වෙන්න නෙවෙයි ඕනි, ඉක්මන් විසඳුම් ගන්න එක තමයි ඕනි. හරි. සෙවනගල liver boosting capsules පාවිච්චි කරන්න පුළුවන් වාට ෆැටි liver නැති කරගන්න. ඒ වගේම සෙවනගල ජීවබල අම්ල පිත්තසුවේ සෙවනගල ජීව ශක්ති රසායනය සෙවනගල හන්දිරාජ තෛලය මේ ඔක්කොම නිෂ්පාදන කමල් බන්දුල වීරප්‍රමු වෛද්‍යතුමාගේ අධීක්ෂණය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් වාට ඕනි ඒවා ඉන්න තැනකට ගෙන්න ගන්න වගේම වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බරයකට කතා කරන්න. 0.47 31 33 540 0.47 31 33 540 වැඩි විස්තර දැනගන්න. හරි, අපි අමු WhatsApp එක පැත්තට සෑහෙන දිනක් ඉන්නවා. try එකක් දෙමු කොබලම කියවගන්න. අද නහයෙල්ලෝ කතා කරන්නේ අනේ ලලිත් අංක. හචින් යනවනම් ෂුවර් එකට ඒ මම මතක් කරන නිසා වෙන්න ඇතිලෝ. අනේ පා ඔය තරම් මතක් කරන්න ආදරෙන් එකතු කරගන්නම් හරිද? කච කච කෝචි අනේ ඔයගේ සින්දු පෙට්ටියට අපිවත් ඔබා ගන්න. මම හැලියගොඩ වියලගොඩ ආපකඩේ ඉෂංක අක්කා. හස්බන් සුසන්ත දුවල දෙන්න හන්සනී තෙඩොලේ අම්ම කුසුමාවතී ඉන්නවා කියලා කියනවා. උතුරන්න හරියන්න ඕනේ ඉතින් අහනද? ආදරෙන් එකතු කරගන්නන් ජය වේවා. අපේ ලකි අය කියනෝ වොයිස් එක නම් පොඩ්ඩක් ට්‍රැක් පැනල වගේ තමයිලෝ. ඔන්න ලෙඩ නම් වෙන්නේ පොලෝ. හරි, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අපි අවිස්සා වේල්ල zigzag apparel ekem jaya veva adrin okkum ekathu karaganna kagala nidahas mawate shanta tela sape shanta aya tahagene innu nidahas mawate supiri bite kade mage raniyaka igawata kagalu bat kade set ekak athulu kagalle mawahunu komalama dekama deka kadrin ekathu karaganna hi bentara aya komada adrin ekathu karaganna harada වැලිමඩ අයිකේ රස ෆුඩ් ප්‍රඩක්ට්ස් එකේ කොල්ල ටික ආදරේ අම්මා දෙක ඔයාලගේ දන්සල කොහමද වැස්සාවද දන්සල දෙන්න බැරි වුණාද කියලා අහනවා. දන්සල් දෙන්න ආසයි නේද කියලා අහනවා. අනේ ඔව්වනේ එකක් දුන්නහම ඇත්තටම ආස හිතුණා තව තව තව තව තව තව තව තව ඒ වගේ දේවල් යාළු එක්ක එකතු වෙලා කරන්න. බලමු හරිද ගාවට පොසොන් නිකට බලමුක කරගන්න පුළුවන් වෙයිද කියලා. කොහොම හරි ඔගලු කොහොම ආදරෙන් එකතු කරගන්න අපේ වෙලාවට වැස්සනේ හොඳට පායල තිබුණා. ඊ ගාවට ලස්සන සින්දු ටිකක් දෙන්න ගින්දර හැන්දෑවෙන් කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්න කවුද කියලා තමයි එවන්නේ නැත්තේ. කටාන කෝංග සන්දී අරෝෂ් ටේලස් එකේ ප්‍රසන්න ධම්මිකා ශිවෝන් තාරුක බිවෝන් අරෝෂ් කටියම එකතු කරගන්න කියලා කියන සින්දු ටික අහන්න. අද ධම්මිකාගේ බර්ත්ඩේ කළෝ. ඉන්න අපි ලස්සන විශ්වකක් දෙමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday akka. වගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ආදරෙන් wish කරනවා හරිද? ඊට පස්සේ මමයි අයියයි අම්මයි ඔව අහගෙන ඉන්නේ අපිට සින්දුවක් දෙන්න කියලා ඔනිති කියනවා. ආදරේ යන්නේ ආදරෙන් එකතු කරගන්න. භාෂාවගේ උම්මයිකට මහන්සිය කොහෙ ගියාද දන්නේ නැහැ. නමුණු කුල කඳුපෝමල වෙල්කම් සලෝන් අපිව එකතු කරගන්න කියලා කියනවා. අම්මෝගල හරේ ලස්සන තැනක නේ ඉන්නේ. ආදරෙන් එකතු කරගන්නගේ හරේ අපි උඩලමත්ත සනසු බැංකුවෙන් ආදරේ ඉතින් කියලා කියනවා. මගේ මිස්ලා තුන්දෙනාව දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න. ජය වේවා. ඔයාගේ වොයිස් එක නම් මාරම ලස්සනයි යනේ.

රන්දි තවින්ස ඇසිස්ම කට්ටි මාදරෙන් නගතකට ගන්න බිස්නස් එක සරු වෙන්න ඕනි ජය වෙන්න ඕනි ඉතින් හරිද බොරලස් ගම්මුවේ දිනිත විමුක්ති හර්ෂ ප්‍රේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා එක්ක සරත් චන්ද්‍ර කට්ටිම එකතු කරගන්න ගින්දර භාෂි පැටිය ඔපුවත් එකතු කරගන්න කෑගල්ලේ පුෂ්පාංගනි අක්කා හස්බන්ඩ් නිමා ඉගාවට ඔරික්ම සිවුරු ෂොප් එකේ සිවුරු ෂොප් එක ගාව ත්‍රීවිල් පාකිකි කොල්ලො කොම ආදරෙන් එකතු කරගන්න කියලා කියන අයෝ දැම්මම මේගොලන්ට කෝලම් පුරුදු කරල ඒගොල තේවයිම මට දමල ගහනවා. ඉබාගම නුවන් අයින් වක්සගේ අනේ මගේ නුවන් අයි ආදර නිගත කරගන්න තැන්කවල් සෝමච් හැමදා මහගෙන ඉන්නවට හයි භාෂයකා අද දුන්න ලොකුම දිගම උම්ම එක නිකවරටිය දුන්න ඔන්න ඔයාට අපින් ලොකුම ලොකූ එකක් ඔයා හින්ද අපි සතුටින් ආදරේ අනේ තැන්කූ. ගින්දරේ අටියන්තර දේශන් ස්ටුඩියෝ එකේ අපිවත් සුපිරි සින්දු සෙට් එකට ඔබාගෙන යන්නකෝ කියලා කියන බුසුබුසු කොල්ලත් ඉන්නවද බුසුබුසු ආදරෙන් එකතු කරගන්නයි යටියන්තර සිටි සලෝන් එකේ අපි තෝව වහගෙන ඉන්නේ කියලා කියන ලලිත අයියට තුම්ම එකක් ඉල්ලනවලු ලලිත අයියා වෙන කාටවත් දෙන්න එපා ඔයාම තියාගන්න ඊ ගාමට ගම්පොල උමගිරි උයන ඉන්දික සංජය වදුවල දෙන්න දුලීෂ මනීෂ කට්ටිය මාදරෙන් එකතු කරගන්නම් තැන්කූ මෙසේජ් එකට භාෂ්‍යක අපිවත් එකතු කරගන්න තාතා අජේ තම්ම ශොමලි අක ඉරෝෂි මම කොට්ටාවේ තරුෂී දෙකක් ආදරේ කළා ඊගාවට හයි ගින්දරේ අද මගේ හස්බන්ඩ් ප්‍රියන්ත සිගේරගේ බර්ත්ඩේ කාඩ් එයාට සුබම සුබ පන්දරයක් වෙන්න කියන ලොකුදෝ සකෝ චුරිදෝ සනු නංගි අමාලි මල්ලි මහේෂ් අම්ම චම්ප තාතා අනුර ගල්ලැල්ල රත්නපුර මම දක්ෂිකා කියලා කියනවා අයියේ අනේ වාගේ හිතේ තියෙන සතුම් පතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නිදුක් නිරෝගී සුව ලැබෙන සුවම සුබ පන්දනයක් වෙන්න කියලා ආදරෙන් විශ් කරනවා හරිද ඊගවට මාකුල ප්‍රියන්ත අයියෝ ඔයාවත් එකතු කරගන්නවා ඊට පස්සේ හයි හයි අපි තහගෙන ඉන්නේ කියලා ඔවින්දි කියනවා ඕකේ ආදරෙන් ඔගොල්ලෝ කොහොම එකතු කරගන්න යටියම් තොට මහවිල විදුනි කුකින් සර්විස් එකේ මිලින්ද අයියා සඳසි විදුනි සුදර්ශනී මහවිල ගමේ හැමෝම යටියම් තොට පීපල්ස් බැංක එක ගාව ත්‍රිවිල් පාකේ කියෝ කොම සමන් දේවාලි ගාව සිටි සලෝනි කියෝ කොම එකතු කරගන්න කියලා කියන කට්ටිය මේකත කරගන්න ජය වේවා මතකයිනේ හේටර් නවේට අපේ ඩීජේ නයිට් එකේ බැටල් එක අහන්න එකතු වෙන්න කළුතරද කොළඹද දිනන්නේ කියලා බලන්න හරිද Facebook live එක බලන්නත් පුළුවන් තමයි අපේ official fan page එක like කරලා follow කරලා නැත්නම් like එකක් follow පාරක් දාගෙන යන්න. එතකොට ඔයාගේ device එකට live එක පටන් ගත්ත ගමන් notification එක එනවා. එහෙනම් හෙට දවල් එකට හම්බ වෙමු. ජය වේවා.

0: Athlon Green Caps. Your city, your ride.
1: Meltol. Isaratia, Una Sempratishava, Angapatha Vedanava, Apasudina Sadaha, Igman Sanya, Meltol, Parasitamol Vishishaki.
2: Damadiva Vandanave, the Chetavanara, Miss Sukanda Kutia, Malin Sarasa, Deca Satuanata, Obatina Travel Netta, Pitatim, Augustus to December, Amatana, Bindway Kayakai Dekai, Atase Hatuna, Tunse Hatuna, Bindway Hatte Hai, Hatse Dase, Tisata Hatadeka.
3: ඇයි sugar කියලා මූණෙන්නකන සෙවණකල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 047 31 33 540
4: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
5: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
4: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
5: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් Anugrahaya.
6: Hondamade aduma bilata. Tepavyapta shaka jalayak samagin. Kasakala Green Super. Jeevithayata thiriyak.
7: Hello. Hello. Hello. Mata ahanna godak dewal thibunata. Eyata kiyanna mukuthma thibila naha.

0: ආරම්භය හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
1: ඉන්දර හැන්දෑව
2: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩි රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 1,077,462,47 කතා කරන්න
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
7: සුබ සන්ධ්‍යාවක් හවස 4:00 විනාඩියකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයබෝන් මේ පැයි රටතොට සමගින් මම මනෝජ්. රජයේ පාසල් පද්ධතිය තුළ පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම මේ වසර අවසානයේදී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පවසනවා. ගුරුවරුන් 23,000ක ප්‍රමාණයක් බඳවා ගැනීමට අනුමැතිය හිමි වී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. මිලඟ නෙට් නිවුස් පස්වරු පහට.
0: නෙට් නිවුස් මේ පැය රටතොට

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
1: කැඩුවා දැම්මක් කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
0: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ. ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
2: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: Hatara Aten, Sindu Ehena, Net FM, Hatara Wate.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 4:00 විනාඩි 10යි වෙලාව. අපි වාගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. බ්‍රහස්පතින්දා දවස අතිශය කාර්ය බහුල දවසක්. පොඩ්ඩක් පිටින් විට කොළඹට වැස්ස ඇති වෙච්ච දවසක්. උදේට වහිනවා, ආයි විනාඩි 10ක විතර පායනවා, ඊට පස්සේ ආයි වහිනවා. දැන් නම් පොඩ්ඩක් ආයි පායලා තිනේ. හැබැයි මම දන්නවා මම වැඩ ඇරිලා යන වෙලාවට අනිවාර්යෙන් ආයෙත් වහිනවා නේද? රයිට්. ඒ නිසා ඉතින් වැඩ කරන ගමන් මාව අහගෙන ඉන්න ඔයාට, ඊට පස්සේ වැඩ ඇරිලා ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න ඔයාට, එහෙම නැත්නම් හවුස ඩියුටි එකට ඔන් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට, පාර යන එන ගමන් මාව ටිකට් කවුන්ටර් එකේ වෙන්න පුළුවන්, ඊට පස්සේ හොටෙල් එකේ වෙන්න පුළුවන්, ඊට පස්සේ කඩේක වෙන්න පුළුවන්, ගෙදරට වෙලා වෙන්න පුළුවන්. අහගෙන ඉන්න ඔයාට හවස වරුවේ වා වැඩිපුරම ආදරය කරන කට්ටියම එකතු කරගෙන සින්දු අහන්න තියෙන පැය දෙක තමයි මේක. ඉතින් ඒ නිසා අපි දෙන්නට මේ පැත්තට ඇවිල්ලා කතා කරන්න, මැසේජ් කරන්න chance එක තියෙනවා. අද ඔයාලට මම ප්‍රොමිස් වෙනවා වැඩිපුරම මැසේජ් කරන කට්ටියට chance එක දෙනවා කියලා. ඒ නිසා මුලින්ම මැසේජ් එක දාන්න කෙනාට, හරිද? මංගානේ මොකද්ද දෙන්නේ? රයිට්. මුලින්ම මැසේජ් එකක් දාන්න, ඊට පස්සේ මම කියන්නම් මොනවද දෙන්නේ කියලා. හරිද? 0711 95 95 95 ඒ නිසා ටග්ගාලා මැසේජ් එකක් දාන්න, WhatsApp එකෙන් අපි දෙන්නට chat එකක් දාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ hotline number එක දන්නවනේ මම ඔයාලට කියනවා වගේ, gedara number එක තරම්ම කටපාඩම්. මගේ hotline number එකට ඔයාලට පුළුවන් ඇති තරම් call කරන්න, අපි දෙන්නත් එක කතා කරමු. ඊට පස්සේ wall post එකක් දාලා තියෙනවා, comment කරන්න chance එක දීලා තියෙනවා wall post එකේ. අද ඒ කට්ටියවත් මතක් කරන්න මම බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා හවසරේ ආසුම සින්දු ටිකක් අහන ගමන් මේ පැත්තට වෙලා ඉන්න ඔයාලට පුළුවන් message කරලා call කරලා chat එකක් දාන ගමන් කතා කරන ගමන් කිසිම කම්මැලි කමක් නැතුව, පාළුවක් නැතුව අපි දෙන්නත් එක පැය දෙකක් ඉන්න තමයි තියෙන්නේ නේද? දැන් සමහර වෙලාවට හවස වරුවේ දැන් දවල් වරුවේම වැඩ කළ මහන්සි වෙලා හවස ගෙදර එන ගමන් ඉන්නවාට සෑහෙන කම්මැලි කමක් දැනෙනවා වෙන්න පුළුවන්. මොකද තනියෙන් ට්‍රාන්ස්පෝර්ට් එකේ යනකොට නේද? ඊට පස්සේ පොඩි පාළුවක් මහන්සිය දැනෙනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයා වැඩිපුරම ආස සින්දුවක් අහන ගමන් ආසම කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා කියලා කියන්නේ පොඩි වෙන ෆීලින් එකක් නේ. ඉතින් ඒ නිසා උදාර විදිහට මාව අහගෙන ඉන්න ගමන් කතා කරන්න මේ පැත්තට එන්න අමතක කරන්න එපා. හරිද? අපිට එන ලස්සන සින්දුවත් එක්ක වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. හවස 4:00 විනාඩි 12යි වෙලාව. ඔයා ඒ කාලේ වැඩිපුර මාස සින්දු සෙට් එකක් අද මුලින්ම දීලා වැඩේ පටන් ගන්නවා කියලා මං හිතාගත්තා. ඒ නිසා මේ සින්දුව මම ලෑස්ති කරගත්තා. වාගේ මගේ බොරින්න තීවිරින් ඩ්‍රයිව් එක හතර වටෙන් ඔයාට අහන්න දෙන්න. හවස 6 වෙනකන් මාත් එක්කම ඉන්න අමතක කරන්න එපා. දන්නවනේ මම DJ අසා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: හවස 4:19යි දැන්.
4: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
6: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
8: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
10: එක එක දේවල් වලට සිත් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
11: ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
12: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදෑකර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112559669.
13: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
14: සංක දිනය සශිකා නිසංසලා,
15: සුනීර සුමංගා,
16: නුවන්තිකා සේනාරත්න,
17: අමීෂ මිනෝල්.
18: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
19: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
20: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
21: හොඳම දේ අඩුම විලට තික ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට තිරයක්.
22: ඔබ O-level අවසන් කළායෙක්ද? අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112559669.

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර වටේ WhatsApp 0711 95 95 95.

0: Hatara aten sindu ahena net fm hatara wate
1: හවස 4යි විනාඩි 26යි උදාර විදියට මාව අහගෙන ඉන්න සෙට් එකක් මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ මම ඔයාලට බ්‍රමිසුරාණි මුලින්ම මතක් කරනවා කියලා WhatsApp එකේ කට්ටියව ඒ නිසාම තමයි හයි කොහොමද අසා සුබ සන්ධ්‍යාවක් වේවා අපිත් උදාර විදියට ආව අහගෙන ඉන්නවා කියලා තුෂාන් විශල් එක්ක මට කුමුදුරු වන්වැල්ලෙන් මැසේජ් එක දාලා තියෙන්නේ thank you ජය වේවා අසා මම පබෝ ආ බබෝ කොහොමද මම ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ස්පෙෂලි තරංගක්කව එකතු කරගන්න කියලා තියෙනවා අම්මෝ බලන්න එපා ඒ තියෙන ආදරේනේ රයිට් ඊට පස්සේ අසා මේ වැස්සනම් ඉවරක් වෙන්නේ නැහැ නේද අනේ අපි ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක කියලා තියෙනවා වැඩක් නැහැ නේ කියලා මම උදේට එළියට බහිනකොටත් අපරාදි කියන්න බෑ වහිනවා ඔයාලත් එක්ක ඉඳලා හවස ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා යනකොට දෙයනේ කියලා වැස්සනම් දෙනවා මේක ඉවර වෙන්නේ නැහැ හරි රයිට් ඊට පස්සේ තෙමෙන්න තු ඉන්නෝනේ හරිද ඊට පස්සේ සුපසෙන්දාවක වාසා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා මට මැදගමින් මැසේජ් එකක් දාලා තියෙනවා හැබැයි නම් ඒවල නැහැ මැදගඩ ඔක්කොම මැදගම ඔක්කොම එකතු කරගන්නම් කියලා තමයි කියන්න තියෙන්නේ හරිද අසා අපිට නම් වහිනවා සැරින් සැරේ වාඩු කොහොමද කියලා අහලා තියෙනවා මෙහෙටත් සැරින් සැරේ වහිනවා මං හිතන්නේ ඔයගලොන්ට පායදිද කොහෙද අපිට වහින්නේ හරි අපිවත් චාමර වීරසිංහගේ සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාක් එකේ කොල්ල සෙට් එක මැසේජ් කරලා තියෙනවා උදාරයි thank you ජය වේවා මහවිල අංජු අයියවත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ රිකිල්ල ගස්කඩ සලෝන් දිනේශ්‍රී එකේ සෙට් එක ශාමා හයි ගෝමද ඊට පස්සේ සංදීපනී නුවන්තිකා සෙට් එක මේකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට 0711යි 95යි 95යි 95 නම්බර් එක තියෙනවා ටග්ගාලා මේ පැත්තට මැසේජ් එකක් දැම්මොත් මම ඔයාව මෙහෙම කළා මතක් කරන්නම් හරිද ටග්ගාලා මේ පැත්තට එන්න

0: Hatera Aten Sindu Ehena Net FM Hatera Wate
1: අවසහතරයි විනාඩි 31යි ආදරණීය මමත් ඔයාව අහගෙන ඉන්නවා හතර වටේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ රේණුකා නේද? මෙහෙට නම් සරින් සරේ වහිනවා සහ කරන්ට් එක යනවා එනවා. ඊට පස්සේ මේ වෙලාවේ කනන්තොට බේකරියේ රසික මල්ලිවයි, ඊට පස්සේ බේකරිය වැඩ කරන රාජායි ඇතුළු හැමෝම වයි, මොල්ඩියුස් වල සංගීත් මල්ලිවයි, ඊට පස්සේ ඔක්කොම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අම්මෝ රේණුකා, ඔයාට ලංකාව වටේම අඳුරන කට්ටිය ඉන්නවනේ. ඔක්කොම කට්ටිය එකතු කරගන්න උදාරයියා. Thank you message කරාට. Good evening asa අපිත් මේ වෙලාවේ මැසේජ් එකක් දාලා බලාගෙන ඉන්න ඔයා කියනකම් කියලා මට ප්‍රියා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න මාව මං කිව්වා. හරිද? ඊට පස්සේ සඳලී, හයි කොහොමද අනුරාධපුරෙන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you සඳලී. ඔයාවත් උදාර විදියට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ජය වේවා.

0: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
1: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-778 WhatsApp කරන්න.
3: Coca-Cola රස දෙන්න නොතිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 5 ගිනිගත් වෙන. ජුනි 6 හැටන්
4: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
6: කොහෙන්ද මේ JBL එක?
7: කීල්ස් එකෙන්.
8: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සම්නියම නදලවේ.
9: අක්මා විතෙල්. Fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 047-31-3540.
10: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදලා ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේඉඳන් දවල් එක වෙනකන්.
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටල් 5 කොන්දේසි අදාළ වේ.
3: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
4: කැඩුවා දැම්මක් කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
6: ජාතික ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි
7: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වෙලාව හවස හතරයි විනාඩි හතලිස් එකයි. දැන් සමහර වෙලාවට අපිට දැංගයක් හදනමය කියෙන එක අපේ ජීවිතය තියෙන ලොකු අවශ්‍යතාවයක් නෙනේ. අපිට තියෙන ලොකු බලාපොරොත්තුවක් තමයි අපේම කියලා ගයක් හදාගන්න එක. එතකොට අපි ගොඩක් වෙලාවට ගයක් හදනකොට දැන් කල්පනා කරන දෙයක් තමයි අපේ ගේ හදන්න අපි හොඳම දේවල් පාවිච්චි කරන්න ඕන. ඊට පස්සේ ගෙදරට ගන්න හැමදේම හොඳම දේවල් අද කාලේට ගැලපෙන දේවල් ගන්න ඕනේ. මොකද මේ ගෙදර ඇතුළත ලස්සනට තියාගන්න අපි සෑහෙන්න ට්‍රයි කරනවානේ. ඉතින් එතකොට දැන් ගොඩක් වෙලාවට ගෘහ භාණ්ඩ, ටයිල්, බිත්ති, ඊට පස්සේ ගෘහ විදුලි උපකරණ මේ හැමදේටම අපි වැඩි අවධානයක් දෙනකොට අපි පොඩ්ඩක් වැඩිපුර කල්පනා කරන්න ඕන දෙයක් තමයි දැන් සමහර වෙලාවට ඉන්ටීරියර් ඩිසයින් එකේ වැදගත්ම අංගයක් වෙලා තියෙන. හැබැයි වුණාට අපිට සමහර වෙලාවට මිස් වෙන දෙයක් තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේනේ. ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න නම් ඔයා දන්නවද? ගෙදර සිවිලිම හරි පිළිවෙලකට, හරිද, ලස්සනට හොඳ නිමාවක් එක්ක තියෙන්න ඕන. අනිත් එක තමයි සිවිලිමක් ගහනකොට දැන් ඉස්සර වගේ නිකම්ම සීලින් ෂීට් එකක් අරන් ඇවිල්ලා ගහලා වැඩක් නැහැ යන්නේ. අද කාලෙට ගැලපෙන අලුත් ඩිසයින් සෝන තරම් තියෙනවනේ. ඒ නිසා ඔයාලට මම යෝජනා කරන්නේ ඔයාගේ ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න නම්, ඔයාගේ ගෙදරට නියම ෆිනිෂින් එකක් එන්න නම්, වහලයට ලස්සනක් එන්න නම්, ඔයා අනිවාර්යෙන් ගෙදර සිවිලිමට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාන්න ඕන. මොකද මේක ඇවිල්ලා නිර්මාණය කරලා තියෙන්නේ මද කාලයට ගැලපෙන විදිහටනේ. මේ ගැන දැන් ගොඩක් කට්ටිය ට්‍රයි කරනවා ගෙදර සිවිලිමට පොඩි නැචරල් වුඩ් ලුක් එකක් අරගෙන එන්න. ඉතින් ඒකට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ නැචරල් වුඩ් ලුක් එකක් තියෙන සීලින් ෂීට් එකක්. හරිද? අනිත් එක තමයි දැන් මේක නැචරල් වුඩ් ලුක් එකක් තියෙන වගේම තමයි මේකදී ඔයාට වේයෝ කන ප්‍රශ්න, ඊට පස්සේ දිරන ප්‍රශ්න, ඔය කිසි දෙයකට මුණ දෙන්න වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඒ වගේම තමයි පරිසර උෂ්ණත්වය තියෙනවනේ. මේකත් එක සමහර ලාට ඔය සමහර සීලින් චිත්තිනෝ බාලේවා රත් වෙනකොට ටක් ගාලා හැඩේ වෙනස් වෙනවා. ඊට පස්සේ මැද්ද හිඩස් හැදෙන්න ගන්නවා. ඊට පස්සේ කිසිම පිළිවලක් නැති ගතියක් එන්න ගන්නවා සිවිලීමට, නේද? හැබැයි උනාට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ මේ ප්‍රශ්න කිසිවක් නැහැ. ඔයාලට අන්න ඒක නිසා තමයි මම බය නැතුව කියන්නේ, ගෙදර සිවිලිම ගහනවා නම් දෙපාරක් හිතන්න එපා. ඔයා අනිවාර්යෙන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකට යන්න අමතක කරන්න එපා. මොකද මේක ඇවිල්ලා ලස්සන වගේම තමයි දිගු කාලීන පැවැත්ම පිළිබඳව වසර 5ක වගකීමක්. ඒ කියන්නේ දැන් සිලින් ෂීට් එකේ මතුපිට ආලේපනේ තියෙනවනේ, මේකට වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි, සිලින් ෂීට් එකට වසර 25ක වගකීමකුත් හම්බ වෙනවා. ඒ නිසා ඔයා බය නැතුව සිවිලිම ගහනවා නම් කතා දෙකක් නෑ. ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. අනිත් එක තමයි දැන් මේක ගෙදරට ගැලපෙන වර්ණ ගණනාවකින් මිලදී ගන්න හැකියාව තියෙනවනේ. කොස්, ඊට පස්සේ මහෝගනී, තේක, ඊට පස්සේ බුරුත කියන ආකර්ෂණීය වර්ණ හතරකින් ඔයාට මිලදී ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න 011 5 748 738ට ඔයා දැම්ම කෝල් එකක් දෙන්න. කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන තමයි මතක් කරේ. රයිට්. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිය ගොවිසෙත ලොතරැයිය ගැන. සාමාන්‍යයෙන් ඔයාගේ කෝටිපති සීනේ සැබෑ කරගන්න ඔයා ට්‍රයි කරනවා නම් ඔයා අනිවාර්යෙන් NLB ලොතරැයි පතක් ගන්නවම ඇතිනේ, නේද? ඒ අතරිනුත් ඔයාගේ කෝටිපති සීනේ සැබෑ කරන කෝටි 6කින් නැරඹෙන සුපිරි ත්‍යාගයත් එක්ක සතිය දවස් 7ෙම දිනුම් මදින ගොවිසෙත ලොතරැයිය කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ වාසනාවන්ත කරන ගමන් රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දීමට, ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ලොකු දායකත්වයක් ලබා දෙන ලොතරැයියක්. හරිද? ඒ නිසා ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම, ඒ වගේම ආපදා සඳහා සාහන සැපයීම, ඊට පස්සේ ගොවි ජනමන්සල් ඉදිකිරීම කියන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වලට ලොකු දායකත්වයක් ලබා දෙන ගමන් ගොවිසෙත ලොතරැයිය ඔයාගේ ජීවිතේ කෝටිපති සීනියත් හැමදාම හැබෑ කරන ලොතරැයිය. ඉතින් ඒ නිසා ඔයාගේ ජීවිතේ සීන සැබෑ කරගන්න ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩියෙන්ම දෙන ගොවිසෙත ලොතරැයිය ඔයා හිතේ හැටියට අරගන්න මේ මතක් කිරීම. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. හවස 4 විනාඩි 45යි. අලුත් පැයට යන්න කලින් මට 0711 95 95 95 මැසේජ් එකක් දාන්න. මම ආව මතක් කරන්නම්.

0: හතර අතෙන් සිින්දු ඇහෙන නැතෆම් හතර වටේ.
1: Right, වෙලාව හවස හතරයි විනාඩි හතලිස් නවයයි. අපි අලුත් පැයකට යන්න තෝන. හැබැයි වුණාට මට උදාර විදියට මැසේජ් කරපු කොල්ල කෙල්ල සෙට් එකක් ඉන්නවනේ හවස්වරේ මාව අහගෙන ඉන්න ගමන් නේද? මන් දන්නවා මහන්සි වෙලා වැඩ කරලා පොඩ්ඩක් සින්දුවක් අහන ගමන් රිලැක්ස් එකේ ඉන්න ටයිම් එකනේ මේක නේද? ගෙදර කට්ටියෙක් වුණත් පොඩි චැට් එකක් දාගෙන තේ එකක් බීලා නේ හවස්වරේ වැඩ ටික ඉවර කරලා මාත් එක්ක ඉන්න වෙලාව තමයි මේක. ඒ නිසා ආව මතක් කරන්න ඕනනේ. ගම්පොළු මුගිරි වෙන ඉන්දික සංජීව දුවල දෙන්න දුලීෂාවයි මනිෂාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. උදාර විදියට අනිවාර්යෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. ඊට පස්සේ හයි ගුඩ් ඊවනිං අසාම මම අලව්වෙන් කරු මේ වෙලාවේ මාතෝ අවහගෙන ඉන්නවා. හෙට ඩීජේ එක සුපිරියක් වෙයි කියලා නේද කියලා අහලා තියෙනවා. අනිවාර්යෙන් ගන්නේ මම ඔයාලට විස්තර ටික කියන්නම් ඉන්න කොහොම හරිද. ඊට පස්සේ අසා අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කොලියා පිටියෙන් නිරූෂා බබියවයි ඊට පස්සේ නිතීෂ්වයි සංජීවවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙන උදාරයි. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ජය වේවා. සෙට් එක මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා අසා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා උදයන්ගේ නෙතුමි මැසේජ් කරලා තියෙනවා. Thank you darling මම ආවත් එකතු කරගන්නම්. උදාර විදියට 0711 95 95 95ට අද වැඩිපුරම මැසේජ් කරන්න පුළුවන්. ටග්ගාල මැසේජ් එකක් දාන්න.

රයිට් අපි අලුත් පැයකට යන්න හදන්නේ හින්දි රැකියා ගොඩාක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබා හවස 4 විනාඩි 53යි අසා අපේ මැසේජ් එක තාම කිව්වේ නැහැ නේ කියලා දිනවා කවුද මේ අපේ මංගලී වර්ෂන් එකේ සෙට් එක නේ සාලියවයි මංගලීවයි ශ්‍රන්තිවයි සංජීවවයි මහේෂ්වයි ලක්මුතුවයි මధుවන්තවයි ඔක්කොම එකතු කරගන්න අපි අලුත් පැයකට යනවනේ මම බලන කවුද අලුත් පැය මුලින්ම මට මැසේජ් එක දාන්නේ කියලා ටැග් ගාලා මැසේජ් එකක් දාන්නා

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 4:57 දැන්.
4: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ෂණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රු ප්‍රදර්ශනාගාරවලින්.
5: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
6: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
7: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.

0: COVID te lo trăie.
1: Coca-Cola roasă de nou din anno. Unna pe modela alimat frunta imat mentai tegi din anno nia măcianse cac. Va si resac. Caranna tiene punci ma punci de ai. Coi mohota kahari oyage velanda salatat ape net FM kandai menna puluan. Ehema evit modela aligin cool beam ekak denna kela illuot. Oya denne Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda. Netnam portilo ekak nam oyata e mohotema mudal tegak dinaganna puluan. Ehenam soodanam inninna. Api enne Juni 5 ginigath hena. Juni 6 hat
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිතාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0877 300 940.
3: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 1672.
1: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
4: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
2: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
5: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
1: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
6: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
1: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
5: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
1: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
7: Brought to you by
2: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13:22.
10: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: දම්රෝවිතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
12: Net FM Algo Town.
13: සුබ සන්ධ්‍යාවක්. හවස 5 විනාඩි 1යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම මනෝජ් මරදාන සිට අලුත්ගම බලා දහවනේ වූ මන්දගාමී දුම්රියක වාද්දුව පල්ලිය මංකඩ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාද්දුව පොලිසිය පවසනවා අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථය ගාලුපාර දෙස සිට මුහුදුබඩ දෙසට ගමන් කරමින් තිබී ඇති බවද පොලිසිය පැවසුවා. මෙම අනතුරෙන් ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
2: Net News. Be pay what the

කරන්න බිදුවයි එකයි එකයි දෙකයි පනස් පහයි තිස්තුනයි හැටතුන WhatsApp බිදුවයි හත්සිය එකොළහයි අනුපහයි අනුපහයි අනුපහා.

0: සිංදු ඇහෙන net fm 4 වටේ
1: සුබසන්දාවක් හවස 5යි විනාඩි 8යි වෙලාව 4 වටේ අහගෙන ඉන්න දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ මට ඇත්තටම හිතන දේ තමයි දවසේ වැඩිම වේගෙන් යන පෑය දෙක මොකද්ද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නේ හවස 4 ඉඳලා 6 වෙනකන් ටයිම් එක තමයි කියලා. ඒකට හේතුව දන්නේ නැහැ නේ. එහෙ බලලා මෙහෙ බලද්දි වෙලාව ගිහිල්ලා ඉවරයි බලන්න. දැන් පෑයක් ඉවරයි නේ නේද? අනේ හයසයි ඔයාලට කෝල් කරාම ආන්සර් කරන්නේ නැත්te කියලා අහලා තියෙනවා. මාව කන්න හදනවනේ. නෑ නෑ නෑ. ආ කෝල් එකක් ගන්න මම අනිවාර්යෙන් ආන්සර් කරන්නම්. Thank you Yashow message කරාට. Hi කොහොමද ආසා අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. අපි කුරුවිටින් මේ වෙලාවේ පවුල හැමෝම ඉනෝකක්ක පවුල හැමෝම උදාර විදියට මාව අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. උදාරයි වාවලාව එකතු කරගන්නම් මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට සුබ සන්ධ්‍යාවක් වේවාසයි. අනේ අදවත් මට පුන්සන්දත ඔබමාගේ සින්දුව දෙන්නකෝ කියලා තියෙනවා. මං ඊයේ වෙනුවට ඔයාලට සින්දුවක් දුන්නා නේද අප්සරා. ඕකේ මං අද දෙන්නම්. හරිද? ඊට පස්සේ අසා අපිත් මේ වෙලාවේ උදාර විදියට ආව අහගෙන ඉන්නවා හින්දි ට්‍රැක් එකක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. මං කලින් පැය ඉවර කරේ හින්දි ට්‍රැක් එකකින්. මම මේ පැයදිත් ඔයාලට හින්දි ට්‍රැක් එකක් අනිවාර්යෙන් දෙන්නම්. හරිද? සුජිත් පිටබද්දර ඊට පස්සේ රබින්දු බොස් එක්ක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. නියමයි ජය වේවා සෙට් එකම එකතු කරගන්නම්. ඒ වගේම උදාර විදියට අපිත් ආව තමයි අහගෙන ඉන්නේ අසා. මට දෙන්නකෝ ලස්සන සින්දුවක් කියලා මට චාමර මෙසේජ් එකක් දාලා තිනවා. Thank you චාමර. හයි කොහොමද අසා ඊයේ? මම හොව අහගෙන ඉන්නේ මට මෙසේජ් එකක් දාන්න ටයිම් එක හම්බුනේ දැන්. කියලා දුල්මි මැසේජ් කරලා තියෙනවා. උදාරයි පැටියෝ, ඔයා පුළුවන් වෙච්ච පළවෙනි තප්පරේම මට මැසේජ් එකක් දැම්මනේ. මං ආවත් එකද කරගන්න. හරිද? රයිට්. මේ පැයදී මම වැඩිපුරම chance එක දෙනවා මැසේජ් කරන කට්ටියට. මොකද අද වැඩිපුරම මට වාව මතක් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා බලාගෙන ඉන්න එපා. 0711 95 95 95 ටක් ගාලා ඩයල් කරලා මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන්. අසා අපි මේ වෙලාවේ වාව අහගෙන ඉන්නේ. මෙන්න මෙහි ඉඳලා ඔයා වහගෙන වාහනේ එන ගමන් ඉන්නේ. ඊට පස්සේ මෙන්න මේ කට්ටියත් එක්ක ඉන්නේ. ඔය ඕන දෙයක් මට කියලා මැසේජ් එකක් දාන්න පුළුවන්. මං අනිවාර්යෙන් ඔයාව මතක් කරන්න. හරිද? රයිට්. ඉතින් අපි දෙන්නගේ බෝරින්න තීවිරින් ඩ්‍රයිව් එකේ 4 වටේ දෙවනි පැය පටන් ගන්න හදන්නේ හවස 5යි විනාඩි 10යි 6ට කලින් මේ පැත්තට එන්න මම ඔයාව මතක් කරන්නම්. හරි?

0: Hatara Aten Sindu Ahena Net FM Hatara Wate
1: Right, වෙලාව හවස 5යි විනාඩි 18යි. අපිත් මේ වෙලාවේ අසාව ඔයා වහගෙන ඉන්නේ කියලා මොරටුවෙන් සුජානි මැසේජ් කරලා තිනවා. Thank you සුජානි. ඒ වගේම ගම්පල මුගිරියෝන් ඉන්දික සංජීව ඔයාවත් එකතු කරගන්නම් අසායි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාව ඔයා වහගෙන ඉන්නේ කියලා තෙනුක මැසේජ් කරලා තිනවා. සීගිරිය ඉඳලා නේ සීගිරිය පැත්තේ ඉඳලා. Okay මම ඔයාවත් එකතු කරගන්නම් තෙනුක. Thank you. ඒ වගේම හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ඔයාව තමයි සද්දර මහගෙන ඉන්නේ උදාර විදියට ලස්සන සින්දුවක් දෙන්න කියලා කුමාර මැසේජ් කරලා තිනවා. Thank you කුමාර. ඔයාවත් මේකටම එකතු කරගන්නම් ජය වේවා.

0: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
3: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
4: Don't stop remix remake ekat happena DJ blast ek
5: anga galene inna kumariye
3: radio itihas se pratham vatavata lankaya superi DJ taru mohonata mohuna gatana DJ attack show eka
4: Net FM DJ Night Face to Face Attack Show Attack Show
3: 1 2 3 let's go Lanka umadanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
4: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ
6: brought to you by
7: Sloan Green Cabs your city your ride
8: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
9: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩි රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077-406-4994 කතා කරන්න
10: Kiehl's Crispy Fridays 8 piece chicken bucket එකක් දැන් රුපියල් 2190කට Kiehl's පිටින්ම පමනයි මෙම දීමනාව ජූනි 5 වෙනි දිනට පමනක් වළංගු වේ
11: අලුතෙන කාටම මිලක අසකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල කම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වට 30 ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසකල ප්ලන්ටේෂන් 071-892-1767 කසකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
12: මන් රපුන්සල් දනන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා පීර ගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
14: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol paracetamol විශේෂයකි
15: Yes fortune soy
16: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
17: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
18: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
19: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
20: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
21: කොහෙන්ද මේ JBL එක?
22: Kiehl's එකෙන්.
23: රුපියල් 3000කට වැඩියෙන් Kiehl's එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kiehl's එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම යන දළවේ.
24: ඔයත් පහලට වශි වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
25: සන්ධි සෝයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සන්ධි ප්‍රදාහ සමනය තුළින් නොවර්තින සන්ධි සෝය උදා කර ගන්න 0710-397-399 යාමට දීකායු ජොයින්ට්ස් රීබෝන් සන්ධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කින්වා ගන්න
26: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
27: AAT නවශිෂ්‍යලිය අපදිංචිය සඳහා වන 20% වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙරළිය අපදිංචි වන්න. අඩුවයිසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න. අමතන්න 0112 559 669

හතරහතෙල් සිින්දු ඇහෙන නැතෆම් හතරවටේ කතා කරන්න බිදුවයි එකයි එකයි දෙකයි පනස් පහයි තිස්තුනයි හැටතුන WhatsApp බිදුවයි හත්සිය එකුරහයි අනුපායි අනුපායි අනුපා

0: Manila, Net FM, Hatarawate.
1: Right, වෙලාව හවස 5 විනාඩි 30යි අපි හතරවට යහගෙන ඉන්න ගම මේ වෙලාවේ සැහැන්න කට්ටියක් මට මැසේජ් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සෙට් එක මතක් කරන ගමන් මම තවට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. හරි. අපිත් මේ වෙලාවේ සව වහගෙන ඉන්නවා කියලා සාගරි මැසේජ් එකක් දාලා දිනවා. Thank you සාගරි. ඒ වගේම මාත් මේ වෙලාවේ ආව තමයි අයිය අහගෙන ඉන්නේ මට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. වරකාගොඩ අනුර ගාමන්ට් එකේ සෙට් එක මැසේජ් කරලා දිනවා. ශාමලි, නදී, ලක්ෂි, සඳුනි, මිනුකි, ඊට පස්සේ සමන්මලි, ඊට පස්සේ රමණී, ඊට පස්සේ රුමේෂ්, සම්පත් අනිවාර්යෙන් ඔක්කොම කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. ලෑස්ති කරගෙන තියෙන සින්දුවර මම අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. ඊට පස්සේ සුජානි, චන්දිමා, ඔයාවත් එකතු කරගන්නම්. Thank you සුජානි. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඔයාවත් මතක් කරන ගමන්ම කසුන් Thank you වගේ මැසේජ් එකක් මම ඔන්න කිව්වා. හරිද? ලස්සන උදාර කොල්ල කෙල්ල සෙට් එකක් ඉන්නකොට ඉතින් මතක් නොකර යන්න බෑනේ නේ. ඒ නිසාම තමයි මම ඔයාලා සෙට් එකව මතක් කරේ. මම මේ ඊට පස්සේ ඔයාලට මතක් කරන්න හදන්නේ ඕනම උදාර කොල්ලෙක්ට කෙල්ලෙක්ට තියෙන උදාර බලාපොරොත්තුවක් තමයි තමන්ගේ ගේ හදාගන්න එක නේද? ඒකත් ලස්සනට හද කාලේට ගැලපෙන විදිහට. ගෙදරට කවුරු හරි ආවට පස්සේ වා වාගේ නම් මාර ලස්සනයි කියලා කියනවා නම් ඊට වඩා දෙයක් නැහැ නේ. ඉතින් ඒ නිසා තමයි සාමාන්‍යයෙන් අපි ට්‍රයි කරන්නේ ගෙදරට ගේන කරන දේවල්, ඊට පස්සේ ගේ නිර්මාණය කරන්න අවශ්‍ය කරන දේවල් හැමදේම හොඳම දේවල්, ඊට පස්සේ හද කාලේට ගැලපෙන දේවල් එක්ක හැමදාම ගේ තියාගන්න තමයි අපි ට්‍රයි කරන්නේ නේද? රයිට්. එතකොට දැන් ගොඩක් කට්ටිය ගෙදර ලස්සන තියාගන්න මේ හැම දෙයක්ම කරද්දි වා දන්නවද ඉන්ටීරියර් ඩිසයින් එකේ දැන් වැදගත්ම අංගයක් වෙලා තියෙන ගෙදර සිවිලිම. ඒ කියන්නේ දැන් හැමෝම දන්නවා ගේ ලස්සන තියෙන්න නම්, හොඳ ෆිනිෂින් එකක් තියෙන්න නම්, ගෙදර ඇතුළ ලුක් එක නියමටම තියෙන්න නම් හොඳ සිවිලිමක් තියෙන්න ඕන නේද? දැන් ওই ඉස්සර වගේ නිකන් ආවට ගියාට සිවිලින් ගහලා බෑ. හරිද? බලපු ගමන් කවුරු හරි කෙනෙක් දැක්කාම වාව් මේ සිවිලිම නම් මාර ලස්සනයි, ඔයගලා ගෙදරට මාර ලුක් එකක් අරගෙන එනවා කියලා කියන්න පුළුවන් තත්ත්වෙට සිවිලිම තියෙන්න ඕන නේද? Right, එහෙනම් ඉතින් ඔයාලට තියෙන හොඳම සොලියුෂන් එක තමයි ඔයා කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ට්‍රයි කරලා බලන්න. හරිද? නැචරල් වුඩ් ලුක් එකක් එක්ක අද කාලේට ගැලපෙන නියම ලස්සනක්, නියම නිමාවක් ඔයාගේ ගෙදරට අරගෙන එන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් එක තමයි. හරිද? දැන් සාමාන්‍යයෙන් මේක නැචරල් වුඩ් ලුක් එක විතරක් නෙමෙයි, ඔයාට දිගු කාලීන පැවැත්ම පිළිබඳව ආයිතින් කතා දෙකක් නැහැ හොඳ තත්ත්ව සාධකයක් දෙන්න පුළුවන් හොඳම සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. මොකද මේක වේයෝකන්නේ නැහැ, ඊට පස්සේ දිරන්නේ නැහැ, පරිසර උෂ්ණත්වයත් එක්ක හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඔයා හිතන්නේ ටික කාලයක් ගියාට පස්සේ මේක දූවිලි බැඳිලා, ඊට පස්සේ මකුළු දැල් බැඳිලා මේක ටිකක් පොඩ්ඩක් අපි හිතමු නිකන් දුර්වර්ණ වෙනවා කියලා. ඔයාලට එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. හරිම ලේසියෙන් මේක රෙදි කැල්ලක් දාලා පිය දාලා ආයි තිබ්බ විදිහටම තියාගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැතුව. අනිත් එක තමයි මේකේ මතුපිට තින්තාලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ඊට පස්සේ සීලින් ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. අනිත් එක ඔයාගේ ගෙදරට ගැලපෙන එක එක වර්ණ වලින්. හරිද? ආකර්ෂණීය පාට ගණනාවකින් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. මහෝගනි, තේක, ඊට පස්සේ බුරුත, ඊට පස්සේ කොස්, මේ කියන ආකර්ෂණීය පාට ගණනාවකින් ඔයාට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ගෙදර ලස්සන නිමාවක් තියාගන්න නම්, පිළිවෙලක් තියාගන්න නම් ඔයාට ඉතින් තියෙන එකම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් කියලා කියන්නේ. 0115748 738 කතා කරොත් ඔයාලට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. හයි, කොහොමද සර්? අපිත් මේ වෙලාවේ හතරවට යහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා චතුර. මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම සඳීෂ් මැසේජ් කරලා තියෙනවා. අසහ අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවර මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඒ වගේම හයි අසයි, හතරවටේට අපිවත් කියන්නකෝ කියලා තියෙනවා කසුනි. මං අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නම්. Thank you කසුනි මැසේජ් කරාට. හවස 6ට කලින් ඔයා මැසේජ් එකක් දාන්න, ඔයාවත් මතක් කරන්න.

0: නැතපෙම් හතර වටේ.
1: ගොඩක් කට්ටිය මගෙන් හින්දි ට්‍රැක් එකක් දෙන්න පුළුවන් දසා කියලා අහලා තිබ්බා. ඒ නිසාම තමයි හවස 5යි විනාඩි 37ක් වෙනකොට හින්දි ට්‍රැක් එකක් ලෑස්ති කරගත්තේ අහන්න දෙන්න. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරවන්නේ NLB ලොතරැයි කියලා ඔයා දන්නවනේ නේද? ඉතින් එතකොට ඒ අතරිනුත් රුපියල් කෝටි 6කින් නැරඹෙන සුපිරි තයාගයත් එක සතියේ දවස් 7ේම දිනුම් බැඳීම සිදුවෙන ලොතරැයි තමයි ගොවිසෙත ලොතරැයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ අපේ රටේ ජීවනාලිය වගේ තියෙන ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දීමට ගොවින්ගේ බාහාරකාර අරමුදල වෙනුවෙන් රජයේ එකවද්ද අරමුදලට දායකත්වයක් ලබා දෙන ගමන් ඔයාගේ ජීවිතෙත් හැමදාම ඔයාගේ සීන සැබෑ කරන්න දායකත්වය ලබා දෙන්නේ සතියේ දවස් 7ේම දිනුම් මදින ගොවිසෙත ලොතරැය තමයි. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ දකින්න දකින්න තැන බලන බලන තැන හැම තැනම ඔයා අනිවාර්යෙන් ගොවිසෙත ලොතරැය වැඩි වැඩියෙන් අරගන්න ඔයාගේ ජීවිතේ හීන හැබෑ කරගන්න ගමන්ම ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩියෙන්ම දෙන ගොවිසෙත අරගෙන සද්දිනම ජයනියත ගොවිසෙතත් එක්ක අනිවාර්යෙන් ඔයා ඉන්න ඕන. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. හවස 5යි විනාඩි 38යි අපි හින්දි රැක් එකක් අහලා මේ පැත්තට එන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයා මැසේජ් එකක් දාලා තියන්න මම ඔයා මතක් කරන්නම්.

0: ගෑනුළමයින්ට එයාලව මිස් වෙන දවස් තියෙනවා.
1: ඒයි
0: ගොඩක් ගෑනුළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නෑ.
1: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
0: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නෑ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22.
4: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
8: සදා හරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරලන රැකියා අවස්ථාවන් රසක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ක්‍රියාශීලීමත් නොසැලෙන ශක්තියෙන් පිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතු වීමට අවස්ථාව, සුදුසුකම් වලට සරලන වැටුප්, විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්.
9: WhatsApp කරන්න 0674421648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදා හරිත සමග බැඳෙන්න.
10: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
11: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 5 ගිනිගත් වෙන ජුනි 6 හැට
12: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපට වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
15: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

යන්න කලින් මතක් කරන්න ඕන හිමවරණ අමරදේව උපහාර ප්‍රසංගය පිළිබඳව ආචාර්ය පණ්ඩිත අමරදේව ශූරීන් වෙනුවෙන් එදා ඒ ගැයුණු ගීයේ රසයෙන්ම අදත් ඔයාලට අහන්න තියෙන හොඳම අවස්ථාව අරගෙන තමයි හිමවරණ අමරදේව උපහාර ගී ප්‍රසංගය අරගෙන එන්නේ. මේ මාසේ 13 වෙනි සෙනසුරාදා රාත්‍රී 7ට සිනමන් ලේක්සයිඩ් හොටල් පරිශ්‍රයේදී තමයි මේ දවැන්ත ප්‍රාසංගික අත්දැකීම ඔයා වෙනුවෙන් අරගෙන එන්නේ. ඉතින් එතකොට ආර්ටිස්ට් ලයින් අප් එක ගැන කතා කරද්දී සංක දිනේ ඊට පස්සේ සශිකා නිසංසල සුමින සුමංග ඊට පස්සේ රන්දිකා සේනාරත්න ඒ වගේම අමීෂ මිනෝල් මෙන්න මේ කියන ගායන ශිල්පීන් එනවා එදා ඒ අමරදේව ශූරීන් ගැයූ ගී රසය ඒ විදිහටම ඔයාලට අරගෙන එන්න. ඉතින් ඒ නිසාම ඔයාලට හැකියාව තියෙනවා mytickets.lk වෙතින් මේ අමතක නොවන අත්දැකීම විඳ ගන්න, ටිකට්ස් මිලදී ගන්න. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමයේ ඔයාලට බොහොම ආදරයෙන් අරගෙන එන මේ අතිදැවැන්ත ප්‍රාසංගික අත්දැකීම විඳ ගන්න ඔයාලටත් අවස්ථාව තියෙනවා. ඔයාගේ ටිකට් එක ආදම වෙන් කර ගන්න ඕනේ. හෙට එතකොට රෑ 9 කියලා කියන්නේ net fm dj night face to face attack show එකේ කළුතර දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ මුහුණට මුහුණ තරඟ වදින දවස රෑනවේ වෙද්දි වාට වාගේ මනාපයෙන් වාගේ දිස්ත්‍රික්කයේ හෙලින් මොසවා තියන්න හැකියාව තියෙන කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ බෝබෝ ඒ වගේම තමයි කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් DJ වික්සෝ හෙට දවසේදී තරඟ වදින්න නියමිතයි. හෙට රෑනවේට අපි net fm dj night face to face attack එකත් එක්ක සෙට් වෙමු. ඊට කලින් හෙට හවස හතරට අපි ආයෙත් හම්බ වෙනවා හතර වටෙන්. අදට ගිහිල්ලෙන් නම් පරිස්සමින් ඉන්න, කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. ගිහිල්ලෙන් නම් ජය වේවා. මම DJ Asa, good night.

0: සිින්දරෙල්ලාගේ මන්නං ඉන්න මවබේරගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩහරින්න. Commercial Credit.
2: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
3: Don't stop remix remake ekat happena DJ blast eka
4: anga galene igna kumariye
5: remi alagende
2: apna singhal jati tu tarala radio itihas se pratham vatavata lankaya super DJ taru mohonata mohuna gatana DJ attack show eka
3: Net FM DJ Night Face to Face Attack Show Attack Show
5: 1 2 3 let's go
2: Lankawa mudanna vilanga DJ star in the kamadinam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
3: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ
6: brought to you by
7: Sloan Green Caps Your city, your ride.
8: Engineer ලෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම Melva RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: Melva එක ලංකාවේ එක අපේම එක.
9: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
10: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
11: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උසහනය
12: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
13: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා ප්‍රාප්ත දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ
14: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
15: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4394 කතා කරන්න
16: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර වෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
17: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112863 0776 716 7672
18: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
19: සංක දිනය සශිකා නිසංසලා
2: සුනීර සුමංගා
11: නුවන්තිකා සේනාරත්න
15: අමීෂ මිනුවල්
9: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
1: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
3: tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
5: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
10: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
16: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
0: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
20: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයිය.
21: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
2: මිලියන දෙක හමාරක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: Kiehl's Crispy Fridays 8-piece chicken bucket එකක් දැන් රුපියල් 2190කට Kiehl's පිටින්ම පමනයි. මෙම දීමනාව ජූනි 5 දිනට පමණක් වළංගු වේ.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
5: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
6: යහතුන වඩන අපේ රස විජේ.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: Kiehl's within then ඔබට වැඩි ඉතිරියක්. වටවල තේ ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත කොකෝ නයිස් බිස්කට් ග්‍රෑම් 380ක් සඳහා 130ක වට්ටමක්. ඔබත් අදම Kiehl's Nexus app එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න. කොන්දේසි සයිතයි.
9: Hello. Mata hanu godak deval tibunat. Eya dikiyanna mukuth mathi bilana.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
1: ආයුබෝවන්. දවසේ පුවත් පෙළ ගැස්ම Net News සවස 6:30 සමගින් මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණයේ දිල්ෂාන් තුෂාර රත්නායක. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
1: හොරණ ඛේදවාචකෙන් මියගිය ගණන 12ක් දක්වා ඉහළට. සෙනෙහසේ කැදැල්ලේ හිමිකරු රිමාන්ඩ්. අත්අඩංගුවට ගත් ඇහැලියගොඩ ඔයසීට ඇප. සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී ටින් අංකය අනිවාර්ය කරන පනත බලාත්මක වෙයි. උතුරු කොරියාව න්‍යෂ්ටිකාවේ නිෂ්පාදනය වැඩි කරයි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. Net News.
1: හොරණ බටගොඩ පිහිටි සෙනෙහසේ කැදැල්ල නැවත නිවාසයේ තෝ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එහි හිමිකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එහෙව් අද අංක 4 හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි. මේ අතරෙම ගින්නෙන් ජීවිතක්ෂයටපත් පිරිස 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ ගින්නෙන් තුවාල ලබා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබෙන් සිටි තවත් අයෙක් මෙලෙස ජීවිතක්ෂයටපත් ඇති බවයි. මේකේ ඥාතින්ගේ පිරිසක් එම වැඩිහිටි නිවාසයේ වෙත අද උදෑසන පැමිණ සිටි අතර එහිදී ඥාතීන්ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.
3: 25 ගානේ හැම මාසෙම අක්ක යාලගේ account number එක දුන්නා. ඒකට හරියටම 25 සල්ලි ගන්නවා.
4: එතකොට අපිට දැනගන්න ඕනේ මේ ඔයාලට ඕන වෙලාවක ඇවිල්ලා බලන්න පාසුකම තිබුණාද?
3: නෑ එහෙම නැහැ. එහෙම බලන්න පුළුවන්. ඕන වෙලාවක බලන්න
5: වෙන්නේ
4: නැහැ. අස්පතාල ඇවිල්ලා තියෙනවා. අස්පතාල ඇවිල්ලා. හදිසියේ වත් ඇවිල්ලා එහෙම බලන්න අවස්ථාව දීලා තියෙනවා.
3: දීලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක්. කලබල කරන හින්දා එන්න එපා කොහොම නැත්නම් ඕන වෙලාවක අපිට බලන්න එහෙම පාසුකම තිබුණා.
4: අවශ්‍ය නැහැ. කවුද ඉන්නේ?
3: අක්කද ඉන්නේ.
4: ඔය ඔයගොල්ලෝ නේද බේරගත්තේ?
5: අපි
4: බේරගත්තා. ඔව්. එයා කොහෙන්ද ගින්න අරගෙන තිබුණේ ඔයගොල්ලෝ දැන් මේක නැද්ද? ඔයගොල්ලෝ එනකොට මොකද වුනේ? මොකද
5: වෙලා? අය භාගයක් වගේ ඇතුළත මුළු ඔක්කොම ගිනිගත්තා.
4: ඔයගොල්ලෝ කී දෙනෙක් බේරගත්තද?
5: 6 දිනක් වගේ අපේ කට්ටිය. මම හිතන්නේ මම නෙමෙයි. අපේ යාළුවෝ කට්ටිය. 6 දිනක් ඉඳලා මේ
1: මේ අතර නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ත්‍රිරෝධ රථයක් මතට මාර්ගය අසල තිබූ ගසක් කඩා වැටීමෙන් එම ත්‍රිරෝධ රථයේ ගමන්ගත් පාසල් සිසුවෙක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙක් ත්‍රිරෝධ රථයේ තුලදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් එම අනතුරින් ත්‍රිරෝධ රථයේ රියදුර දිවි ගලවාගෙන ඇති බවයි නාවලපිටිය පොලිසිය පැවසුවේ. ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක් තිස්සේ දිරාපත් වී තිබූ එම ගස කපා ඉවත් කරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දී තිබුණත් එයට මෙතෙක් විසඳුම් නොලැබුණු බවයි. රත්නපුර කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කළ ඇලිගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අපමත මුදා හැර තිබෙනවා. එය ඔහු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි. ස්ථානාධිපතිවරයා 110 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැර ඇති අතර විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙන අතර පැමිණිලිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද නියෝග කර තිබෙනවා. මැණිකල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනයේදී සාක්ෂිකරුවන් හා සැකකරුවන්ට අයත් මුදල් බලෙන් ලබා ගෙන විමර්ශන කටයුතු සිදු නොකිරීමේ චෝදනාවකට අදාළව ඔහු ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඩීසල් මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව බස් ගාස්තු හෙල්ලන්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පෙරවරුවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා. කෙසේ වෙතත් එහිදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා බස් සංගම් නියෝජිතයන්ට පවසා තිබුණේ මෙම කරුණ සම්බන්ධයෙන් අවත්‍යවරයා සමග කඩිනමින් සාකච්ඡාවක් ලබා දෙන බවයි. පෞද්ගලික බස් සංගම් පවසන්නේ මසක් තුළ ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ යාම හමුවේ සිය කර්මාන්තය කරගෙන යාමට නොහැකි වී ඇති බවයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් බස් සංගම් කිහිපයක් පසුගිය දෙවනදා සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව 5% අන්තර්වාර බස් ගාස්තු වැඩිවීමක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතා මෙලෙස අදහස් දැක්වුවා.
6: ජාතික ගමනාගමන කොමිසභාව මිස්ලීඩ් කරලා තියෙනවා. ඉතින් මේක ගැටලුවක් තියෙනවා. අමාත්‍යවරුන්ට ලනු දීලා අපි කියන්නේ අමාත්‍යවරු වුණාම අමාත්‍යවරේ පත් වුණාම එයාත් දැනගන්න ඕනේ මේක ඉගෙන ගන්න කියලා. ඒක එළියට ඇවිල්ලා දැන් නැති මගුල් කතා කරලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳ හෙට දිනේ සාකච්ඡාව කිල්ලුවා. අපි බලනවා හෙට සාකච්ඡාව දෙන අද දිනේ සාකච්ඡාව ගාස්තු සම්බන්ධයෙන් වාර්ෂික ගාස්තු සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසභාව හවස තියෙනවා. අපි බලනවා අමාත්‍යවරයාට සාකච්ඡා කරලා මේක නිවැරදි කරගන්න ඕනේ. අපි ඉස්සර කිව්වනේ මේක නීතිය යුක්තිය සාධාරණීෂ්ඨ කරන්න ආපු ආණ්ඩුවක් කියලා. අපි නම් දකින්නේ නීතිය යුක්තිය සාධාරණීෂ්ඨ කරන ආණ්ඩුවක් නෙමෙයි, ඒක අනිත් පැත්තට කරන ආණ්ඩුවක්. අපි මේක දෙකින් එකක් හිට බේර ගන්න කටයුතු කරන අමාත්‍යවරයාත් එහෙම නැතුනත් අපි ලබන සුමානේ අපේ අවශ්‍ය තීන්දුව ගන්න.
1: එම සාකච්ඡාවට කුවේ කබද්ද ප්‍රවාහන මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසුවේ ඉදිරි දින කිහිපය තුළදී පිළිගත හැකි විසඳුමක් බලධාරීන්ගෙන් බලාපොරොත්තු වන බවයි.
7: අමාත්‍යතුමාගේ ලේකම්තුමා අපි සමග සාකච්ඡා කරා. එතුමා ඉදිරිගතා මෙතන යම් ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ අනුව එතුමා අපිට පොරොන්දුවක් ලබා දුන්නා. ඉතාමත් ඉක්මනින් ගරු අමාත්‍යතුමා සමග සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් විසඳුමක් කතා කරලා අපිට අමාත්‍යතුමා සමග සාකච්ඡාවක් ඉදිරි දින කීපය තුළ ඉක්මනින්ම ලබා දෙන කටයුතු කරනවා කියන කාරණාව එතුමා අපිට පොරොන්දුවක් දුන්නා. ඒ වගේම ඉදුකේ නැත්තම් මේ රටේ පෞද්ගලික බස් කර්මාන්තයේ කඩාවැටීමේ පාපය 106ක පමණ වන ප්‍රවාහන වෘත්තිකංගේ රැකියා අනුතරේ හෙලීම, ඒ වගේම මගී ජනතාවට අවශ්‍ය කරන ප්‍රවාහන පාසකම් මේ රටේ
1: දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ අනුව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත ලෙස මේ වන විට බලාත්මක වී තිබෙනවා. දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය මැයි 19 වනදා පැවැත්වුණු අතර එහිදී එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සම්මත කිරීම මගින් බදු පරිපාලන ක්‍රියාවලීන් නවීකරණය කිරීම, පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම, බදු අනුකූලතාව සහ බදු නීති බලාත්ම කිරීම සහ ශක්තිමත් කිරීම සිදු කරනවා. එමෙන්ම බදු ගණනය කිරීම සහ බදු අඩු කිරීම වඩාත් නිවැරදි කිරීම, උපාය මාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝග දැක්වීම මෙන්ම විනිවිදභාවය සහ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ ශ්‍රම ශක්තිය හෙළ නැංවීම මෙම පනතේ අරමුණු අතර වනවා. සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනා ගැනීම අංකෙහිවත් ටින් සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම, ආදායම් ගණනය කරන ආකාරය පිළිබඳ සංශෝධන කිහිපයක් සිදු කිරීම, විශේෂිත ව්‍යාපෘති සහ ව්‍යාපාර සඳහා ලබා දෙන බදු නිදහස් කිරීම වඩාත් පැහැදිලි කිරීම, අදාළ නිලධාරීන් වෙත තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කිරීම යන ප්‍රධානතම වෙනස්කම් කිහිපයක් මෙම නව පනත මගින් හඳුන්වා දී තිබෙනවා. දහනවැය අනුව සුවසරයේ ගිලන්රත් සේවාවේ නිලධාරීන් පිරිසක් අද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. සේවකයන් සඳහා ස්ථිරපත් වීම ලබා දීම සිදු කරන ලෙස සහ ස්ථාන මාරුවීම පිළිබඳ ඇති වී තිබෙන ගැටලු ඇතුළු පරිපාලන මූලික කරගෙන පවතින ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සේවකයන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා. පසු එම සේවකයන් කණ්ඩායමකට ජනාධිපති අතිරේක ලේකම් සමග සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව හිමි වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව එහි නියෝජිතයෙකු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කර සිටියේ සිය ගැටලුවලට රජයේ බලධාරීන් මැදිහත්වී කඩනමින් විසඳුම් ලබා දිය යුතු බවයි.
8: අවුරුදු 10කට අධික කාලයක අපිට විවිධ රජයෙන් වෙන්න ඕන දේවල් නොවිසඳුණු ප්‍රශ්න තිබුණා. නමුත් අපි රෝගීන් ගැන සිතලා බලලා මේක ඒ දේවල් සියල්ලක්ම දරාගෙන තමයි අපි මේ වෙනකන් මේ රාජකාරිය නොපිරිලා ඉටු කරේ. අපි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ විශාල ව්‍යසන වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ වෙලාවෙදිත්, දිට ආපදා වෙලාවෙදිත්, ඒ වගේම තමයි අපි හදිසි කොරෝනා, විශේෂයෙන්ම කොරෝනා වසංගතයේ වෙලාවෙදිනුත් අපි අපගේ රාජකාරිය නොපිරිලා ඉටු කරලා තියෙනවා. ඒක මේ සුවහසක් ශ්‍රී ලංකේ ජනතාව සියලුම දෙනා දන්නවා. මේ වත්මන් රජය පත් වුණා, පත් වෙලා තියෙලා එතකොට අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය මාරුණා, අභ්‍යන්තර අධ්‍යක්ෂ මණ්ඩලය මාරුණා. මාරු වෙලා එතන විශේෂයෙන් මම කිව යුතු තනිකරම මිලිටරි පාලනයක් තියෙනවා. ඒ කියන්නේ නාවික හමුදාවේ චෙයාර්මන් ගින්දලා, HOD ගින්දලා, ක්වොලිටි ඩිපාර්ට්මන්ටල් ඉන්න කට්ටිය ගින්දලා කොහොම ඉන්නේ නාවික හමුදාවේ පාලනය. ඒ කියන්නේ සරලවම කියනවනේ මිලිටරි පාලනය. 19 වෙනුව කියන්නේ බොහොම සංවේදී තැනක්. අපි මොකද රෝගීන්ගේ අපි කතා කරන වචනයකින් පාව රෝගීන්ගේ සුවපත් වෙන්න තමයි අපි කතා කරන්නේ. අනෝමතික විදිහට සේවා ස්ථාන මාරුවීම් සිදු කරා මේ අපේ පවතින පාලනය.
1: උතුරු කොරියාවේ න්‍යෂ්ටිකවි නිෂ්පාදනය ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම සඳහා රට නායක කිම් ජොන් උන් නව සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය විසඳා අවශ්‍ය න්‍යෂ්ටික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන නවතම බලාගාරයක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් විදේශ පුවත් සේවා වාර්තා කරන අන්දමට පසුගිය වසර පහක කාලය තුළ උතුරු කොරියාවේ න්‍යෂ්ටික ද්‍රව්‍ය නිෂ්පාදන ධාරිතාව දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා. උතුරු කොරියානු රජයේ මාධ්‍ය ආයතනයක් වන KCNA වාර්තා කරන්නේ එරට නායක කිම් ජොන් අන් පසුගිය බදාදා දිනයේදී මෙම නව න්‍යෂ්ටික බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවයි. එහිදී අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තම රටේ න්‍යෂ්ටික බලය වේගයෙන් වර්ධනය කිරීමට කටයුතු කරන බවයි. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වූ න්‍යෂ්ටික නිරායුධකරණ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු උතුරු කොරියාව වසර පහක විශේෂ සැලැස්මක් යටතේ මෙම න්‍යෂ්ටික අවි ප්‍රසාරණය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබුණා. මේ අතර මැදපෙරදිග කලාපය තුළ මාස ගණනාවක් තිස්සේ ඇවිළුමින් පවතින අමරිකානු ඊශ්‍රායල් සහ ඉරාන ගැටුම් නිමා කිරීමට වොෂින්ටනයේ දැඩි උත්සාහයක නිරතවන පසුබිමකයි උතුරු කොරියාවේ මෙම නව න්‍යෂ්ටික බලගැන්වීම වාර්තා වන්නේ. ඉරානි සතු න්‍යෂ්ටික ද්‍රව්‍යවත් කර ගැනීමට ඇමරිකා උත්සාහ කරන වටපිටාවක උතුරු කොරියාවේ මෙම නව පියවර ජාත්‍යන්තර දේශපාලන කර්ණිය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා. net news නිමාව මෙලඟ net news හෙට උදෑසන 6:45ට එතෙක් නවතම තොරතුරු සඳහා netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න සුබ රාත්‍රියක්.
0: net news ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් net news ඔබ වෙත ගෙන ආවේ
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 7872
0: FM 95 94.8 net fm divaina pura
11: කොහෙන්ද මේ JBL එක?
12: කීල්ස් එකෙන්
13: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්ියම යන දලවේ.
14: එක එක දේවල් වලට set වෙලා ඉන්න අයට හැම අතින්ම set connection එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම set SLC Mobitel Home 4G connection. හැම අතින්ම set.
15: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
16: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
17: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
16: මාරයිනේ.
14: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
18: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112 863 363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

anu fahen, anu hadrai dashma aten.

0: දුක්ඛීනයක් නොවේ ජීවිතය. එහෙම නේද සුරම්‍යාවියේ?
1: සමහර වෙලාවට හීන දුකයි. හැබැයි ඒවා වෙනස් වෙලා සතුට ලැබෙනකොට තිබුණටත් වැඩිය සතුටයි.
0: විශ්වය ආශිර්වාද හිමිවෙන්න පටන් අරගත්ත මේ සුන්දර සුරම්‍යාවිය සුරම්‍යා මාපිටිය අපේ ලංකාවේ කලාකැත ඇතුළේ තියෙන හරිම මිහිරි කලා ශ්‍රීත්වයක් ඇති කෙනෙක් හැටියට මං හඳුන්වන්න කැමති. ගීත කීයක් කලාකිතට එකතු කරලා තියෙනවද මේ වෙනකොට?
1: ගීත නම් දැන් මම ගීත රචනා වශයෙන්
0: මෙහෙම කරමු, මෙහෙම කියමුකෝ. ගීත ගණන නෙමෙයි ඇත්තටම, එක ගීතයක් සහ දෙකක් කිව්වහම ඒක මං හිතන්නේ ආත්ම ගණනාවකට ඇති කියලායි මට හිතෙන්නේ. පෙම් කවක් ලියෝ නුඹ සිතහසේ අලු පාට හැන්දෑව. ඔහොම කිව්වට පස්සේ ආයි වෙන ගීත මුකුත් මතකයට එන්නේ නැති තරම් අපි හිත් අසට ඒ වචන රිංගගෙන තියන්නේ. කවි සමග ආදරේ, ආදරණීය සුරම්‍යා මාපිටිය කලාකාරිණිය ඉතාම ඉක්මනින් සුවපත් වීම වෙනුවෙන් පවත්වන මේ ප්‍රසංගය ගැනයි කතා කරන්නේ. කමක් නැද්ද මොකද පහුගිය කාලේ සිද්ධුනේ කියලා ඇහුවට?
1: පහුගිය කාලේ ඉතාමත් ක්ෂණයෙන් අසනීප වුණා. ඒක හිතාගෙන ටික කාලෙක ඉඳන් ඉතින් සාමාන්‍ය අසනීප තියෙනවා අපේ වයසත් එක්ක එනවනේ. ඊට අමතරව ගිය දෙසැම්බර් වල ඉඳන් මගේ වෙනත් රෝගාබාධයක් ගැන මේ
0: තොරතුරු වාර්තා
1: වුණා. ඒ තමයි ඒ වෙනකොට මගේ වකුගඩු දෙක තදබල නිසා කර්මන්නේ වෙලා ඒකම අක්මාව දුර්වලලා ගැන සිරෝසිස් තත්ත්වයට ඇවිල්ලා තිබුණා. ඒ තුනම අකර්මණ්‍යයි. එතකොට ඒකට ඉතින් වෛද්‍යවරු කිව්වේ මේකට ඔප්ෂන් එකක් නැහැ, මේකට ප්‍රතිකාරයක් නැහැ, දැන් මේක මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ කියලා. හැබැයි මට මගේ චරිත ලක්ෂණ වල එකක් තියෙනවා තරංග බෑ කිව්වොත් කොහොම හරි නෑ මං උත්සාහයක් කරනවයි කියලා එහෙම එකක් තියෙනවා. ඒක මට පුංචි කාලේ ඉඳන් තියෙන එකක්. මම කවුරු හරි කියලුත් තමයි මම පොඩ්ඩක් නැගිටලා ඉන්නේ. ඉතින් බෑයි කිව්වහම මං හිතුවා නෑ බලන්න ඕනේ, එහෙම බැරි වෙන්න විදියක් නෑ නේ මෙච්චර වෛද්‍ය විද්‍යාව දිනු කාලෙක. මටත් යම් කිසි මගේ මමත් කැපකිරීමක් කළා. එතකොට මගේ මුළු මගේ පවුලේ අයගෙන් මගේ සහෝදර සහෝදරියෝ මගේ මහත්තයා දරුවෝ මේ මගේ ඥාති මිත්‍රයන් සියල්ලම මං එක්ක එක පෙළට හිටගත්තා නේ. අපි මේක කොහොම හරි අපි මේ ගොඩ යන්න ඕනේ කියලා. කවුරුත් මම අතාරින්න ලෑස්ති වුණේ
0: නැහැ.
1: බෑ නැතුව බෑ කියන එක තමයි කිව්වේ. ඉතින් ඒක වට මහ විශාල ධෛර්යයක්. මේක ඇත්තටම හරි මේක කියන්නේ අසනීපෙන් කවුරු හරි ඉන්නවා නම් මේක හොඳට ධාරණය කරගන්න බෑ. ඒ කියන්නේ අපේ ශරීරයේ දුර්වල වෙන්න පුළුවන්, වෙන විවිධ වෙන්න පුළුවන්. හැබැයි අපේ හිතේ ශක්තියක් ගොඩනගා ගත්තොත් මේ මම තාම සම්පූර්ණ සුව වෙලා නැහැ. මගේ තත්ත්වය එලෙසමයි මට දැනට තියෙන්නේ. ඒ වෛද්‍යවරු මට ප්‍රතිකාර කරනවා. වෛද්‍යවරු කීප දෙනෙක් මට එකතු වෙලා ප්‍රතිකාර කරනවා. හැබැයි ඒ ප්‍රතිකාරවල මේ ප්‍රතිකාර ගැන මම දැඩි විශ්වාසයක් තියාගෙන ඉන්නවා. එතකොට මට දැන් දැනට මේ මාස 3-4 ඇතුළතම මගේ වෛද්‍යවරු මට කියනවා දැන් මගේ අක්මාව යම් තාක් දුරට හොඳ වේගෙන එනවා කියලා. ඒ කියන්නේ දැන් අක්මාව දුර්වල වුණාම වකුගඩුවල මේ ඔපරේෂන් එක කරන්න බෑ. ඉතින් ඒක නිසා දැන් මං හිතනවා ඉතින් පොඩි මට සහන්ෙලියක් පෙනිලා තියෙනවා. ඉතින් ඊට අමතරව එන ලෙඩ රෝග දැන් මේ සුමානකට කලින් මම ශ්වසන ආබාධ නිසා හුස්ම ගන්න බැරි වෙලා නියුමෝනියාව තත්ත්වයට පත් වෙලා රෝහල් ගත වුණා. මොකද දැන් අරංගේ තියෙන දුර්වලකම් එක වෙන වෙන ලෙඩ රෝග එනවා. හැබැයි මම මගේ නිර්මාණ ටික ඔබ අතර පත් කරන්න මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නවා.
0: ඉතින් අපි කතා බහ කරමින් ඉන්නේ මේ සියල්ල අතර වාරේ කවි සමග ආදරය ගැන. කවි සමග ආදරය සුන්දර ප්‍රසංගය පැවැත්වෙන දිනේ මම මතක් කරන්න.
1: හොඳයි.
0: ජූනි 18 වෙනි බ්‍රහස්පතින්දා හවස 6:30ට BMICHD පැවැත්වෙන මේ සුරම්‍යාවියගේ කවි සමග ආදරය බෙදා ගන්න ඔබ එන්න. මේ දැන් ඉතිරි කටයුතු වෙනුවෙන් මේ සූදානමක් හැටියට නේ මේ ප්‍රසංගය පවත්වන්නේ. ඔබතුමීගේ සුවතාවය වෙනුවෙන්.
1: ඔව්. මොකද මේකට මහති විශාල වියදමක් දරන්න වෙනවා. ඉතින් මට තනියෙන් හෝ මගේ පවුලේ අයට මේ වියදම දරා ගන්න.
0: ඒත් මෙවැනි අවස්ථාවක කාටවත් ඒ වැනි වියදමක් දරන්න අමාරුයි.
1: ඉතින් මට ආශිර්වාද කරන, මට ආදරය කරන මගේ ආදරණීයයන් රසිකින් ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් මට හැමෝම කිව්වා මේ වෙලාවේ අපි වව තනි කරන්නේ නැහැ, අපි යම්කිසි උදව්වක් කරන්න ඕනි කියලා. ඉතින් මගේ හිත කියනවා මං කෙනෙක්ගෙන් උදව්වක් ගන්නවා නම් මගෙන් පෙරලා දෙයක් එයාට දෙන්න ඕනි කියන එක. මොකද අපි කලාකාරයෝ මේ රසිකත්වයට ආදරය කරනවා, ගෞරවය කරනවා. ඉතින් අපි හැමදාම ඉන්නේ නැහැ. දැන් මේ අපි මෙහෙම කතා කළාට අපි දන්නේ නැහැ නේ අපිට මොනවා වෙයිද කියලා. ඉතින් අඩුගානේ මේ තියෙන නිර්මාණ ටික එකතු කරලා අලුත් ඒක ප්‍රසංගයක් විදිහට ඉදිරිපත් කළා. තවත් අලුතෙන් හදාගත්ත ගීත කීපයකුත් තියෙනවා. ඒකත් එක්ක ලස්සන ප්‍රසංගයක් පවත්වන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒකම තරංගා මේ මගේ මම ගීත පොත් දෙකක් රචනා කරලා තියෙනවා. මම මේ වර කවි පොතක් ඔබ වෙනුවෙන් ඉතා කෙටි කවි තියෙන කවි පොතකුත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි කවි සමග ආදරේ.
0: ආහා, හයිකු කවි.
1: හයිකු කවි.
0: ඉතින් කවි සමග ආදරේ ඉතාම ආකර්ෂණීය සුන්දර ප්‍රසංගයක් වෙනවාට කිසිම සැකයක් නැහැ. අපි දවස මතකයේ තියාගමු. ජූනි 18 වෙනි බ්‍රහස්පතින්දා සවස 6:30ට BMI පරිශ්‍රයේදී පැවැත්වෙන මේ සුන්දර මිහිරි ආනන්දනීය හෝරා කීපය ගත කරන්න විශාරද සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, එතකොට එඩ්වඩ් ජයකොඩි, කීර්ති පැස්කේල්, දීපිකා ප්‍රියදර්ශිනී, සශිගානි සංසලා, ඒ වගේම තවත්
1: නිරෝෂා විරාජිනී, එඩ්වඩ්
0: ජයකොඩි.
1: ඕ, ලංකාවේ අති විශිෂ්ට ප්‍රවීණ ගායක ගායිකාවන් 25 දෙනෙක් සහභාගී වෙනයි කියලා ඉතාමත් ආදරෙන් සහ ආඩම්බරෙන් කියනවා.
0: ඉතින් ඒ නිසා mytickets.lk වෙතින් ඔබේ ප්‍රවේශ පත්‍රයත් වෙන් කරවාගෙන සුරම්‍යාවියට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න ආදරණීය දායකත්වයකුත් අරගෙන. මොකද එතුමිය කිව්වා දැන් නම ගම හැමෝම දන්නවා, බුදුන් රසේ රටක් දන්නවා. ඒ නිසා ඇරයුමක් කළත් බොහෝ අය උදව් කරයි. හැබැයි එතුමිය කියනවා ඊට වැඩිය හරිම වටිනවා මමත් දෙයක් දීලා යමක් ලබා ගන්න එක කියලා. මනසකම සහ සෙනෙහස පිරුණු මේ සිතැත්තිය මෙවැනි සුන්දර ගීත තව චිරාත් කාලයක් ලියනවාමයි, සබා දහමත දෙන්න පටන් අරගෙන තියනවාමයි, විශ්වය ආදරය කරනවාමයි. බලන්න මේ වචන ඇහෙනකොට, අපි අපේ ප්‍රේම කතන්දර අස්සේ තනියෙන් ගුලි වෙනකොට මේ වචන එක, මේ වචන ලියපු කෙනාට කොච්චර පින් අයිති වෙනව ඇතිද? සුරම්‍යා මාපිටිය අද මන්දාරම් රාත්‍රියේ.

0: කියා දෙන්න මට මාහැර ගිය හැටි තාමත් ඒ ගැන දන්නේ නැහැ මං. මේ ගීතය මටත් හරි අත්දැකීම් බහුල ගීතයක්. ඒවකට මම වෙනත් නාලිකාවක කටයුතු කරන්න මගේ ප්‍රථම ප්‍රේමය අහිමිවීම වෙනුවෙන් මම විරහව බෙදාගත්ත ඉස්සරහින්ම තිබුණු ගීත අස්ස තිබ්බ ඉදිරිම ගීතය තාමත් එහාදි දුකයි වගේ දැනෙනවා. ඒ නිසා දං පඳුර උඩ නැටුව රන් පාට සමනල්ලු. කොහෙන්ද ඒ වචන හොයාගන්න කියන්නකෝ.
1: මං ඇහැට දැක්ක දේවල්. ඇත්තටම මගේ ඇස් දෙකෙන් දැක්ක දේවල්.
0: කොච්චර වාසනාවන්ත ඇස් දෙකක්ද. මං කියන්නේ මෙහෙමයි, සමහරු ඇස් දෙකෙන් ඒ දේවල් දැකලා විඳලා ඒක තමන්ගේ හැඟීමක් කොට තියාගෙන ඉන්න. ඔබේ ඇස් දෙකෙන් ඒක දැකලා විඳලා ඊට පස්සේ ඒක මහා සමූහයකට දායාදයක් හැටියට පවරනවා. දැන් මේ මිහිරි ගීතයට සංගීතය එක්කාසු කරපු සුන්දර මහත්මයාත් මේ වෙලාවේ මැදිරියනේ, විශාරද නන්දසේන කටුවාවල මහත්මයා. ආයුබෝවන්. තව ටිකක් අපිට මයික්‍රෝෆෝනෙට කිට්ටුනොත් ඔබේ මధుර හඬ වැඩියනොත් ඇහෙයි. මොකද මයික් එක ටිකක් වෙනම අපිට එකතු කරගන්න උන් නිසා. මේ කියන්න මේ වචන පේලි දැක්කහම මේ සංගීතය ඉපදුණු විදිය ගැන ටිකක්.
2: කලාකරුවෙකුට තමන්ගේ පෞද්ගලික අත්දැකීම පොදු අත්දැකීම බවට පත් කිරීමනේ බොහෝ විට සිද්ධ වෙන්නේ. ඉතින් මං හිතන්නේ සුරම්යටත් මේ අත්දැකීම පෞද්ගලික අත්දැකීමක් වෙන්නේ නැති. කොහොම නමුත් මේ අපූර්ව ගීත රචනය, මේගේ පද රචනය ඇතුලේ මේකේ තියෙන පාට, මේකේ තියෙන වර්ණ, මේකේ තියෙන සුන්දරකම, ඒ වගේම මේ විරහව පේන්න පටන් ගන්නවා. එතකොට හැමෝටම මේ අත්දැකීම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඉතින් මේ වචනත් එක්ක අන්තික අපි පරිසරයත් එක්ක නිතර බැඳෙනවා. නිසුරම්මගේ වචන සමනල්ලු පාට ගහකොළ. ඉතින් අපිට අපේ ඇත්තටම සුරම්ම නේද, අපේ ගම, අපේ පරිසරය මේ එහෙම තිබිච්ච පරිසරයක්. අපි ඇවිද්දී පාසල් ගිහිල්ලා ඇවිල්ලා පොත් ටික පැත්තකට දාලා කැලේ තමයි අපි හිටි. ඉතින් අපිට ඒ අත්දැකීම එක පැත්තකින් පරිසරය අත්දැකීමත් අපිට හරි මනරම් චිත්‍රයක්. ඉතින් ඒකත් එක්ක මේ නාද චිත්‍රය ගොනුකුණා.
0: ඒ කියන්නේ හැම හැඟීමක්ම අවසානයේ පොදු වුණා. මොකද අපි හැමෝටම අඩුවැඩි වශයෙන් මේ ගීතේ වචනාවලිය ඇතුලේ මොකක් හරි තමන්ට ළඟ දෙයක් තියෙනවා
2: අනිවාර්යයෙන්ම.
0: දැන් අපි අලු පාට ගැනත් කතා කරන්නේ. දැන් අපි කතාවට එන්න කලින් දැන් රතු පාට, රෝස පාට වගේ සිහින පාටවල ගීත රචනා ගැවසෙන අතරේ මෙතුමිය අලු පාට කියන පාට තෝරගත්ත මන් දන්නේ. මම නම් හරි මාසයි මේ පැහැයට. ඇයි අලු පාටෙන් ඔබ අදහස් කළේ විරහවද ආදරයද?
1: අලු පාට කියන්නේ ඇත්තටම අපි දුක ශෝකය වගේ දේවල් කළු වර්ණයෙන් හඳුන්වනවා. එතකොට සුදුවලත් ඒකම තමයි තියෙන්නේ. සුදුවලත් සාමකාමී දුකක් කඳුලක් ඉතිරලා තියෙනවා. හැබැයි මරණයකින් වෙන්වීම සහ සම්බන්ධයකින් වෙන්වීම කියන්නේ වෙනස් දෙයක්. මරණයකින් වෙනවා වගේ නෙමෙයි සම්බන්ධයකින් වෙන්වීම. ඒක සම්බන්ධයකින් වෙන්නාට ඒක තියෙනවා, නැති වෙන්නේ නැහැ. හොඳ සම්බන්ධතාවයක් නම් ඒ සම්බන්ධතාවය වෙන්නුනා කියලා නැති වෙන්නේ. ඒක කාලයක් සමහරට මැරෙනකම් වුණත් හිතේ තියෙන්න පුළුවන් සම්බන්ධයක් ඒක. ඒතකොට අනිත් එක අපි මේ පරිසරයට බැඳිච්ච මිනිස්සු විදිහට අපේ හැම අදහසක්ම කුළු ගන්නවන්නේ පරිසරය. දැන් දෙන්නේ ප්‍රේම් කරනකොට ඉන්නේ සාමාන්‍යයෙන් ඉතින් හොඳ ගම්වල වගේ නම් ඉතින් හැමතිස්සෙම හොඳ පරිසරයකින් ඉන්නේ. දැන් හැමතිස්සෙම දැන් එයා ඒ ගම හැරලා ගියාම හරි, ප්‍රේමය අතහැරලා ගියාම හරි, මොන වෙන්වීමකදී හරි එයාට ඒ දකින සැර වහින වෙලාවට මතක් වෙනවා. මල් පිපෙන වෙලාවට මතක් වෙනවා. සමනල්ලු දකිනකොට මතක් වෙනවා. ඉතින් අර හිතේ තියෙන එක මොන විදියකට හරි උද්දීපනය වෙන හැඟීම් තමයි පරිසරයේ තියෙන.
0: ගැළවීමක් නැහැ.
1: ගැළවීමක් නැහැ.
0: කොයිතරම් මිහිරිද. සුරම්යා මා පිටියේ අතින් ලියවුණු ගීතාවලියක මිහිර විඳගන්න ඔබ එන්න ඕනේ ජූනි 18 වෙනි බ්‍රහස්පතින් දවස් 6:30ට BMICH පරිශ්‍රයට ඇවිල්ලා එතුමියව සුවපත් කරන අතරේ ඔබත් සුවපත් වෙලා යන්න my tickets.lk වෙතින් ඔබේ ප්‍රවේශ පත්‍රය වෙන් කරවාගෙන

0: එක පාරම මට ඇහුනේ මේක මේ පටන් ගන්නකොට මේ ඇහෙන්නේ නැන්නේ මියුරු කල්පනාද කියලා. ඊට පස්සේ තත්පරිනුත් අංශුව කරගත්තට පස්සේ නෑ ඒක වෙන රිදම් එක ගයන්නේ. මේ අපූරු ගීතයත් සුරම්‍යා මාපිටිය අතින් ලියවුණු ගීතයක් ගයන්නේ වික්ටර් රත්නායකයන්. මේකේ සංගීතයේ නියමුව මගේ ළඟ ඉද්දී මේකට සංගීතය බිහිවුණු විදිය ගැන නම් නොහයන්න බෑ.
1: ඇත්තටම මේ අපේ විත්‍රත්නායක ශූරීන් කියන කියන්නේ වෙනමම සංගීත ආරක් අපේ වෙනමම සංගීත ව්‍යාකරණයක් අපිට හිමි කරපු මහා දෙවන්ත සංගීතඥයෙක්. ඉතින් එතුමාගේ හඬ පෞරුෂය අපේ හිත ඇතුලේ පිළිරෙව් දෙනවා නිතර. මේ ගී වචන ටික අතට ලැබුණාම එතුමාට ගයන්නට මේක අපි සංගීත නිර්මාණය කරනකොට අර හඬ පෞරුෂය තමයි මතක් වෙන්නේ. එතුමාට ගයන්න පුළුවන් ස්වර පරාසය, සීමාව, හඬේ තියෙන වර්ණය, හඬ වර්ණය, මේ සියලු දේම අවාගෙන නිර්මාණය කරපු ගීතයක්. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා, මේ ගීතයේ තියෙන අර ගීතය ඇතුළතින් අපි කියන කවුන්ටර් මෙලඩීස් වගේ දේවල්, ඒවා එතුමාගේ ගීතවල බොහොම රසභාවයන් මතු කරන මේ එනම ව්‍යාකරණයක්. ඉතින් මම උත්සාහ කළා ඇත්තටම ඒ මේ ගීතය ඇතුලේ ඒක මතු කරන්නේ, තත්ත්වය මතු කරන්නේ.
0: ඒ මිහිරියාව අහන්න තමයි අපි අන්න හදන්නේ. හැබැයි ඔබතුමිය කිව්ව දැන් ටිකකට කලින් පාවේවල ගීතයේ සමහර වචන ඒව මනසට හුරු වීම, හදවතේ තැන්පත් වීම මේ ගීතයේ වචන වලින් සරසන්න උදව් වුණා කියලා.
2: මේ ගීතයට ඒ ගීතයේ බලපෑමක් තිබුණා වගේම විශ්වරත්නායක මහත්මයාගේ මේ සිනමා ප්‍රේම ගීත හරිම ලස්සනයිනේ. මං හරි ආසයි ගහකොළ කඳු වැටි අසා සිටිනවා අපේ පෙම්පිලි සඳරේ. අනේ ඒ ගීත
1: කොහේ සිට ඔබ පෙමිණේ
2: දු. ඉන්නේ ගීතවල සෙවනැල්ල මගේ මේ ගීතේ තියෙනවා.
0: එහෙනම් ඒ සෙවනැල්ල අසා නිවෙමු. සුරම්‍යවා පිටිය සුරම්‍යවත් දෙහෝරාවක් ගත කරන්න මන්දාරම් රාත්‍රියේ අවසර මගේ අසන්නනේ. මන් දන්නවා අනාරාධිතව ඔබ ගොඩාක් ලිපියවල තියෙනවා. ඔය දෙන්නටම සුවදායි මන්දාරම් රැක්. ඒ කාලේ සුරම්‍ය මාපිටේ කිව්වම ජාතික රූපවාහිනියේ රජිනක් ඇගේ අලුපාට හන්දෑව සංගීතමය වැඩසටහන බලන්න මගේ අක්කල අම්මා සදී පැහැදී හිටියා මට මතකයි. අද ඔයා ඒ මතක අවුස්සන දවස. අපි අහන් ඉන්නන් නිවී සනසිල්ලේ ආදරණීය රමණී සුමේදා. නිවී සනසිල්ලේ අහන්න කොහෙනම්?

0: මම මුලින්ම ගියේ තිබ්බ ඒ භාවාත්මක ගතිය අසමින් හිටියා. වචන වලින් මගේ මනස ඇඳගත්ත හරි සරල සාමාන්‍ය මහා ප්‍රේමණීය හැඟීමක් එක්ක. එතකොට මෙතුමිය මගේ හාපැති ඉඳන් කියනවා, මං ඔය ලියලා තියන්නේ හනිමූන් එකක් ගැන. එතන ඉඳන් මං ඇහුවා, එතකොට මම වෙන චිත්‍රයක් දැක්කා. කොයි කියන්නකෝ ඉතින් මේ වචන ගැන ටිකක්.
1: වචන ව්‍යංගාර්ථයක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් දැන් ගොඩ දෙනෙක් මේ සුනිර කඳු මත පා වෙලා කිව්වම සුනිර එහෙම අඳුරන්නේ
0: නැහැ.
1: ඉතින් ඒක නිසා මේ ඒක පොඩ්ඩක් ටිකක් සාහිත්‍යමය රසයක් තියෙන කෙනෙකුට මේක
0: වඩා
1: රසය දැන් අඳුන ගන්න පුළුවන් වෙයි.
0: එතකොට ඔබතුමාගේ පැත්තට එනවා මම. මේ සංගීත නාදරට ආස්සේ අමුතු ශෘංගාරයක් ඇහෙනවා.
2: ඔව්, ඇත්තටම මේ ඒ භද්‍ර යෞවනිය ඒ ශෘංගාරය මතු කරගන්න පුළුවන් නාද රටාවක් තමයි ඇත්තටම ගොඩනැගුණේ. මේකේ භාවිත කරන සංගීත උපක්‍රම, සංගීත භාණ්ඩ ඒ නාද වර්ණයට හරියට ගැළපුණා කියලා මම විශ්වාස කරනවා. ඔය සැක්සපෝනිය, වයලීනය වගේ ඒ භාණ්ඩ වල තියෙන ධ්වනි වර්ණය හරියටම මේ අදහසත් එක්ක ගැළපුණා.
0: මං කල්පනා කළේ එවැනි සොඳුරු ගීතයක් නිර්මාණය කරන්න, එවැනි සුන්දර වචනාවලියක් ලියවුණාට පස්සේ වචනවලට හිමි හැබෑ සහකාරිය හෝ සහකරුවෝ එලා දෙන්න. ඒ කියන්නේ මං හිතන්නේ සංගීතය කියන්නේ ගීතයට අයිති ආදරේ කියන
1: මේකයි තරංග. අපි ගීත ওই ටික ලිව්වේ හරියට නිකන් දරුවෝ හදනවා වගේ හරි පරිස්සමෙන්. ඒ කියන්නේ නිකන් සිනාමෙන්න සින්දු මේකට මියුසික් කරන එහෙම නෙමෙයි. අපි හරියට කතා කරලා සාකච්ඡා කරලා ඒව රසවින්දා මගේ මං ඇත්තටම සමහර අය හිතාගෙන නිරෝෂ තමයි මේක කියන්න ඕනේ නැත්නම් කියලා වැඩන්නේ, වික්ට්‍රය තමයි මේක කියන්න ඕනේ නැත්නම් මේක කියලා වැඩන්නේ. ඒ වගේ හඬවල් වලටත් සින්දු හැදුවා අපි නේද?
2: හඬවල්
1: වලට සින්දු හැදුවා. ඊට පස්සේ අපි දැන් මේ වගේ එකකදී අපි ඇත්තටම මං අර රූපමාධ්‍ය ඉන්න හින්දාද කොහෙද පරිසරය ගැන දැන් මේ කටුවල මහත්තයා මේක සංගීතවත් කරනකොට ඔයාට දැනෙනවද ඒ සින්දුව නිකන් ඈත කඳු නිම්නේසලාගෙන ටිකක් දුර ගමනක් යන වාහනයක දෙන්නේ දුර ගමනක් යනවා වගේ නිකන් අරේ සීතල සුළඟ හමන මල් සුවඳ
0: එන්නේ
1: හරිම අන්න ඒ වගේ පරිසරය අපි සාකච්ඡා කරලා කතා කරලා මවාගෙන හදපු සින්දු ඒවා නිකන් දුවගෙන ගිහිල්ලා මෙන්න සින්දුවක් මෙන්න මේකට මෙලඩි එකක් දාලා දෙන්න කියලා විනාඩි 5න් හදපු සින්දු නෙමෙයි.
0: මෙවැනි රසයක් අපි අතට පත් කරන්න වෙහෙසුනා කියන්නෙම ඒ පින ඇති ඔබව සුවපත් වෙන්න.

0: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අවතන්න 0111 437 1250
2: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
3: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
4: ජූනි 13 සිනමන් ලේක් සයිට් හෝටල් පරිශ්‍රයේදී
5: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
3: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak. Anugrahaya.
6: Hondama de aduma bilata. Tipa vyapta shakha jalayak samagin. Kasakala Green Super. Jeevithayata ithiriyak.
7: Tarangayak vitarak nevey. Meka DJ Attack ekak.
8: Non-stop remix remake. එකට හැපෙන DJ blast එක
9: අංගා ගල්ලේනේ ඉන්නා කුමරියේ
10: එනි අලෙන්නේ
7: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
8: net fm DJ night face to face Attack show!
7: Attack show! 1, 2, 3, let's go! Lanka Umudana Vilanga DJ Star Vinna Kamathinam Oya DJ Play Karana Pahadili Video Ak Then Mapita WhatsApp Karana
8: Binduai Hatsi Ekolhai Anu Pahai Anu Pahai Anu Paha Net FM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කලුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ
11: brought to you by
12: Sloan Green Caps your city your ride Sloan Green Caps Your city, your ride.
13: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
14: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
15: මුතු අයියගේ කුඹුරෙත් අදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
16: ඉතින් ඔය හයිරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයි උන්.
15: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස්කරුවෙක් කළේ.
16: මොකක් කියේ? සදාහරිත?
17: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කරන්න. 076-44-11-600
18: මන්දාරම් රෑ 7:41
19: රපුන්සල් වගේ මන්නං ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
20: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
21: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
22: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
23: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
22: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
23: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
22: නොවිනස් වන රසවත්ම රසය
23: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
22: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
19: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
24: ඒ ඩී පේන්දා ඇබිලිටිය උන්දේ අමාරුවක් ආවා බෙහෙත් ගත්තා මට වේදනාව අඩු වුණේ නැහැ මට දැනගන්න ලැබුණා මේ සේවන කළ ආයුධ මා බෙහෙත් කරලා ආවි බෙහෙත් කරනවා කියලා ඊපස්සේ ගියා බිරතරුන් මාත්‍ය මම ගෙහෙන්නේ මම වාර 4ක් වෙනකල් බෙහෙත් ගත්තා මාසෙ 3ක වගේ කාලයක් ඉන්නකොට රෝගී තත්ත්වය සුව වුණා
0: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.
1: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
2: සංඛ දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාසේ නරත්න අමීෂ මිනෝල්
1: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
2: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
4: හොඳම දේ අඩුම විලට තිප්ප ව්‍යාප්ත ශාකජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.

0: ඔබතුමයට මිනිස්සු කොයි තරං ආදරෙයිද. සොඳුර සිතැත්තියේ උතුම් තෙරුවන් බෙලෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා නිශ්ශාන්ති මාතල ඉඳන් කියනවා. මිලාන් මාලක කියනවා සත්පත්තිනී පිහිටම ලැබේවා කියලා ඔබතුමියට. එතකොට ඔව් ඉන්දික සඳ ලංකාවෙනුත් ප්‍රාර්ථනා කරන්නේ මේ හිතන හිත නිවන සුන්දර නවාතැනේ මේ හෝරා දෙක ඇතුළෙම සත්‍යක්‍රියා කරනවා ඉක්මනින් සුවපත් වෙන්න කියලා. ඉතින් ඒ වගේ ආදරයක් මෙහෙම ලැබෙනකොට සරම්‍යා මාපිටිය කියන මේ සන්නාමය ඇත්තියට මොකද හිතෙන්නේ?
1: මම හිතනවා තරංගා මේක මට විශ්වලාගත්ත ආශිර්වාදයක් කියලා. මොකද මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ මට මේ තරම් ආදරය කරන ආශිර්වාද කරන කොටසක් ඉන්නයි කියලා. ඉතින් මං දැන් දන්නවා, ෆේස්බුක් එකට ගියත් කොහෙ ගියත් මං දකිනවා මට ඉතාමත් ආදරෙන් කරුණාවෙන් දයාවෙන් මේ මගේ සුවසිත ප්‍රාර්ථනා කරන අය. ඉතින් ඇත්තට මට ඇහැට කඳුලක් එනවා. මං මොකක් හරි පුංචි දෙයක් හරි මං හිත සැනසෙන්න හරි දෙයක් කෙනෙකුට කරලා තියෙන හින්දා නේද මට එහෙම ආශිර්වාදයක් ලැබෙන්නේ කියලා මං ඒ සියලුම දෙනාට මගේ දෑත් බැඳලා පින් දෙනවා. මට ආශිර්වාද කරන එකට ඔබට ඉතාමත් පින් සිදු වේවා.
0: කොහෙද ඔබතුමියගේ ගම?
1: මං කැස්බෑව ගම.
0: කුඩා කාලේ මේ වගේම කවි ලිව්වද?
1: කුඩා කාලේ කවි ලිව්වේ නැහැ. මං හිතන්නේ මම මේ කවි හරියට හිතේ පෙළ ගැසිච්ච එක්කෙනෙක්. හැබැයි මම මේ පාසල් යන කාලේ නම් කවි ලියලා සාහිත්‍ය සම්මාන අරන් තියනවා ගොඩක්. මේ පාසල් යන කාලේ
0: පාසල
1: මම පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලේ. අපි මේ කටුවල මහත්මයාත් අපේ ඉස්කෝලේ අපි එකට එක කාලේ මට ඩිය මහිතය කටුවල මහත්මයා අවුරුදු දෙකක් විතර ජ්‍යෙෂ්ඨ පන්තිවල හිටියේ. මේ අපි එකට නාට්‍ය පාඨමාලාවල් කළේ. අපි සංගීත ගාමරයකට සංගීත ඉගෙන ගත්ත කට්ටිය. මේ ඒ වින්සන් සෝමපාල මහත්මයාගේ ගායත්‍රී සංගීත ආයතනයේ ශිෂ්‍යෝ අපි. ඉතින් ඒ අවියෝජනීය බැඳීමක් තියෙනවා කුඩා කාලේ ඉඳන්ම. ඉතින් අපි එකිනෙකා වටහා ගැනීම, අපේ දක්ෂතා හඳුනා ගැනීම, ඒවත් එක්ක අපි මේ
2: ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ සුරම්ය හොඳ නිදියක්නේ.
0: අපි ඒ ගැන ටිකක් කියමු.
2: ඒ එකමුතු ළමා නාට්‍ය සුරම්යට මතක ඇති මං හිතන්නේ.
1: හොඳම සහාය
2: නේද? මට හොඳම සංගීතයේ විශේෂ සංගීතයේ හම්බුණා සුරම්යට හම්බුණා මං හිතන්නේ හොඳම සහාය නිදිය. එකමුතු ළමා නාට්‍යනේ.
1: ඔව් ජාත්‍යන්තර තරගාලින්ගේ. ඉතින්
0: එහෙම මට අහන්න හිතන මොනවද බැරි කියලා.
1: එහෙම ගන්නේ නැදි හැමදේම කළා කළා උත්සාහ කළා. හැබැයි හැමදේමත් ඉතින් ටික ටික කරගත්තා.
0: ඔව් අර අපි මුලින් කතා කරමින් ඉද්දි මේ සුවපත් භාවය හිමින් හිමින් ලැබමින් අක්මාවේ සුවපත් භාවයෙන් පසුවනේ වකුගඩු ආශ්‍රිතව තියෙන ඒ ශල්‍ය කර්මයට මුහුණ දී යුතුවන්නේ. මම එතකොට මෙතුමීගෙන් ඇහුවා ඔ දෙයියන්ගේ පිහිටෙන් විශ්වය පිහිට ලැබෙමින් තියනවා නේද කියලා. ඒතර එතුමිය මට කියනවා ඔව් දැන් තමයි සමනල්ලු පේන්න පටන් ගන්න තියෙන මට කියලා. මම තෝරියා කල්පනා කරලා එතුමිය ටිකක් ලං වෙලා ඇහුවා මට චුට්ටක් ඒක තේරුන්නේ නෑනේ. විශ්වය සුබ පණිවිඩ එවන්නේ සමනල්ලු ඇතේ. ඊට පස්සේ මං ඒක තේරුම් ගත්තා. එතකොට මං එතුමියට කිව්වා ඕ කවියක් එක කතා කරනකොට ටිකක් කවි කියවලා තියෙන්න ඕනේ කියලා.

0: දෙයියනේ යෝනේ මේ අඩ සඳම නොවේද නුඹේ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ කියන්නකෝනේ ඔය වචන ගොතපු ලස්සන ටිකක් අපි ආවර්ජනය කරමු ඒ වචන පෙරි හරිම ලස්සනයි තව එක පාරක් ඇහුවනම් මං ඒ ගීතේ වචන පෙරි සෑහෙන ප්‍රමාණයක් මතක තියාගන්නවා හරිම ලස්සනයි
1: හැම දෙයකම වගේම ප්‍රේමයේ තනියත භාවය සහ ඒ දරා ගැනීම උපේක්ෂාව ඒ සියල්ල කැටි කරලා ලියවිච්ච ගීතයක්
0: මට ඒ ගීතය හද්දි මං අර මේ ඔබතුමාට කිව්වා මට මතක් වෙනවා පිලේ පහන නිව්වා මං ගොම්මන් අතුරේ කියන ගීතය ඒ ගෑනෙත් සුනිල් එදිරිසිංහ මහත්මයා විසින්ම තමයි මේ ඒකට ඒ වචනස්සට සංගීතයේ සුසංයෝජනය කරද්දි මොන වගේ දේවල්ද දැනුනේ
2: ඇත්තටම මේකේ මේ දැන් අපිට මේ අපි ශාස්ත්‍රීය සංගීතයට හරි ලැබීනි හරි ආරි ලෝභකමක් තියෙනවනේ කාන්න දැන් මේ ගීතය ඇතුලේ ඇහෙනවා මේ අර අපි බහිරවි කියන ස්කේල් එක බහිරවි කියන රාග පසුබිමක් මේක ඇතුලේ ඇහෙනවා මේ මේ මේ විප්‍රලම්භය මේ මේ දුක මේ අපේක්ෂා භංගත්වය කියන එක ඒ නාදමාලාවේ දෙවටෙනවා ඉතින් ඒක තමයි ඇත්තටම මේකේ තියෙන වෙනස විශේෂත්වය
0: ඒ විශේෂත්වයත් එක්ක අපි මේ රසාලිප්ත දෙහෝරාව ගත කරන්න මෙතුමියව කැඳවේ ඇයි කියන එක ඔබ දැන් හොඳටම දන්නවා. ඒ නිසාම මේ පණිවිඩ ටිකට යන්නවනේ. සුරම්ය මාපිටිය මහත්මියට තෙරුවන් සරණින් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තව ගොඩාක් නිර්මාණ කරන්න. හැබැයි නිර්නාමිකවයි පණිවිඩය ලැබෙන්නේ. රත්නපුරෙන් කෝසල කැලුම් හැමදාම ওই විදිහට ප්‍රේමණීය ගීතාවලියක් අපිට තිලින කරන්න නිරෝගී සුවය ලැබෙන්නේ කියලා කියනවා. ඒ වගේම හෙට්ටිමුල්ලේ රසිකත් ඔබතුමියට සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඔව් චිරාත් කාලයක් අපිට මේ මතක ලබා දුන්නු පිනෙන්ම නිදුක් නිරෝගීව වැජඹෙන්න කියලා තියෙනවා. කෝ ඉතින් නම S ඊට පස්සේ උදයන්ගී නෙතුමි ඔබතුමියට සුඛී දීර්ඝායු ලැබෙන්න කියලා කියනවා ආදරේ ගොඩක් ආදරේලු ඔය ඔයතුමියගේ තෙලිතුඩින් පැවිදුණු මිහිරි ගීත රස විඳින්න හරිම ආසයිලු ආදර ගඟුලක හිර වෙලා ඉන්නේ
1: මං තව තව ජීවත් වීමේ ශක්තිය මේ අර බෙහෙත් ලැබෙනවා වගේම මේ ආශිර්වාදත් ඉතින් හරියට ඒවෙන් මට ගොඩාක් ලොකු ශක්තිය ලැබෙන ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් සිද්දෙනවා මට මේ ධෛර්යය ශක්තිය ලබා දෙනවට
0: කවි සමග ආදරය කියලා ප්‍රසංගයට නම තිබුවේ
1: මගේ මේ ප්‍රසංගයේ තවත් අලුත් සින්දුවක් එකතු වෙනවා ඒ සින්දුවේ එක පදයක් තමයි කවි සමග ආදරේ. ඉතින් ඒක තමයි ප්‍රසංගයට ඒ සින්දුව සියුමිනි උපයංගි දියණිය තමයි ගායනා කරන්නේ. තමයි ජනප්‍රියයි මේ කාලයේ මේ දක්ෂ ගායිකාවක්. ඉතින් ඒ ගීතය නිසා තමයි මේ
0: කවි සමග ආදරේ කියලා

0: la tavalla per mahatmiai rifatnek mahatmiai gayanak karanne maha utkarshayak tiyena oy geete hari parisarayada premayada balaporottuwada hemadeema ekathu wicca maha harima utkarshavat geetayak
1: ඇත්තටම ඉතින් ප්‍රේමයේ උත්කර්ෂය හරි රහයි. ඇයි ඉතින් ඒ උත්කර්ෂය විරහවකට පෙරලෙන්නේ?
0: විරහවත් රසයිනේ.
1: විරහවත් උත්කර්ෂයක් කොට රස විඳිය හැකිද?
0: ඔව්.
1: කොහොමද?
0: ඒක එතන තමයි අපි ඇත්තටම අපේ හිත හැදිය යුතු විදිහ. මම නම් හිතන්නේ ඒක තමයි විරහවත් උත්කර්ෂයක් කොට නංවාගෙන උපේක්ෂාවෙන් බලා හිඳීම තමයි නැත්නම් ඉතින් අද බෑයි කිව්වහම අද කැමති නැහැ කිව්වහම මේ මොකක් හරි ආයුධයකින් ඇල්ල මරනවත් එකවත් ඒකනේ මේනේ ආදරේ කියන්නේ මට නැතත් මගේ වගේ සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි උත්කර්ෂය
1: මට නැතත් මගේ වගේ සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි උත්කර්ෂය හා හොඳයි එතකොට මට කියන්නකෝ ආදරය ඇතුලේ සමාවට තියෙන ඉඩ කොයි වගේද කියලා
0: ආදරය කියන්නේ සමාව තමයි
1: ආදරය කියන්නේ
0: මට නම් සමාව කියන්නේ මනුස්සෙක් එක සිතුවිලි මට්ටම් තියෙනවනේ ඉතින් මං හිතන්නේ දැන් ඒ එක් එක්කිනාගේ මට්ටමටනේ ඇසුරු කරන්නේ නැත්නම් පැවැත්ම පොඩි කාලීන කියන්නේ කෙටි කාලීනව හරි පැවැත්මක් නැහැනේ Tamanට ගැලපෙන්නේ නැත්නම් දවසින් දෙකෙන් ඒක නොගැලපිලා යනවනේ හැබැයි යම් කිසි විදිහකට ගැලපීමක් ඇති වුණොත් අපි උත්සාහ කරනවා ගලප ගන්න ගැලපෙන්නේ නැති තැන් ගලප ගන්න උත්සාහ කරනවා සමාව දෙනවා සමාවක් නැති තැන සෙනෙහසක් කොයින්ද
1: ආදරය සමානයි සමාව
0: ඔව් මේ මං කියන්නේ මේ ලොකු බරපතල වැරදි වලට
1: නෙමෙයි
0: හැබැයි අපිටම හරි අපි විවාහ වෙලා දරුමල්ලෝ හදාගෙන ඉන්නා විවාහ ප්‍රාප්ත එක්කෙනා වෙන සම්බන්ධතාවයකට යොමු වෙනවා හැබැයි යාට ඒක ඕනි නිසානේ ඉතින් අපි උතන මරකා කොටගෙන වැඩක් නැහැනේ සමාව දෙන්න බැරි නම් අපි ආදරය කරලා නැහැනේ
1: කොච්චර ලස්සනයිද ඔබ මේ කියාදෙන ජීවිත දහම ඉතින් සබා දහම ඔබව නොරැක ඉඳීවිද නෑ නෑ විශ්වය ඔබේ පැත්තේ

0: සුරම් මේ මාපිටිය මහත්මිය අසලින් කතා කරන්න පුළුවන්ද?
1: පුළුවන්.
0: කොහොමද මොකද මේ භාෂාව?
1: මේ මං කතා කරන්නේ.
0: ඕනේ.
1: නෑ, ඇස් කියන්නේ කෙනෙක්ගේ හදවතේ කැඩපත. ඇස් වලින් වහන්න බෑනේ හිතේ තියෙන දේවල්. දුක සතුට සතුට හැමදේම, ඒ වගේම කලකිරීම වගේ දේවල් වුණත් හැමදේම මං හිතන්නේ ඇස් වලින්, අවංක කෙනාගේ ඇස් වලින් හැමදේම හොයාගන්න පුළුවන්.
0: ප්‍රේමයේදී දැස් කතාව මොන තරම් වටිනවද?
1: ප්‍රේමයේදී නම් දැස් කතා කරන එක ටිකක් අමාරුයි, අල්ලගන්න ගොඩක් වෙලට ඇස් පිය වෙනවා.
0: ඒ කියන්නේ නිරන්තරයෙන් තමන් ආකර්ෂණය වෙන කෙනාලාගේ ඇස් පිය වෙනවා නම් ආදරෙයිද?
1: ඔව්, සමහර සිතුවිලි වලදී සමහර දේවල් අහද්දි කතා කරද්දි ඇස් පියාගෙන අහන්න තියෙනවා නම් ඉතින් ඇස් කියන්නේ හිතලා නෙමෙයි, සමහර ඒකේ තරම් මිහිරි නම් ඇස් පිය වෙනවා.
0: ඔව්, ආදරේ සනීපට ඇස් පිය වෙනවා නේද? ඒක නම් ඇත්ත. දැන් මේ මම හරීම කැමති ගීතයක් මේ රෝණිගේ හේමන්ත නිද්‍රාවේ. මගේ වචන වලට හරි යමුතු සංගීතයක් දර්ශන රන්දිසනායක සංගීතවත් කරපු. දැන් තව ටිකකින් දර්ශන අයියත් මේ පැත්තට එන්න නියමිතයි. මේ ඒ ඒ ඒ වචන පේලි හරි අමුතු බරකුයි, අමුතු හැඟුම් බර ගතියකුයි මේවා සිතියනවා. ටිකක් කියන්නක මේ ගැනත්.
1: ඔව්, හේමන්ත නිද්‍රාවේ ලියුනේ ඇත්තටම ඔයාට මතකද මන් දන්නේ නැහැ, හින්දි චිත්‍රපටයේ තිබුණා ලොටරිය.
0: ඔව්,
1: ගහේ කොලේ අන්තිමට වැටෙනකන් ආදරේ කරපු පෙම්වතු.
0: ඔව්,
1: මතකද?
0: ඔව්,
1: ගහ කොලේ වැටුනොත් එයා මැරෙන දවස දැනගන්න නිසා ඒ පෙම්වතා කලින් එයා හොරෙක්, පස්සේ පෙම්වතා ගහේ කොලේ නූලකින් ගැට ගහලා තියෙනවා. මට අනේ පරිසරය තමයි, මම ඒක මගේ හද හරියට සසල කරපු චිත්‍රපටයක් ඒක. එතනදී මම ඒ පරිසරය ඒ ශුෂ්ක පරිසරයක අර ඉපල් තිබිච්ච දස් වල එකම කොලේ, ඒ ගහේ එකම කොලේ රැකපු විදිය, ඒක තමයි මට ඔළුවේ තිබුණේ. සිංදුවලේ හේමන්ත නිද්‍රාවේලී තුරුපත් අතර සැරි එකම එක සුදු මලක් පිපි තිබුණා, එකම එක සුදු මලක්. පස්සේ ඒකේ පොඩි ඒ ගීතය ලියද්දි හැබැයි ඒකට පොඩි සමාජ දර්ශනයක් එනවා. ඒක මම ගෑනු ළමයෙකුට උපමා කරනවා. ඒ ඊට පස්සේ යා ඒ මල එච්චර අමාරුවෙන් පිබිදිලා ඇවිල්ලා තනපත් අතරට වැටුණාම කෙනෙක්ගේ කකුලට පෑගුණාට පස්සේ මොකද වෙන්නේ කියන එක ඒ ගීතේ ප්‍රේම ගීතයක් නෙමෙයි. ඇත්තටම ඒකේ තියෙනවා දියණියකට, තරුණියකට, යුවතියකට හවුහරන්න නැතුණාම වෙන්නේ මොකද්ද කියන කියන්නේ කී දිනෙකින් අතින් අතට පස් වෙන්න වෙනවද, ඒ වගේ එකක් තමයි. මොකද ඒක එහෙම ලියවෙන්න හේතුව අපි මේ මගේ දෙවනි කැසට් පැට සීඩි පැටිද්දි කොහෙද දර්ශනත් එක්ක කතා වුණා. අපි වෙනත් ආකාරයේ සංගීත ශෛලියක සින්දුවක් කරන්න ඕනේ නේද කියලා ඉවරේලා. එතකොට ඔය රොක් සංගීතයට කරමු ගුහාම මං දෙන්නේ දැන් ඒකට තමයි මං පොඩ්ඩක් අර ටික පොඩි ටිකක් එක විරෝධයක් මත් මේ නිකන් ඒ වගේ නිකන් ටිකක් මල් ලියන ශෛලියට වැඩිය වෙනස්
0: ගීතයක් ලියුනේ. ඒක ඇත්තටම මේ සංගීතය ඇස්සේ අර අමුතු හැඟුම් බර වචන පෙළි වෙන තැනකින් ගයන්නේ රුණි. මං ආසයි, මං දන්නේ මගේ රසිකාවියන් මේ ගීතය අහලා ඇති. ඔබට වඩා වැඩි වාර ගන්න මං හිතන්නේ මං අහලා ඇති. මං ඒ සින්දුවට හරි ආසයි.

0: ඇත්තමයි මං කිව්වේ. මට ඒ වචන ටික නම් ඔබට දෙන්න බෑ සුරමේ මාපිටිය මහත්මිය. මං ගන්නවා, මං කිව්වා මං ඒ වචන ටික තුරුල් කරා මැරෙනවා කියලා. මං හරි ආසයි. ඉපල් බේරුණු රූස ගස් අතරේ පිපි තිබුණා නම නොදන්නා එකම එක සුදු මලක්. හැම වචනාර්ථයකම රූප තියෙනවා. මට ඕනේ සින්දුවේ වචන ටික මං ගන්නවා. ඔය වගේ ඔබේ වචනවලට කී දහහක් අනේ ඒ මගේ කතාව ඒ වචන ටික මගේ කියලා කියන ඇතිදනේ. දරුවෙක් හදලා බිහි කළා වගේනේ සින්දුවක් කියන්නේ.
1: ඔව් බිහි කළා. ඉතින් දුන්නට පස්සේ අතෑරියා. ඒක ඔයාගේ කරගත්තට ප්‍රශ්නයක්
0: නැහැ. ඒකත් හරි ලස්සනයි. දුන්නට පස්සේ අතෑරියා. ජීවිතේ හැමදේම එහෙමයි නේද?
1: ඔව් මං පුරුදු කරලා තියන්නේ මේ විදිහට.
0: අල්පේච්චයි. විශාරද නන්දසේන කටුවාවල අපේ රට ඇතුලේ තියෙන විශේෂ සන්නාමයක් වෙනම දවසක් අරගෙන ඔබතුමා එක්ක කතා බහ කරන්නම ඕනේ. අනිවාර්යෙන් ඒ ඇරයුම ඉතාම සුළු මොහොතකින් කරනවා. මගේ අසන්නනුත් ඒකට හරිම කැමති වෙයි. අද මේ හෝරාවක කාලයක් මේ සුන්දරිය පිළිබඳව කතා කරන්න සහ ඒ සුන්දර ගේය පද රචන අස්සේ ඔබතිව සංගීතය ගැන කතා කරන්න එකතු වුණා. මොනවද කියන්න තියන්නේ?
2: ඔව් ඇත්තටම මේ සුන්දර ගීත ගොන්න අපි ජූනි 18 වෙනිදා මේ මැසේජ් රංගහලේදී ගායක ගායිකාවන් ප්‍රවීණ ගායක ගායිකාවන් 24 දෙනෙක්ගෙන් යුක්තව නැවත අපි සුරම්යගේ මේ සෝබර කටයුතු සඳහා මේ හැමෝම සහභාගී වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ ගීතවල තියෙන මිහිරියාව නැවත විඳගන්න සහ සුරම්යාට සුවපතන්න. අනිවාර්යයෙන්ම BMSH රංගහලට එන්න, ගීත රස විඳින්න කියලා බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා.
0: ජේෂ්ඨයාණනි ඔබතුමන්ට බෙහෙවින්ම පිං. අපි මින් පසුව මැදිරියට කැඳවන්න નિયમિતයි ඊළඟ පරපුර නියෝජනය කරන දර්ශන රුවන් දිසානායකය වගේම ඉඩක් හසරක් තිබුණොත් කාර්යබහුලත්වයෙන් මිදිලා නිරෝෂා විරාජිනියත් එන්නට નિયમિતයි. එනවා නම් මොනතරම් හොඳයිද? මම මේ ගීතේ තෝරගත්තෙම මට හිතන මේ ගේයපාද රචනාව ඇතුලේ තියෙන මේ ස්නේහේ නගරය ඇත්තේ සුරම්‍ය මාපිටිය මහත්මියගේ හිත ඇතුලේ කියලා.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர். අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඇයි ශුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
1: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
0: සංක දිනය ශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
1: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
0: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
2: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.
3: Wake up Saturday hormones Alpha Studio.
2: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
3: Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
5: තරඟයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
6: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
7: අංගා ගලේනේ ඉන්නා කුමරියේ.
5: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
6: Net FM DJ Night Face to Face Attack Show.
8: Attack Show.
5: 1, 2, 3, let's go. DJ Star Venna Kamathinam Oya DJ Play Karana Pahadili Video Ak Dan Mapita WhatsApp Karana
6: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ කළුතර දිස්ත්‍රික්කය DJ බෝබෝ, කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ.
9: Brought to you by
10: Sloan Green Caps. Your city, your ride.
11: විරැකියාවට තිත තබමින් හැකියාවට රැකියා ලබා දෙන සදාහරිත ප්ලාන්ටේෂන්. ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව. එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදාහරිත ප්ලාන්ටේෂන් වෙත. සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ. ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ.
2: වට්සප් කරන්න 0676 41 16 48. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න. ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 213 336.
12: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
13: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
14: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
4: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
2: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
2: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී පැක් සහ බ්ලැක් ටී පැක්.
4: නොවිනස් වන රසවත්ම රසය.
2: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: ඒ දීපෙන්දා ඇඟිලි පිටිය උන්නේ අමාරුවක් ආවා. බෙහෙත් ගත්තා. මට වේදනාව අඩු වෙන්නේ නැහැ. මට දැනගන්න ලැබුණා මේ සෙවන කළ ආයුධ මා බෙහෙත් කරලා ආවේ බෙහෙත් කරනවා කියලා. ඊපස්සේ ගියා බිරතරුන් මාත්‍ය මුණ ගැහෙන්න. මම වාර හතරක් වෙනකල් බෙහෙත් ගත්තා. මාසේ තුනක වගේ කාලයක් ගත්තා. රෝගී තත්ය සුව වුණා.
2: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777
1: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
15: සංඛ දිනය සශිකා නිසංසලා
16: සුනීර සුමංගා
17: නුවන්තිකා සේනාරත්න
18: අමීෂ මිනෝල්
19: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
1: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
20: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
21: Hondama de aduma milata Tepa vyapta shakha jalayak samagin Kasakala Green Super Jeevithayata Idiriyak
22: Mandara

0: നിശാചര രഹയ്യാൻ പവ നിശബ്ദ നവന രാത്രിയ හැමින් හැමින් ඔවුන් මේ තාලයට ගීම මුණන්න පටන් අරගෙන ඇති. ඔබ ගම්මානේ නම් හොඳින් රැයි හඬ ඇහෙනවා. තව පැත්තකින් කණාමැදිරියන් තාමත් ගම්මාන අස්සේ වනවදුළු අස්සේ සැරිසරමින් ඇති. ඉවර වුණේ නැති වෙසක් අඩ සඳ එළියත් මෝදු වෙන අහසට ඇවිල්ලා ඔබව චිත්‍ර ගන්වනවා ඇති. මේ හැන්දෑවට සුරම්යා මා පිටිය ආවට පස්සේ ඒක තවත් හැඩ වෙනවා. වගේම එතනින් එහා පැත්තේ දැන් ඉන්න දර්ශන රුවන් දිසානායක සංගීතවේදියා ළඟදී ඒ රාත්‍රියට හරි මනහර සංගීතයකුත් එක්කසු වෙනවා. සුරම්යා මාපිටිය කියන සන්නාමය සංගීතවේදී දර්ශන රුවන් දිසානායකට හිතේ අඳින චිත්‍රය මොන වගේ එකක්ද?
1: තරංග මේ ඒ වගේම පටන් ගන්න කලින් මේ වැඩසටහන මගේ කතාව පටන් ගන්න කලින් සුරම්යාකට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මොකද මම දැන් හවස මගෙත් එක්ක එක්තරා චැනල් එකක් මේ ලයිව් ගියා මේ සුරම්යක ගැන කියන්න කියලා විනාඩි දෙකමාරෙන් කියන්න කියලා. ඉතින් මං කියපු දෙයම කියන්න. සුරම්යකගේ ගීතවල දැන් අපිට ඇත්තටම මේ ලංකාවේ ගීත රචකාවියෝ ලොකු ගණනක් නැහෙනේ. මේ ජනගත විචාය මං කියන්නේ අප්‍රකටව ඉන්න පුළුවන් ගීත හැටියට අපි යමනා මාලිනී පෙරේරා වගේ කෙනෙක් අපි දන්නවා නේද? ඊට පස්සේ තව එහෙම ඒ අතර කීප දෙනෙක් අපි දන්නවා. ඊට පස්සේ මම දැක්කේ මේ 2000න් පස්සේ මේ ජෙනරේෂන් එකේ ලේසි නෑනේ මේ ජෙනරේෂන් එකට ආදරේ ප්‍රේමය මේවා ගැන දනවන්න එහෙම ලේසි නෑ.
0: ලේසි නෑ.
1: ඒ මොකද ඒකක් තමයි මේ ජෙනරේෂන් එකේ සිතැඟි කියවුවේ නැත්තම් කොහොමත් බෑ.
0: ඔව්.
1: ඒ කියන්නේ Tamanට ඕන දේ කරන්න බෑ දැන්. ඒ කියන්නේ අපි විශ්වාස කරන දේ කරන්නත් බෑ.
0: නෑ.
1: ඔව්. අපි කලාවේ අපි විශ්වාස කරන දේක් තියෙනවනේ. හැබැයි අපි කලාවේ විශ්වාස කරන දේ අපි පූර්වාදර්ශය අපි දිය යුතු දේ සමාජයකට ඔක්කොම අතර දෙන්න ඕන විදිහක් තියෙන්න බෑනේ. එතකොට ඒක දැනගන්න මේ 2000න් පස්සේ විශේෂයෙන් මේ තරංගකාරී විවෘත ආර්ථිකයේ ගිනි පෙත්තකට ඇවිල්ලා මේ බ්ලාස්ට් වෙච්ච. ඒ කියන්නේ අර ස්වභාවිත කියලා අපි වචනයක් පාවිච්චි
0: කරනවානේ.
1: ඒ කෑල්ලම කුඩේ කුඩු වෙච්ච පීරියඩ් එක තමයි සුරම්යක්ක එන්නේ. ඇවිල්ලා එයාගේ ගීතවල මම දකිනවා මේ විශේෂ මේ හින්දම තමයි විශේෂ කියලා මට හිතෙන්නේ. දැන් ඔයා අලුපාට හැන්දෑවයි කියලා කියන්නේ සින්දුවේ නම.
0: ඔව්.
1: නමුත් සින්දුවේ නම අලුපාට හැන්දෑව
0: නෙමෙයි. සිනාසෙන්න මට.
1: සිනාසෙන්න මට කියලා. මෙයාගේ දැන් සඳවණියක උනත් තියෙන ඕනම ගීතයක මේක සඳවණියේ තියෙනවා මේ සංගීතේ ඌට ප්‍රාප්ති වගේ එකක් නේ සඳවණිය. සඳවණියේ තියෙනවා මේ හැම වෙලෙම පීක් වෙන තැන. ගීතයක්ක් තියෙනවා. මේ කෑල්ල අල්ලගත්ත අයත් තියෙනවා අල්ලගත්තේ නැති අයත් තියෙනවා. ඒ කියන්නේ ගීතයක බ්ලාස්ට් එකක් තියෙනවා. එතන මිනිස්සු අල්ලගන්නා මෙහෙම. දැන් මට මගේ නෝන මගේ මාදලයක් තිබුණා කි මගේ සින්දුවේ එතන තමයි බ්ලාස්ට් වෙන්නේ.
0: ස්ටේක.
1: ඒ වගේ සුරම්යක්කගේ බ්ලාස්ට් එක පටන් ගන්න නැහැ. ෆස්ට් වර්ස් එකකින්. නැත්නම් පළවෙනි අන්තර කොටස. හරි එතන තමයි බ්ලාස්ට් එක. හැබැයි ඒකට අවශ්‍ය ඉන්ට්‍රඩක්ෂන් එක නැත්නම් හඳුන්වා දීම ලස්සනට කරනවා අර මේ පොතේ ගුරුගේ කෑල්ල වගේ.
0: ඔව්.
1: යා ලස්සන සිනාසෙන්න මට මේ දැන් අපිව ගැටුමකට ඒ කියන්නේ අපිව දැන් එක පාටම කිව්වහම අපි අල්ලගන්නේ නේ. කියන්නේ අපිට ඒක අපි දැනගන්න ඕනේ පළවෙනි කෑල්ලෙන්ම. හැබැයි පළවෙනි කෑල්ලෙන්ම වැදුන් නැතුණාම අතාරිනවා. මෙයා පළවෙනි කෑල්ලෙන් ප්‍රේක්ෂකයාව අල්ලගන්නව වෙන විදිහකට. ඒ කියන්නේ අර කූට ප්‍රාප්තිය කරා ගෙනියන්නේ. කියන්නේ අර බ්ලාස්ට් එකට ගෙනියන්න ඉන්ට්‍රඩක්ෂන් එක නැත්නම් මුල පටන් ගන්න තැන ඒ ගැටුම ලස්සනට සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට. දැන් අපි හිතනවා මොකද්ද මේ කියන්නේ යන්නේ
0: කියලා. අපූර්වී.
1: අල්ලු පාට හැන්දෑවි කියලා.
0: හරියටම හරි. ඔබේ කියවීම හරියටම හරි. දැන් අපි අහන්න යන මේ හීන ගේන කියන ඒ ගීතේ
1: හැම එකම තියෙන මේ.
0: ඒ වචනාවලිය ගැනත් පොඩි හැඳින්වීමක් කරන්න
1: කියලා. ඒ කියනක් කතියක්.
2: හීනගෙන
0: ගීතේ
2: ඔව් හීනගෙන ගීත මම අර දර්ශන මල්ලි කිව්වා වගේ හැම වෙලාවෙම මට මේ මොන එකක්ද මන් දන්නේ මේ පරිසරය තමයි මගේ ගීතවලට මේ මුල් වෙන්නේ. දැන් ඕකත් ඔය වගන්න හිමි නැති
1: ඒකත්
2: පරිසරය සහ ඕගන් අපි එන්නේ පුරාණ සාහිත්‍යයේ එන වචන මාලාව යසෝදරාවතෙන් එන වචන වචන එහෙම තියෙනවා. ඒ ආභාෂය තියෙන්නේ ඒ ආභාෂය සහ මේ ජන සංගීතයේ මිශ්‍ර වෙච්ච නාද රටාව තමයි දර්ශන මල්ලි ඔකට යොදාගන්නේ. එතකොට ඔය යසෝදරාවතෙන් ගත්තට ඔය යසෝදරා සිද්ධාර්ථ හැරගේ ප්‍රේමයම නෙමෙයි එතන
0: තියෙන්නේ.
2: ඒක ඒ වචනවල ගැප් වචනවලින් ඒ අර්ථය කුළු ගන්නවට එතන තියෙන්නේ
0: වෙන කතාවක්.
2: වෙන කතන්දරයක් තියෙන්නේ. ඉතින් මට හිතෙන්නේ ඒක නිසා තමයි අපි අර බණ කතාවවත් බුද්ධ චරිතයවත් කතා නොකර පොදුවේ දෙදෙනෙකුගේ වෙන්වීම පුරාණ සාහිත්‍යයයි ජනකතා ජන සාහිත්‍යයයි ජන සංගීතයයි එකතු කරලා ඒ මවපු අපූරු සංගීතයත් එක්ක තමයි මේ ගීතේ මේ තරම් ජනතාව අතරට ගියේ කියලා හිතෙන්නේ.
0: අපි අහලා ඊට පස්සේ කතා කරමු.

0: සෙනේවන්තකම අරගෙන එනවා සොය සොයා. සෙනේවන්තකම අරගෙන එනවා සොය සොයා. කී දහහක් මේ වෙනකොට මම අවිල්ලා ඉන්නවද? 0711 95 95 95. හරි, දැන් අපි කෑරි තැනක පොඩ්ඩක් වැරදිලා. ඒක නිසා මට හිතෙනවා, හරි මෙහෙම කරමු. අපි අලු පාට හැන්දෑව ඇහුවනේ. මේ මෙහිරියාව මැවෙන අතර මේ පණිවිඩ ටිකට යන්. අපේ අසන්නන් අද්ද තරංග මන්දාරම් රාත්‍රියට ඇවිත් ඉන්න සුරම්යා මහත්මියට ඉක්මන් සුවය ලැබෙනවාමයි කියලා රේණුකා කෙලි මණ්ඩලින් කියා තිබෙනවා. එතකොට ඔබතුමියට නිදුක් නිරෝගී සුදීර්ඝාෂ ලැබේවා. කවි සිත සුවපත් කරනවා අපිව එම කියලා තියෙනවා. මේ ඇහෙන ආදරය ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ?
1: මාවතින් තම වැඩිපුර ජීවත් කරනවා කියලා තමයි තරංග කියන්න තියෙන්නේ.
0: ඔබේ වටේ ඔබට ආදරය ගේන ඔබේ පවුල, ඒ ඔවුන් මේ මොහොතේ ඔබට දෙන ශක්තිය වාරුව.
1: ඕ, මගේ පවුල පවුරක් වගේ මගේ වටේ හිටගෙන ඉන්නවා. ඒ වගේම මගේ හිතමිත්‍රාදියෝ, මං ඇසුරු කරපු ඇසුරු කරන අසල්වාසී ඥාති මිත්‍රාදීන්, මගේ පවුලේ මගේ ස්වාමිපුරුෂයා, මගේ දරුවෝ, මගේ නංගිලා මල්ලිලා, ඒ වගේම මේ නංගිලා මල්ලිලා වගේ සහෝදරත්වෙන් මෙලේ යොවා ගන්න පුළුවන් ආදරයක් තියෙන දර්ශන මල්ලිලා වගේ. ඉතින් මම මේ ලොකු විශාල වැඩක් ඉදිරියේදී කරන්න තියෙනවා. මේ මාම නිදහස් කරලා ඒක ශක්තිය අරගෙන මේ මගේ මිතුරු මිතුරියෝ, මගේ මල්ලි නලින් මාපිටිය, මේ මගේ මහත්තයා සිඩ්නි, මේ ඔක්කොමලා මේ මාව පසකින් තබලා මගේ බර ඔසවාගෙන මාව සුවපත් කරන විශාල සටනක ඉන්නවා. ඉතින් මට හරි මං හරි ආදරේ හැම දිනාටම.
0: සුන්දර සංගීත වේදියානනි, අපි මතක් කරමුද කවි සමග ආදරේ ගැන?
2: කවි සමග ආදරේ ප්‍රසංගය තියෙන්නේ මේ මාසේ 18 වෙනිදා හවස 6:30 BMICH රංගහලේ. එන්න සුරම්යක්කගේ ගීත තමයි යන්නේ. එදාට ඔක්කොම යන්නේ සුරම්යක්කගේ ගීත. මගේ සංගීත කණ්ඩායම තමයි වාදි, සංගීත කණ්ඩායම තමයි වාදනය සහාය වෙන්නේ. අපි ලොකු ඔකෙස්ට්‍රා ගන්න නෙමෙයි, අපි 9 දෙනයි ප්ලේ කරන්නේ. මමත් වාදකයෙක් හැටියට එදාට ප්ලේ කරනවා. ඉතින් ඔක්කොටම ආරාධනා කරනවා සුරම්යක්කයි ගීතවලට ආදරය කරන. එදා පොඩි වෙනස් විදියක් මෙතන සුරම්යක්කව බෙදාගෙන තියෙනවා ගොඩක් අය. නිවේදක නිවේදිකාව, සංගීතඥයෝ ඔක්කොම බෙදාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ බෙදාගත්ත සුසංයෝගයේ කොහොමද ඒගොල්ලෝ මේ ආදරය බෙදාගත්තේ කියලා වේදිකාවෙම එදාට බලන්න පුළුවන්. කියනවට මම කියනවට වඩා එදාට ඒකේ අමුත්ත දැනෙවි.
0: ජූනි 18 වෙනි බ්‍රහස්පතින්දා සවස 6:30 BMICH පරිශ්‍රයට ඔබ එන්න. ඔබේ ප්‍රවේශ පත්‍රයේ mytickets.lk වෙතින් වෙන් කරවා ගන්න. අපි මේ ගීතය ප්‍රචාරය කරන්න විශේෂයෙන් සුරම්ය මාපිටිය නැමැති මේ සුන්දර සංගීත වේදිනිය එක පැත්තකින්, කලාකාරිනියක් එක පැත්තකින්, වසර ගණනාවක් තිස්සේ මහා අත්දැකීම් ලැබපු ජාතික රූපවාහිනියට නැතුවම බැරුව ඉන්න කෙනෙක්, මේ හැමදේම මේ මෙතුමිය මේ හැමදේම වට කරගෙන රකින පවුර, ඔවුන්ගේ සෙනෙහස වෙන වෙනම මේ ගීතය තෝරා ගන්න. විශාරද නන්දා මාලනිය මත ආදරෙන් සිහිපත් කරමින්ම

0: කරුවෙලි පිපෙන මේ රාත්‍රියේ කිනිසි තුඩකින් හදවතේ ආත්මය සිදුරු කරන්න සූදානම් වෙන්න මම මේ ගීතය අහන පළවෙනි වතාව මට ඒ නිසා මේ ගීතය ගැන යමක් සඳහන් කරනවට වඩා මේ ගැන ඔබ දෙපළ කියන දේවල් අහගෙන ඉඳලා අවසානයේ ගීතය විඳින්න රසික පාර්ශවය පැත්තෙන් අවකාශය දෙන්න මේ සංගීතය හැදින ඇත්තට මේක පිස්සුවක්
1: මේක තුරම්යක්ක මට කවි පෙළක් දුන්නා එක දවසක් කවි පෙළන්නේ දුන්නේ
2: අපි මේකට කවි පොතක් මං කෙටි කවි මං ගීත පොත් ලිව්වට කවි එකතු කළේ නැහැ එතකොට කවි ටික පොඩි පොඩි කවි එකතු කරලා මම කවි පොතක් ලියන්න ඕනේ කියලා හිතන් ඉන්නකොට මං දවසක් දර්ශන මල්ලිට පෙන්නවා මේ මං පොඩි කවි ටිකක් එකතු කරලා මේ නෑ හැබැයි මට මේකෙන් නිකන් ගීතෙකුත් කරන්න පුළුවන් වගේ දැනෙනවා කියලා. ඒ දර්ශන මල්ලි බලල ඉඳන් කිව්වා අපි නාගේ කවි තුනක් එකතු කරලා එක ගීතයක් හදමු
1: කියලා. හේතුව අර කිනිසි තුඩෙන් අනින්න එපා කියන වචනේ දැන් මෙයාගේ සුරම්යක්කගේ තියෙන්නේ මොකක් හරි අලුතෙන් අර පද සමීකරණයක් හඳුන්වා දෙනවනේ දැන් අලුපාට අපි
0: හැන්දෑවක්
1: අලුපාට හැන්දෑවක් දැන් අපේ ඔළුවේ
0: තියෙනවනේ
1: එතකොට මේකෙත් මේ කිනිසි තුඩින් අනින්න එපා කිය කල්
2: තිබ්බක
1: තනි මේ දැන් මේක
2: කිනිසි තුඩු අනින ඇනුන තැන්
1: දැන් ඉතන කිනිසි තුඩින් අනිනවා කියන එක විතරක් ගත්තාම හරි දරුණු කතාවක් නේ හැබැයි මේ ආදරය කියන දැන් ආදරය කියපුවාම විවිධ දිශානතියන් තියෙනවන ආදරේ ආදරේම අපි නිර්වචනය කරන ආදරේම වෙනවීම එකතු වීම විතරක් නෙමෙයි තවත් ඒවා
0: තියෙනවා.
1: ඔව්. එතකොට මේක හරිනම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වගේ නම් ආදරේ කියන විශ්වවිද්‍යාලයේ ෆැකල්ටිස් තව ගොඩක් තියෙනවා.
0: හරියටම හරි.
1: එතකොට මේ හැම ෆැකල්ටි එකක්ම ඇසුරු කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් ඒ රස, ඒ කියන්නේ රස කල්මනාකරණය කරලා වර්තමුණි කියන බේස් එකේ. අපි දවසක ඒ ගැන කතා කරමු වෙනම. එතකොට එන්නේ වර්තමුණි දෙන කලාකරුවෙකුට දෙන ගයිඩ්ලයින් එකක් තියෙනවා. එයා මනෝවෛද්‍යවරයෙක් වගේ එයාට පුළුවන් වෙන මොකද රස කියන වචනේම බරත ගන්නේ ආයුර්වේදේ. එතකොට බොඩි එක සුවපත් කරන්න රසනේ පාවිච්චි කරන්නේ තීත්‍ත රස, කහට කාට රස, මේ පතාට එකට සිඳවලානේ දෙන්නේ. ඒකම තමයි මනසට දෙන්නේ. එයා කිව්වා එහෙනම් මනසටත් රසම තමයි. හැබැයි මේ රස අටකට මුලින්ම 8යි කියන පස්සේ තමයි 9 එකතු වෙන්නේ. එතකොට එන්නේ කලමනාකරණයේ සුරම්යක්කගේ වචනවලදී යන ආදරේ අර හැම පැකල්ටි එකටම එහා ගිහිල්ලා තියෙනවා.
0: ඔව්.
1: අඩු වැඩි වශයෙන් වැඩිපුර යනවා විරහවට කොහොමත් කලාකරුවෝ විරහවට
0: මිනිස්සුත් ඒ කියන්නේ
1: ඒකට එක හේතුවක් තියෙනවා. කරුණා රසය කියන එක තියෙන්නේ දැන් අර මියුසික් වලත් මේජර් තර්ඩ් එකට වඩා මයිනර් තර්ඩ් එකේ තමයි කරුණා රසය තියෙන්නේ. ඒ කියන්නේ ඇරිස්ටෝටල් කියන්නේ ඒ කියන්නේ දුක්ඛ රසය කරුණා රසය මතු කරනවා කියලා. ඒක නිසාම අපි දන්න ඉතතින්ම විරහ වේදනාවට අපි ඒක සමනය කරලා තනම.
0: ඒ කියන්නේ විරහවට අපි ඇදිලා යන්නේ අපි කරුණා රසය යටින් බලාපොරොත්තු.
2: අනිත් කරුණාව නැති සමාජයකනේ අපි ඉන්නේ නේද?
1: අනික මේ අල්ලා ගැනීම තුළ මේ අපි පෘථජන ලෝකේ අල්ලා ගන්නවා. එකතු වීම ගැන අල්ලා ගන්න කියන අල්ලා ගත්තාම ඒක නිරන්තර මේ එකම රේඛාවක අරගෙන යන්න බෑ
0: පෘථජනයෙකුට.
1: ඒක නිසා වෙන් වෙන එක තුල ගන්න මේ අර විරහ දුක තුල ගන්න එක, يعني අර ප්‍රථම ප්‍රේමය අහිමි කරගත්ත කෙනෙක් මරණ තුරුම ඒ ඒ ඒ විරහ වේදනාවත් එක්ක ජීවත් වෙනවා. ඒක මාර
2: මිහිරා.
1: ඉතින් මෙයාට විරහව මිහිරක් වෙලානේ මේ ඔක්කොම ලියන්න කිනිසි තුඩෙන්.
2: කිනිසි තුඩු ඇනුණු තැන් හිත හොඳට රිදුණු තැන්
1: හිතන්නේ වචන දෙකම ජෙනරේෂන් එකටත් ඒක තේරෙනවා. දැන් අලුත් ජෙනරේෂන් එකටත් ඒ ආදරය කියන්නේ මෙන්න මේකයි මෙතනින් අල්ලගන්න කියලා. දැන් විරහව වේදනාව වෙන්වීම තුන අනිකාට ගෞරව කිරීම හැම වෙලාවෙම තුරසුරම් එක්කගේ ගීතවල තියෙනවමයි ගයිඩ්ලයින් එක. හැම වෙලාවෙම අතහැරලා යන කෙනාට ආදරය කරන්න. අතහැරලා යන කෙනා ද්වේෂසහගත දහල යන කෙනා. මොකද ගැහැණියගේ ප්‍රකාශනයේ පැත්තෙන් අතහැරීම තුළ එයා ගොඩක් කම්පා වෙනවා නේද? සිද්ධාර්ථ චරිතය වුණත් එහෙමයි يعني පිරිමියාට වඩා ඒ වෙන්වීම තුළ ගැහැණියට තියෙන අභියෝග ගොඩයි. ඒ අභියෝග මෙයා හොඳට විඳිනවා ගැහැණියෙක් හැටියට. එයා විඳින්න කියනවා නෑ මේක මෙහෙම වෙන්න කියලා. අනිත් පාර්ශවයට එයා යෝජනා කරනවා.
0: එහෙනම් අපි ඊළඟ පාර්ශවයේ හැටියට මඟ බලාගෙන මේ මිහිරි ස්වර අස්සෙන් හදවතේ ගේෂණාලිකා සුරම්ය මාපිටිය වචනවලින් පුරවගෙන මේ ගීතය අහමු. අහලා ඉවරුණාට පස්සේ නම් මට තියෙයි ප්‍රශ්න ගොඩක් අහන්න.
1: සියුමිනි ඔපයන්ගේ තමයි ගයන්නේ.

0: දැන් තමයි ඔබේ ප්‍රසංගයට නම වැටුණු හැටි මං හිතාගත්තේ. කවි සමග ආදරේ. ඒකේ ඒ වචන පෙරිය අර
1: අගට තියෙනවා.
0: ඔව් අගට තියෙනවා.
2: නොනැවතී වැගිරෙන්නේ කවි සමග ආදරේ.
0: නොනැවතී වැගිරෙන්නේ කවි සමග ආදරේ. කිනිසි තුඩු ඇනුණු තැන්වලින් නොනැවතී වැගිරෙන්නේ
2: රිදිච්ච තැන්වලින්.
0: රිදිච්ච තැන්වලින්
2: එන්නේ ආදරේ.
0: කවි සමග
2: ආදරේ.
1: ඒ කියන්නේ 18 වෙනිදාට කාන්තා පාර්ශ්වේ වෙනවනේ ඔය ප්‍රසංගය බලන්න.
0: ඔව් ඔව්.
1: ආදරේ විරහව තුල ගැහැණිය ප්‍රතිචාර දක්වන්න ඕනේ කොහොමද කියන එකට විශ්වවිද්‍යාල පාඩමක් වගේ එකක් තියෙනවා 18 වෙනිදාට.
0: එහෙනම් අනිවාර්යෙන් අනිවාර්යෙන් එන්න ඕනේ දවසක්.
1: ලෙක්චර් එකක් වගේ තියෙනවා.
0: බ්‍රහස්පතින්දාවක් නේද එදා 6:00. BMICH පරිශ්‍රය ප්‍රවේශ පත්‍රය mytickets.lk වෙතින්. ඒ අතර වාරේ අපිට මතක් කරන්න තවත් විශේෂ කාරණාවක් තියෙනවා දර්ශනයේ. තමයි ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් අපේ සංගීතයේ හරිම කැපී පෙනෙන සලකුණක්. ඉතින් කාලයකට පස්සේ මිහිරි ගීතාවලියකින් නැහැවෙන්න ඔබේ හදවතට ඉඩ දෙන්න හිමවරණ අමරදේව උපහාර ප්‍රසංගය පැවැත්වෙනවා 13 වෙනිදාවක් එදා සෙනසුරාදා දවසක් රෑ 4 සිනමන් ලේක් සයිඩ් හෝටලයට ඔබෙන් සංක දිනෙත් සාශිකානි සංසලා සුනීර සුමංග නුවන්දිකා සේනාරත්නයි වගේම අමිෂ මිනෝල් දායකත්වය ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ටිකට්ස් mytickets.lk වෙතින්මයි ඔබේ ප්‍රවේශ පත්‍රය වෙන් කරවා ගන්න. ඒ සින්දුව නම් අක්ක පිස්සුවක් කියලා කියනවා පබෝ කිනිසි තුඩු ඇනුණු තැන්. ඒ ප්‍රචාරය කරන්න කලින්ම දර්ශනය කිව්වා ඔව් මේක පිස්සුවක් වෙයි කියලා. වගේම අද වෙනස්ම ආලෝකයක් මේ මන්දාරම් රාත්‍රිය ඔබතුමියට ඉතාම ඉක්මනින් සුවය ලැබෙන්න මේ හුස්ම ටික ජීවිතය නම් ඔක්සිජන් කියන්නේ සංගීතය කියලා කියනවා සුජා. හොම තමයි අපි ඊළඟට මේ බිනර මස කියන මේ ගීතය අද ඒ ගීත ගැන ඔබ කිව්වට පස්සේ අහන්න ලැබෙනකත් ඒක හොඳයි. ඒක මහ පුදුමාකාර හැඟීම් සමුදායක් හිතා සිතියාගෙන නිද්‍රාශීලී වෙන්න පුළුවන් නින්දක් වගේ ගතියක්. ඒක සුවබර නින්දක් කියන්න මේ බිනර මස ගීය ගැන ටිකක්.
1: මේක තරංගනංගේ දැන් මේ සොරම්මැක්කගේ මුළු ගීතාවලියම මම කැමතියාගේ හැම දියදමකටම. හැබැයි මේක මේ මුළු 18 වෙනිදා යන ප්‍රසංගයේ සියලුම පද රචනා ඒ අක්කගේ ප්‍රකාශනය හැම එකක්ම ඉතාම ඉහළයි. මේ ප්‍රකාශන දැනෙනවා. ඉහළයි කියනට වඩා ඒක දැනෙනවා. ඔව්. මේ බිනර මස හසසේ ඒ ප්‍රසංගයේ කූට ප්‍රාප්තිය වගේ එකක්.
0: ආහහා.
1: ගේ පද රචනා කැටියට. මේකේ කියනවා බිනර මස අහසසේ නුඹ කඩා වැටුණා. නුඹ කියන්නේ අහසටනේ. ඒක අදහස් දෙකක් ගන්න
0: පුළුවන්. ඔව් නේද?
1: එතකොට ඒක කියනවා දෙනෙත් දියලි නමුණු කුල තෙමුවා. හිතන්න ගැහණු ළමෙක් මෙහෙම වැස්සක වැස්සනේ මේ ගැහණු ළමෙක් අඬනකොට මේ ඇස් දෙකට තමයි දෙනෙත් දියලි කඳුළු වල. ඒ කියන්නේ ගොඩක් අඬනවා. පොඩ්ඩක් නෙමෙයි. දියලි දියලක් වගේ ඇස් දෙකෙන් මේක අර ඉකිගස අඬන එකක් අර ටිකක් වැඩිපුර අඬන එකක්. එතකොට මේක කොහොමද සංකේතවත් කරන්නේ නමුණු කුල තෙමුවා මේ පපුව ප්‍රදේශ. ගැහණු ළමෙකගේ පපුව නමුණු කුල. ලැම
0: දෙයනේ
1: ඒ ඒ ඒ ඒ බලන්න ඒ යෙදුම. ඊට පස්සේ කියනවා මහා කල්පය නිම වුණා. මම ඇත්තට නිම වුණා කියන තැන මම ස්ටොප් කරනවා මේ මියුසික් වලත්. නිම වුණා ඊට පස්සේ වචනේ මහා කල්පය නිම වුණා.
2: නිම වුණා
1: වර්ස් එක මතක් කරගන්න. ඔව්
2: තවත්
1: අන්න ඒකෙතර
2: නොහැකි
1: වෙනස් වෙන තවත් දුර නොහැකි වෙනම්
2: දෙන්නේ රවට කෙනේ රවට කුමට ලතවෙන්
1: ඒකෙත් කියන්නේ තරංගනංගේ අර දැන් අපි රවටගෙන ඉන්නවට වඩා වෙන් වෙලා යන්නේක හොඳයි.
2: ඔබට ඍෂිමඟ ඔබ ගියා.
1: ඔබට ඍෂි කියන්නේ අර ඔබට ඍෂිමඟ ඔබ ගියාවේ.
2: තවත් ඔබ
1: දවස් ඔබට ඍෂිමඟ ඔබ ගියාවේ.
2: තවත් ඔබ ගියේ නොවේ නා.
1: තවත් මා ඔබ ගියේ නොවේ නා. ඒ කියන්නේ දැන් අර මෙයාගේ ප්‍රේමවන්තයාට මේ ප්‍රේමවන්තිය අඬමින්, ඒ කියන්නේ අඬනවා, මෙයාට දුකයි, යා නමුණු කුල තෙමෙන්න අඬනවා. හැබැයි කොයි වෙලාවෙවත් මේ යන කෙනාට, යා අතහැරලා යන කෙනාට අර හේනයක් පාත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ.
2: නුඹට විසිමඟ නුඹ ගියාවේ තවත් අපි අපගේ නොවේ.
1: ඒ කියන්නේ ප්‍රේමයේ යෝජනා කරන්න ඕන හොඳම එක සුරම්යක යෝජනා කරන හැමතැනම. එයා වග බලා ගන්නවා හැම ගීතයකම. ඔන්න ඔය කෑල්ල බලන්න මුළු ගීත 18ම එයා වග බලා ගන්නවා. ඒ අනිත් කෙනාට හැර යන කෙනාට විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් නැත්නම් ප්‍රේමවන්තයාට ආශිර්වාද කරන්න. ඉතින් මේ මුළු ගීතාවලියෙම මම සුරම්යක්කගේ ඒ ඒ පූර්වාදර්ශයේ දකිනවා. මේ මේ ගීතය තුෂාර බලුකන්දරක්ක තමයි මේක කියන්නේ, මේක සම්මානණීය ගීත සම්මානත් හම්බුණා මේකට. ඉතින් මේ යෙදුම බලන්න, බිනර මස අහසසේ නුඹ කඩා වැටුණා දෙනෙත් දියලි නමුණු කුල තෙමුවා. ඔයිට වඩා යෙදුමක් කියන්නේ කවියෙකුට දලන්න මේ දෙනෙත් දියලි නමුණු කුල මේ ඔක්කොම සබහා දහමේ තියෙන ඒවා. හරිද බලන්න ඒ නමුණු කුල තියෙන්නේ කොහෙද? හරිද? එතකොට ඒ සබහා දහම ගලපලා තියෙනවා ගැහැණියකගේ රූපයට, ඒ කියන්නේ ශරීරයටම. ඒ හරි හරි අපූර්ව එදුමක්. ඒ කියන්නේ ඒක නම් සුරම්මයාගේ බියුටිෆුල් මයින්ඩ් එකට ආපු ලස්සන
2: ඒකේ දර්ශන අන්තිම වර්ෂකේ තියෙනවා. වෙන්නුණා නම් වෙන්නුණාමයි නුඹ කියෝදා, හිමි වුණත් හිමි වුණාමයි මා කීවා, වෙන්නුණත් නුඹ තවත් මගෙමයි, නුඹට පිදුපෙමි.

0: අර්ථය සුරම් යක්ක අල්ලගෙන තියෙන හැම තැනකම තදින් අල්ලගෙන තියෙනවා. ඒක මෙහෙම ගෙඩියට අර ගොම් පාට් එකක අපි කියන්නේ ගෙඩිය පිටින් අර එන භක්ති ගීත කරලා නැහැ. හැබැයි ඒ දහමේ බෞද්ධ සාහිත්‍ය නේද අසෝදරාවත් මේ හැම දෙම පරිශීලනය කරලා ඒක හරි ඒක මෙහෙම ගෙඩිය පිටින් එළියට පේන්න නෙමෙයි. ඒක ඇතුලේ තියෙන අරටුව වගේ ඇතුලේ තියෙන්නේ. අපි පළල හාරලා බැලුවොත් තියෙන එක.
1: මම හිතන්නේ අර කෙනෙක්ගේ හිත අවංකව මේ පැත්තට පුරුදු කළාම නිරන්තරයෙන් ලියවෙනකොට ඒව එළියට එනවා නේ.
0: ඔව් අනික නිරන්තරයෙන් පුරුදු කරන එක ලේසි නෑ කියන්නේ. කමටහන් වඩන්න ඕනේ මේ වැඩේ කරන්න
1: කියන්නේ. නෑ මම කමටහන් වැඩුව හිතකින් එළියට පැන්න මේ වචන පෙළ ටිකත් සංගීතය අතහන්න.

0: महाकाल पे नाम नोवे निमुने मैं आपे हमुवी मैं तुले तियना ईलंग हमुवी में मवेनुएन तियना केटी तत्पराई निमुने अपने वता हमुवी युतुई नेद दर्शन आये
1: देना हम बोलेनुने
0: तो कुछ सुरम्या माँ पिटे महात्म्या समग ऐसो पत्तला आवट पासे मीटा त्वेडिया लसन मंदारम रात्रिया कहते कराना पिट पुलवा अद दावसे එතුමියට සුවේ ප්‍රාර්ථනා කරලා පණිවිඩ ඇව්වා ඒ වගේම ගෙදර ඉඳන් මේ සුවේ ගැන හිතුව Facebook live එක බලලත් එතුමියට ආදරේ කිව්වා හැමෝටම ආදරේ කියන්න මේක වෙලාවක් කරගන්න ඕනේ මන් දන්නවා ඔබතුමියට කියන්න දෙයක් ඇති
2: ඔව් ඇත්තටම මං ලියපු ගීත සහ දර්ශන මල්ලා සංගීතවත් කරපු මේ අලුත් ගීත කීපයකුත් अते त्यागेन विन गमना क्यान बहेगा अंगा एक रसिकै नतट पात करान्न ओने एतकोट तमाई मट सातुट तीयेन्ने इतिन एक निसा मं हितुवा इदिरियेदी दैन मगे मे तीयेन इदिरियेदी

0: තියෙන ප්‍රශ්නය වලට මුහුණ දෙන්නට කලින් මේ ගීතත් රසිකයින් අතරට පත් කරලා උන්ගේ ආශිර්වාදයක් ලබාගෙන මගේ ඉදිරියේ තියෙන සෞඛ්‍ය වෛද්‍ය කටයුතු වලට අවශ්‍ය වෙන උපකාරත් ලබාගෙන ඔහුලගේ ආශිර්වාදයෙන් ඉතාමත් ඉක්මනින් සුවපත් වෙලා තවත් යහපත් නිර්මාණාත්මක කලාවක යෙදෙන්නට තව ටික කාලයක් හරි ගත කරන්න තියෙන උවමනාව නිසා මේ කටයුතු සියල්ල එකවර සංවිධානය වෙනවා. ඉතින් ඒ සංවිධානය කරන සියලුම දෙනාට වගේම මේ වෙනුවෙන් ගොඩක් වෙලාවට මට මේවා තරංගල වගේ මෙනෙත් ගුවන්විදුලිය ඒ වගේ ආයතන අපට ගොඩක් මේ වෙලාවේ අපිට අවශ්‍ය ඒ ප්‍රචාරය ලබා දෙනවා. ඉතින් අපවට විශාල රසික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාටම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසින් ආරාධනා කරනවා 18 වෙනිදාට අපි BMICH1 කේදී එක මොහොතකට හරි හමුවෙමු. එතන තමයි සතුට තියෙන්නේ, එතන තමයි ආදරය තියෙන්නේ, එතන තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. මේ ඔබ සැමට සුබරාත්‍රියක්. ආදරේ ගොඩක්
1: ගොඩක් ආදරේ මයි. tickets.lk වෙතින් ඔබේ ප්‍රවේශ පත්‍රය මේ මොහොතේම වෙන් කරවා තබා ගන්න. මේ සුන්දර අවිහිංසවාදිනිය ගැන සුන්දර සංගීතවේදියානේ දර්ශන රන්දි සනායක ඔබට මොනවද කියන්න තියෙන්නේ?
2: මම හිතන්නේ මම දැන් ගොඩාක් දේවල් කිව්වා. මම කියන්න ගොඩාක් දේවල් තියෙනවා. මම හිතන්නේ මගේ අතින් ඒ ටික කියවුණා. මම අවසාන වශයෙන් ඉල්ලන්නේ අර සුරම්‍ය අක්කගේ බලාපොරොත්තුව. කලාකරුවෙකුට මම දන්නවා සුරම්‍ය අක්කා ලෙඩේ තියාගෙන නිර්මාණ ගැනමයි හිතන්නේ. දැන් මම මේ හවසත් කිව්වා ලෙඩේ ගැන ආට අපි මතක් කළොත් වගේ තමයි මතක් වෙන්නේ හැම වෙලේ මල්ලි අර ගීතය මේ වචන ටික. ඉතින් මම දන්නවා සියලු වේදනාවන් වලට වඩා බරයි දැනෙනවා වේදනයි නිර්මාණයක් එළි දකින්න තියෙන එළි නොදැක්කොත් ඒ තියෙන වේදනාව නිර්මාණ කරලා තියෙන ඔක්කොටම වේදනාව වලට වඩා වේදනාවක් දැනෙන එක මම දන්නවා. ඒ නිසා 18 වෙනිදාට ආරාධනා කරනවා අපි හැමෝගෙම රසිකත්වයට සුරම්‍යක්කගේ වගේම හැමෝටම ආරාධනා කරනවා එන්න. අර අපි කියපු හැම දෙයක්ම අතිශෝක්තියක් නෙමෙයි, ඒ සැබෑවක්. ඒ රස විඳින්න විරහව තුල පරිත්‍යාගයේ ප්‍රේමයේ තුල අනිකාගේ සතුට වෙනුවෙන් මේ ප්‍රාර්ථනා කිරීම ගොඩක් ඒ ප්‍රසංගය ඇතුලේ සුරම්‍යක්ක කියලා තියෙනවා.
1: ස්තුතියි ගෞරවණීය ඔබ දෙපළටම. එදා ඉරිදාවක් නොවේ බ්‍රහස්පතින්දාවක්, අදත් ඉරිදාවක් නොවේ බ්‍රහස්පතින්දාවක්. ඒත් මේ ඉරිදා ගැනයි අපි නැවත හමු විය යුතුයි.

රැගෙන එන්න හෙට දිනත් ඒ සතුට මගේ මැණික සුරම්‍ය අමාපිටිය ආදරණීය මැණිකක් අපි අලුතෙන් උපදැමිය යුතු මන්තර

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Subtitle hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන විටමින්ස්. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්තිෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විජයානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: අයිබෝවන්, සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ උතුම් ධර්ම දේශනාවට යොමුවන්න පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ පුරපසළොස්වක පොහෝ දිනයන්වල ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් එක් විහාරස්ථානයකට වැඩමවා වැඩිම වේලාවක් සජීවීව සිද්ධ කරන එකම වැඩසටහන වන නෙතෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන ඉදිරි පුරපසළොස්වක පොහෝ දිනයන්වල ඔබේ විහාරස්ථානයේ පවත්වන්නට කැමැත්තක් දක්වනවා නම් ගමේ වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් නගරය තුළ වෙන්න පුළුවන් මේ ඕනෑම ස්ථානයක පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් දුරකථන අංකයයි සිහිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ. 0772-41-52-272 තමයි අපේ දුරකථන අංකය. ඒ වගේම ඔබට සිහිපත් කරන්නට ඕනේ ඉදිරියේදී ඔබ අටම ස්ථාන වෙන්න පුළුවන්, සොළොස්ම ස්ථාන වෙන්න පුළුවන්, වෙනත් ලංකාවේ විහාරස්ථානයක වෙන්නට පුළුවන් මේ ඕනම ස්ථානයක සර්වරාත්‍රික පිරිත්දේශනාවන්, ඒ වගේම ධර්මදේශනාවන්, ආශිර්වාද පූජාවන් මේ ඕනෑම ආගමික වැඩසටහනක් ආගමික කටයුත්තක් සිද්ධ කරනවා නම් ඒ සියල්ල සජීවී ලෙසින් විකාශය කරගන්නටත් පුළුවන් මා සිහිපත් කළ දුරකථන අංකයට කතා බහ කරලා. නැවතත් එම දුරකථන අංකය සිහිපත් කරන්නම් 0772-41-52-272 තමයි අපේ දුරකථන අංකය. ඒ සිහිපත් කිරීම සමගින් අදත් අපි ගෞරවයෙන් නමස්කාරපූර්වකව ආරාධනා කරමු බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

ධර්ම ශ්‍රෝලා විලාසී සදහෙවත් සුපින්වත්නි, ඔබ සියලු දිනාටම අප නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන්නේ ජීවිතයේ ඔබ ප්‍රාර්ථනා කරන කායික නිරෝගීකම, ඔබ මානසික නිරෝගීකම ඔබට වඩාත් යහපත් වූ කාල පරිච්ඡේදයක් උදා වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලැබේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්න කැමති. අදත් අපට මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා හෝමාගම පාක්ලේන් රෙසිඩෙන්සි පදිංචි මහින්ද පොන්නම්පිරු මහා ස්ටී පුෂ්පා රංජිනි යන දෙමව්පියන් විසින්. ඔස්ට්‍රේලියාවේ සිටින ජූනි මාස 26 වෙනි දිනට ජන්මදිනය දෙන චනුද සේලක පුතුණුවන්ට හා එම රටෙහි සිටින තුලිත් නේලක නිපුණි නිහන්සා යන දරුවන්ට සෙත් පැතීමත්, දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ට සහ සහෝදර තිදෙනාටත්, මියගිය නැහිත මිතුරන්ටත්, පින් දෙන්නටත්, සෙත් පතන්ටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම අපිට දායකත්වය ලබා දෙනවා ඇමරිකාවේ ලාස් වේගාසී පදිංචි සුමිත්‍රා කලුතොට, අනුර කපුගම සහ දිදුල කපුගම යන පින්වත් පිරිස. අද දින ජන්මදිනයේ දෙන දායකත්වය දරන පින්වත් තුමියට ආශිර්වාදී ප්‍රාර්ථනා කිරීමත්, අද දිනට තෙමස් පූර්ණ ගුණ සමරුව සිහිපත් කරන මාතර තල්පාවිල සිසිල නිවසේ පදිංචි සිටි නිහල් කලුතොට සොවිරාට උතුම් නිවන් සුව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැසීමිය ගියා වූ සියලු දෙනාටමත්, දෙමව්පියන් ඇතුළු හැම දෙනාටමත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. අනුර කපුගම ස්වාමි පුරුෂයාටත්, දිදුල කපුගම පුතුණුවන්ටත් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් තමයි අද මේ දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙන්නේ. පින්වත්නි, දායකත්වයේ දරන පින්වත් හැම දෙනාටම අපේ පුණ්‍ය අනුමෝදනාව ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන ගමන් බෙසක් පුර පසළොස්වක පොහෝ දවස මිට දින කීපයකට ඉහතදී ගෙවිලා ගියා. බෙසක් සඳේ අසිරියෙන් මුළුමහත් ලෝකයේම බුද්ධාලම්බන ප්‍රීතියකට පත්වුණු වෙලාවේදී මගේ ලෞතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණියක් පමණ ධාතුන් වහන්සේලා මේ විශ්වයේ තියෙන මහා බල සම්පන්නම ස්ථානය, ඒ උතුම් ස්වර්ණමාලි මහා චෛත්‍යරජනන් වහන්සේ සුපුරුදු පරිදි ඊය කාලයේදීත් පාන්දර අලුයම 3:00 සිට පාන්දර 5:00 වෙන තෙක් උතුම් මහා සෑය වන්දනා කළා. ඔබ දන්නවා මේ කාල සීමාව කියලා කියන්නේ, අලුයම්ම කාලය කියලා කියන්නේ අපේ සිත් ඉතාමත්ම නිවීමකට පත් කරන්න පුළුවන් කාල වේලාවක්. හැම හිතක් ඇතුළේම පුදුමාකාර විදිහේ නිවීමක් ඇති කරන්න පුළුවන්. ඒ නිවීම ඇති කරන අයයි කියලා කියන්නේම අපි කෙලෙස් වල ඇතිවෙන්නා වූ නිවීමක්. ඒ නිසා බ්‍රහ්ම මූර්ති හෝරාවින් දසදහසක් සම්‍ය දෘෂ්ටික දිවිවරුන් වන්දනා කරන ඒ අලුයම්ම කාලයේදී, අප ඊයේ රාත්‍රියේ තෙමන තන් අලුයම්ම කාලයේදී තුතුම් මහසෑය වන්දනා කළා, පဋාණ දේශනාව සජ්ජහායනා කළා, භාවනා කළා, බුද්ධානුසතිය වැඩුවා. මේ සියලු පුණ්‍ය ශක්තිය, මේ සියලුම කුසල කර්මයන් අද දායකත්වයෙන් දරන පින්වත් සියලු දෙනාටමත් මේ උතුම් තථාගත දේශනාව ශ්‍රවණය කරන ලංකාවිත් ලෝකෙත් ජීවත් වෙන හැම දෙනාටම අනුමෝදන් කරනවා. ඔබට ඔබේ ජීවිතේ වඩාත් යහපත් වේවා. නිදුක්ව නිරෝගීව චිරජීවනය ගත කරන්ටත්, උතුම් ධර්ම අවබෝධය ළඟා කර ගැනීමටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි, අද අපේ දේශනාව සඳහා මා මාතෘකාවක් විදිහට යොදාගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයත් සම්පදා කියලා කියන සූත්‍රයේහි කොටසක් තමයි ඔබට මුලින් ශ්‍රවණය කරන්න ලැබුණේ. පංචිමානි භික්කවේ බියසනානි කතමානි පංච, ඥාති බියසනං, භෝග බියසනං, රෝග බියසනං, සීල බියසනං, දිට්ටි බියසනං, මේ ආදී වශයෙන් මේ ධර්මයේ තුල පෙන්눔 කරන මේ කාරණාව අපිට ඉතාමත් වැදගත් වෙනවා. හේතුව මොකද? මගේ ලෞතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අපට අවධාරණය කළේ, ඔබට අවධාරණය කළේ මේ ජීවිතයේ තුල තියෙන අවදානං සහිත ස්වභාවය හොඳට අවබෝධ කරගන්න කියලා කිව්වා. මේ ජීවිතයේ තුල තිබෙන්නා වූ අවිනිශ්චිතතාව හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතයේ තුල තිබෙන්නා වූ අනියත ස්වභාවය අපි හැම වෙලාවකම
අවබෝධ කරගත්තාම ජීවිතේ සමහර ප්‍රශ්න ගැටළු ඇති වුනහම ඒ ප්‍රශ්න ගැටළු ඇති වෙන හැම මොහොතකම තමන්ට තමන්ගේ හිත හදාගන්න හරිම ලේසි හරිම පහසුයි. අපි හැම වෙලාවක තුළදීම පින්වත්නි උත්සාහ කරන්නේ ඔබේ හිත හදන වැඩපිළිවෙල කියලා දෙන්න. මේ ධර්මය තුළ තියෙන්නේම ඔබේ චිත්ත පාරිශුද්ධත්වය ඇති කරගෙන උතුම් නිර්වාණයට යන්න අවශ්‍ය කරන මඟ ඔබට විවර කරලා දෙන්නට. ඒ සඳහා තමයි හැම ධම්පදයක්ම අප ඔබේ ජීවිතයට යොමු කරන්නේ. ඒ බෝධිපාක්ෂික ධර්මතාවන් ඒ අවබෝධය සඳහා යන ගමන තුළ අපි කවුරුත් තේරුම් ගන්නට ඕනේ, පුහුණු කරන්නට ඕනේ. ඒ තේරුම් ගැනීමත් පුහුණු කිරීමත් ජීවිතේ ඉතාමත්ම වැදගත් වෙනවා. පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද එහෙම නැත්නම් පරියාප්ති බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය. ප්‍රතිපත්ති ඒ ධර්ම මාර්ගය අපි අනුගමනය කිරීම. ඒ ධර්ම මාර්ගය අනුගමනය කිරීම තුළින් ලබා ගන්නා අවබෝධය පටිවේද අපි එහෙම නැත්නම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියලා කියන මාර්ග සහ මාර්ගඵලයන්ටපත් වීම පිළිබඳව අපි දේශනාවේ සඳහන් කරනවා. ඔබට මා අද දේශනාවේදී අවධාරණය කරන්නේ ජීවිතයේ යම් සිදුවීමක් ඇති වුණාට පස්සේ. මොකද හේතුව ජීවිතයේ ඇතිවෙන සිදුවීම් ගැන අපිට නිශ්චිත නිමිති මේ ජීවිතය තුළ කතා කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. අපි යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඔබට ජීවිතය තුළ ඇති වුණාට පස්සේ තමයි ඔබ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න උත්සාහ කරන්නේ. පින්වත්නි, ඔබට ජීවිතේ නිරන්තරයෙන්ම ඇතිවෙන ප්‍රශ්නය කල්වේලා ඇතුවම ඔබට පේනවා නම්, කල්වේලා ඇතුවම ඔබට දකින්නට පුළුවන්කමක් තියෙනවා නම්, අන්න පින්වත්නි ඔබේ හිත හදාගන්න පුළුවන් ඒ ප්‍රශ්නෙට ගැටලුවට කොහොමද මම මුහුණ දෙන්නේ කියලා කියන කාරණාව. ඒ නිසා ඔබ දන්නවා මේ ජීවිතය කියලා කියන්නේ මහා පුදුමාකාර දෙයක්. මේ ජීවත් වීම කියලා කියන්නේ මිනිස්සු මහා අරගලයක නිරත වෙලා තියෙන දෙයක්. මේ ජීවත්වන අරගලය ඇතුළේහි මිනිස්සු මොනතරම්නම් වෙහෙසකට මහන්සියකට ජීවිතේ පත් වෙනවද? මේ ජීවිත අරගලය ඇතුළේහි මිනිස්සු මොනතරම්නම් පීඩාවකට පත් වෙනවද? මේ ජීවත් වීම ඇතුළේහි මිනිසුන්ට මොනතරම්නම් පීඩනකාරී ස්වභාවයක් ජීවිතය තුළ තියෙනවද? ඒ අරබුදයක් ඇති වෙලා තිබෙන ප්‍රශ්නයක් ඇතිලා තිබෙන තියෙන ප්‍රශ්න විසඳ ගන්නට බැරුව සසරේම අපි අතරමංචි මිනිසු බවට පත් වෙනකොට මගේ ලෞතර අමාමෑණි බුදුරජාණන් වහන්සේ ඔබට තාමත්ම හොඳට අවබෝධ කරගන්න මේ ධර්මයේ දේශනා කළා. එනිසා අපි ජීවිතේ සූදානම් වෙමු, අපි ජීවිතේ පුරුදු වෙමු මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මීය තේරුම් අරගෙන අර වැටෙන තැන්වලදී කම්පණයටපත් වෙන තැන්වලදී අභිජ්ජා දෝමනස්සේ ඇලීමත් ගැටීමත් ඇති වෙනකොට ඇති වෙන ස්වභාවය තුළ මේ ධර්ම මාර්ගය අපේ හිතට කාන්දු කරගන්න, හිතට පුහුණු කරගන්න, භාවිත කරගන්න, ප්‍රායෝගික වශයෙන් භාවිත කරගන්න, සිදුවීමක් ඇති වෙනකොට ඒ සිදුවීම ඇතුළේයි අපික තේරුම් ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. පින්වත්නි, තථාගතයන් වහන්සේගේ මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ මහණනි මේ ලෝකයේ තුල ජීවත්වන සත්‍යයට ඒ ජීවිතේට සම්පත්තියක් වගේම විපත්තියකුත් එනවා. අපි බොහෝ වෙලාවට අපේ ජීවිතය තුළ අපි පුහුණු වෙලා තියෙන්නේ සම්පත්තියේදී ලැබෙන දේ ඇතුළේහි තමයි අපි සතුටු වෙන්න අපේ ජීවිතය අපි උත්සාහ කරන්නේ. එතකොට විපත්තියක් ඇතුළේදී අපි දුක් වෙන්න අපි උත්සාහ කරනවා. හැබැයි අර සම්පත්තියක් ඇතුළෙත් විපත්තියක් ඇතුළෙත් මිනිස්සුෙකුට සමසිතකින් යුක්තව එක දරා ගන්නට පුළුවන් කමක් තියෙනවා නම් ඒ මනුෂ්‍යයා යා ධර්මයේ තුල පිහිටපු ප්‍රඥාවන්ත මිනිසෙක් විදිහට එක පැත්තකින් හඳුන්වා දෙන්න පුළුවන්. බලන්න ඔබට ඔබේ ජීවිතේට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ වියසන පහට ඔබේ ජීවිතේ ඔරොත්තු දෙනවද? මේ ධර්මයක් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මේ ලෝකයේ තුල තියෙන යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ අවබෝධයේ ඇතුළේහි ඔබේ ජීවිතේ පුහුණු කර ගැනීම. පින්වත්නි, පංචමානි බික්කේ වියසනනි මහණනි වියසන පහක් මිනිසුන්ගේ ජීවිතයට ඇති වෙනවා. ඥාති වියසනං, ඥාතීන්ගේ නැතිවීම, භෝග වියසනං, භෝගයන්ගේ වියසනය, හම්බ කරගත දේවල් නැතිවීම, රෝග වියසනං, රෝගාබාධ ඇති වෙලා ජීවිතය අන්තිම කරදරයට පත් වෙන අවස්ථා, සීල වියසනං, අපි ආරක්ෂා කරගත්ත
ශීලය ආරක්ෂා කරගත් ප්‍රතිපදාව ජීවිතේ විනාශේමත් මිනිසෙකුට මහා ව්‍යසනකාරී අවස්ථාවක්. දිට්ටි ව්‍යසනං යම් කිසි ආකාරයකයාගේ දෘෂ්ටියක් තිබුණා නම් සම්මා දිට්ටියක් තිබුණා නම් ඒ සම්මා දිට්ටියත් නැතිවීමත් මිනිසෙකුට ව්‍යසනයක්. මා ඔබට මේ කාරණාව අද පාදක කර ගැනීම සඳහා එක හේතුවක් තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ මේ අවස්ථාවේදී පැහැදිලි කරනවා මහණෙනි යම් කිසි මිනිසෙකුගේ ජීවිතයේ තුල ඥාති ව්‍යසනයක් ඇති වුනහම භෝග ව්‍යසනයක් ඇති වුනහම රෝග ව්‍යසනයක් ඇති වුනහම යා මරණින් පස්සේ අපායට හෝ විවනතන් වෙන නිරේක උත්පත්ති ලැබන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්නට මේ සූත්‍ර දේශනාවෙහි අන්තර්ගතය තුළ දක්වන කාරණාව. හැබැයි යම් කිසි මිනිසෙක් තමන්ගේ ජීවිතයේ තුල සීල ව්‍යසනයක් හෝ දෘෂ්ටි ව්‍යසනයක් තමන්ගේ සීලේ නැති වුනොත් තමන් ආරක්ෂා කරගෙන ආපු ඒ සීල ප්‍රතිපදාව සීලය අපේ ධර්මයේ තුල තියෙන ඉතාමත් වටිනා කාරණාවක්. සීල සමාධි ප්‍රඥා විද්‍යටයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී අපි කතා කරන්නේ. මේ සීලේ නැති වුනොත් මිනිසෙකුට ඒ සීලේ නැතිවීමත් තමන්ගේ මිත්‍යා දෘෂ්ටිකර තමන්ගේ ජීවිතය යමුනොත් එයා මරණින් පස්සේ අපායට හෝ එහෙම නැත්නම් විනිපාත නිර්යන්ගේ උත්පත්ති ලැබෙනවා. ඒ කොටස් දෙකක් හොඳට තේරුම් ගන්න ඕනේ. මෙතන කරුණු පහක් ඔබට දක්වනවා. ඒ කරුණු පහෙන් පළවෙනි කාරණා තුන ඥාති බියසණං භෝග බියසණං රෝග බියසණං. අපේ ඥාතින් හිතවත් අය අපින් නැති වුනහම ඒ නැතිවෙච්ච වෙලාවකදී අපට ඒක ලොකු ව්‍යසනයක්. හැබැයි අපි ඒක නිසා අපි අපායට යන්නේ නැහැ. හම්බ කරගත්ත දේවල් ජීවිතය තුළ සමහර දේවල් විනාශ වෙලා යනවා. ඒ හම්බ කරගත්ත දේවල් විනාශයකට පත්වීම නිසා මිනිසු යම්කිසි ආකාරයකට අපායට යන්නේ නැහැ. මිනිසුන්ට ලෙඩ ඇති වෙනවා, රෝගාබාධ ඇති වෙනවා. ලෙඩ ඇති වුණාම රෝගාබාධ ඇති වුණාම ඒකෙන් මිනිස්සු අපායට යන්නේ නැහැ, විනිපාත නිරයට යන්නේ නැහැ. හැබැයි මිනිසුන්ට ඒවා තමන්ගේ ජීවිතේට විපත්තින්. ඒවා කරදර, ඒවා බාධක, ජීවිතේ පීඩාකාරී වෙන දේවල්. හැබැයි මිනිස්සෙක් තමන්ගේ ජීවිතය තුළ ආරක්ෂා කරගෙන තිබෙන සීලය බිඳලා ගියොත්, තමන්ගේ දෘෂ්ටිය නැතිලා ගියොත් ඒක යාට විශාල හානියක් ගෙන දෙනවා. ඒ හානියක් ගෙන දෙන්නේම යාට අපායට යන්න තමන්ගේ ජීවිතයක හේතු වෙන නිසා. දැන් පින්නත්නි, බාබට සඳහන් කළානේ මේ මෙවැනි මාතෘකාවක් අද දවසේදී යොදා ගැනීමට මූලික හේතුවක් බවට පත් වෙන්නේ අප කවුරුත් දන්නවා අපේ හදවත් කම්පණයට පත් වෙච්ච කාරණාවක් සිදු වුණා. ඒ හදවත් කම්පණයට පත් වෙච්ච කාරණාව තමයි පහුගිය දවසක මීට දින 3-4කට පමණ උඩදී වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් මීගොඩ ප්‍රදේශයේ පවත්වපු දන්සලකට යම්කිසි ආකාරයකට අවිනීත ලෙස සහ ඒ වගේම නීති විරෝධී ලෙස තමන්ගේ රතේ ධාවනය කරපු එක මිනිසෙක් නිසා අහිංසක මිනිසුන්ගේ ජීවිත හයක් මරණයට පත් වුණා. පින්නත්නි, දන්සලේ කෑම කන්ට යනවා කියලා කියන එක ඒක මිනිසුන්ට නැතිබරිකමට ගිහිලා කෑම කන එකක් නෙමෙයි. අපේ එක සංස්කෘති අංගයක් ඒක. අපිට පේනවා මිනිසුන්ට රුපියල් 100ක් 200ක් 300ක් දීලා සමහර අයට කෑම වේලක් කන්න බැරිකමක් නැහැ. හැබැයි අපි ජීවිතයේ අංගයක් විදියට අපේ සංස්කෘති අංගයක් විදියට මිනිස්සු පැය ගාණක් සමහර වෙලාවට උන් පොලිමේ ඉඳලා පුංචි කෑමක් කනවා. ඒක උන්ට සතුටක් ජීවිතේට. මේ කෑම කන්න ගියපු මිනිස්සු 6 දිනක් ක්ෂණයක් ඇතුළේ එක මොහොතක් ඇතුළේහි හිතාගන්නවත් බැරි මට්ටමටම ජීවිතයේ විනාශයකට පත් වෙනකොට මේ දන්සලදී ඒ අනතුරක් සිදු වෙලා පින්වත්නි බලන්නකො ජීවිතයේ තුල තියෙන අනිත ස්වභාවය කොයි වගේද කියලා. අපි කාටද කියන්න පුළුවන්කමක් තියෙන්නේ එවැනි අනතුරුදායි ස්වභාවයක් සත්‍යයක් ඔබට ඇති වෙයිද අපිට ඇති වෙයිද කියලා අපි කිසිවෙකුටත් අපිට කියන්න හැකියාවක් නැත්තේ නැහැ. මේ යථාර්ථය හොඳට අපිට පේන්න ඕනේ. මේ යථාර්ථය හොඳට පේන කෙනෙකුට තමයි මේ තුල තිබෙන්නා වූ ඒ ගැඹුරු ස්වභාවය අපිට අවබෝධ කරගන්න පුළුවන්. අනේ පින්වත්නි, අපි කවුරුත් ඉන්න තැනක ඉඳලා මේ හදිසියේ අනතුරටපත් වෙලා අභාවයටපත් වෙච්චි අපි ඒ සියලු දිනාටම පින් දෙමු. සංසාරය තුල කවදාවත් මේ ආකාරයකට අකල් මරණ වලටපත් නොවේවා. සසරේ යම්කිසි අකුසල කර්මයක් කරලා තිබුණා නම් ඒ අකුසල කර්මයේ යටපත් වේවා.
පරමායස භුක්ති විදින්ට බුදුවරු දකින්ට ධර්මය අවබෝධ කරගන්න මේ දුක නිවාලමින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ප්‍රඥාවම පහළ වේවායි කියලා අපි මේ වෙලාවේදී ඒ හදිසියේ අභාවයට පත් වුණු ඒ 6 දිනාට අපි කවුරුත් දැකලත් නැති නමක් ගමක් දන්නේත් නැති එහෙත් අපේම මිනිස්සු එහෙත් අපේම රටේ මිනිස්සු පින්වත්නි එවැනි ඛේදවාචකයක් මිනිස්සුෙකුට ජීවිතය තුළ ඇති වුණාම අපට පුළුවන්කමක් තියෙනවා අපේ හදවත් ඒ විනුවෙන් එක්තරා ආකාරයකට කම්පා වෙන ගමන් මේ පින ඔවුන්ට අනුමෝදන් කරන්නට ඒ නිසා දවසේදී මේ බ්‍රහස්පතින්දා මේ ධර්ම දක්ෂිනාව තුළින් අපි ඒ සියලු දිනාටම අපේ පුණ්‍ය අනුමෝදනාව ප්‍රාර්ථනා කරනවා බුදුරු දැකලා මේ දුක නිවන්ට ප්‍රඥාවම් පහළ වේවායි කියලා පින්නත්නේ මගේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරපු බුද්ධ වචනය මොනතරම් විශිෂ්ට බුද්ධ වචනයක් බවට පත් වෙනවාද උදේ ගෙදරින් එළියට බහින මිනිස්සු හෝ එහෙම නැත්නම් හවස යාමේදී තමන්ගේ දරුමල්ලොත් එක්ක එළියට බහින මිනිසුන්ට ජීවිතේ මේ වගේ මහා වින්හෙයක් විපත්‍යක් වෙයි කියලා පින්නත් නිකාටද කියන්න පුළුවන්කමක් තියෙන්නේ අපි කිසිවෙකුටත් කියන්න බෑ ඒ නිසා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට සල්ල සූත්‍ර දේශනාවේදී පැහැදිලි කළේ අනිමිත්ත මනඤ්ඤාතං මච්ඡාණං ඉද ජීවිතං කසිරංච පරිත්තංච තංච දුක්ඛේන සංඤාතං මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිතවලට අපිට නිමිති කියන්න බෑ ඒක අඥාතයි මේ සැපේ කියලා කියන එකත් බොහොම කෙටි කාල පරිච්ඡේදයක් තියෙන්නේ මේක දුක් සහිතයි මා ඔබට නැවතත් අවධාරණය කරන්නේ ජීවිතයේ සමහර ප්‍රශ්න සහ ගැටලු වලින් අපි ජීවිතයේ සමහර දේවල් කොච්චරනම් මහන්සි වුණත් අපි කොච්චර ගැටීම් ඇති කරගෙන අපි එකිනෙකා අතර ඇයි හොඳයි කන් නැති කරගෙන හිත තුළ වෛරය ක්‍රෝධය ඇති කරගෙන අපි මොනතරම් ජීවත් වෙනවද ගියක් ඇතුළේ එකට ජීවත් වෙනකොට අම්මලා තාත්තලා දූ දරුව සමහරලාට ජීවිතය ওই විදිහට ගත කරනවා අසල්වාසීන් සමග පුංචිම දෙයකට අපි ගැටිලා අවුරුදු ගණන් ඒ පිළිබඳව අපි හිත අමනාපකම් ඇති කරගන්නවා වැඩ කරන තැන්වල නෑදෑයෝ ඉන්න තැන්වල ජීවිතයේ මොනතරම් අපේ ජීවිතේ ඒ ගැටෙන අවස්ථා ජීවිතේ කලකිරෙන අවස්ථා තියෙනවාද ජීවිතේ අපි සියල්ලම සිතාගෙන ඉන්නේ අප බොහෝ කාලයක් අවුරුදු 100ක් 200ක් ජීවිතේ ගත කරනවා කියලා අපි බොහෝ වෙලාවට හිතන්නේ නැහැ කල්පනා කරන්නේ නැහැ මේ ජීවිතය තුළ තියෙන මේ අනියත ස්වභාවය අපිට පේනවා නම් අර සිදුවීමක් ඇති වෙනකොට ඒ සිදුවීම ඇතුළේහි අපිට පේන්න ඕන පින්වත්නි මේ ධර්මතාව ලෝකේ ඉන්න කාටත් පොදු ධර්මතාවක් කියන එක. ඒ ධර්මතාව ඒ ඇතිවිච්ච සිදුවීම ඒතන්ට පමණක් ඇතිවිච්ච කාරණාවක් නෙමෙයි. සමස්ත ලෝකේම ජීවත් වෙන හැම මිනිසෙකටම සිංහල බුද්ධ ආගම ඉන්න අයට පමණක් නෙමෙයි. ජාති ආගම් ભેදකින් තොරව කාටත් මේ ධර්මතාව පොදුයි. කාටත් මේ ධර්මතාව පොදුයි කියලා මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට දේශනා කරන්නට යුතුයනා. ඒ උතුම් ධර්ම මාර්ගය හොඳට අපේ ජීවිතය තුළ අවබෝධ කරගත්තාම විචර වටිනවාද. ඒ නිසා ජීවිතේ නිමිති කියන්න බැරි ලෝකයක් තුළ ජීවිතේ අපි ගොඩක් දේවල් අපි අල්ලගෙන ඉන්නවා. අපි ගොඩක් දේවල් රඳවාගෙන සිටිනවා. අපි ගොඩක් දේවල් එක්ක බොහෝ දේවල් එක්ක අපි ජීවිතේ ගැටුම් ඇති කරගන්නවා. එනිසා ගැටීම් සහිත ලෝකය තුළ අපිට පේන ඔබ ජීවිතේ ලොකු වෙහෙසකට පත් වෙලා තියෙනවා කලකිරීමකට පත් වෙලා තියෙනවා ජීවිතයේ සමහර ප්‍රශ්න සිදුවීම් නිසාම අපි අතිශය පීඩාකාරී විදිහට ජීවිතේ සම්පූර්ණයෙන් අපේ අවුල් සහගත ස්වභාවයක් ඇති කරගන්නවා සතිමත් භාවයේ සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා දෛනිකව කරගෙන ගියපු සියලු කටයුතු අපි අතරමඟ නතර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මගේ ලෝතුරා බුදුහාමුදුරෝ දේශනා කරපු බුද්ධ වචනය මේ සිදුවීම් ඇති වෙනකොට මේ සිදුවීම් වලදී ඔබේ හිත හදන්න වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ පින්වත්නි. නහිස උපක්කම වත්ති යේන ජාතාන මීයරේ ජරම්පි පත්වා මරණං ඒවන් ධම්මහමි පානින්නෝ. යම් කිසි ආකාරයක උපක්‍රමයකින් මිනිස්සු මැරෙන්නේ නැතුව ඉන්න තියනවා නම්
එහෙම උපක්‍රමයක් ලෝකයේ තුල කොහෙවත් ඇත්තේ නැහැ. මිනිස්සු අඩුම තරමින් වයසට ගිහිලා කර්මයේ ඉබරලා හෝ එහෙම නැත්නම් මිනිස්සු ජරාවට එහෙම නැත්නම් වයසටම ගිහිලා හෝ මිනිස්සු මරණයකට පත් වෙනවා. මේ මරණයෙන් මිනිස්සු ගැලවෙන්නට ක්‍රමයක් අපිට පින්වත් නිපිනවා. ලෝකේ කොතැනක ගිහිල්ලා සැඟවිලා හිටියත් මිනිසුන්ට එකෙන් ගැලවෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මිනිස්සු හිතනවා නම් මේ පෘථිවියෙන් වෙන තැනකට ගිහිල්ලා වෙන ග්‍රහලෝකයකට ගිහිල්ලා ජීවත් වෙනවා මරණින් ජරාවින් බේරෙන්න ඕන කියලා කියන හැඟීමෙන් යුක්තව. පින්වත්නි, ඒත් මේ ශරීරයට මේ පංචස්කන්ධයට ඇතිවෙන ඒ ජරාව ව්‍යාධි තත්ත්වය කියලා කියන එක කොහේ හිටියත් කොයි තැනක හිටියත් පුදු ධර්මතාවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ ජීවිතය කියලා කියන්නේ නිමිති නැහැ. මිනිස්සු කොච්චර කාලයක් තමන්ගේ ජීවිතේ ගත කරනවද කියලා අපි කාටවත් අපේ ජීවිතේ කියන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මයේ දේශනා කරන මම කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා ඔයත් දන්නවද? ධර්මයේ ශ්‍රවණය කරන ඔබ කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා දන්නවද? දන්නේ නැහැ. කොයි තැනක කොයි ස්ථානයක කොතැනක මොන රෝගාබාධයෙන් ඇති වෙලා මරණයට පත් වෙනවද කියලා කියන එක අපි කවුරුත් කිසිම කෙනෙක් අපි දන්නේ නැහැ. හැබැයි මෙහෙම කිව්වහම මෙහෙම හිතපුවහම කෙනෙකුට දැනෙන හැඟීම තමයි අදහස තමයි අපි එහෙනම් මොනවටද ජීවත් වෙන්නේ? අපි මොනවටද එහෙනම් මේ හම්බ කරන්නේ? ඇයි අපි මේ ධර්මල්ලු ඇති කරන්නේ? නෑ පින්වත්. ලෝකේ පවතිනවා, ලෝකේ ගලාගෙන යනවා, ලෝකේ නතර කරන්න බෑ. කෙලිස් ගංගාවයි අපිට නතර කරන්න තියෙන්නේ. මිනිස්සු මෙහෙම දියක් ලෝකයේ තුල සිදුවෙනවයි කියලා කියන ධර්මතාව හොඳට තේරුම් අරගෙන ජීවත් වෙනවා නම් දැන් ඔබට තේරෙනවා නම් හොඳටම ඔබ ගහගන්නකොට බැනගන්නකොට නොයේ ප්‍රශ්න ඇති කරගන්නකොට ඔබට තේරෙනවා නම් ඇයි මම මේ මෙච්චර මේ ගැහින්නේ මේ අඩු කාල පරාසයකට තාමත්ම කෙටි ආයුෂ ප්‍රමාණයක් තියෙන ජීවිතයක් ඇතුලේහි ඇයි මම මේ තරම් ගැටීමක් ඇති කරගන්නේ? ඇයි මේ තරම් මගේ හිත රිදවගන්නේ? ඇයි ඔබට එහෙම දැනෙනවා නම් හිතෙනවා නම් ඒක කොච්චර වටිනවාද ඔබේ මේ ජීවිත පැවැත්ම සඳහා? පින්නත් ජීවිතේ සමහර ඇත්තන්ට ප්‍රශ්න ගැටලු සහ නොයෙකුත් දේවල් ඇති වුනහම මිනිස්සු ජීවිතේ හරි අසරණ වෙනවා. මේ රාත්‍රි කාලයේදී ඔබින් මා විමසා සිටින්නේ ජීවිතේ ඔබ අසරණ වෙච්ච අවස්ථාවන්, ජීවිතේ ඔබ කම්පාවට පත් වෙච්ච අවස්ථාවන්, ජීවිතේ වේදනාවට පත් වෙච්ච අවස්ථාවන් ඔබේ මතකයට නගා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඔබට දැනෙනවාද, ඔබට හිතෙනවාද මම ජීවිතේ කොච්චරනම් අසරණ භාවයකට පත් වුණාද? මගේ ජීවිතය තුළ ඇතිවෙච්ච මේ ප්‍රශ්නේදී, මේ ගැටලුවේදී මට කාගෙද පිහිටක් පිළිසරණක් තිබුණේ? මට කොහින්ද මගේ හිත හදාගන්න පුළුවන්කමක් තිබුණේ? පින්වත්නි, මේ ලෝකයේ තුල මොන තරම්නම් දේවල් මිනිසුන්ට තිබුණත් මගේ ලෞතර අමාමේනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ලැබෙන ඒ ඖෂධය ඔබේ හිතට ලැබෙන ශක්තිය හැරෙන්නට මේ ලෝකයේ තුල වෙන කිසිම තැනකින් අපේ හිත හදන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. උග්ඝා සූත්‍ර දේශනාවේදී උග්ඝා කියලා රාජ අමාත්‍යවරේ ලෞතර බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණලා තථාගතයන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමිනී බොහොම ආශ්චර්යමත් දෙයක්, රෝහණීය කියලා කියන මේ මිගාර සිටුතුමා යා පුදුමාකාර විදිහේ ධනෙකින් බලයකින් ආඩ්‍යමත් කෙනෙක්. යට සල්ලි මෙච්චර තියනවා, රත්තරන් මුතුමැණික් ලක්ෂ ගණනින් යාගේ ජීවිතය ආඩ්‍යමත් තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. පින්නත්නි, කෙනෙකුට හිතෙන්න පුළුවන්, කෙනෙකුට දැනෙන්න පුළුවන් තමන්ට තමන්ගේ ජීවිතයේ තුළ මේ තරම්නම් මහා ධනියක් බලයක් ශක්තියක් තියෙනකොට ජීවිතේ අපේ අංග සම්පූර්ණත්වයකට පත් වෙලා තියෙනවා. ජීවිතේ අපිට ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. මම ඕන දෙයකට බය නැතුව මම මුණ දෙනවා කියලා සල්ලි සහ බලය සහ ධනිය සහ ශක්තිය කුල පරම්පරාව තියෙනකොට සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සුන්ට හැඟීම ඇති වෙන්න පුළුවන්. ඔබ ලංකාවේ ජීවත් වුණත් ලෝකයේ ජීවත් වුණත් කොතනක හිටියත් ඔබට ඒ ස්වභාවය, ඒ தত্ত্বය
අප දන්නවා ඇතිවෙන බව. මිනිසුන්ගේ සල්ලි සහ බලය සහ ශක්තිය, යාන වාහන, භෞතික දේවල් සියල්ලම ඉදිරියේදී මිනිසුන්ට ඇතිවෙන සාමාන්‍ය මනෝමූලික ස්වභාවයේ තත්ත්වය තමයි තමන් බොහොම ශක්තිමත් මිනිසෙක් මාව කිසි කෙනෙකුට වටන්න පුළුවන් කමක් නැත්තේ නෑ, මං කිසි జగතේකට බය නැහැ, මම ඕනෙම මිනිසෙකුට යටත් වෙන්නේ නැහැ කියලා කියන කාරණාව කෙනෙකුගේ හිතට ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ ඇයි? මේ අවිද්‍යා සහගත ස්වභාවය නිසා. යාට මේකේ තියෙන යථාර්ථය පේන්නේ නැහැ. ඒ යථාර්ථය පේන්නේ නැති නිසා පින්වත්නි අපිට පේනවා ඒ යථාර්ථයට වැහිච්ච මිනිසුන්ට, ඒ යථාර්ථය තේරුම් ගන්න බැරි මිනිසුන්ට ජීවිතේ ප්‍රශ්නයක් ගැටලුවක් ඇතිවිච්ච වෙලාවකදී තමන්ගේ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම කඩාගෙන බිඳගෙන වැටෙන ස්වභාවය. මගේ ලෝතර බුදුරජාණන් වහන්සේ මේ රෝහණීය නිගාර සිටුතුමාගේ ධනිය ගැන කියපුවහම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ, ඔව් මිනිස්සුෙකුට ධනිය තියෙනවා තමයි, ඒක කිසි ප්‍රශ්නයක් නෑ. යාට සල්ලි තියෙන බව මම පිළිගන්නවා. හැබැයි එහෙම වුණත් ඔය තියෙන ධනිය, ඔය තියෙන බලය, ඔය තියෙන ශක්තිය, ඒ සියල්ලක්ම අපිට පේනවා ජලීන් ගින්නින් රජුන්ගෙන් හොරුන්ගෙන් අප්‍රිය මිනිසුන්ගෙන් ඔක ඕනෑම වෙලාවක විනාශයකට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. පෙනත් අපි ගොඩ නගන දේවල්, අපි හදන දේවල්, සකස් කරන දේවල්, පිළිල කරලා දෙන දේවල්, අපිට පේනවා ලෝකයේ තුල අපි හදන දේවල් හැම දෙයක්ම අර එක මොහොතකදී, එක අවස්ථාවකදී ඒ සියල්ලම වෙනස් වීමේ ධර්මතාවකට යටත් වෙලා තියෙනවා. ඒ වෙනස් වීමේ ධර්මතාවය තුලෙහි මිනිසුන්ට තේරුම් ගන්න බැ මොකද්ද වුනේ කියලා. අපි අර හදපු මාලිගා සමහර වෙලාවට එක ෂණයකින්, එක මොහොතකින් කුඩු වෙලා විනාශ වෙලා යනවා. ජීවිතයේ ඔබ සමහර දේවල් හදපු දේවල්, ගොඩනගපු දේවල්, සමහර දේවල් ඔබට සාක්ෂාත් වෙලා ඇති, ඇතැම් දේවල් ජීවිතයේ ඔබ ඉදිරිපිටෙම විනාශයකට පත් වෙලා ඇති. කම්පා වෙන කාරණාවක් නැහැ. ලෝකයේ යථාර්ථය ඒකයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙත් මිනිස්සෙකුට ජීවිතයේ තුළ යම් කිසි කෙනෙකුට ධනයක්, බලයක්, ශක්තියක් විදියට ඒ ආධ්‍යාත්මික උතුම් ගුණය තියෙනවා නම් ඒ ආධ්‍යාත්මික උතුම් ගුණය තුළෙහි ඒ මනුෂ්‍යයාට වැටෙන තරක් ඇත්තේ නැහැ. එයා දන්නවා තමන්ට ජීවිතේට මෙහෙම ප්‍රශ්නයක්, ගැටලුවක්, නොයෙකුත් දේවල් ඇති වෙනකොට ඒ ප්‍රශ්න, ගැටලු ඇතුළෙහි යායකට කොහොමද ඔරොත්තු දෙන්නේ කියලා කියන කාරණාව දන්නවා. ඒ නිසා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සිටුතුමනි, යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධා සම්පත්තිය තියෙනවා නම්, සීලය තිබෙනවා නම්, හිරියොත්තප් දෙක තියෙනවා නම්, ශ්‍රුතය තියෙනවා නම්, ත්‍යාගශීලී ස්වභාවය තියෙනවා නම්, ප්‍රඥා ධනිය තියෙනවා නම්, ඒ එක ධනියක්වත් එයා සතුව තියෙන දේවල් භෞතික දේවල් නෙමෙයි. භෞතික වශයෙන් මිනිසුන්ට ඕන තරම් ඕන දෙයක් ගොඩනගන්න පුළුවන්. භෞතික වශයෙන් ඕනම දෙයක් මිනිස්සුන්ට ජීවිතයේ තුළ යම් යම් දේවල් සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේ සඳහන් කරපු ගුණ කියලා කියන්නේ මිනිසෙකුගේ හදවත ඇතුළෙහි, මනස ඇතුළෙහි පුහුණු කරපු විශිෂ්ට ගුණ ධර්මයන්. ඒ නිසා ශ්‍රද්ධා සම්පත්තියක්, තෙරුවන් පිළිබඳ විශ්වාසයක් එයා කරන කියන ඒ කුසල කුසල කර්මයන් පිළිබඳ යාට විශ්වාසයක්, ඊළඟ භවයක් පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම්, ලැජ්ජා භය දෙක තියෙනවා නම්, හොඳට අහලා තියෙනවා නම්, හොඳට දන් දෙන්න අත් දෙක හුරු කරගෙන තියෙනවා නම්, ප්‍රඥාව තියෙනවා නම්, හොඳට කල්පනා කළ වීමංසාවෙන් යුක්තව කටයුතු කරන්න, ඒ කටයුතු කරන්න පුළුවන් මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ තුළ ලොකු ආධ්‍යාත්මික බලයක් තියෙන මිනිස්සෙක් විදියට ධර්මයේ තුළ පෙන්වම කරනවා. මාවට සඳහන් කරන්නේ වර්තමාන ලෝකයේ තුළ අපට හිස් වෙලා තියෙන කාරණාව. වර්තමාන ලෝකයේ තුළ අපිට පේනවා මේ හිස්විච ස්වභාවය හොඳටම පේනවා. මිනිසු ජීවිතේ පෙර සංසාරයේ තුල සමහර කරපු කුසල කුසල කර්මයන් නිසා සමහර ඇත්තන්ට ජීවිතේ සමහර දේවල් ලැබෙනවා. පෙර සංසාරයේ තුල කරපු සමහරලාට දාන කටයුතු සහ අනිකුත් බොහෝ දේවල් නිසා එයාට භවභෝග සම්පත් නොයෙකුත් දේවල් ජීවිතේ තුල ලැබෙනවා. හැබැයි ලැබිච්ච දේන් ඒත්තු සතුටටපත් වෙලා ඒක භුක්ති විඳිනවා මිසක්කා ඒක වර්ධනය කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන යන්න මිනිස්සු උත්සාහ කරන්නේ නැහැ. කෙනෙකුගේ බැංකුවේ ගිණුමක් තිබ්බහම, ඒ ගිණුමේ සල්ලි තිබ්බහම
ඒ ගිනිමින් මිනිසු සල්ලි අරගෙන කෑම කාලා කාලා අන්තිමට account එක හිස් වෙනවා වගේ ගිනිම හිස් වෙනවා වගේ පෙර සසරේ සමහර දේවල් මිනිසු කරපු නිසා ඒකේ ප්‍රතිඵලයක් විදිහට Tamand සමහර දේවල් ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච නිසා භුක්ති විඳිනවා. හැබැයි account එක හිස් වෙලා ගිනිම හිස් වෙලා තමයි සමහර මිනිසුන්ගේ ජීවිතයේ අවසන් කාලය ගත කරන්නේ. එනිසා අපිට භෞතික වශයෙන් සමහර දේවල් අපේ ජීවිතය තුළ තිබුණත් අර මිනිස්සු Tamanගේ ජීවිතය තුළ ඔබ උත්සාහ කරන්න ඕන පින්වත්නි. අර ශ්‍රද්ධාව සීලය හිරියොත්ප් දෙක ශ්‍රුතය ත්‍යාගශීලී ස්වභාවය ප්‍රඥාවන්ත ස්වභාවය ජීවිතය තුළ වර්ධනය කරගන්න. දැන් බලන්න ප්‍රඥාවන්ත ස්වභාවයක් මිනිසෙකුගේ ජීවිතය තුළ ඇති කරගත්තාම ඒක කොච්චර වටිනවද? මොකද හේතුව අර ධර්මයේ තුළ පෙන්නුම් කරන්නේ අපේ සම්පදා සූත්‍ර දේශනාවට පාදක කරගත් අප ගාථා පාඨ විතර යදාක. ඒ කියන්නේ ප්‍රඥාවන්තයාට මේක තේරෙනවා, මේක හොඳටම දැනෙනවා. ලෝකයේ මෙහෙම ස්වභාවයක් තියෙනවා, ඥාති බියසනම් තමන් ළඟ ඉන්න අය කවදරි දවසක තමන් අත්තරල දාලා යනවා යයි කියලා කියන කයට පේනවා. තමන් හම්බ කරගත්ත දේවල් කවදරි දවසක දියුණු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ ධර්මතාවත් යාට හොඳට පේනවා. ගහක් ගලක් වගේ හිටපු මිනිසුන්ට රෝගාබාධ ඇති වෙනවා කියලා කියන එකත් ඒකත් එයාට හොඳටම පේනවා. පුදුමේ ඉන්න කාරණාවක් නෙමෙයි. තමන් ආරක්ෂා කරගත්ත සීලය යම් වෙලාවකදී නැති වෙනවා. ඒකත් පින්වත්නි යාට හොඳට පේනවා. තමන්ගේ දෘෂ්ටිය නැති වෙනවා. ඒකත් යාට හොඳට පේනවා. ඒතකොට යම් කිසි කෙනෙකුගේ ප්‍රඥාවන්ත ස්වභාවය ප්‍රඥාව හොඳට දියුණු නම් ඒ ප්‍රඥාවන්ත දියුණු මිනිසයාට ප්‍රඥාවන්තයාට මේ චතුරාරි සත්‍ය ධර්මයේ ගැන පේනවා වගේම මේ යථාර්ථයට හොඳට පේනවා. අපි මොලයක් ඇතුව ජීවත් වෙනවා කියලා කියන එක පැත්තකින් බලනකොට පින්වත්නි මේ ඇත්ත ස්වභාවය දැකලා ජීවත් වීමනේ. බොරු ඇතුලේ ජීවත් වීම නෙමෙයිනේ. මේ ඇත්තට අපි මුණ දෙන්න එපැයි. දැන් බලන්න යම් කිසි කෙනෙකුගේ ප්‍රඥාව දියුණු කරගත්තාම ප්‍රඥාව දියුණු කරගත්ත වෙලාවේදී අර ඥාති බියසනම් කියලා කියන එක තමන් ළඟ ඉන්න අය නැතිවීම. තමන් ළඟ ඉන්න අය හැත්වෙලා යෑම. තමන් ළඟම හිටපු අය ඔබව අත්හැරලා යෑම. සමහර වෙලාවට ඔබේ දරුවා වෙන්න පුළුවන්, ඔබේ බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්, හිතවත් කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ ආදරෙන් ඇති කරපු සතෙක් සිව්පාවෙක් වෙන්න පුළුවන්. පින්වත්නි සමහර මිනිසු ජීවිතයේ අපට ගොඩාක් ආදරය කරලා ගොඩාක් ලිංගත්කම් දක්වලා අපි නැත්තිලා යනවා. අපි කියන්නේ ඔබේ හදවත ඇතුළටම කිදාහ බැහැලා ඒ හදවතේ ජීවත් වෙච්ච මිනිසු ඔබට රිදුමක් ගෙනත් දීලා ඒ අය ඔබෙන් නැත්තිලා යනවා. දැන් ඔබ හිතනවාද ඔබේ හදවතට ඔබේ මනසට දැනිච්ච කාරණාව අපි හිතනවාද අපේ ජීවිතය තුළ අපේ ජීවිතයට සමීප වෙච්ච මිනිස්සු හැමදාමත් එකම ස්වභාවිකින් යුක්තව එකම ආකාරයකට ජීවත් වෙනවා කියලා ඔබට දැනෙනවාද හිතෙනවාද? පින්වත්නි හොඳට මතක තියාගන්න අපි කවුරුත් අපේ ජීවිත අපි ගත කරනවා තමයි. පිනේදෑයෝ හිතවතුන් යාළු මිත්‍රාදීන් දරුමල්ලෝ අපි කවුරුත් අපි ජීවත් වෙනවා තමයි. මේ එකතු වීම මේ සංයෝගය සංයෝගයේ ඇතුළේම වෙන්වීම කියලා කියන එක වියෝගය කියලා කියන එක අපි කාටත් අපිට පේන්න ඕන. ඔබ අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට දරුවෝ විදිහට ඥාතීන් විදිහට හිතවත් අය විදිහට තමන්ගේ පවුලේ ඉන්න සියලු දෙනාත් එක්කම ආයතනයක වැඩ කරන පිරිසක් විදිහට හිටියත් ඒ සියලු දෙනාම යම් වෙලාවකදී යම් අවස්ථාවකදී වෙන්වීමේ ධර්මතාවට යටත් කියලා කියන එක අපිට පේන්න ඕනේ, දකින්න ඕනේ. යම් කිසි කෙනෙක් ඔබට මේ ජීවිතයට බොහොම සමීප වෙන හැම වෙලාවක් තුළදීම අපට දැනින්නීමේ ජීවිතයේ ලොකු සතුටක්. ඔබට සමහරලාට ඔබේ ජීවිතයේ ඇත්තම යථාර්ථය තමයි දරුවෝ ඉන්නකොට අපිට දැනෙන්න පුළුවන් අපේ ජීවිතයේ බොහොම සතුටක් කියලා. හැබැයි ඒ දරුවොත් කවදරි දවසක ඔබෙන් ඈත් වෙලා යනවා නේද? ඔබ උදාලා යනවා නේද? අපි හිතුවොත් දරුවෝ අපට අපේ ජීවිතයට සමීප වෙන්න සමීප වෙන්න අපේ දේශනාවන් වල දක්වන්නේ කොහොමද? අපි හිත සතුටු වෙන දේවල් අපට හිත සතුටු වෙන දේවල් ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ජීවිතේ මිනිස්සු එකින් අප්‍රමාණ විදියට තෘප්තියක් ජීවිතය තුළ ලැබෙනවා. යම්කිසි කෙනෙකුගේ හිත සතුටු වෙන දේවල් ලෝකේ මොනතරම්නම් හිත සතුටු වෙන දේවල් තියෙනවද? පින්වත්නි හිත සතුටු වෙන දේවල් ලැබෙන්න ලැබෙන්න
මේ හිත සතුට කරන්න පුළුවන් දේවල් ජීවිතේ ලැබෙන්න ලැබෙන්න ඔබ අප්‍රමාණ ආකාරයකට ඒ දේවල් ලබා ගන්න උත්සාහ කරනවා. ඒත් සමගම ඒව තමන්ගේ බවට පත් කරගන්න විශාල වෙහෙසක් මහන්සියක් අරගෙන අපි ඒක තුළ ලොකු ඇලීමක් ගැලීමක් ජීවිතේ තුළ ඇති කරගන්නවා. කාමං කාමයේ මානස්ස තස්ස චේතං සවිජ්ජති අද්ධා පීති මනෝ හෝති ලද්දා මච්චෝ යදිච්චති. එනිසා යම්කිසි වෙලාවකදී ඔබේ හිත සතුට වෙන්න පුළුවන් දේවල්, ඒ සතුට වෙන්න පුළුවන් දේවල් ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ඔබ ගොඩාක් සතුටකටපත් වෙනවා. හැබැයි ඔබ කැමති දේවල් ඔබට ජීවිතය තුළ නොලැබෙනකොට ඔබට ඒක ලොකු රිදුමක් බවට පත් වෙනවා. තස්ස චේ කාම යානස්ස චන්දචා තස්ස ජන්තුනෝ තේ කාම පරිහයන්ති සල්ල විද්දෝ රූපති. එනිසා ඔබේ හිත සතුට වෙන්න දේවල් ඔබට නොලැබෙනකොට මේ හිතට ලොකු වේදනාවක් දැනෙනවා. අර ලෙඩෙක් ඉන්නකොට පින්නත් ලෙඩාට මොකකින් හරි අනිනකොට ඒ ලෙඩාට විශාල පීඩාවක් විශාල වේදනාවක් ගෙනත් දෙනවා වගේ පින්නත් ඔබේ හිත සතුටු වන දේවල් ඔබට නොලැබෙනකොට ඔබේ හිත විශාල කම්පනයකට වේදනාවකට පත් වෙනවා. දැන් බලන්න අපි හරියට බලමු ප්‍රායෝගික වශයෙන් ජීවිතයේ මේ තියෙන සිදුවීම් අපිට හැමදාමත් අපිට ජීවිතයේ තුළ මොන පාණ්ඩ සිදුවෙනවා. දැන් අර හදිස්සි අනතුරක් ඇති වෙලා 6 දිනක් නැති වුණා. අපේ ජීවිතේ අපි කවුරුත් අපි ඉන්න හැම කෙනෙක්ම ජීවිතයේ තුළ වෙන්වීමේ ධර්මතාවට අපි ඔක්කොම යටත්. ඒ වෙන්වීම එක්කෝ ඔබෙන් සදාකාලිකම ඒ අය වෙන් වෙලා යනවා. එහෙම නැත්නම් තාවකාලික වශයෙන් ඔබට ජීවිතයේ තුළ වෙන්වීමේ ධර්මතාව තියෙනවා. ඇයි පින්වත්නි මේ වෙන්වීමේ ධර්මතාවක් ලෝකයේ තුළ තියෙනකොට ඒ වෙන්වීමේ ධර්මතාව කියලා කියන එක අපට ප්‍රඥාවෙන් දකින්න බැරියයි. පින්වත්නි අපි හිතනවා ලෝකයේ තුල අපි අල්ලගන්න දේවල්, අපි කියන්නේ කොහොමද සකස් කරගන්න දේවල්, ඒ අල්ලාගන්නා දේවල් සකස් කරගන්නා දේවල් අපි ජීවිතේ අල්ලගත්තාම අපිට හිතෙනවා මේව සදාකල්ම ජීවිතේ තුල පවතිනවා කියලා. ඒ සදාකල්ම පවතිනවා යයි කියලා කියන හැඟීම සංඥාව ඇති කරගත්ත නිසාම ඒ අල්ලාගත්ත දේ ජම් වෙලාවකදී විනස් වෙනවා නම් වෙන් වෙලා යනවා නම් අන්න ඒක ඔබට දරා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි ආදරෙන් අල්ලගත්ත ගොඩක් දේවල් ලෝකයේ තුල තියෙනවා පින්නත්. මගේ භාග්‍යතුන් මහසී දේශනා කළේ ඔබේ හිත තදින්ම අල්ලගත්ත දේවල්. අර ඉස්සර කාලයේදී මිනිස්සු මේ වඳුරු අල්ලගන්න හොඳ උපක්‍රමයක් යොදලා තියෙනවා. ඒ වඳුරු අල්ලගන්න පින්නත් යොදාගත්ත දේ තමයි කුරුම්බ ගෙඩියක් අරගෙන කුරුම්බ ගෙඩියේ කට කපලා වඳුරගේ අත විතරක් දාගන්න පුළුවන් ආකාරයකට පුංචි හිලක් සකස් කරලා තියෙනවා. පුංචි කටක් සකස් කරලා තියෙනවා. මේක ඇතුලේ තියෙනවා කුරුම්බ ගෙඩියේ ලොඳ ටික තියෙනවා. මේ ලොඳවලට ඇබ්බැහිවිච්ච මේ ලොඳ කණ්ඩ ආසාවිච්ච වඳුරා තමන්ගේ අත අර කුරුම්බ ගෙඩිය ඇතුළට දාලා ලොඳ ටික ඔක්කොම ගන්නවා අතින් පුරව ගන්නවා. හැබැයි අත එළියට ගන්න බෑ. හැබැයි අර ලොඳ ටික අයින් කරන්නෙත් නැහැ. හැබැයි මෙයා කුරුම්බ ගෙඩිය අයින් කරන්නෙත් නැහැ. අත එළියට ගන්න විදියක් ඇත්තෙත් නැහැ. ඒකම ඇලිලා ගැලිලා ඉන්නවා. අන්තිමේට ඇවිල්ලා අර වඳුරු අල්ලගන්න නිමිනුස ඇවිල්ලා වඳුරු අල්ල ගන්නවා. ජීවිතේ සමහර දේවල් අපි හිතින් අයින් කරගන්න බැරුව පින්නත් අපි කොච්චරනම් ජීවිතේ ලත වෙනවද? අර ශෝක සල්හරණ සූත්‍ර දේශනාවල පේන්නේ ශෝක සල්හරණ මුණ්ඩ රාජ රජතුමා තමන්ගේ භද්‍රාදේවිය මරණයට පත් වෙච්ච නිසා කොච්චරනම් වේදනාවකට කම්පාවකට පත් වෙලා අවුරුදු ගාණක් තිස්සේ යා ඒ වේදනාවෙන් ජීවිතේ ගත කළාද? පේජාතික සූත්‍ර දේශනාවේදී තමන්ගේ පුතා මරණයට පත් වීම නිසා ඒ තාත්තා මොනතරම් වේදනාවකට පත් වුණාද? ලෝකේ මිනිසුන්ට තමන්ගේ පිරිස තමන්ගේ ළඟ ඉන්න පිරිස වෙන්වීම නිසා මොනතරම් දුකක් වේදනාවක් ජීවිතය තුළ ඇති කරගෙන තියෙනවාද? ඒ වෙන්වීම හැම කෙනාටම ඒ වෙන්වීමේ දුක දරාගන්න බැරුව තාමත් අඬන වැළපෙන ශෝකයට පත් වෙන කම්පාවට පත් වෙන පිරිසටත් ජීවිතයේ මේ අත්දැකීම තාමත් ඔබ ලබලා නැති පිරිසටත් මා සඳහන් කරන්නේ මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් බුද්ධ වචනය.
පින්නත්නි අපිට සිහිපත් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් කොච්චරනම් වටිනවාද. තේනිමානි බික්කවේ සංකතස්ස සංකත ලක්කනහනි කතමානි තීනි. පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති. මානිනි මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් මේ සංකත ධර්මයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. එකක් තමයි ඉපදීම කියලා කියන එක. අනිත් එක තමයි වෙනසී යෑම කියලා කියන එක. අනිත් එක තමයි පවර්තින දේ වෙනස් වීම කියලා කියන ධර්මතාව. ජීවිතයේ ඇතිවෙන හැම මොහොතක් පාසාම හැම අවස්ථාවකදීම ඔබේ හිත හදන්න පුළුවන් නම් ලෝකයේ තුල අපි මොනතරම්නම් මම මගේයි කියලා කියන හැඟීමින් යුක්තව ග්‍රහණය කරගෙන මට අයිතියයි කියලා හිතාගෙන අපි ලෝකයට කොයිතරම්නම් බැඳීමක් ඇති කරගත්තත් මම මගේයි කියලා කියන හැඟීමින් යුක්තව ලෝකේ ග්‍රහණය කරගෙන ඒ තමන්ට අයිතියයි කියලා කියන හැඟීමින් යුක්තව ඒ සඳහා වෙහෙස වුණත් පින්වත්නි ලෝකයේ තියෙන සියලු ධර්මතාවන් මේ කියන තත්ත්වයට එහෙම නැත්නම් උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති. යම් කිසි දෙයක් ඉපදෙනවාද ඒ ඉපදෙන දේ වෙනසීමකටපත් වෙනවා වෙනස් වීමේ ධර්මතාවකටපත් වෙනවා. අවසන්ධාන කරන්නේ මේ නාම රූප ධර්මතාවන් එහෙම නැත්නම් මේ සතර මහා භූත කොටස් වලින් සකස් වෙලා තියෙන මේ ජීවි අජීවි සියලුම ධර්මතාවන් වෙනස් වීමේ ධර්මතාවට යටත්. පින්නත් නිවට මා ආරාධනා කර සිටින්නේ ජීවිතේ මේ වෙනස් වන දර්ශනය මේ වෙනස් වන දර්ශනය මිනිසෙකුට පේනවා නම් ඒ වෙනස් වන දර්ශනය පේනකොට යා තමන්ගේ ජීවිතය කම්පාවකට පත් කරගන්න නැතුව වේදනාවකට පත් කරගන්න නැතුව ජීවිතේ තනි වුණත් හුදකලා වුණත් ඔබට ජීවිතේ බොහොම යහතින් තමන්ගේ ජීවිතේ ගත කරන්න පුළුවන්කමක් තියෙනවා. ධනයක් බලයක් ශක්තියක් තිබිච්ච අය දරුමල්ලු ජීවිතේ පිරිව

හැම දිනටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. අනුර කපුගම සම්පුරුෂයාටත් දිදුල කපුගම පුතුණුවන්ටත් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. නිත්‍යපීම් කාර්ය මණ්ඩලයටත් දේශකයන් මහන්සිරත් සෙත්පත්මින් තමයි අද දුරු රටක සිට ලාස් වේගාසී සිට ඒ පින්වත් පිරිස අපිට දායකත්වය ලබා දීලා තිබෙන්නේ. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරපු පින්වත් ඔබ සියලු දෙනාටම පෞල්වල ජීවත් වෙන හැම දෙනාටමත් මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් තබන තබන පියවරක් පාසා ගන්න හෙළන ස්වරල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රයේ සවිසි මහා ගුණී ශක්තිය බලයේ සිවි සම්මාස නහරයට ඇටමිදුළු දක්වා විනිවිද යමින් සරු ආරක්ෂාව සලසේවා. කුසල් අරමුණින් බුදුගුණ බලෙන් සිල් ගුණ බලෙන් සැපසේ නින්දේවා. සැපසේ අවදි වේවා. නපුරු සිහින නොපෙනේවා. දෙවියන්ගේ ප්‍රසාදයත් ආරක්ෂාවත් ලැබේවා. විංසත් සතවර්ෂාදී කාල ජීවත් වීමට හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයත් උතුම් ධර්ම අවබෝධයත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ වර්ග පරම්පරාවේ මේ ගිහිල්ලා ඉන්න සිළු දිනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මේ ගිහිල්ලා ඉන්න සිළු දිනාට පින් අනුමෝදන් වේවා. රට ජාතිය ආගමනින් ජීවිතය කැප කරපු සියලුම වීරෝදාර ගිහි පැවිදි උතුමන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ වෙසක් කාල පරිච්ඡේදයේ තුල හදිසි අනතුරුලින් මිය ගිහිලෙන සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනාටම උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබිසනාදී සියලු මල්පී සාක්‍ය මහේසගේ දෙවියන්ට පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වර්ධනය වේවා. මේ පින් බලයෙන් දෙවියන්ද අපි හැම දිනාද පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා

0: අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද බ්‍රහස්පතින්දා නිතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට සිහිපත් කරන්නට ඕනේ පුරපසළොස්වක පොහෝ දිනයන්වල ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් එක් විහාරස්ථානයකට වැඩමවා වැඩිම වේලාවක් සජීවීව සිද්ධ කරන එකම වැඩසටහන වන නෙතෙෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන ඉදිරි පුරපසළොස්වක පොහෝ දිනයන්වල ඔබේ විහාරස්ථානයේ පවත්වන්නට කැමැත්තක් දක්වනවා නම් ගමේ වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් නගරය තුළ වෙන්න පුළුවන්, මේ ඕනෑම ස්ථානයක පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් දුරකථන අංකයයි සිහිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ. 0777 41 51 272 0777 41 51 272 තමයි අපේ දුරකථන අංකය. ඒ වගේම ඔබට සිහිපත් කරන්නට ඕනේ ඉදිරියේදී ඔබ අටමස්ථාන වෙන්න පුළුවන්, සොළොස්මස්ථාන වෙන්න පුළුවන්, වෙනත් ලංකාවේ විහාරස්ථානයක වෙන්නට පුළුවන්, මේ ඕනම ස්ථානයක සර්වරාත්‍රික පිරිත් දේශනාවන්, ඒ වගේම ධර්ම දේශනාවන්, ආශිර්වාද පූජාවන්, මේ ඕනෑම ආගමික වැඩසටහනක් ආගමික කටයුත්තක් සිද්ධ කරනවා නම් ඒ සියල්ල සජීවී ලෙසින් විකාශය කරගන්නටත් පුළුවන් මා සිහිපත් කළ දුරකථන අංකයට කතා බහ කරලා. නැවතත් එම දුරකථන අංකය සිහිපත් කරන්නම් 0777 41 51 272 තමයි අපේ දුරකථන අංකය. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363, ඒ වගේම 0776 7163 872 0776 7163 872 තමයි දුරකථන අංක.
2: අද නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාවට වැඩම කොට වදාළ මාතලේ විහාර පාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශී අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැනසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සර

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Net FM Pirit Mandapil ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Nit FM, Nit Spirit Vanderbilt. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM, Nit Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්කම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත් දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Ferit Mandebjerg.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහානදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මයේ අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා දෙපා සිව්පා බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.